ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
1: ලකනගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 38යි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාර්ජ්.
1: අයිබෝවන් සබෝදසනක්. ඔබටත් ලෝකේ වෙනස් කරන්න දඟලලා මහන්සේද? මෙයන් අපි හැමෝම ඉන්නේ මහා කලබලකාරී ලෝකෙක. හැමෝම දුවනවා සල්ලි පස්සේ, තනතුරු පස්සේ, කෙනෙක් ලස්සන පස්සේ උනත් වෙන්න පුළුවන්. අන්තිමට ඔබ යම් මොහොතකදී ජයග්‍රහණය කළත් අවසානයේ හිත ඇතුලේ ඉතුරු වෙන්නේ ලොකු පීඩනයක්, කාංසාවක් විතරක් වෙන්නත් පුළුවන්. මේට අවුරුදු 2500කට කලින් චිනේ ජීවත් වුණු මහා ප්‍රඥාවන්තයෙක් වුණු ලාහුසු ජීවිතය දැක්කේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට. එතුමන් අපිට කියලා දුන්නු ජීවිතයේ වටිනා නීති හතරක් ගැන අද මම ඔබට කියන ලෑස්තියි. පළවෙනිම දේ, ඔහු යෝජනා කරනවා ඔබට වතුර වගේ වෙන්න කියලා. ලාහුසු කියන්නේ අපේ ජීවිතේ දෙන හැම ප්‍රශ්නයක් එක්කම හැප්පෙන්න යන්න එපා කියලා. ඒ වෙනුවට ගලාගෙන යන්න ඉගෙන ගන්න. ලෝකේ තියෙන මුදුම දේ තමයි වතුර. හැබැයි වතුරට පුළුවන් ලෝකේ තියෙන ශක්තිමත්ම කළු ගලක් වුණත් කාලයත් එක්ක හෙල් කරලා දාන්න. වතුර ගලාගෙන යද්දී බාධකයක් આવොතින් ඒක ගලත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. ඒක ගල වටේ හිමින් ගලාගෙන යන්න පටන් ගන්නවා. ඒක නිසා මතක තියාගන්න, ජීවිතයේ සමහර දේවල් අපිට පාලනය කරන්න බෑ. ඒ දේවල් වෙනස් කරන්න දඟලලා හිත විනාශ කරගන්නේ නැතිව සබතාහමට ඉඩ දීලා වතුර වගේ නම්‍යශීලීව ගලාගෙන යන්න පුරුදු වෙන්න. දෙවෙනි කාරණාව, සරල බව තමයි ඔබට තියෙන ලොකුම ශක්තිය. අනවශ්‍ය දේවල් ඔලුවට දාගෙන ඔබේ හිත බර කරගන්න එපා. ජීවිතය සරල කරගන්න, ලෝකෙට පේන ආටෝප ජීවිත ගත කරන එක නතර කරන්න ඔයාගේ ජීවිතය සරල වෙන්න පටන් ගන්නවා. හිතේ තියෙන සාමය වැඩි වෙන්න පටන් ගන්නවා. ඊළඟ කාරණාව, පරක්කුයි කියලා කලබල වෙන්න එපා. සබාධාම දිහා බලන්නකෝ. ගසක මලක් පිපෙන්නේ, ගෙඩියක් හැදෙන්නේ ඒකට නියමිත කාලය ආවහම විතරයි. සබාධාම කවදාවත් කලබල වෙන්නේ නැහැ. හැබැයි සබාධාමේ හැමදේම නියමිත වේලාවට කිසිම අඩුවක් නැතුව සිද්ධ වෙනවා. ඒක නිසා ඔයාගේ ජීවිතෙත් අනිත් අය යන වේගෙන්ම යන්න ඕනේ කියලා හිතලා කලබල වෙන්න එපා. ඔයාගේ කාලය ආවහම ඔයාට ලැබෙන්න ඕන දේවල් නියමිත විදිහට ලැබෙනවා කියලා විශ්වාසය තියාගන්න. හුස්මක් ගන්න, වර්තමානයේ විඳින්න පුරුදු වෙන්න. අවසාන කාරණාව, හැබැයි පොහොසත්කම තියෙන මිනිස්සෙක්ගේ තෘප්තිමත් භාවයේ ඇතුලේ. ඔයා ළඟ දැනටමත් තියෙන දේවල් ගැන සතුටින් නම් ඉන්නේ, කිසිම අඩුවක් නැහැ කියලා හිතනවා නම් තෘප්තිමත්ම මිනිසා වෙන්නේ ඔබ. ඒක නිසා අතීතය ගැන කම්පාවෙන් දිගින් දිගටම ලත වෙවි ඉඳලා විෂාදයට ලක් වෙන්නේ නැතිව, අනාගතය ගැන කාසාවටපත් වෙන්නේ නැතුව මේ ඉන්න, මේ ගෙවෙන තත්පරයේ ඔබ ඉන්නවා නම් ඔබ ජීවත් වෙන්නේ මහා සාමයකින්. ඒක නිසා අද ඉඳන් අනුන් එක්ක තර්ක කරන එක නතර කරලා ඔබේ ජීවිතයේ සරල නිදහස් ජීවිතයක් බවට පත් කරගන්න උත්සාහ කරන්න.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with charming.
0: Lakhanda Radio ITN
3: Velau dehayai
4: Kaatak kalin pattara vistara samaga aluthuma thoraturu danaganna Unusummana deshapalanaya Vidis Kreeda thoraturu savistarana
5: Lakhanda Momadin News Alu
6: Den den ta Gatikat Den den ta den

0: අයිබෝවන් සුබ දැස්සනක්. අද ජුනි මාසේ 16 වෙනිදා අඟහරුවාදා දවස තවත් ජයග්‍රාහී දවසක ආරම්භය. දැනුමට වඩා හැසිරීම ප්‍රබලයි. ඒකට හේතුව ජීවිතයේ දැනුම අසාර්ථක වන බොහෝ අවස්ථා තිබුණත් හැසිරීමට ඒ අවස්ථාව හසුරුවන්න හැකියාවක් තිබීම. ඒ නිසා ඔබ ඔබේ හැසිරීම පිළිබඳව ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්න. අදත් අපි සෝදානම් ශ්‍රී ලංකාව වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩි විසහ ලාකන් ප්‍රවෘත්තිංශයේ ගෙනෙන තොරතුරු ලාකන්ගේ මෝර්නින් නිවුස් සැලට් තුලින් ඔබට කියන්න. අපේ අවධානය යොමු කරමු අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒ වගේම අද සියලුම පුවත්පත් ප්‍රධාන සිරස්තලය ලෙස සටහන් කළ තියෙන මේ පුවත සම්බන්ධයෙන් විමල් උදය දිලිත් අධිකරණයට අපහාස කරලා CIDN උසාවියට වාර්තාවක්. මහින්ද පතිරණ සුගීෂ්වර අසංකගේත් නම් ඇතුළත් කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතට සුභාෂිනී සේනානායක ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල. ඊට කලින් අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සටහන් වෙන්නේ පාස්කු විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස වන ලෙස විමල් ගම්මන්පිල ඇතුළු 6 දෙනෙක් ප්‍රකාශ කළයි විමර්ශන CIDA උසාවියට කියයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් AJA අබේනායකයි දිවයිනට වාර්තාව ගෙන එන්නේ. ලංකාදීප පුවත්පත් අද ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරලා තියෙන උසාවියට අපහාස කළයි චෝදනා. සලේ කතාවකට පක්ෂනායකින් 4කට නඩු. අද ප්‍රශ්නාර්ථයක් සමගිනුයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. CIDA උසාවියට දන්වයි සුගීෂ්වර බණ්ඩාර සහ මහින්ද පතිරණටත් චෝදනා කියලාද මනෝප්‍රිය ගුණසේකර ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. ඇතුල් පිටුවලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව අද සුභාෂිනී සේනානායක තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. පාස්කු ඉදිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම සහ බලපෑම් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, සුගීෂ්වර බණ්ඩාර යන අය විසින් සිදු කර ඇති ප්‍රකාශ ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස රූපවාහිනී මාධ්‍ය ආයතන 10කට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිටු 17ක වාර්තාවක් ගොනු කරමින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම විමර්ශනයට අගතිදායක ලෙස දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඔවුන්ගේ සැලසුම් සහගත ක්‍රියාදාමයන් සිදු කරමින් අධිකරණයේ සිදු කෙරෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට මහජන අප්‍රසාදයක්, සැකයක් සහ අප්‍රසාදයක් වන අයුරින් සහ අධිකරණය කෙරෙහි මහජන විරෝධතාවක් ඇති කිරීමේ අරමුණ ඇතිව පසුගිය 7 වෙනිදා සිට මේ දක්වා ප්‍රකාශ සිදු කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකරණය හමුවේ මේ පිළිබඳව සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙන වැඩිදුර තොරතුරු විදිහට. හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා වන අයුරින් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා අධිකරණයට අපහාස වන අයුරින් යම් යම් පුද්ගලයින් කළ ප්‍රකාශ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ සඳහන් කළා. යන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පිරිස විසින් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මෙලෙසින් විමර්ශන ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙන්නේ කියලායි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට තොරතුරු සටහන් කරන්නේ. පළමු කාර්තුවේදී 5.1% ආර්ථික වර්ධනයක්. 2020-2026 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගය අද ප්‍රස්ථාරයක් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ජයසිරි මුණසිංහයි මේ සම්බන්ධයෙන් දිනමිනට වාර්තාව අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. GDP rises by over 5% in 2026 first quarter. Highest GDP growth in first quarter since 2018. Strong performance despite cyclone Middle East war. For the more in detail, the Department of Census and Statistics yesterday said that the country's economy has shown a positive growth trend, with gross domestic products expanding by 5.1% in the first quarter in 2016 compared to the corresponding period last year. මේ සම්බන්ධයෙන් අද දින මින පුවත්පත් ඇතුළු පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තියෙනවා. 2026 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 5.1% ධන අගයක් දක්වා වර්ධනය වී ඇති බව ජනසහල සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් KMDSD කරුණාරත්න මහත්මිය සඳහන් කළා. 2015 වර්ෂයේ ස්ථාවර මිල ගණන් යටතේ 2025 වර්ෂයේ පළමු කාර්තුවේදී මෙලෙසින් දලදේශීය නිෂ්පාදිතයේ වාර්තා වූ බව තමයි සඳහන් වෙන්නේ. එසේම පවත්නා මිල ගණන් යටතේ දලදේශීය නිෂ්පාදිතයේ 11%කින් වැඩි වී ඇති බවද අධ්‍යක්ෂ ජෙනරාල් වරිය වැඩිදුරටත් සඳහන් කළා. මෙම කාල සීමාව තුළ මෙරටේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුනම ධන වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. කර්මාන්ත ආර්ථික කටයුතු 7.2% ඉහළ වර්ධනයක්, සේවා ආර්ථික කටයුතු 3.4% වර්ධනයක්, කෘෂි කාර්මික ආර්ථික කටයුතු 1.1% වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබෙනවා කියලා අද ප්‍රස්තාරත් සමගින් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරලා තිනවා දින මින පුවත්පත. දෙවයින පුවත්පතටයි මේ අවධානය. පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තැයි හේමසිරිට සහ පූජිත්තෙරෙහි නඩුවල තේන්දු ජූලි 31 වෙනිදා. AJA අබේනායකයි අද වාර්තාව අරගෙන ඉන්නේ දිවයින පුවත්පතට මේ සම්බන්ධයෙන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබේදී එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ජූලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩොල්ල නියම කළා කියලා තමයි තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. මෙම නඩුව ඊයේ ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූය සහ තිලකරත්න බණ්ඩාරයන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩොල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරණ මහතා වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කළා. ඒ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වෙනිසුරු මඩොල්ල මෙම නඩුවේ තීන්දුව ජූලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබේදී තේ වලක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ විභාගයේද ඉකුත් සිකුරාදා අවසන් කෙරුණා. ඒ අනුව පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නඩුවේ තීන්දුවද ජූලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් සිකුරාදා නියෝග කර තිබුණා. ඒ අනුව එම නඩු දෙකෙහිම තීන්දුව ජූලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි දිවයින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ජූනි 30ට පෙර වාර්ෂික වත්කම් බැරකම් ඉල්ලයි ප්‍රකාශ දිය යුතු අලුත් පිරිසකුත් නම් කරයි. නොදුන්නොත් දරාගත නොහැකි දඩයක් අල්ලස් අධ්‍යක්ෂ ජෙනරාල් සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ජූනි මාස 30 වෙනිදාට රාජ්‍ය නිලධාරීන් සිය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා සඳහන් කළා. අද මේ සම්බන්ධයෙන් ලක්කන ප්‍රවෘත්ති අංශත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලක්කන ප්‍රවෘත්ති අංශයට. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලු දෙනා සිය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ජූනි මාස 30 වනදාට පෙර මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් ඉදිරිපත් කළ යුතු බව අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම ප්‍රකාශ ලබා දීම ප්‍රමාද කරන පිරිසට දරාගත නොහැකි දඩ මුදලක් නියම කිරීමට සහ ඔවුන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ගද ගැනීමට කටයුතු කරන බවයි කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේ. පහළ බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ ප්‍රකාශයක්ද සටහන් කරන්න කියලා. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. රංග දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්න කියලා අපි අහලා බලමු.
1: වත්කම් වැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නිලධාරීන් ජුනි මාස 30 වන දිනට පෙර තමගේ වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. එසේ ජුනි 30ට පෙර ඉදිරිපත් කිරීමට නොහැකි වූහොත් අනිවාර්යයෙන්ම ඔබ දඩ මුදලකට යටත් වෙනවා. සමහර වෙලාවට ඔබට දරාගත නොහැකි තරම් වන දඩ මුදලක් විය හැකියි. එය තමයි පනතේ ප්‍රතිපාදන. මෙය දැන් සිදු කළ යුතු වන්නේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා පමණයි. ඔබට එය පෙර ආකාරයෙන් පෝරමයක් පුරවා ඉදිරිපත් කරන්න බැහැ. ඒ අනුව මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026 මාර්තු 31 වන දින එළි දක්වනු ලැබුවා. නමුත් අපට පේනවා දැනටමත් එම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචි වී ඇති පිරිස ඉතාම අඩු බව. ඒ නිසා අපි මේ පණිවිඩය අද දෙන්නේ ඒ පද්ධතියට ඉක්මනින් ලියාපදිංචි වී තමාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස. මේ සම්බන්ධයෙන් වන සියලුම විස්තර 1954 කියන කෙටි දුරකථන අංකයට අමතුමක් ලබා දී විස්තර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව CIABOC කියන වෙබ් අඩවිය හරහා ඇතුළු වී ඉතාම ලේසියෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන්. ඊට අමතරව ඒ සඳහා වන ලින්ක් එක ඔබට භාවිතා කරන්න පුළුවන්.
0: ලකන මොර්නින් නිවුස් අලට අහගෙනින් වෙලාව 2:13.
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
3: ලකන රේඩියෝ ITN

0: tunai taşıma paha. Anıl tunai taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakana Radio ITN.
2: වෙලාව දෙහය විනාඩි 18යි.
3: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 366 176 අංකයට ඔබේ

0: වෙලාවදේ 6යි විනාඩි 20 සෝදානම් අද පුවත්පත්වල සටහන් කරලා තියෙන අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන මහා බැංකුවෙන් විමර්ශනයක් රූපවාහිනී වැඩසටහනකදී අධ්‍යක්ෂ කළ ප්‍රකාශත් ප්‍රතික්ෂේප කරයි කියලා අද ශාම්නුවන් ගණේවත් දිවයිනට ගෙනෙන පෝතේ තොරතුරු සටහන් වෙලා තියෙන කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකු විසින් මේ වන විට මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ විමර්ශනයක් පවත්වමින් සිටින බව මහා බැංකු විසින් මහජනතාවට දන්වා සිටිනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුල් පිටුවල අද සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ දෙවැනි වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබේද, නැතහොත් පවත්වාගෙන යමින් සිටින්නේද හෝ මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන තිබේද, නැතහොත් ලබා ගනිමින් සිටින්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ විමර්ශනයක් පවත්වමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මහා බැංකුව සඳහන් කරන්නේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ අධ්‍යක්ෂ මල්වත්තේ රංජිත් නන්දන පීරිස් මහතා 2006 වර්ෂයේ 6 මස 8 වෙනිදා සාධින රූපවාහිනී සේවයේ පිනිවෙන රූපවාහිනී වැඩසටහනට එක්වමින් ප්‍රකාශ කර ඇති පහත කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවධානය යොමු වී ඇති බවයි කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නියාමනය වන ආයතනයකි. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහා බැංකුවේ අවශ්‍යතාවය පරිදි සෑම මාස 6කටම වරක් ශ්‍රී ලංකා මහා බැංකුව වෙත තොරතුරු ලිපි ලේඛන සහ දත්ත ඉදිරිපත් කරයි. යම් ගැටලුවක් පවතී නම් ශ්‍රී ලංකා මහා බැංකුව කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමෙන් ඒ පිළිබඳව විමසීමක් කරනු ඇත. පේරිස් මහතා විසින් 8 වෙනිදා ස්වාධීන රූපවාහිනී සේවයේ පිනිවෙන රූපවාහිනී වැඩසටහනේදී සිදු කරන ලද ඊයත ප්‍රකාශය ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිල වශයෙන් සහ තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බවයි සඳහන් කළ තියෙන්නේ. තවද ඒ අසත්‍ය නොමග යවන සුළු සහ නෛතික පදනමක් රහිත ප්‍රකාශයක් බව මහා බැංකුව විසින් මහජනතාව වෙත මෙයින් දන්වා සිටිනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙන්නේ. හිරගෙවල් පුපුරන්න යයි. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ. දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව 40,000ක් දක්වා ඉහළ යෑමෙන් දැඩි තදබදයක් මතුවී තිබෙනවා. බන්ධනාගාරවල දැනට පහසුකම් ඇත්තේ රැඳවියන් 11,000කට පමණක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් අනුරුද්ධ ගජනායක මහතා ලංකාදීපට සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ තොරතුරු සටහන් කරලා තියෙන්නේ. 11,000කගේ ඉඩේ 40,000ක් මැගසින් හිරේ 625ට 2,985ක්. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන ඇතුල් පිටුවල අපි අවධානය යොමු කරමු. සුජිත් හේවාචෝලිගේ තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ ලංකාදීප පුවත්පතට. රැඳවියන්ගෙන් දස දහසක් පමණ දඬුවම් ලබන්නන් වන අතර අනෙක් 30,000 රිමාන්ඩ් සැකකරුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. රැඳවියන් 625කට පහසුකම් ඇති කොළඹ මැගසින් බන්ධනාගාරයේ පමණක් රැඳවියන් 2,985ක් රඳවා සිටිනවා කියලා තද සටහන් කරලා තියෙනවා. බන්ධනාගාරවල තදබදයට විසඳුම් විකල්ප කිහිපයක් ඉදිරිපත් වී ඇති බවත්, ඒවා ගැන අවධානය යොමු කර ඇති බවත් ගජනායක මහතා සඳහන් කරනවා. තදබදයට විසඳුමක් ලෙස වඩරැක් ඇතුළු ප්‍රදේශ කිහිපයක අලුතින් ගොඩනැගිලි ඉදිකරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ ලංකාදීප පුවත්පතේ. පුටු 250ක් හිස් සමෘද්ධි බැංකුව විගණනය මග හිටි. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙන ලංකාදීප පුවත්පතේ අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. සමෘද්ධි ප්‍රජා මූල බැංකුව සහ සමಿತಿ 1400ක් විගණනයට ලක් කිරීම නිලධාරී හිඟය හේතුවෙන් ප්‍රමාද වෙමින් පවතින බව විගණන කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා. විගණන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සංඛ්‍යාව 250ක් දක්වා ඉහළ නැග ඇතයිද වාර්තාවේ කියලායි අද සටහන් වෙලා තියෙන්නේ. මෙම පුරප්පාඩු පිරවීමට ජාතික විගණන කාර්යාලය සහ ජාතික විගණන කොමිසම මූලික එකඟත්වයකට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් මෙම බඳවා ගැනීම සඳහා අයවැයෙන් මුදල් වෙන් කරවා ගත යුතු බවයි උසස් නිලධාරීන් සඳහන් කරන්නේ. සමෘද්ධි ප්‍රජා මූල බැංකු විගණනය සඳහා ජාතික විගණන කාර්යාලයට සම්පූර්ණ බලය අලුතින් ලැබී තිබෙනවා. ඒ නව පනත් කෙටුම්පත් සංශෝධනයකින් කියලායි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම දිගින් දිගටම සටහන් කළ මේ ඩෙංගු රෝගය පිළිබඳව අද ලංකාදීප පුවත්පත්වල සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. එක දවසට ඩෙංගු 700ක් අලුතෙන් රෝගය තදින්ම පැතිරෙයි ලංකාදීප පුවත්පතයි සටහන් කරන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පතේම සටහන් කරනවාද ඩෙංගු මට්ටුවට වැඩ අල්ලා රට පුරා ක්‍රියාත්මක කරන ජාතික ඩෙංගු මර්ධන සතිය නිමිත්තෙන් දිවයින පුරා නගරාශ්‍රිත ප්‍රදේශ පිරිසිදු කිරීම ඊයේ පෙරවරුවේ ආරම්භ කරන අතර කොළඹ මලදාන් ප්‍රදේශයේ දූමායනය කරන අයුරු අද ඡායාරූපයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පතේ. විශේෂ ඩෙංගු මර්ධන සතිය ඊයේ සිට ක්‍රියාත්මක වනවා. දැඩි අවධානම් තත්ත්වයකට පත්ව ඇති බවයි, ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ. ඒ අනුව වැඩබිම් රාජ්‍ය ආයතන පාසල් නිවාස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්ම කටයුතු අධීක්ෂණය කිරීම මෙම සතිය තුළ සිදුවන බවයි සඳහන් වෙන්නේ. ඩෙංගු මර්ධන වැඩපිළිවෙල පිළිබඳ අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අදහස් දැක්වුවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ඩෙංගු අධි වසංගත තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තියෙනවා. සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට අපහසු තරම් සංඛ්‍යාවක් මේ වෙනකොට රෝගීන් වාර්තා වෙමින්

0: මේ වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,000 ඉක්මවා යාමත් සමග රෝහල් ධාරිතාවද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මෙම තත්ත්වය හමුවේ ඩෙංගු පාලනය සඳහා ජනතාව වඩාත් සක්‍රීයව කටයුතු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ.
1: රෝගීන් 41,925ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේක ඉතාමත් බැරෑරුම් තත්ත්වයක්. ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරපුවම සාමාන්‍ය රෝගීන් 11,000ක් පමණ වැඩියක් පෙන්වුම් කරනවා. ඉතින් මේ වැඩිපුරම වාර්තා වෙලා තිබෙන්නේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ නගර සභා සීමාව කළුතර යන දිස්ත්‍රික්කවල. ඊට අමතරව දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් සබරගම පළාතේ රත්නපුර කෑගල් දිස්ත්‍රික්කවලත් උතුරු වයඹ පළාතේ උත්තලම දිස්ත්‍රික්කයත් ඒකම අනිත් තැන්වලත් යම් යම් වැඩිවීම් පෙන්වුම් කරන නමුත් මේ සඳහන් කරේ සීග්‍රයෙන්ම වැඩි වෙච්ච දිස්ත්‍රික්ක. ඒකට මේ වන විට මරණ 24ක් සිද්ධ වෙලා තිබෙනවා. අපි මේ ඩෙංගු රෝගය ලංකාවේ තියෙන තත්ත්වයෙන් අවම කර ගැනීමට දායක වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
0: එතෙක මද දෙවෙන පුවත්පත සඳහන් කරනවා 10 පන්තියෙන් 15 ළමයි පාසල් පිරිසිදු කිරීම වලට එපා. සෞඛ්‍ය අංශ පාසල් වලට දන්වයි චමින්ද සිල්වා යද දෙවෙනට මේ වාර්තාව අරගෙන එන්නේ. පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා 10 ශ්‍රේණියේ 15 සිසුන් යොදා නොගන්නා ලෙසත් ශිෂ්‍යයෙකුට ඩෙංගු වැළඳී ඇතනම් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය අංශ පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා කියලා තමයි තොරතුරු සටහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තද වැඩිදුර තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. කොළඹ දිස්ත්‍රික් සර්වාගමික නායකයින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය, පාර්ලිමේන්තු කටයුතු සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාරයන් මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමග කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමේදී මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙවර ඩෙංගු ව්‍යාප්තිය නිවාසවලට වඩා වැඩි වශයෙන් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල් සහ ආගමික ස්ථාන වැනි පොදු ස්ථානවලින් වාර්තා වන බවට හඳුනාගෙන ඇතැයි සඳහන් වෙනවා. වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 25.8%ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද මෙහි ප්‍රකාශයට පත් වී තිබෙනවා කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට සටහන් කළ තියෙන. ඒත් එක්කම ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා. අද මේ සම්බන්ධයෙන්ුත් සේලම පුවත්පත් තොරතුරු සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන දිවයින පුරා ඊයේ ආරම්භ කළ බවත් එම වැඩසටහනේදී හඳුනාගත් ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය ආයතන සහ නිවෙස් හිමියන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බව ශ්‍රී ලංකා මහජන බැංකුවේ සෞඛ්‍ය පරීක්ෂක වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සංවිධානයෙන් සෑම ප්‍රදේශයකම පොදු ස්ථාන සහ ඒ ආශ්‍රිතව නිවාස සහ ගෙවතු පරීක්ෂා කිරීමට කටයුතු කළ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමයි ඒ මහතා ඒ බව සඳහන් කළේ කියලයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. තවත් බොහොමයක් වුවත් අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන සෝදානම් රැඳී සිටින ලක්හන මෝර්නින් නිවුස් ඇලට් එක. ලක්හන මෝර්නින් නිවුස් ඇලට් අහගෙන ඉන්න වෙලාව මතක් කරනම් වෙලා උදේ 6:30.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හන.

වෙලවදහයි විනාඩි 31 අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේදී දිනුම් මදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වනේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසේ 15 වෙනිදා සඳුදා දවස මහජන සම්පත 6219 වන ජයග්‍රහය දිනුම් බාරයේ ඒ දවසේදී ක්‍රියාත්මකුණේ සී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක 7 නැවතත් අංක 4 අංක 2 අංක 0 සහ අවසානයේට අංක 9 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4461 වන ජයග්‍රහය දිනුම් බාරයේ ඒ දවසේදී ක්‍රියාත්මකුණා ඒ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක 9 අංක 39 අංක 71 සහ අවසානයේට අංක 74 විදිහට සටහන් වෙනවා. මෙගා පවර් 2567 වන ජයග්‍රහය දිනුම් බාරයේ ඒ දවසේදී ක්‍රියාත්මකුණා කේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. එතිකම ජයග්‍රහය සුපිරි අංක 4 වෙනකොට අනිකුත් ජයග්‍රහය අංක 24 අංක 30 අංක 50

සහ අවසානයේට අංක 58 විදිහටයි සටහන් වෙන්නේ. දන නිධානය 2249 වන ජයග්‍රහය දිනුම් වාරයේ අයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක 5 අංක 18 අංක 44 සහ අවසානයේට අංක 77. හඳහන 1528 වන ජයග්‍රහය දිනුම් වාරයේ අරගෙන බලන්න ඔබ මිලදීගත්තු හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන වාසනාවන්ත ලග්න සංකේතයේ කන්‍යා ලග්න සංකේතයේද කියලා ජයග්‍රහී අංක 4 අංක 11 අංක 16 සහ අවසානයේට අංක 30 විදිහටයි සටහන් වෙන්නේ. අද සම්පත 794 වන ජයග්‍රහී දිනුම් වාරයේ සී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 4 අංක 2 අංක 0 සහ අවසානයේට අංක 9. NLB ජය 487 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන G ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 5 අංක 9 නැවතත් අංක 5 සහ අවසානයේට අංක 9යි සටහන් වෙන්නේ. NLB ජය 487 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රහී අංක විදිහට. සුබ දවසක්. 335 වන ජයග්‍රහ දිනුම් වාරයේ කන්‍යා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක 34 අංක 35 සහ අවසානයේට අංක 45 ඒතෙකම සුබ දවසක්. 335 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 1280 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව මතක් කරනම් වෙලාව උදේ 6:34.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: වෙලා උදේ 6යි විනාඩි 40යි ඔබ නැවතත් ලක්හඬ මෝනින් නිවුස් අලර්ට් සමගින්. පොහොර සම්බන්ධයෙන් වන ඒකාධිකාරය බිඳ දැමිය යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඊට සැලකිය යුතු මැදිහත් වීමක් සිදු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ ඒ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. පයාල බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: පොරචේෂණය කරන්නේ මේ ඒකාධිකාරයන් කාටල කඩන්න ඕන. ඒක අත්‍යවශ්‍ය කාර්යයක්. බැලුවම පොහොර ලේකම් කාර්යාලය ඒ කාර්ය වෙනුවෙන් සැලකිලිමත් මැදිහත් වීමක් කරලා තියෙනවා. මෑත කාලේ දීලා තියෙන බලපත්‍ර දිහා බැලුවම පේනවා ඒක අවබෝධයෙන් කරලා තියෙනවා කියන්නේ.
0: දිනමින පුවත්පතරයි මේ අවධානය. වසර 25කට පසු ජාතික පරිසර පනත 24 වෙනිදා අලුත් වෙයි. අද ස්වර්ණා විජේකෝන් තමයි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. වසර 25කට පසු ජාතික පරිසර පනත ලබන 24 වෙනිදා සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ඊයේ ප්‍රකාශ කළා. ජාතික පරිසර පනතට අදාළ විවාදය පවත්වා එය සම්මත කිරීමට අපේක්ෂා කරන බවත් මේ සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍ය ධාමික පටබැඳි මහතා සඳහන් කරනවා. වසර 25කට අධික කාලයක් සංශෝධනය කර නොමැති ජාතික පාරිසරික පනතට සංශෝධනය ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට හැකිවීම සම්බන්ධයෙන් සතුටු වන බවත් මෙය පාරිසරික ක්ෂේත්‍රයේ සියලු දෙනා ලැබූ ජයග්‍රහණයක් බවත් තමයි අමාත්‍යවරයා සඳහන් කරන්න කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. රුපියල් කෝටි 4500කින් මෙගාවොට් 100ක සූර්ය බල ව්‍යාපෘතියක් අද මහින්ද අලුත්ගෙදරයි වාර්තා වරගෙන ඉන්නේ දිනමින පුවත්පතට. මේ සම්බන්ධයෙන් ඡායරූපත් සමගින් අද තොරතුරු සටහන් වෙලා තිනවා. ශ්‍රී ලංකාවේ බල ශක්ති ශේෂ්ත්‍රයේ නව මානයකට යොමු කරමින් රුපියල් කෝටි 4500ක ආයෝජනයක් මත ක්‍රියාත්මක වන මෙගාවොට් 100ක දැවැන්ත සූර්ය බල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බල ශක්තියක් එක් කිරීමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කරමින් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ලේකම් කොට්ටාසය තුළ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය අක්කර 500ක භූමියක් පුරා ක්‍රියාත්මක කරන බවද පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බවද මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත මහතා සඳහන් කරනවා. දේශගුණික විපර්යාසයන්ට තිරස්තර විසඳුමක් ලෙස සහ වියලි කලාපයේ පවතින ඉහළ සූර්යතාපයේ උපරිම ලෙස රටේ සංවර්ධනයට දායක කර ගැනීම අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ඒ තුළින් මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වේගවත් වන බවද මේ වෙනුවෙන් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් විශාල සහයෝගයක් ලබා දෙන බවද පෙන්වා දෙනවා කියලා තමයි දිනමින පුවත්පත අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට සැබෑ ලෙසම වැය වූ ගණන් හිලව් තාමත් CID හෙලි කරගෙන නැහැ. එජාපෙන් නිවේදනයක්. අද මේ සම්බන්ධයෙන් චමින්ද සිල්වායි දෙවෙනියට වාර්තා වරගෙන ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස සහභාගී වූ බ්‍රිතාන්‍ය සංචාරයේදී ආරක්ෂක නිලධාරීන්ට වෛද්‍යවරයාට සහ පෞද්ගලික ලේකම්වරයාට අදාළ සියලු ගෙවීම් රජය විසින් කළ යුතු වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පසුබිම යටතේ හිරපු ජනාධිපතිවරයා පමණක් මිලියන 16ක තරම් අධික මුදලක් වැය වූ බවට රහස් පොලිසිය කරුණු දැක්වීම කිසිසේත් පිළිගත හැක්කක් නොවන බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙනවා කියලා අද තොරතුරු සටහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේ. පාසල් වෑන් රියක් සහ බසයක් ගැටේ සිසුන් 17ක් රෝහලේ. අද ජානක සම්පත් බණ්ඩාරයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ දිවයින පුවත්පතට. මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේදී බස් රථයක් සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් එකිනෙකට ගැටීමෙන් පාසල් සිසුන් 17 දෙනෙකු තුවාල ලබා කටුගස්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළ තියෙන ඇතුල් පිටුවල අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. මහනුවර සිට පැමිණි පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් සහ අකුරණ දෙසින් පැමිණි බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ පාසල් දරුවන් 20 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර 17 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පාසල් සිසුන් කඩිනමින් කටුගස්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවරගෙන තිබෙන බවයි වැඩිදුර තොරතුරු විදියට අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. වටගල ළඟට ඇවිත් මොන මොනවද කිව්වා කියපු දෙයත් මට මතක නෑ. සමාජ මාධ්‍ය දර්ශනය ගැන මහින්ද කියයි අද නෝමන් පාලිය වඩන දිවයිනට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා තමා සමීපයට පැමිණ මොන මොනවාද කිව්වා යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබෙන වීඩියෝවක ජනාධිපති නීතිඥ උපුල් කුමාරපෙරුම් මහතාගේ පුත්‍රයාගේ අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී එහි පැමිණ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමීපයට ගිය වටගල මහතා මහින්ද මහතාට යමක් පවසන අයුරු දක්නට ලැබුණා. වටගල මහතා තමාට පැවසූ දේත් මතක නැතයිද සමාජ මාධ්‍ය පළවේ තිබුණු එම දර්ශනය තමා දුටු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පත. ඩොලරය යට කරමින් රුපියල උඩට එයි. ශාම්නුවන් ගණේවත්තයි වාර්තා වර්ගෙනනේ. අපි දිගින් දිගටම අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා දිවයින පුවත්පත. අද සටහන් කළ තිනවා ඩොලරය යට කරමින් රුපියල උඩට එයි. ශාම්නුවන් ගණේවත්ත ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. ඇමරිකාන් ඩොලරයට සාපේක්ෂව පිරිහිමින් පැවති ශ්‍රී ලංකා රුපියල ඊයේ නැවතත් සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල් 341.36ක් වූ ඇමරිකාන් ඩොලරයක විකුණුම් මිල ඊයේ රුපියල් 336.758ක් දක්වා රුපියල් 4.78කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. එසේම ඇමරිකාන් ඩොලරයක ගැණුම් මිල පසුගිය සිකුරාදා රුපියල් 331.742ක් පැවති අතර මාගේ ඊයේ රුපියල් 326.734ක් දක්වා රුපියල් 5.7.8කින් අඩු වී තිබෙනවා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ වැඩිදුර තොරතුරු විදිහට. අපි පුංචි විරාමයක් ලබා ගන්නයි සූදානම්. මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් ගෙන එන බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින ලක්හන මෝර්නින් නිවුස් ඇලර්ට් එක ලක්හන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:47.
2: ලක්හන රේඩියෝ ITN.

0: ලකන මොර්නින් න්ියුස් වලට අගදීන වෙලාව 2:52.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: නක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මෝර්නින් නිවුස් ඇලර්ට්
1: වෙලාව 2:53 පිසෝදානම් විදෙස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.
0: Around the world.
1: අමරිකා ඉරාන සාමගි විසුම 19 වෙනිදා දවස් 108ක යුද්ධය නිම වෙයි. හෝමෝ සමුද්‍ර සන්ධියත් විවෘත කරයි. බොරතෙල් මිල පහලට කොටස් වෙළඳපොළ ඉහළට කියලාද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා වගේම ලංකාදීප සහ අනෙකුත් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. දින 108ක කාලයක් පුරා දැඩි බලශක්ති අර්බුදයකට මැදි වී සිටින ලෝක ප්‍රජාවට සිය ආර්ථිකය නැවත ගොඩනගා ගැනීමේ බලාපොරොත්තු ඉහළ දමමින් මැද පෙරදිග කලාපයේ යුද ගැටුම් නිමාවටපත් කිරීම සඳහා වන ගිවිසුමකට ලබන සිකුරාදා ස්විස්ලන්තයේ ජිනීවා නුවරදී අත්සන් තබන බවට අමරිකාව සහ ඉරානය නිවේදනය කර තිබෙනවා. මූලික රාමුගත ගිවිසුම ලෙස හඳුන්වනු ලබන එම ගිවිසුමේ එක් පියවරක් ලෙස කිසිදු බද්ධකින් තොරව හෝමෝ සමුද්‍ර සන්ධිය යළි විවෘත කරන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් කළ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තෙල් සැපයුම නිදහසේ සිදු කිරීමට ඉඩ දෙමු යැයි ට්‍රුත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු එසේ සඳහන් කර තිබෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. දිගු විරාමයකට පසුව යළි ගමන් ඇරඹීම සඳහා සෝදානම් වන ලෙස හෝමුස් මුහුදේ සිර වූ දහස් සංඛ්‍යාත නෞකාවලටත් සමාජ මාධ්‍ය නිවේදනය ඔස්සේ ඔහු දැනුම් දී තිබෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. ඒත් එක්කම ඉරාන ගිවිසුමේ උණුසුම මැද G7 සමුළුව රැස් වෙයි. අමරිකාව සහ ඉරානය අතර ඇතිකරගත් රාමුගත ගිවිසුම මෙන්ම තවත් ප්‍රධාන කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලොව ධනවත්ම රටවල එකමුතුවක් වන G7 සංවිධානයේ 52 වාර්ෂික සමුළුවේ ප්‍රංශයේදී ආරම්භ වී තිබෙනවා. හෙට දක්වා පැවැත්වෙන මේ සමුළුවට මෙවර ප්‍රංශයේ සත්කාරකත්වය ලැබී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. අමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, කැනඩාව, ජර්මනිය, ජපානය සහ ඉතාලිය ඇතුළත් G7 සංවිධානයේ නායකයන් සහ යුරෝපා සංගමයේද සමුළුවට සහභාගී වන අතර ලබන සිකුරාදා අත්සන් තැබීමට නියමිත අමරිකා ඉරාන ගිවිසුම සම්බන්ධයෙන් එහිදී ලෝක නායකයන් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තොරතුරු විමසුණු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. විදෙස් පුවත්වලින් අපි යමු ක්‍රීඩා තොරතුරු මොනවද කියලා බලන්න.
0: Sports Roundup.
1: IPL වැඩපෙන්වූ පැතුම් සහ ඒෂාන් කොදිව් පිටියේ ෆේල්. අද ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන එන්නේ. මේට සතේ දෙකකට පෙර නිමාවට පත් වූ ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ලකුණු අතර සිටි පැතුම් නිසංක සහ කඩුළු බිඳ හෙළු ඒෂාන් මාලිංගියන දෙදෙනාම බටහිර ඉන්දිය කොදෙව් පිළට එරෙහිව දස්කම් අතර නොසිටීම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. පැතුම් නිසංක ඊයේ නිමාව කොදෙව් පිළට එරෙහි 20-20 තරගාවලියේ තනග තුනේදීම ලකුණු 51කට සීමා වූ අතර ඒෂාන් මාලිංග එම තරග තුනේදීම ලකුණු 97කට කඩුළු එකක් දවාගත් අතර ඊයේ තරගයේ නොදැවී ලකුණු 54ක් ලබාගත් ෂෙෆන් රදර්ෆර්ඩ් ලකුණු 23කදී දුන් පහසු උඩපන්දුවද අතහැරියා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්න. ඒත් එක්කම උඩපන්දු ගිලිහීමේ වාසියෙන් කොදෙව්වෝ 20-20 තරගාවලිය දිනති. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ලකුණු දෙකක් තුල උඩපන්දු දෙකක් ගිලිහී යෑමේ වන්දිය ගෙවීමට සිදු වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තෙවැනි 20-20 තරගයෙන් කඩුළු 5ක පරාජයක් විඳ ගැනීමට සිදු වුණා. කින්ස්ටන්හි සබීනා පාක් පිටියේදී පැවති මේ තරගය ජය ගැනීමත් සමග 2-1 ලෙස 20-20 තරගාවලියේ ජය තමන් සතු කර ගන්නට කොදෙව් ක්‍රීඩකින් සමත් වුණා කියලයි අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි යමු කාටුන්ස් වලට.
0: කාටුන්ස්
1: අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සඳහන් වෙනව මෙහෙම. සලේට බලෙන් බේත් පොවන්න වෙලා බේත් තිත්ත ඇති කියලයි සඳහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පතේ. එතෙකම අද අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලයි අද කාටුනේ සඳහන් කරලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. ඊට කලින් අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරලිමු. දිවයින පුවත්පතේ අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ සඳහන් වෙන්නේ මොනවාද කියලා බලන්න. රජෙන් දෙන සහනය ජූනි වලින් ඉවරයිලු. අප්පට සිරි. එහෙනම් ඉතින් කාලා වරෙන්කෝ කියලා තමයි අද සටහන් වෙලා තියෙන්නේ දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. පංකජ රුවින්දගේ සරදම් කාටුනේ ලංකාදීප පුවත්පතේ අද මෙහෙම සටහන් කරලා තියෙනවා. ඩෙන්ගු වලින් රෝහල් පිළිරළු. ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකකුත් තියෙනවා නේද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරලා තිනු ඒ සම්බන්ධයෙන්. දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ අදට අපි ලක්කන මෝර්නින් නිවුස් රැට් නිමා කරන්නයි සෝදානම් වෙන්නේ. යුද ගැටුම් අවසන් වෙනවත් සමගම ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටිලලු. මෙහි ඉතින් ඇතුන් ලවාවත් උඩ ගිය තරම් පහතට අදිනවා බොරු කියලා තමයි සටහන් කළ තිනේ ශ්‍රී සමයන් කාටුනේ. හෙටත් දැස්සන 6ට ඔබ හමු වෙ මේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් රැට් තුලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
3: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාසුවන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01177 579
2: අදසිවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලකාණ්ඩ රේඩියෝ ITN

0: Good morning, සුබෝදෑසනක්.
1: Good morning, සුබෝදෑසනක්. 7:09.
0: 7:09. විනාඩි 9ක් පරක්කුයි. 4 නේ දෙන්න ඕනේ. ඔව් ඔව් ඔව්.
1: ආව් පොඩක් ඉතින් සින්දුවක් අහලා ආවා.
0: දවසක් සොක්‍රටිස් වීදියක් දිගේ ඇවිදිමින් ඉන්නකොට
1: හරි.
0: උතර හිටපු තරුණෙක් එක පාරට අඳුර ගන්නවා. අන්න මෑන්. සොක්‍රටිස්. වාහ් මේ මෙයානි සොක්‍රටිස් කියන්නේ. පින්තූර වලින් දැකලා තිබුණ සොක්‍රටිස් මේ මගේ ඉස්සරහා මේ දැන් මෙතන හැපැත්තේ ඇවිදිනවා. මෙයාට එක පාරට හිතුණා මම මේ මිනිස්සයත් එක්ක වචනයක් හරි කතා නොකරොත් වැඩක් නැහැ.
1: හරි
0: මම මේක ගිහිල්ලා කාට හරි කිව්වොත් මිතුර මට සොක්‍රටිස් හම්බුණා කියලා ඕනම කෙනෙක් මගෙන් අහයි ඇයි ඔබ වචනයක් හරි කතා කරේ නැද්ද?
1: ඒකනේ එච්චර හම්බ වෙලත් කතා කරේ නැද්ද?
0: අද කාලේ වගේ නම් සෙල්ෆියක්වත් ගත්තේ නැද්ද බං කියලා හරි නේ.
1: ඔව්
0: ඉතින් මෙයා ඉක්මනට ගිහිල්ලා සොක්‍රටිස්ගෙන් මොකක් හරි කතා කරන්න ගිහිල්ලා හෙලෝ සර් ගුඩ් මෝර්නින් සර් කියලා කතා කරා.
1: හරි
0: සොක්‍රටිස්ත් බැලුවා මේ තරුණයා දිහා බලලා ඔළුවේ ඉඳන් කකුල් දෙකට යනකම් බැලුවා. බලලා ටිකක් කළා හිතලා කිව්වා ගුඩ් මෝර්නින් කියලා.
1: හරි
0: දැන් අර තරුණයා හිතනවා මම මේ මිනිස්සයාගේ මොකක්ද අහන්නේ. සොක්‍රටිස් වගේ කෙනෙක් ඉස්සරහා ඉන්නකොට මොනව අහනවද කියලා හිතාගන්න බෑ.
1: ගුඩ් මෝර්නින් හරි කියලා කිව්වා. දැන් එතනින් එහාට මොනවද අහන්නේ?
0: ඔව් දැන් මොකද්ද මන් දැන් මෙතන එහාට මේ කතාව අරන් යන්නේ මො කොහොමද? මෙයා ඇහුවා සර් මං සර් හම්බෙනකම්ම හිටි. සර්ට පුළුවන්ද මට සතුට කියන්නේ මොකද්ද කියලා දෙන්න.
1: හරි.
0: සොක්‍රටිස් ඒත් මේ තරුණයා දිහා බලලා වචනයක්වත් කියන්නේ නැතුව අහක බලාගත්තා. ඊට පස්සේ ආයි මෙයා පිටිපස්සෙන් යනවා. නේ සර් ප්ලීස් මට සතුට කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් සර්ගේ පැහැදිලි කිරීමක් කරන්න සර්. සර්ට පරක්කු වෙනවද? ඔව්. සොක්‍රටිස් කෝ මට පරක්කු නම් වෙනවා. මම මේ වයිෆ්ට කඩේ ආපු ගම. සොක්‍රටිස් උනත් වයිෆ්ලට කඩේ යනවා. හරි.
1: ඒක වෙනසක් නෑ.
0: හරි.
1: හහ්.
0: ඒත් මං තරුණේ ඔයාට මේක මොකද්ද කියලා දෙන්න. හෙට උදේ ඔයා එනවා රතන තියෙන ගඟ ළඟට.
1: හරි.
0: උතන ගඟ ළඟ කියලා හවල් තැනක් කිව්වා.
1: හහ්.
0: ඉතින් තරුණයා ගෙදර ගියා. පහුවදා උදේ දෙන්න හම්බුණා. ගඟ ළඟ හමු වුණා. හම්බ වුණාට පස්සේ සොක්‍රටිස් කිව්වා එනවා කියන්න කියලා මෙහෙම ෂර්ට් එකෙන් ඇදගෙන ගිහිල්ලා ගඟේ යතන පොඩක් බහින්න පුළුවන් පොඩි තොටුපළක් වගේ තියෙනවා. ඕකෙන් ගඟට බැහැලා සොක්‍රටිස් මේ තරුණයාව ගඟේ ගිල්ලුවා.
1: අයියෝ සතුට කියලා දෙන්න මාර වැඩ.
0: ඔව් පාඩමක් කියලා දෙන්න. ගිල්ලලා ඔළුවත් වතුර යට ගිල්ලුවා. ගිල්ලලා දැන් මෙහෙම අතින් අල්ලගෙන ඉන්නවා.
1: මේ මොකද්ද මේ කරන්නේ?
0: සොක්‍රටිස් දැනෙනවා දැන් තරුණයා උඩ එන්න දඟලනවා. දිය බුබුලු යනවා වතුර පෙවෙනවා වගේ එකක් පේනවා.
1: හුස්ම ගන්න බෑ.
0: ඔව් සොක්‍රටිස් එක පාරට මත නිදහස් කරා. තරුණයා මෙහෙම උඩ ආවා. බු ගල් උඩ ආවා. ඇවිල්ලා දැන් වතුර සමහරලාට වතුර නැහැ ආ ගිහිල්ලා.
1: මහන්සියක් වගේ දැනෙලා.
0: හම්මෝ මොකද්ද මේ මිනිස්සු ඔය කරේ? වගේ බැල්මක් දැන්.
1: හරි.
0: සොක්‍රටිස් කෝ වෙන කියලා ගොඩට එක්කන් ගියා. ගොඩට එක්කන් ගියාම අර තරුණයා සොක්‍රටිස්ගෙන් ඇහුවා මොකද්ද සර් සර් මට කරේ තවඩි මම මැරෙනවනේ.
1: ඒකනේ.
0: නෑ මම මුලින්ම කියනවා තමුස්සෙට වතුර යටදි මොකද්ද වුමනා කරේ? ගොඩෙන්න.
1: ඒක අහන දෙයක් නෑනේ.
0: නෑ නෑ මම අහන්නේ මොනවද තමුස්සෙට වතුර යටදි මොනවද අවශ්‍ය උනේ? හුස්ම ගන්න. හුස්ම ගන්න වුමනා උනේ.
1: හරි හරි.
0: හා. අන්න ඒ වගේ තමයි කොහොම හරි ඒක කරලා හුස්ම ගන්න ඒ තියෙන උමනායෙන් උඩට ආවනේ.
1: ඔව්.
0: සතුට කියන්නේත් අන්න ඒ වගේ. හා. මිනිස්සු කොහොම හරි ඇති කරගන්න දරන යම්කිසි මානසික සුවතාවයේ නිතු වටපිටාව. ඔන්න ඔය උවමනාව තියෙන ඕනම මිනිස්සෙකුට ඔන්න ඔය සතුට කියන එක
1: තියෙනවා.
0: ළඟා කරගන්න පුළුවන්.
1: හරි.
0: එතනින් ගියා වෙන වයසක මිනිස්සෙක්.
1: හා.
0: එයා ගුව ඉතින් මේ සොක්‍රටිස්.
1: හා.
0: ඉතින් ඔයාලා තිබුණානේ මේ මිනිස්සයා වතුර ගිල්ලන්නේ නැතුව මේ ඇඳුම් ටික තෙවන්නේ නැතුව ගහ සරලව කියලා
1: දෙන්න. කියලා දෙන්න. මොකට දෝගේබුවේ?
0: සොක්‍රටිස් කිව්වා සමහර මිනිස්සුන්ට වචන වලින් කියලා තේරුම් කරන්න බෑ.
1: හා.
0: සමහර මිනිස්සුන් සමහර ඒවා කරලා පෙන්නන්න වෙනවා. විශේෂයෙන්ම මේ තරුණීන්ට.
1: හරි.
0: වචන වලින් කිව්වට අහන්නේ.
1: හා.
0: ඒ නිසා තමයි මම මේ මූව ඇදගෙන ගිහලා වතුර ඉබුවේ.
1: හා.
0: හරි.
1: හරි.
0: මං අදත් මේ වයිෆ්ට කඩේ යන ගංගා මම යන්න කියලා කියා. අපේ ජීවිතවලත් එහෙම තියෙනවා. සමහර දේවල් තියෙනවා කට කැඩෙනකන් කියුවා.
1: කියනවා. අහන්නේ.
0: මේ කියනවා හෙටත් කියනවා ආයෙ ආයෙ කියනවා.
1: ඔව්. අහන්නේ.
0: අහන්නේ. ඉතින් ඒ නිසා කරලා පෙන්නන්න වෙනවා.
1: එතකොට එක පාරයි.
0: ඔව්. එතකොට එදාවත් තේරුම් ගත්තේ නැත්නම් මේ මොහොතේවත් තේරුම් ගත්තේ නැත්නම් ආයි අර අපි කියන්නේ මේ කපේදී
1: හදන්න බෑ.
0: ඔව් තේරුම් ගන්නේ නෑ. එහෙනම් අපි මේ අද මේ පැය තුනේ වැඩ පටන් ගමුනේ.
1: හ්ම් හ්ම්.
0: Good morning. සුබ උදෑසනක් ඔයාට.
1: උදේ 7:14යි.

0: Lakhanda Radio ITN අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්

0: හතයි විනාඩි 18යි ඩොලරය යට කරමින් රුපියල උඩට ආපු උදෑසන අපි මේ කතා කරන්නේ.
1: හරි රුපියල ශක්තිමත් වෙලා.
0: ඉතින් ඉඳ හිට හෝ මෙවැනි තත්ත්වයක් අපිට සැමරිය යුතු නොවේද? කියලා තමයි අහන්න තියෙන්නේ.
1: ඔව්.
0: මොකද පෞගේ කාලේ විටින් විට රුපියල මේ විදිහට යට ගියා.
1: ඔව්.
0: උඩාවා. යට ගියා උඩාවා.
1: දැන් ආයි උඩ ඇවිල්ලා.
0: ඒත් රුපියල කවදාවත් යට කරන්න බෑ මිත්‍රවරුනි.
1: හහ්.
0: නැද්ද මං කියන්නේ?
1: රුපියලෙන් තමයි අපි ඔක්කොම කරන්නේ.
0: රයිට් හරි අපි ඉක්මනට ගිහලා අපේ අනුග්‍රහකය බලමු. අපි ඉක්මනට මතක් කරන ජාතික ලොතරැයි මණ්ඩලය විශේෂයෙන්ම මහජන සම්පත අද දවසේ වාමිලදී ගන්න ඕනේ. මහජන සම්පතක් එහෙම නැත්නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්නවා කියලා කියන්නේ.
1: ඔව්.
0: නිකන් රුපියල් 40ක් වියදම් කළා.
1: හහ්.
0: දිනයිද ඇදෙයිද කියලා බලලා මේ නිකන් ලොටරි එකක් ගන්න එකම නෙවෙයි.
1: හ්ම්.
0: එතනින් එහාට ලොකු වටිනාකමක් මේ ලොටරි එකක් මිලදී ගැනීමක් ඇතුළේ තියෙනවා.
1: ඔව් රටේ සංවර්ධනය එතකොට සෞඛ්‍ය අධ්‍යාපනය රාජ්‍ය සේවය වගේම 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කළා තියෙනවා මහජන සම්පත ලොතරැය. ඉතින් මේ හැමදේමත් කරන ගමන් තමයි ඔබටත් අවස්ථාව තියෙන්නේ මහජන සම්පත තුලින් ජයග්‍රහයකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. ඒකට කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් මහජන සම්පත ලොතරැය මිලදී ගන්න එක.
0: ඒ වගේම මතක් කරනවා විජය නිෂ්පාදන ලාංකීය රසය ලෝකෙට අරගෙන යන ලාංකීය කුළුබඩුව නේද ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමට ඉහළට ඔසවා තියෙන මේ විජය නිෂ්පාදන අවුරුදු ගානක් තිස්සේ දරනවා. දැන් ලංකා වෙළඳපොළ ආක්‍රමණය කළ ඉවරයි. ඉතින් ඒ නිසා දැන් ලෝකේ කොහේ ගියත් වාට සුපර් මාකට්ස් වල විශේෂයෙන්ම විජය නිෂ්පාදන ගන්න අවස්ථාවක් තියෙනවා.
1: තිස්ස අසරකට වඩා එහා පැත්තට ගියපු විශ්වාසයක් එක්ක තමයි විජය නිෂ්පාදන ඔබාදට පත් වෙන්නේ. ඒ නිසා තමයි දැන් අපේ රසය රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ සැමටත් ඔන්න වේදාලේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන ටික ගන්නකොට විචය නමින්ම මිලදී ගන්න.

0: හතයි විනාඩි 25යි. වයස අවුරුදු 40 කියලා කිව්වම
1: හරි.
0: එයා අත්දැකීම් වලින් පරිපූර්ණ.
1: හහා පරිණත.
0: ඔව්. නමුත් ඇතම් තැන්වලදී ආපු වයසයිනේ.
1: අහන්න සිද්ධ වෙන.
0: ෆෝනා කීනේ. කියලා වගේක් අහන්න වෙන තැන.
1: හරි.
0: එහෙම වයස් සීමාවක්.
1: ඔව්.
0: දැන් ඔය 40 ගාම කියනවා 40 ඇඳිරිය කියලා ගැත්තා. කියන්නේ ඇසේ පෙනීම
1: නේද?
0: යම් මට්ටමකින් යම් යම් තත්ත්වයන් වලදී පෙනීම අඩුයි කියන එක.
1: ඔව්.
0: විශේෂයෙන්ම ඔය හවස 5න් විතර පස්සේ.
1: හා.
0: එහෙම නැත්නම් ඔය විදුලි ආලෝක ධාරා යටතේ
1: හරි
0: වැඩ කරනකොට එහෙම මේක ටිකක් වැඩිපුර දැනෙනවා කියලා මං අහලා තියෙනවා.
1: හහ්.
0: දැන් මම මේ කියන්න යන්නේ අවුරුදු 40 වෙලත් හරි මේ පාර ඔය FIFA World Cup එකේ හහ්. ඊයේ පැවති තරගයක් ගැන.
1: ඔව්.
0: අවුරුදු 40 මිනිස්සෙකුට පුළුවන් කමක් ලැබෙනවා. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම වල තුන්වෙනි තැන ඉන්න ස්පාඤ්ඤය කියන කණ්ඩායම එයාගේ පාලනයට යටත් කරගන්න. ඔය ශ්‍රේණිගත කිරීම වල මේ ස්පාඤ්ඤය ඉන්නේ සාමාන්‍යයෙන් තුන්වෙනියට වගේ. විචාරකයෝ කිව්වා මේ පාර දිනන්න තියෙන කණ්ඩායම් අතර වැටිම ඉඩකඩක් තියෙන ටීම් එකක් තමයි
1: ස්පාඤ්ඤය කියලා කියන්නේ.
0: ස්පාඤ්ඤය කියලා කියන්නේ.
1: හරි.
0: මේගොල්ලොත් එක්ක මේ අනිත් කණ්ඩායම් දෙක බැලුවොත් එහෙම ආජෙන්ටිනාවයි ප්‍රංශයයි මේ පාර දිනයි කියලා හිතනවා.
1: ඔව්.
0: ඒ වගේම ශ්‍රේණිගත කිරීම වල උඩින් ඉන්න. මේ පාර මේ ස්පාඤ්ඤ කණ්ඩායම පළමු තරගයේ ක්‍රීඩා කළේ 63 වෙනි තැන.
1: හරි.
0: ශ්‍රේණිගත කිරීමේ 63 වෙනි තැන ඉන්න කේප් වර්ඩ් කියන කණ්ඩායම එක.
1: හහ්.
0: ඔව්. ඔය කේප් වර්ඩ් කියලා කණ්ඩායම එහෙම නැත්නම් අපි කියමුකෝ ඒගොල්ලෝ ඇවිල්ලා මේ රටක් විදියට ගත්තොත් කියන්නේ ලක්ෂ 5ක් වගේ පොඩි පිරිසක් ඉන්න පුංචි දූපතක්.
1: ඔව්.
0: අන්න එහෙම එකක් තමයි කේප් වර්ඩ් කියලා කියන්නේ.
1: හ්ම්.
0: ඉතින් ඒගොල්ලෝ ස්පාඤ්ඤයේ මැච් එක ගියා. හරි.
1: ඔව්.
0: ගොඩක් අය හිතුවා මේ තරගයෙන් ස්පාඤ්ඤයේ පහසුවෙන් දිනයි කියලා.
1: හ්ම්.
0: ඒ කියන්නේ මේක අර ගලිවර් සහ අර ගොල්ලෝ වගේ තරගයක්. ස්පාඤ්ඤයේ ගලිවර්ලා නම් අර ගොල්ලෝ අර පොඩිම අය වගේ.
1: හ්ම්.
0: හොඳ තරගයක් දෙයි කියලා හිතුවා.
1: හ්ම්.

0: එතකොට මේ තරංගය ස්පාඤ්ඤයෙන් බේරගන්න මේ අවුරුදු 40 මිනිස්සයා දුන්න සටන විශිෂ්ටයි. හරි.
1: ඔව්.
0: අපි කියනවානේ වයස කියන්නේ නිකම්ම ඉලක්කමක් විතරයි කියලා. ඇත්ත කියලා හිතනවා මේ මිනිස්සයා මේ
1: කළා තියෙන දේ බැලුවහම.
0: ඔව්. මේ ක්‍රීඩාවේ මේ දවසේ ඔහුගේ පෙන්නපු දක්ෂතා අනුව. ස්පාඤ්ඤය ලබා ගැනීමට තත් කරපු ගෝල 7ක් කෙලින්ම එයා තාප්පයක් වගේ ඉදිරියේ ඉඳලා
1: නතර කරා.
0: වලක්කගත්තා.
1: හරි.
0: එතකොට මේ තරගයෙන් 74ක් විතර තරගයේ සම්පූර්ණ කාලයෙන් පන්දුව තිබුණේ ස්පාඤ්ඤ ක්‍රීඩකයෝලන්.
1: ඔව්.
0: ආසාවටවත් බෝලේ එන්නේ නැහැ මේ පැත්තට. ඒ තරමට ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ දක්ෂයි. ඒගොල්ලෝ ගෝල ගන්න ෂොට්ස් 27ක් ගැහුවා.
1: හරි.
0: පාසස් 804ක්.
1: 804ක්.
0: හරි. හැබැයි අර කේප් වර්ල්ඩ් කියන හාදයා ඒ හැම තැනකදීම හරස් වුණා.
1: හරි.
0: එයාගේ ආරක්ෂක ක්‍රමවේදයන් වලකාගෙන පන්දුව දැලට ගෙනියන්න ස්පාඤ්ඤ ක්‍රීඩකීන්ට මාර ගේම් එකක් දෙන්න
1: ඕන. ඔව් ලොකු ගේමක් දීලා.
0: ඉතින් ලෝක කුසලාන දිනපු වර්තමානයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වෙනි තැන ඉන්න මේ යුරෝපා පාපන්දු ශූරේ ස්පාඤ්ඤය පළමු තරගයෙන්ම හිතුවෙත් නැති සටනක් දෙන්න.
1: එහෙම
0: නැත්නම් ජනගහණයෙන් ලක්ෂපාක් වගේ පොඩි පිරිසක් ඉන්න අර කේප් වර්ඩ් වගේ පුංචි දූපතරක් ඇතුලේ හයිය තියෙන මිනිස්සු ඉන්නවා කියලා ලෝකෙටම කියන්න මේ තරගය ප්‍රධාන අවධානයක් දිනාගන්න තරගයක් වුණා.
1: හරි.
0: ඉතින් නම මතක තියාගන්න වෝනීසියා. හරි. කේප් වර්ඩ් ක්‍රීඩකයෝ මුළු ලෝකෙටම පෙන්නවා සටන්කාමීත්වය කියන එක නේ. ඔබට වැඩිය ප්‍රබලයෝ දක්ෂයෝ වැඩ්ඩෝ ඉන්න පුළුවන්. හැබැයි සටනක් දීලා පරදින්න. ඉතිහාසයේ පළවෙනි වතාවට පාපන්දු ලෝක කුසලානයට ආපු මේ අද දවසේ අපි කතා කරන කේප් වර්ඩ් ස්පාඤ්ඤයටයි ෆයිට් කරන්න. ඒ නිසා මේක ලොකු ජයග්‍රහණයක් විදිහට පාපන්දු ලෝලීන් සලකනවා. විචාරකයෝ කිව්වා අවුරුදු 40 මේ මිනිස්සයා
1: කොච්චර දෙයක් කරාද
0: ලෝකෙට හොඳ මැසේජ් එකක්
1: දෙනවා.
0: සටන්කාමීත්වය කියන එක තමන් ඇතුලේ තියනවා නම් ඇඟෙන් සපෝට් එක දෙනවා. ඔළුවෙන් අත ඇරියොත් ඉවරයි නේ.
1: ඒකනේ අපි ඔක්කොම කරන්නේ ගොඩක් කලකට.
0: මෙයා හිතුවා නම් මට අවුරුදු 40යි.
1: මට මේක කරන්න බෑ.
0: මේ අවුරුදු 20 ගණන් වල 30 ගණන් වල
1: එයා ඇත්තට හැප්පෙන්න පුළුවන්ද?
0: මම කොහොමද මගේ ශරීර සෞඛ්‍ය පවත්ව
1: ගන්නේ?
0: මගේ ඇඟේ හයිය හත්තියකෝ.
1: ඔව්.
0: ඔය නිකමට ওই වොන්සයාගේ ෆොටෝ එකක් අරන් බලන්න. ලොකු ඇඟක් අපි කියන්නේ උස මහතක්.
1: ඔව්. ඒක කොහෙම තියෙන්නේ නැති?
0: එහෙම නෑ. හා? හරි සරල. හැබැයි ඉතාම නම්‍යශීලී.
1: හරි.
0: වේගවත්. ශරීරයක් යාර තියෙනවා. මං කැමති එක ශරීරයක් කියනවට වැඩියගේ මනස කියලා කියන්න.
1: ඔව්.
0: හරි ඉක්මනට යා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දියුණු මනසක් යාට තියෙනවා.
1: හරි.
0: ඉතින් අවුරුදු 40ට ඇවිල්ලා ඉන්න ඔබ ජීවිතේ නේද? ඔබ ඇතුළේ ඉන්න සටන්කාමියා මරලා දාලා තියෙනවා.
1: මට මේක කරන්න බෑ, අරක කරන්න බෑයි කියලා. හිතන්න වෙන.
0: ඔව්. අදින් පස්සේවත්. මේ වගේ ගොඩක් උදාහරණ තියෙනවා. 40 කියලා කියන්නේ නිකම් මේ
1: ඉලක්කමක් විතරයි.
0: ඔව්. එතකොට දැන් කවුරු හරි කියොත් නා කියා 40 නා කී ඉන්නවා. සමහර පොඩි අවුරුදු 20 25 වුණට වැඩිය හොඳට හයිය හත්තියට දුවන
1: නැතුව
0: නැද්ද මං කියන්නේ. 7:31

0: උදේ 7 විනාඩි 31යි කියන්නේ දැන් සාමාන්‍ය අපි ලොතරැයි ප්‍රතිඵල බලන වෙලාව.
1: හරි.
0: එත් මම හිතනවා සින්දුවක් අහලා ඇවිල්ලා ලොතරැයි ප්‍රතිඵල බලන්න.
1: ඊළඟ අහලෙමු.
0: ඔව් විනාඩි 2-3 කොහොමද ඉන්නේ?

උදේ 7:36 වෙලාව අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ ඔබට වාසනාව ගෙනාව ලොතරැයි ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික තමයි බලන්න යන්නේ. මුලින්ම බලමු මහජන සම්පත 6219 වෙනි දිනුම් වාරයේ තමයි ඊයේ දවසේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ C අක්ෂරය වෙනකොට ජය අංක 7, අංක 4, නැවතත් අංක 4, අංක 2, අංක බිංදුව සහ අංක 9. ගොවිසෙත A අක්ෂරයත් එක්ක අංක 9, අංක 39, අංක 71 සහ අංක 74. මෙගා පවර් කේ අක්ෂරයත් එක්ක සුපිරි අංකේ උනේ අංක 4. ජය අංක උනේ අංක 24, අංක 30, අංක 50 සහ අංක 58. ධන නිධානය අයි අක්ෂරයත් එක්ක ජය අංක 5, අංක 18, අංක 44 සහ අංක 77. හනහන කන්‍යා ලග්නයත් එක්ක අංක 4, අංක 11, අංක 16 සහ අංක 30. අද සම්පත බලමු සී අක්ෂරයත් එක්ක අංක 4, අංක 2, අංක බිංදුව සහ අංක 9. එන්.එල්.බී ජය ජී අක්ෂරයත් එක්ක අංක 5, අංක 9, අංක 5 සහ අංක 9. සුබ දවසක් කන්‍යා ලග්නයත් එක්ක අංක 34, අංක 35 සහ අංක 45යි ඔබට වාසනාව ගෙනාවේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ.

0: පහර ලංකාවටම ලකන පෙරනෝවරු. ළමා කාලයක් තිබුණ අය පොඩ්ඩක් රේඩිකය සද්ද වැඩි කරගෙන
1: හරි
0: මේ කතාව හමු. වාන ළමා කාලයක් තිබ්බනේ.
1: තිබ්බා. තාම තියෙනවා.
0: තාම ළමෙක් වගේ හෙසරේ. පොඩි කාලේ
1: ඔව්
0: අර අපි සාමාන්‍යයෙන් ඔය කෑම පස්සේ ලොකුට එලවන්නේ
1: නෑනේ. ඔව්. අම්මලා නේදවන්නේ.
0: අම්මලා එලව එලව ඇවිල්ලා
1: කොහොම හරි ගිල්ලවනවා.
0: ඔව් වෙලාවට බත් ටිකක්.
1: හා
0: කැඳ ටිකක්.
1: ඔව්.
0: ඊට පස්සේ තව අපේ ශාරීරියට අවශ්‍යයි කියලා හිතන පෝෂණය නේද?
1: හ්ම් හ්ම්.
0: සහිත මොනවා හරි ටිකක් දාලා තමයි
1: ගොඩ දාගන්නේ.
0: ඒ කියන්නේ එක්තරා විදිහකින් ගත්තොත් ලෝක යුද්ධයක් කළා තමයි පොඩි එකාට කැම ටික කවන්නේ.
1: ඔව්.
0: ඒ කාලේ අපිට එක එක කුරුල්ලෝ පෙන්නවා.
1: හ්ම් හ්ම්.
0: ඊට පස්සේ එක එක කතන්දර කිව්වා.
1: ඔව්.
0: ඊට පස්සේ සෙල්ලම් බඩු ගෙනල්ලා දුන්නා.
1: හරි.
0: ඉතින් ඕවා දිහා බලාගෙන ඕවට රැවටිලා අපි බත් පිඟන් දෙක තුනක් කාලා ලොකු මහත් වෙලා
1: තමයි මෙහෙම ඉන්නේ.
0: අද මේ වගේ ඉන්න. ඔයාට පොඩි කාලේ කවු පිඟාන නම් මං තාම
1: හොයනවාද?
0: මට හිතාගන්න බෑ. පිඟානකින් නම් නෙවෙයි කවලා තියෙන්නේ. රයිට්?
1: හරි.
0: දැන් අද කාලේ වුණත් ඉන්න දෙමව්පියෝ කොහොම හරි උත්සාහ කරනවා දරුවාට කෑම ටික නේද? ඔව්. අවශ්‍ය කරන වේල් තුනවත් ප්‍රධාන වශයෙන් දෙන්න. ඒ නිසා ඒ අය විවිධ උපක්‍රම පාවිච්චි
1: කරනවා.
0: අද නම් කෑම ටික කවා ගන්න කරන්න පුළුවන් පහසුම දේ තමයි
1: ෆෝන් එක දෙන එක.
0: මොබයිල් ෆෝන් එක දුන්නා.
1: ඔක්කොම ටික කෑවා. කන්න මොනවද දන්නේත් නැහැ.
0: හාල් කිලෝ දෙක තුනක වුණත් බත් කවා ගන්න පුළුවන්.
1: ඔව්.
0: ලංකාවේ අති බහුතරයක් අම්මාවරුන්ගේ අත්දැකීම මේක තමයි. වැඩිහිටියන් කොහොම හරි කරන්නේ උත්සාහ කරන්නේ දරුවන්ට කෑම ටිකක් කවා ගන්න.
1: ඔව්.
0: දැන් එංගලන්තේ වගේ රටවල ඉදිරියේදී ළමයින්ට බත් කවනකොට ෆෝන් එක දෙන්න වෙන්නේ නැහැ.
1: එහෙමද?
0: එංගලන්තේ වයස අවුරුදු 16ට අඩු ළමයි සඳහා මොබයිල් ෆෝන් ටැබ් ඒ කියන්නේ අපි කියන්නේ විද්‍යුත් උපකරණ මේ වගේ දේවල් පරිශීලනය තහනම් කරන්න යනවා.
1: ඒක හොඳයි.
0: තව ටිකක් මේක සරල කරලා කිව්වොත් සමාජ මාධ්‍ය තහනම් කරන්න යනවා.
1: හරි.
0: හරි. ඒ කියන්නේ ෆෝන් එක දැන් ගන්න ඉතින් සමාජ මාධ්‍යට යන්න YouTube එකට යන්න
1: TikTok
0: එකට යන්න
1: Facebook එකට යන්න.
0: දැන් අපේ ගෙදර ඉන්න පොඩි දරුවෙක් වයස අවුරුදු 4 මාරයි.
1: හරි.
0: ඉතින් TikTok එකේ මෙහෙම එක වීඩියෝ එකක් දාලා දුන්නම ආයි පැය 7-8ක් ඒ දරුවව එහෙම තියලා වෙන ඕන ගෙදර වැඩක් කරගන්න පුළුවන්.
1: හා හා ගොඩක් අම්මලා කරන්නේ දැන් ඒකනේ.
0: ඔව්. ඒ කියන්නේ TikTok සමාගමට වැඩිම සල්ලි ප්‍රමාණයක් උපයන දරුවන් අතර අපේ ගෙදර එහෙම කිව්වේ. මම කියන්න මේ කතාව ගන්න හේතුව තමයි
1: හරි
0: එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා කියර් ස්ටාමර් කියලා තියෙනවා සම්පූර්ණයෙන්ම වයස අවුරුදු 16ට අඩු අයට සෝෂල් මීඩියා තහනම් කරනවා කියලා. සහ පොඩි දරුවන්ගේ මනස වැඩෙන්න බාධාවක් වෙන
1: හරි
0: මේ මොබයිල් ෆෝන් එක දුරස් කරන්න කියලා එයා ඉල්ලීමක් කරලා තියෙනවා.
1: ඒක හොඳයි.
0: එතකොට එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා මේක තමන්ගේ රටේ ළමයින්ගේ ආරක්ෂාව සහ සතුට සම්බන්ධයෙන් සම්මුතියකට එළඹෙන්න අවශ්‍ය කරන වටපිටාව විනිවිදිනුයි මේ තීරණේ ගන්න යන්නේ.
1: ඕකේ.
0: එතකොට සමාජ මාධ්‍ය ජාල Snapchat, TikTok,
1: YouTube,
0: X, Facebook,
1: Instagram. ඔය ඔක්කොම.
0: ඔක්කොම තාන. ඉතින් දැන් අපි හිතමු සමාල්ලාට මේ WhatsApp සහ ඔය අර Signal කියලා සමාජ මාධ්‍ය ජාල දෙකක් තියෙනවා.
1: හරි.
0: මේකෙන් මේ දෙක අයින් කරන්නේ නැහැ. WhatsApp එක කියලා කියන්නේ મેસેජ් එකක්.
1: ඔව් අවශ්‍ය දෙයක්.
0: යවා ගන්න තියෙන එකක් නේ. ඒ නිසා මේක මේ වසරේ නත්තලට කලින්
1: හරි.
0: මෙයා දාපු මේ ස්ථානම සම්බන්ධ රෙගුලාසි ඇතුළත් ඒ අපි හිතමු නියන් කැබිනට් පත්‍රිකාවක් වගේ කියලා.
1: හරි.
0: සරලව පනතක්. ඒක තහවුරු කරගෙන සම්මත කරගෙන මේ තීරණය ගන්න යනවා.
1: දෙසැම්බර් වලට කලින්.
0: ඔව් ඒ කියන්නේ ලබන වසර මුල ඉඳලා මේක ක්‍රියාත්මක වෙනවා. හරි.
1: හරි හරි.
0: අන්තර්ජාල අපරාධ වලින් දරුවන් බේරා ගැනීම. මධ්‍යම රාත්‍රියේ මේ අන්තර්ජාලය වෙත පිවිස ඇති කරගන්නා ඌ නොමනා විදියේ හැසිරීම.
1: හරි.
0: සබදතා.
1: ඒක නම් අන්න.
0: රෑට දරුවෝ නිදි නෑ කියලා කියන්නේ ඒ කාලේ නිදි නැත්නම් සමහර විට පාඩම් කරනවා නේද? එක්ක වෙන සෞඛ්‍ය ප්‍රශ්නයක් උන ගැනිලා රෑ මහරෑ දැන් එහෙමනේ
1: සම්බන්ධතා ප්‍රශ්නයක් තමයි තියෙන්නේ.
0: දැන් අවුරුදු 16ට අඩු වැඩි හිටිය අපිත් එහෙමනේ.
1: හා
0: සාමාන්‍ය 1 2 වෙනකන් 9ට විතර ඇඳලා ගියාට
1: ඔක ඔබ ඔබ ඉඳලා
0: ඔව්
1: 12ත් පයින්නවා.
0: ඉතින් මේක ඉතාම හොඳ තීරණයක්. මීට කලිනුත් රටවල් ගණනාවක් මේ තීරණේ ගත්තා.
1: ඔව්
0: අපිත් අපේ රජයට බල කරමු.
1: ඔව් බල කරමුද එහෙම එකක් දාන්න කියලා.
0: අන්න මේ වගේ වටනේ පාරට ඇවිල්ලා මං කියන්නේ
1: ආණ්ඩුව ഘോഷණයක්වත් කරන්න ඕනේ.
0: මේ මං කියන්නේ මෙන්න මේවා පොඩ්ඩක් බලමුකෝ අපි.
1: ඒකනේ.
0: අපිට බෑ. අපිට ඕක කරන්න බෑ. නේ? අපි මේ වගේ දේවල් නෝනේ අපි මේ ප්‍රශ්න විසඳන්න.
1: මගේ මතේ ඒක බෑ.
0: 7 විනාඩි 48යි ක්‍රිම රාජ ගැන මතක් කරන්න ඕනේ. ඔයාගේ ගෙදර තියෙන්න ඕනේ නිෂ්පාදන පෙළක්.
1: 75 වසරකට වඩා විශ්වාසයක් දිනාගත් හොඳම ආයුර්ද නිෂ්පාදන තමයි ඔබට ක්‍රිම රාජ කියන නමෙන් ලැබෙන. දැන් අපි කැස්සක් හැදුනාම එම්බිරිසක් හැදුනාම සම්ප්‍රතිශාවක් උන මෙන්න මේ කියන තත්වයන් වලට අවශ්‍ය කරන ආයුර්වේද නිෂ්පාදන ගැන ඔබට මතක් කරලා තියෙනවා. ක්‍රිම රාජ වැල්මී පැණිය, ක්‍රිම රාජ පේයාව. එතනින් එහාට ගියාට පස්සේ ඔබට අවශ්‍ය කරන ආයුර්ද නිෂ්පාදන රසක් ක්‍රිම රාජ කියන නමෙන් ඔන්න ගන්න පුළුවන්කම තියෙනවා.

0: උදේ 7:52යි දැන්.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
4: දෙක්කියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්කියා මීළඟ වැඩසටහන
5: ජුනි 16 උදෑසන 7 සිට මදීනා ජාතික පාසල වත්තේකම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරකිමු මගතොට ලකන රේඩියෝ ITN.

0: අතරින් කඳුලක් උපන්න. අපිට ඕක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඊට පස්සේ ඒ බැව් නොදැනීම සිනහවක්ම පාන.
1: කරන්න දෙන්නේ අඬනවා පෙන්නන්න බෑනේ.
0: අන්නේ. ලස්සන සින්දුරියක් තියනනේ ඔය වගේ. තව මෙන්න මෙහෙම එකක් වහලා ඇති.
1: හරි.
0: හිනා වෙන්නේ හිනා නොවි බැරි කමට. සමහර මිනිස්සු එහෙමයි. එතකොට අපි හිනා වෙනකොට අපිත් එක්ක කවුරු හරි අපිට කියවීමක් තියෙන්න ඕනේ. මෙයා හිනා වෙන්නේ ඇත්තටමද?
1: ඔව්.
0: මෙයා කඳුළු සංගවගෙන හිනා වෙනවද?
1: හහ්. ඒකේ දුකක් තියෙනවද?
0: ඔව්. මෙයා අපිත් එක්ක අවුලකද ඉන්නේ?
1: හ්ම්. තරහෙන්ද ඉන්නේ?
0: ව්‍යාජ සිනහවල් කියන එක සාමාන්‍යයෙන් අපිට ඕන තරම්.
1: ඔව්. හම්බෙනවානේ.
0: අද දවසෙත් ඔයාට එහෙම දේවල්
1: හම්බෙන්න පුළුවන්.
0: ඔව්. එතකොට ඔයාට පොඩි ඉක්මනට වාගේ ඔළුවට දාගන්න මොළයට දාගන්න.
1: හ්ම්.
0: මොකද්ද මේ? මේක මොන විදිහේ හිනාවක්?
1: හරි.
0: මොකද මිනිස්සු බලන් ඉන්නේ අපිට හිනාවෙන්.
1: ඔව්.
0: කියලා හෙකුත් අපේ ඔළුවේ
1: තියෙනවා.
0: හරි. අපි වාගේ මුවකට සිනහාවක් එන සතුටු හිතෙන පණිවිඩයක් කියන්න යන්නේ.
1: හා?
0: ලබන මාසෙ ඉඳලා වාගේ ගෙදර කරන් බිල් එකට යන වියදම 0.
1: හා?
0: විදුලි බල සම්බන්ධ ආයතන වලින් කියනවා.
1: හරි.
0: එක පාරට කියනවා විදුලිය නොමිලේ දෙන්නේ.
1: හොඳයිනේ.
0: රජය කියනවා විදුලිය නොමිලේ දෙන්නේ.
1: හා?
0: ජලය නොමිලේ දෙන්නේ.
1: හොඳයි.
0: මාසේ වියදමෙන්
1: හහ
0: කීයක්?
1: ඔව් අඩු වෙයිද?
0: ඔයාට ඉතුරු වෙනවා.
1: හහ.
0: මොකද සාමාන්‍යයෙන් ඔය අවුරුදු මේ අපි දන්නවා සාමාන්‍යයෙන් රුපියල් 50,000 60,000 පඩි ගන්න අය.
1: හරි.
0: මාසෙට 15,000 20,000 විතුලි බිලටයි ජල බිලටයි.
1: හ්ම්.
0: අඩුම තරමේ රුපියල් 10,000 වින්
1: කරනවා. වින් කරනවා.
0: ඒක ඉතුරු වෙනවා කියලා කියන්නේ නේද?
1: ඔව්.
0: ඒක ලොකු වාසියක් වගේ. ඒකෙන් තව පොඩි පොඩි වැඩ ටිකක් වාඩ කරන්න පුළුවන්.
1: පුළුවන්.
0: හැබැයි ඒක එක පාරටම ඇත්තටම අර කිව්වා වගේ ආණ්ඩුව වලට වැහෙන නිකන් විදුලියයි ජලයයි තින් එහෙම රටක් නෙමෙයිනේ
1: අපි. ඔව් කී දිනට කියලා දෙන්නද එතකොට?
0: ඔව් ඒක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩ.
1: හහ.
0: නමුත් අපිට පුළුවන් ඔබට යෝජනා කරන්න ඔයාගේ විදුලි බිල අඩු කරන්න යම් යම් ක්‍රමවේද වලට යන්න.
1: ඔව්.
0: හැමදාම අපි කතා කරලා කියනවා දැන් ගෙදර සෝලා සිස්ටම් එකකට යන්න.
1: හහ.
0: සෝලා පද්ධතියක් ස්ථාපිත කරන්න. දැන් ගොඩාක් ඒවා ගොඩාක් තැන්වල මේක කරනවා.
1: හා
0: විශේෂම ලොකු ෆැක්ටරියක් කරන කෙනෙක් නා.
1: ඔව්.
0: ඔයා උපයනවට වැඩිය වියදම් කරනවා.
1: ඒකනේ.
0: තේරුමක් නැහැනේ.
1: හහ.
0: ඔයාලට පුළුවන් ඩීප් ටෙක් සෝලා එකට කතා කරලා ඔයාගේ ව්‍යාපෘතියට සරිලන විදිහට කොච්චර විදුලි ඒකක ප්‍රමාණයක් ජනනය කරන්න ඕනේද?
1: හහ.
0: ඒකෙන් ඔයාට ඇතිද? වැඩිනම් ඒ ටික කොහොමද ජාතික පද්ධතියට දෙන්නේ?
1: හරි.
0: මේ කියන ඔක්කොම දේවල් එක්ක ඩීප් ටෙක් එක මේ සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න.
1: ඉතින් ඩීප් ටෙක් සෝලා ගැන අපි ඔබට මතක් කරලා තියනවා. දැන් හැමදාම ගෙදර ආයෙට පඩිය හබුරාට පස්සේ වෙන් කරන්නේ මුලින්ම විදුලි බිලටනේ. ඉතින් එහෙම කරන්නේ නැතුව විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්නවට අවස්ථාව තියෙන එක වෙනුවෙන් තමයි ඩීප් ටෙක් සෝලා ගැන අපි ඔබට කියන්නේ. ඉතින් ඩීප් ටෙක් සෝලා ආයතනය සම්බන්ධ කරගෙන ඔයාලට පුළුවන්කම තියෙනවා සෝලා එකට ඉන්වෙස්ට් කරන්න 0711 711 711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරලාට පුළුවන්කම තියෙනවා ඔයාගේ විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න.
0: රයිට්. ඒ වගේ මතක් කරන්න ඕනේ අපි පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිවසින් එන නිෂ්පාදන රසක් තියෙනවා.
1: දැන් අපි පැල්වත්ත කියලා කිව්වහම පැල්වත්ත කිරිපිටි එක අමතක කරන්න බෑ. උදේ කිරි වීදුරුවේ ඉඳන් අපි දවස පටන් ගන්නකොට පැල්වත්ත නමින් තමයි අපි කිරිපිටි එක ගන්න. ඉතින් මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙම පැල්වත්ත නිෂ්පාදන වලට මිලදී ගන්න පුළුවන් කිරිපිටි එක. එතනින් එහාට ගියාට පස්සේ ආදන්න යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මී කිරි. මේකේද හැම දෙයක්ම ඔයාලට පුළුවන්කම තියෙනවා පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න.
0: ගුඩ් මෝර්නින් සුබෝදසනක් වෙලා උදෑසනටයි විනාඩි එකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: අටයි 11යි. ගුඩ් මෝර්නින්, සුබ උදෑසනක්.
1: ගුඩ් මෝර්නින්, සුබම සුබ උදෑසනක්.
0: මිනිස් ජීවිතේ අපිට මේ දීලා තියෙන ආයු කාලය, අපි හිතමු මම ජීවත් වෙන්නේ තව අවුරුදු
1: කීයද?
0: මගේ යාළුවෝ කියන විදිහෙන් නම්
1: වැඩි දවසක් නැද්ද?
0: ඔව්, ඔබ වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ කියලා කියලා
1: කියන්නේ.
0: හා, මට හිතෙන විදිහට අපි ගමු කොහේ අවුරුදු 50ක්
1: කියලා.
0: 50ක්. 50ක් කියන්නේ හොඳ කාලයක්. හා
1: හා.
0: අවුරුදු 50ක්. 800 වසක්. 800 වසක් මේ ශ්‍රී ලංකාවට අසංක සතර සිංහ මොනවද කළේ කියලා අහනකොට දෙන්න උත්තර නැහැ.
1: එතකොට නැහැ. හරි.
0: රයිට්. එතකොට මේ අපි හැමෝම කැමතිනේ දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න. ඒකටනේ අපි හැමදේම
1: කරන්නේ.
0: ඉතින් රුසියානු නායක පුටින් මහත්තයා මේක ගැන ටිකක් වැඩිපුර හිතුවා.
1: ඒ පාර මොකද්ද කියන්නේ?
0: එයා කියනවා මෙන්න මෙහෙම එකක්. මිනිස් ජීවිත කාලය දීර්ඝ කරන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ නිසා ඒකට විද්‍යාත්මක ආයෝජනයක් කරන්න තමන් සූදානම් කියලා.
1: එයා සූදානම්.
0: ඔව්. දැන් බිලියන ගානකගේ ජීවිත තව අවුරුදු 100ක් 150ක් ගෙනියන්න පුළුවන් නම්, ඒ මිනිස්සයා මේ හොයාගන්නේ මේ සොයා ගැනීම කොච්චර විශ්මිත එකක් වෙන්න ඕනෙද? මීට වසර කීපයකට කලින් බීජිංග් නුවර තිබ්බ යුද හමුදා සංදර්ශනයක් අතරතුර අනාගත වෛද්‍ය තාක්ෂණය මගින් මිනිස් ජීවිත කාලය සැලකිය යුතු ලෙස දීර්ඝ කිරීමට ඇති හැකියාව ගැන කවුද අපේ රුසියානු නායකයා ජනාධිපති පුටින් ප්‍රකාශයක් කළා. එතකොට ගොඩක් අය කිව්වා මේ පුටින්ට දැන් වයසින්ද
1: කරනවෙන්න
0: බැරිද? නෑ නෑ, වයසින්ද මේ මනුස්සයා විකාර කියවනෝ මොනවදනේ මේ කියන්නේ?
1: කල්පනාව නැති වෙලා
0: නායකයෙක් නේද? මොනවද මේ කතා කරන්නේ? අන්න ඒ වගේ යම් පොඩි විවේචන ස්වරූපේ මේ අදහස් පළ වුණා.
1: හරි.
0: ඒ කාලේ ඒක සාමාන්‍ය කතා බහක්, එහෙම නැත්නම් හාස්‍ය උපදවන කතා බහක් වගේ එකක් පෙවුණාට,
1: හරි,
0: මෙයා උසස් සෞඛ්‍ය සේවා පර්යේෂණ පැත්තට රුසියාව පුළුල් කළා. ඒකට අවශ්‍ය කරන මිනිස්සු, මානව සම්පත,
1: ඔව්,
0: එකතු කළා. මේ වැඩේ දැන් පටන් අරගෙන තියෙනවා.
1: හරි.
0: සෞඛ්‍ය සම්පන්න වගේම දීර්ඝ ජීවිත කාලයක් ගත කරන්න උපකාර වෙන වෛද්‍ය තාක්ෂණයන් හරහා ගවේෂණය කිරීම රුසියාව මේ වෙනකොට මහා පරිමාණයෙන් ආරම්භ කළා
1: තියෙනවා.
0: වයිතන මේවා ලේසි පාසු වැඩ නෙවෙයි.
1: ඒකනේ.
0: ජාන චිකිත්සාව, ප්‍රතිජනන වෛද්‍ය විද්‍යාව, අවයව ජීව මුද්‍රණය, අපි කියන්නේ ඕගන් බයෝ ප්‍රින්ටින් කියලා.
1: හරි.
0: ඊට පස්සේ ක්‍රයෝතෙරපි. මොනවද නිමේ?
1: ඒකනේ අනේ.
0: ඔන්න ඔය වගේ දේවල් රසායනාගාර තුල කෘතිමව අවයව වර්ධනය කළා.
1: හරි.
0: ඔන්න ඔය වගේ වැඩ ගොඩක් කරනවා.
1: හහ්.
0: විද්‍යාත්මක පර්යේෂණ සාර්ථක කර ගැනීම වෙනුවෙන් රුසියාව ඩොලර් බිලියන ගාණක් ආයෝජනය කළා තියෙනවා. මේක ඒ රටේ සිදු කරන වඩාත්ම අභිලාෂකාමී නෑ පොඩින්න.
1: හා.
0: අභිලාෂකාමී නෑ නෑ.
1: අභිලාෂකාමී.
0: ඔව්. අභිලාෂකාමී කොමනේ ගෑල්ලම කියනවා. අභිලාෂකාමී විද්‍යාත්මක ආයෝජනයක් ලෙසයි ලෝකය
1: සලකන්නේ. හා හා.
0: හා, අදට ඇති.
1: ඔව්. ඊතර ටික හෙට.
0: ඔව්. කොහොම නමුත් මේක මේ ලොකු ප්‍රොජෙක්ට් එක.
1: ඔව්, ලොකු කතාවක් ඉතින්නේ. ඔව්.
0: ඉතින් බලමු කොහොමද මේක විද්‍යාඥයෝ කියන විදියට මේ වගේ ව්‍යාපෘතිවල දිගු කාලීන සාර්ථකත්වයේ තීරණය වෙන්නේ.
1: හා.
0: දැඩි විද්‍යාත්මක පරීක්ෂණ, ස්වාධීන විද්‍යාඥයන්ගේ සමාලෝචන,
1: හරි හරි,
0: සහ ප්‍රසිද්ධිය ලබාගත හැකි පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි මත පදනම් බව.
1: ඉදිරි ගීතාග
0: වැඩේ අමාරුකම තේරෙනවා නේද?
1: ඒකනේ.
0: මේවා මේ
1: කියවන්න අමාරුකට.
0: මේ ලිපි ආශ්‍රයෙන් අපි මේක ඉදිරිපත් කරන්න ගියහම තමයි. හරි.
1: ආහා, වෙනම කතා කරන්න ඕන දෙයක් ඒක.
0: සරලවම කිව්වොත් වැඩිකල් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදනවා. මම කැවදීම කොටස මෙන්න මේකයි.
1: මොකද්ද?
0: රුසියානු නායකයා අපි තව දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න ඕනේ කියලා හිතනකොට,
1: හරි,
0: ලෝකේ බහුතරයක් මිනිස්සු හිතනවා මේ මිනිස්සු වැඩිකල් ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා. විශේෂයෙන්ම ව්‍යාපාරිකයෝ, නිෂ්පාදකයෝ. අපි බලමු මොනහරි ප්‍රොඩක්ට් එකක් එළියට දාන නිෂ්පාදකයි.
1: ඔව්.
0: එයා හිතනවා එයාගේ සල්ලි ගැන මිනිස්සුන්ගේ ජීවිතේ බල්ලට දාලා.
1: ඔව්.
0: එහෙමනේ සර්ලෝම් කිය. නේ? රුසියානු නායකයා කියනවා මම සල්ලි වියදම් කරන්නම්
1: මිනිස්සු
0: ජීවත් වෙන්න ඕන. ඉතින් නායකයෙක් නේද?
1: ඔව්.
0: අන්න එහෙම එකක් එනවා නේද ඔළුවට? ඉතින් බලමු මේ වැඩේ සාර්ථක වුණොත්.
1: හොඳයි ඉතින් වැඩේ එක පැත්තක.
0: තව අවුරුදු 100ක් මෝර්නින් ෂෝ එක කරන්නේ මම. නැද්ද මං කියන්නේ?
1: ඔව් ඒක තමයි මටත් දේනවා.
0: දැන්ට 7යි.
1: හරි.
0: දැන්ට අවුරුදු 7යි නෙමෙයි. හරි.
1: තව අවුරුදු 100ක් කරලා.
0: 107ක් කරලා තියෙනවා.
1: ඔව්.
0: බලමු. මට තියෙන ප්‍රශ්නේ 104 තව ගෑනු ළමයි කී දෙනෙක්
1: ආවද? කී දෙනෙක් වාට ඕන වෙයිද කියලා.
0: උදේ 8යි විනාඩි 16 වෙලා.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලුකයා මාරේ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්?
1: කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි
1: ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
3: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
0: vijaya products ape rasaya rate samata ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: උදේ 8යි විනාඩි 30 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: ඉස්සර ගෙදර මම පොඩි කාලේ මම සාලි ටීවී
3: බලනවා.
2: අම්මා කුස්සී නම් අහනවා.
3: ඔව්.
2: සුද්දා.
3: හා.
2: වෙලාව ගියද? 12:00. අන්න ඒක මතක් වුණා ඔයා වෙලාව කියලා.
3: ඉතින් මට ඇහුන්නේ
2: නැහැ නේ. ඔව් ඒක තමයි. හෙඩ්ෆෝන් නැවුන්නේ නැනේ.
3: ගොඩාක් අඩු කරලා දෙන්න මට ඇහෙන්නේ
2: නැහැ. ඔයා හිතුවා අපේ රේඩියෝ එක අහන අය ගොඩාක් දුරින් ඉඳන් රේඩියෝ එක අහන්නේ කියලා. 8:30. රයිට්.
3: ඒක කියන්නේ සිද්ධ වුණා ඒ නිසා. ඔව්.
2: හොඳයි කමන්නේ.
3: ඔව්.
2: වෙනස් විදිහට නෙමෙයි ඒක කරන්න කියලා
3: තියෙන්නේ. එතකොට එක එක වෙලාවට එක එක විදිහට තමයි කියන්නේ.
2: සැබෑ වෙනසක් තියෙනවා. එතකොට මේ 8:00 වෙලාව.
3: ඔව්.
2: අපි මේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරන්න ඕනේනේ.
3: හ්ම්.
2: විරකියාව. ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක්.
3: හරි.
2: ජොබ් නැහැ. ඉගෙන ගත්තට ජොබ් නැහැ.
3: ජොබ් නැහැ.
2: ඩිග්‍රි තිබ්බට ජොබ් නැහැ. නැහැ. නැ ජොබ් තියනවා. ඒවට සුදුස්සෝ නැහැ.
3: හරි.
2: උපාධියක් තිබූ පමණින් ඒ රැකියා ශේෂ්ත්‍රයේ සුදුසුද?
3: ඔව්.
2: ඔය ගොඩක් සමාජ කතාවේ එකක් තියෙනවා. උපාධිධාරීන් ගොඩක් අය කියනවා අපිට රස්සානේ.
3: හ්ම්.
2: රස්සා දෙන්න ඉන්න පැත්තෙන් කියනවා නෑ රස්සා තියෙනවා මේගොල්ලන් සුදුසුකම්.
3: හරි.
2: ඉතින් ප්‍රශ්නයක් නේ.
3: ඉතින් සුදුසුකම් හදාගමුකෝ.
2: සුදුසුකම් හදාගන්න ඕමනාවක් තියෙන්න බෑ.
3: හරි.
2: අපේ රටේ ඔය අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙනවලු ප්‍රශ්නයක් මම අහලා
3: තියෙනවා.
2: මම කියන්නේ තියෙනවා කියලා මම අහලා තියෙනවා.
3: හහ.
2: මේ අපේ අධ්‍යාපන ක්‍රමවේදය රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නෑ කියලා.
3: හ්ම්.
2: හරි දැන් ගෙදර ඉන්නේ ජොබ් එකක් නැතුව. මේවත් අහලා තව ඔළුව අවුල් කරගන්න ඕනේ
3: නෑ. නෑ.
2: තමන්ගේ කියලා බිස්නස් එකක් පටන් ගන්න පොඩි ගාණක් අතේ තියෙනවා නะ.
3: ඔව්.
2: පොඩි ගාණක් හොයාගමුකෝ හදිස්සියට. හ්ම්. ගිහිල්ලා ආ මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දෙන්න. 01176 679 579.
3: හරි.
2: එතන ඉන්නවා ලංකාවේ මෑත කාලයේ වැඩිම නේද? ව්‍යවසායිකයෝ පිරිස බිහි කරපු මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකේ ලොකු මහත්තයෙක්.
3: ඔව්.
2: එහෙම නැත්නම් කලමනාකාරීත්.
3: හා.
2: ඒගොල්ලන්ට පුළුවන් ඔයාව බිස්නස්මන් කෙනෙක් කර. හ්ම්. ඒ කියන්නේ ඔයා කාටවත් යටත් නැතුව ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න.
3: ඔව් තමන්ගේම දෙයක්.
2: දැන් ඔයාට හිතෙනව නෑ මට කම්පැනි එක වැඩට යන්න ඕනි.
3: හ්ම්.
2: යන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකේ මේ දවස්වල තනතුරු ගණනාවක් තියෙනවා.
3: ඔව්.
2: වේකන් පෙලා. ඒවට නිලධාරීන් බඳව ගන්නවා.
3: හ්ම්.
2: සුදුසුකම් තියනවා නම් ලංකාවේ ජොබ් එකක් කරන්න තියෙන හොඳම වටපිටාවක් පරිසරයක් මානසික නිදහසක් තියෙන තැනක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ.
3: ඉතින් ඔයාගේ අයදුම් පතවන ආකර්ෂණීය වැටුප් සහ දීමනාත් එක්ක ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ රැකියා සිහිනය සැබෑ කරගන්න. ඔයාගේ අයදුම් පත කරන්න තියෙන්නේ මෙන්න මේ මං කියන නම්බර් එකට දාන්න
2: කියලා. අයදුම් පත සෙන්ඩ් කරන්න.
3: අයදුම් පත සෙන්ඩ් කරන්න එක විතරයි.
2: කලබල වෙන්න එපා. හිමින් කියන්න.
3: හරි හිමින් කියන්න. 0746 423 94 27 0746 423 94 27 කියන නම්බර් එකට අමල්ක මැණික් කඩවර මහතාට යොමු කරන්න විතරයි තියෙන්නේ. ඔයා
2: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරේ. එතකොට යාන්ත්‍රෝපකරණ එක් වගේ බිස්නස් එකේ තව තව ඔය දැන් තියෙනට වැඩි තව ටික ස්ටෙප් එකක් හරි උඩට යන්න ඕනේ නම් තාක්ෂණය එකතු කළා නේද?
3: ඔව්.
2: ඔයාගේ ව්‍යාපාරය තව දියුණු කරගන්න ඕනේ නම් ඒකට ඕන කරන වටපිටාව හදන්නත් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් උදව් කරනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම කිව්වේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ ඔයාට මේ වෙලාවේ හොඳම තීරණයක් ගන්න
3: හරි
2: සම්බන්ධ

0: අටයි විනාඩි 42යි වෙලාව. යුනිවර්සල් බොස්. අඳුන යුනිවර්සල් බොස්.
1: යුනිවර්සල් බොස්?
0: අඳුරන්නේ
1: නැහැ. නෑනේ.
0: ක්‍රිස් ගේල්.
1: හහ.
0: එයාට ලෝකේ ක්‍රිකට් වල කියන්නේ යුනිවර්සල් බොස් කියලා.
1: හරි.
0: එතකොට යුනිවර්සල් බේබි බොස් කියන්නේ
1: ඒක දන්න.
0: අපේ අසල්වැසි ඉන්දියාවේ.
1: හහ.
0: මෑතකදී සුවගත්ත අලුත්ම
1: වැඩ
0: ක්‍රිකට් තරුව වැඩකාරයා.
1: හරි.
0: කවුද? කවුද?
1: කවුද?
0: කවුද?
1: සූර්යවංශිලා.
0: සූර්යවංශිලා කියන්නේ
1: ඔයෝ.
0: සූර්යවංශි.
1: හරි හරි.
0: ලියලා දුන්න විදියටම කියවනවා. ලියලා දුන්න කොලේ ඒ විදියටම කියවනවා. සූර්යවංශි.
1: හරි.
0: වෛභව සූර්යවංශි.
1: හහ.
0: අවුරුදු 15යිනේ කොල්ලට.
1: ඔව්.
0: ඉතින් ඇත්තම දක්ෂයෙක්නේ වැඩෙක්නේ.
1: හා.
0: අවුරුදු 15 IPL වල සම්මාන පිට සම්මාන අරගෙන වාර්තා තියපු.
1: හරි.
0: ඒ තරුණ පුතා දැන් මේ දවස්වල ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉන්නවා.
1: ඔව්.
0: අවුරුදු 15 මේ පුතා.
1: හා.
0: ඇවිල්ලා අපේ ශ්‍රී ලංකා A team එකත් එක්ක තරග කීපයක ඉන්නේ.
1: හ්ම්.
0: ඉතින් ලංකාවත් එක්ක එච්චර හොඳට ක්‍රීඩා කරන බව පේන්නේ නැහැ. 14-22 ගහපු මැච් දෙකේ.
1: හා.
0: ඉතින් අපේ පොඩි පුතාලා මේ පුතාව
1: ආදර්ශයට ගන්න.
0: නෑ නෑ නෑ නෑ.
1: නැද්ද?
0: කියාගෙන ඉන්න දෙන්නේ නෑ. ওই ගතිය තිබුණා ඊට කලින් ওই පුටුවේ හිටපු අපේ
1: දුවට.
0: පුටුවේ ප්‍රශ්නයක් තමයි. කොමාරි මේ අපේ බෝලර්ස්ලා පන්දු යවන්නු.
1: හා.
0: සූර්යවංශීට ලොකුවට දක්ෂතා දක්වන්න දෙන්නේ නෑ.
1: ඔව්.
0: තීක්මන්ට් අවුට් කරලා යවනවා.
1: හා.
0: කොල්ලාගෙන ලෝකෙ හිතන් හිටපු විදිහෙම දැන් මේ ලංකාවට මේ දවස්වල ඇවිල්ලා ඒ ප්‍රතිරූපය සම්පූර්ණ කඩාගෙන වැටිලා
1: තියෙනවා.
0: ඔව්. හරි මේ පිච්චල හරියට කරන්නේ එකක් අපේ කොල්ල දක්ෂයි.
1: හරි.
0: ඉතින් කොහොම හරි දැන් ඊයේ මැච් එකක් තිබ්බා. මැච් එකෙන් පස්සේ සූර්යවංශී පොඩි සද්දයක් දැම්මා අපේ මේ අපේ මේ කුගදාස් මාතුලන්ට.
1: හහ.
0: කුගදාස් මාතුලන් කියන්නේ අවුරුදු 19යි.
1: ඔව්.
0: යාපනයේ දරුවෙක්.
1: හහ්.
0: ඉතින් බලන්න දක්ෂ කොල්ලෙක්.
1: ඔව්.
0: ඉන්දියා ඒ කණ්ඩායමට රීව අර සුපෝ එක දාලා.
1: හහ්.
0: ලකුණු 9ට සීමා කළා මේ මැච් එක. දින්නෙව්වා.
1: හරි.
0: හැබැයි සූර්යවංශී ඔය යුනිවර්සල් බේබි බොස්.
1: හරි.
0: එයාට එහෙම කියන්නේ.
1: හහ්.
0: එයාව හොල්මන් වෙන විදිය ඕවරයක් දැම්මේ.
1: හ්ම්.
0: ඊට පස්සේ මැච් එකෙන් පස්සේ දෙන්න අතර පොඩි ගැටුමක් ඇති වුණා.
1: හහ්.
0: ඉතින් කොහොම වුණත් මේ සූර්යවංශී දිහා ලෝකෙ මීට කලින් බලාගෙන හිටපු විදිහයි ඊයේ හවස වෙනකොට මේ ඇති වෙච්ච තත්ත්වයත් එක්කයි දැන් ඇති වෙලා තියෙන වෙනම තත්ත්වයක්.
1: හ්ම්.
0: දැන් ඉතින් බයිනෝ සූර්යවංශිගේ අලි වංශනේ. හරි.
1: හා.
0: පේජ් වල ඒ වගේම විශේෂයෙන්ම ඉන්දිය හිටපු ක්‍රීඩකයා අශ්වින්ලා.
1: ඔව්.
0: ඊට පස්සේ මේ රසල් ලානල් වගේ ජාත්‍යන්තර විස්තර විචාරකයෝ සහ විවිධ දෙනා මේ සූර්යවංශිගේ මේ ටිකක් කලහකාරී විදිය හැසිරීම.
1: ඔව්.
0: අවුරුදු 15 හිඳ වෙන්න පුළුවන්.
1: හා.
0: පොඩි දරුවෙක් තාම.
1: ඔව්.
0: හරි ඉක්මනට කියන දේවල් වල කලබල වෙනවා. ඉතින් අපේත් ඇවිස්සුවා. යාව.
1: හහ.
0: එකේක වචන කියලා.
1: හරි.
0: ඉතින් අපේ අයත් පොඩි දරුවෝ. ඉතින් පොඩි ළමයි මේ රණ්ඩු වෙනවනේ. ඉතින් එහෙම පොඩි එකක් වෙන්න ගියේ. මේව අපි මං කියන්නේ අමතක කරලා දාලා.
1: ඔව්. මෙයා කරගන්න එපා.
0: ඔව්. පොඩි පුතෙක් විදියට මෙයා දිහා බලලා.
1: හා.
0: එයාට පුළුවන් නම් පුළුවන් අය වැඩිහිටියෝ මැදිහත් වෙලා මේක කියලා දීලා.
1: හ්ම්.
0: මොකද එයා දක්ෂතාවලින් කිසිම අඩුවක් නැහැ.
1: ඔව්.
0: ඉතින් අර එයාගේ තාම මනස තියෙන්නේ නේද?
1: හ්ම්.
0: තාම අර පොඩි
1: වයස නේ තේ වයස නෑනේ
0: අපි පොඩි කාලේ ගහ මරා ගත්ත විදිහට එමන
1: ඕ මොනාද
0: ඒ නිසා මේක ගැන ලොකු මාතෘකාවක් ඇති වෙලා තියෙනවා
1: හා
0: හා කොහොම නමුත් ඒවා ක්‍රීඩා පිටියේ නෙමෙයි කොහෙදවත් වෙන්න අවශ්‍ය දේවල් නෙමෙයි කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ මතය
1: හා
0: හා හරි අපි එමනම් මේ පැය ඉවර කරන්න තව විනාඩි 15යි තියෙන්නේ
1: හරි
0: ඉක්මනට මතක් කරන්න ඕනේ අපි අනුග්‍රහක බවතුන් අතරේ තියෙනවා විජය නිෂ්පාදන ඔය සූර්යවංශී ඊයේ හොඳ ගෑමක් සෙට් වෙන්න තිබුණේ තවෝටේ.
1: විජය ගැනකේ.
0: සමහර විට ඊයේ තව පොඩ්ඩක් එහෙම වුණා නම්
1: මොකක් හරි වෙන්න තිබ්බා.
0: සුපිරි ගෑමක් සෙට් වෙන්න. මම කිව්වේ දැන් රෑට ඒගොල්ලන්ගේ හෝටල් එකට ගියාම හොඳ බුෆේ එකක් දෙනවනේ. රයිට් ශ්‍රී ලංකන් විදියට හොඳ ගෑමක් දෙනවනම්.
1: හරි.
0: ශ්‍රී ලංකන් කියලා කියනකොටම අපේ රටේ ආවේනික කෑම අතර විශේෂයෙන්ම ඔය මිරිස් රසයට ස්පයිසි රසයට මාර කැමැත්තක්
1: තියෙනවා.
0: ඉතින් ලංකාවේ කුළුබඩු වල ලෝකෙ කොහේ ගියත් පිළිගැනීමක් තියෙනවා. සියරසියක් ස්වභාවික මිරිස් කුඩු රසය ගන්නවා නම් ඒ සැර දැවිල්ල ගන්නවා නම් ඔයා උයන මාළු කරියට පාවිච්චි කරන්න විජය නිෂ්පාදන.
1: හැබැයි ඉතින් ඒකත් විජය ගන්නකොට විජය ලාංඡනයේ තියෙනවද බලලම ගන්න ඕනේ. මොකද දැන් වෙළඳපොලේ අනුකරණ නිෂ්පාදන රසක් තියෙනවා. ඒ අතරින් ඔයා හොඳම දේ තෝරගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ අපේ රසයේ රටේ සමට බෙදලා විජය කියන ලාංඡනයේ තියෙනවද බලලම නිෂ්පාදන මිලදී ගන්න කියලා.
0: එමනම් අද මේ අපි විශේෂයෙන්ම අපේ ටේක් කෙයා වැඩසටහනකට මතක් කරන්න ඕනේ. මොකද මේ දවස්වල මාර්ග අනතුරු වැඩි. හැම මොහොතකම පෑයකට සැරයක් හරි අප්ඩේට් එකක් තියෙනවා විශේෂයෙන්ම ප්‍රවෘත්තිවල ලංකාවේ මාර්ග අනතුරු සම්බන්ධව. ඒ නිසා අපි ඔබට මතක් කරනවා මේ වෙලාවේ පාරේ ඉන්නවා නම් වාහනේ ඩ්‍රයිව් කරන්න ගමන් නේද?
1: ඔව්. ඔන්න වාහනේ ඩ්‍රයිව් කරගෙන දැන් වැඩට යනවා නම් ඔෆිස් එකට යනවා නම් පරිස්සමෙන් යන්න. මොකද දැන් දවසට මෙච්චරයි මෙච්චරයි කියලා මාර්ග අනතුරු වලින් ජීවිතක්ෂයටපත් වෙන අය, එතකොට අනතුරු වලට ලක් වෙන අය ගොඩාක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා තමයි යන ගමන පරිස්සමෙන් යන්න. කොච්චර පරක්කු වුණත් ඔයාගේ පරිස්සම රැකගෙන පාර යන්න.

0: උදෑසන 8:53.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: සිංදුවට යන්න කලින් අපි කිව්වට ඒක වැඩසටහනේ අද දවසේ අපේ නවතැන්පල එහෙම නැත්නම් අද දවසේ ක්‍රියාත්මක වෙන පාසල ගැන අපි කතා කරන සූදානම් කියලා. ඉතින් අපි කොළඹින් බැහැරට අවස්ථා කරනවකට ගියා පළමු පියවරේදී. දෙවනි පියවරත් ආරම්භ කළා තියෙන ටේක වැඩසටහන අද දවසේ අපේ අය ඉන්නේ
2: මත්තිගම අල් මදීනා කොලෙජ් එකේ.
0: ගීති ශිරෝ සම්බන්ධ කරගෙන තොරතුරු දැනගන්න සුබ දවසක් ගීත්.
3: අයිබන් සුබදාසන චාරු අසංක ඔබ දෙදෙනාටම අපි අද ඔබ සඳහන් කරපු විදිහට මධ්‍යම පළාතට තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් අසංක අපි මේ මධ්‍යම පළාතේ ටේකයා සුරැකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ පස්වන වැඩසටහන තමයි අපි මේ විදිහට ආරම්භ කළා තිබෙන්නේ. දැන් මේ දුවදරුවන් අදවසේදී අල්මදිනා විද්‍යාල ඉදිරිපිට මාර්ගයට කැඳවාගෙන ඇවිල්ලා රථවාහන මාර්ග සංදර්ශනය තමයි දැන් ආරම්භ වෙලා තිබෙන්නේ. ඉතින් මෙහිදී විශේෂව දැන් අලුතෙන් එකතු වෙලා තියෙන අසංක මේ රථවාහන අනතුරකදී යම් රෝගියෙකු එහෙම නැත්නම් මේ රෝයානතුරකට පත්වෙච්ච පුද්ගලයෙකු නිසි ප්‍රතිකාර ලබා දීලා කොහොමද රෝහලකට ඇතුළත් කරන්නේ කියලා 19:90 විශේෂ හදිසි ගිලන් රත් සේවයත් අපිත් එක්ක මේ වැඩසටහන සඳහා අත්වල බැඳගෙන ඉන්නවා. ඉතින් ඔවුනුත් අද දවසේදී අපිත් එක්ක අල් මදීනා විද්‍යාලයට පැමිණලා තිබෙනවා. මේ වැඩ කටයුතු සිදුවන අතරතුර අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානකී කුමාරි සෙනවිරත් මහත්මියට අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔබතුමියට දැන් ස්වාති රූපවාහිනී මාධ්‍ය ජාලය ලක්හඬ ගුවන්විදුලිය නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. අපි ගිය වර්ෂයේදීත් ඔබතුමියත් එක්ක සම්බන්ධ වුණා මේ වැඩසටහන සඳහා. ඉතින් දැන් අද දවසේදී අපි වත්තේගම නගරයට ඇවිත් තියෙන්නේ. මොකද හිතෙන්නේ මේ වැඩසටහන සම්බන්ධයෙන් අපි පොඩි අදහසක් එකතු කරගන්න කැමැති ඔබතුමියකින්?
4: ඔව්, ඇත්තටම අපි ගොඩක් සන්තෝෂ වෙනවා. අපි දන්නා මේ 2006 වර්ෂයේ දෙවන අදියරේ තමයි මේ පටන් ගත්තේ. මධ්‍යම පළාතේ වත්තේගම කොට්ටාසිය තමයි අද මෙම පාසල් 6ක් විතර පමණ තෝරාගෙන මේ වැඩසටහන කරන්නේ. ඇත්තරම විශේෂයෙන් අපි ගොඩක්ම ස්තුතිවන්ත ඕනේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට, ඒ වගේම ලක්හඬට මෙවැනි වැඩසටහනක් සංවිධානය කරලා ශ්‍රී ලංකා පුරා මේ ව්‍යාපෘති කරගෙන යනවා. ඒ වගේම අද දවසේදී වත්තේගම මදීරා පාසල තෝරාගෙන අවට පාසල එකස්වරගෙන රථවාහන ගමනාගමන, ඒ වගේම රථවාහන අනතුරකදී දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම බොහොමත්ම අපි ස්තුතිවන්ත වෙනවා. අද සමාජයේ ගත්තහම අපි දන්නවා දරුවෝ ගොඩාක් කලාවට රිය අනතුරු වලට, ඒ වගේම මාර්ග අනතුරු වලට ලක් වෙනවා. මෙම මාර්ග අනතුරු වලින් දරුවන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා තමයි අද දවසේදී මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඇත්තෙන්ම ඒ බොහොමත්ම අගය කළ යුතු දෙයක්. ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවය මෙයට දායක වීම ගැන අපි ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ගිය වර්ෂයේ වගේම 2026 වර්ෂයේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න, දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඔබ කැප වෙන කැපවීම සම්බන්ධයෙන් අප බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමාට අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා. මෙවැනි වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරලා රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නත්, ඒ වගේම ආරක්ෂා කරන්නත් මෙම කැපවීම අගය කරමින් ඔබ සියලු දෙනාටම දළදා සමිතිගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
3: බෙහෙත් ස්තුතියි ඔබතුමියට. ඉතින් අපි මේ විදිහට සමස්ත දිවිනේම මේ මාර්ග අනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙනුයි මෙටේකියා සුරකෙමු මගතට වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. සුරක්ෂිත අනාගතයක්, ඒ වගේම තමයි අනතුරු වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා ආරමුණු කරගෙනමින් අපි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. අපිට මේ වැඩසටහන සඳහා අත්වල බැඳගෙන ඉන්නවා ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ඒ වගේම මේ ආදරණීය පාසල් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම මේ පැමිණෙන පාසල් දුව දරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය, එතකම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අපි මේ වෙලාවේ සිහිපත් කරමින් සමුගන්නවා. අල් මදීනා විද්‍යාලයේ සිට බහින් ස්තුතිය සංක අපි මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ගීති ශේරේක අපි සම්බන්ධ වුණේ. අපි අද දවසේ ටේකේ වැඩසටහන ක්‍රියාත්මක වෙන අල් මදීනා විද්‍යාලයේ ඉඳලා අපි තවත් අවස්ථාවක සූදානම් මේ පිළිබඳව තොරතුරු කියන්න. 8:57 වෙලාව අපි මේ පැයෙන් යන්න හදන යන කලින් මතක් කරන්න ඕනේ විජේ නිෂ්පාදන ගැන. ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදක කැමරාස කරන විතරක් නෙමෙයි, කුළුබඩු විදියට විතරක් නෙමෙයි, ඔබට පුළුවන්කමක් තියෙනවා විජේ පපඩා විජය තෝස පිටි, උඳු පිටි, ඒ වගේම විජය ඉදිහප්ප පිටි, මේ වගේ නිෂ්පාදන ගණනාවක් ගන්න. ඉතින් ඔයාගේ ළඟම තියෙන කඩේට යන්න, විජය කියලාම නම කියලා ඉල්ලන්න. ඒ වගේම පැල්ලත්ත නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට ලංකාවේ තියෙන අපිට වගකීමක් සහිතව ගන්න තියෙන එකම කිරිපිටි සන්නාමය තමයි පැල්වත්ත කියලා කියන්නේ.

0: රඩියෝ ITN
1: වෙලාපු දේ නවයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දිවිනේ ප්‍රදේශ රැසකට අද්දිනේදී වැසි හටගත හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයම් පළාත්වල මෙන්ම ගාල්ලේ මාතර, මහනුවර සහ නුවරඩේ දිස්ත්‍රික් ඉටයත්. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතේ දිස්ත්‍රික්කයටත් පසුරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගරුම් සහිත වැසි හටගත හැකි බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට දකුණු සහ උතුරු මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුරා විරින් විට හඹන පැයට කිලෝමීටර 30-40 අතර තරමක තද සුළන් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අමෙරිකානු ගුවන් හමුදාවට ඇත යානයක් කඩාවැටිය පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අන්ප්‍රසිදුනේ අමරිකාවේ දකුණු කලිෆෝනී පිහිටි එඩ්වස් ගුවන් හමුදා කඳුරේ ධාවනය පතේ තුළදී. කඳුරේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්තිටුවා තිබෙනවා. අන්තුරලක් පැත්තේ B-52 ස්ටැටෝ ෆෝට් වර්ගයේ බෝම් හිල්ල යානයක්. සිදීන් ජීවිතක්ෂයට පත් ඇත්තේ රජයේ සිවිල් නිලධාරීන්, කොන්ත්‍රාත්කරුවන් සහ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත මිශ්‍ර කණ්ඩායමක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ලකන මීළඟ පැවති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

Good morning. Udaynamayai, Vinadi Hatarai.

0: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: නවයයි විනාඩි 13යි අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. මේ අලුත් පැයට එනකොට අපිට කතා කරන්න මේ මෙව්ව දෙක තුනක් තියෙනවා.
1: මොනවාද?
0: එකක් FIFA World Cup එක මේ දවස්වල යනවා. එකක් කාන්තා කුසලානේ ක්‍රිකට් ICC T20 එක යනවා. අනිත් පැත්තෙන් අපේ A team එක යනවා. අනිත් පැත්තෙන් අපේ බටහිරින්දේ කොදෙව් ගිහිල්ලා ඉන්නවා අපේ මේ National team එක.
1: හරි.
0: ඊයේ මැච් එක පරාදු වුණා. පරාදු වුණාට දුකක් නැහැ. තරගයක් දීලා පරාදු වුණේ. ඊට පස්සේ වගේ දැන් මේ දවස්වල ක්‍රිකට් සහ ෆුට්බෝල් හැමදේම එක්ක ක්‍රීඩාවේ හොඳ පිබිදීමක් තියෙන කාලයක්. දැන් පහුගිය කාලයක් තිබුණා නියඟයට අහුවෙලා වගේ. මැචුත් නෑ, ෆුට්බෝලුත් නෑ, වොලිබෝලුත් නෑ, මැරතනුත් නෑ, මුකුත් නෑ. හැබැයි මේ කාලේ කියලා කියන්නේ නේද?
1: හැමදේම තියෙනවා.
0: හැමදේම එක ඉස්සරහට යන කාලයක්. අපේ කාන්තා ක්‍රිකට් ටීම් එක ගැන චුට්ටක් කතා කරලා යමු. මේ දවස්වල ඉතාම ඉහළ ප්‍රතිචාරයක් තියෙනවා. මොකද කාන්තා 20x20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන දෙවනි තරගය අද තියෙන්නේ. මේක ගහන්නේ ගියපාර චැම්පියන්ස්ලත් එක්ක, නව ශ්‍රීලන්ත කණ්ඩායම එක්ක. ඉතින් බලමු, රාත්‍රී 7ට තමයි තරගය ආරම්භ වෙන්නේ. අපි හැමදාම අපේ බොයිස්ලා කොල්ලෝ ටික ක්‍රිකට් ගහනකොට වැඩ නවත්තලා ජොබ් එක කලින් ඔෆ් වෙලා ඇවිල්ලා කඩේ වහලා දාලා ගිහිල්ලා එහෙම මැච් බලුවනේ.
1: හරි.
0: ඉතින් අපේ කාන්තා ටීම් එකේ ඇයි අපිට බැරි ඒ සපෝට් එක දෙන්න?
1: ඒකනේ.
0: හරි. ඒ කොහොමුණත් අද දවසේ අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. පළමු තරගයේ ඉංගලන්තයත් එක්ක අපි පෙරදුනා. දැන් දෙවෙනි තරගයට තමයි අද දවසේ එන්නේ. ඉතින් ලංකාවේ ක්‍රිකට් පාලන අධිකාරිය වෙනස් වෙලා තියෙනවා, නායකත්වයන් වෙනස් වෙලා තියෙනවා. මේ සියල්ල එක්ක අපි බලාපොරොත්තු සහගතව ඉන්නවා ලෝක කුසලානයක්, විශේෂම කාන්තාවන් අපේ ගෑන් ළමයි ටික කෙල්ලෝ ටික
1: කොමහර දිනයි කියලා
0: ලෝක කුසලානයක් ගෙනල්ල දෙයි කියලා. ඒ බලාපොරොත්තු එක්ක අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. මේ පැයට එනකොටම අපි මුලින් මතක් කරන්න ඕනේ ඩීප් ටෙක් සෝලා ගැන.
1: ඉතින් ආද පුලංකම තියෙනවා ඩීප් ටෙක් සෝලා කියලා කිව්වහම ඔයාගේ ගෙදරට, ඔයාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, ඔයාගේ කර්මාන්ත ශාලාවට, මේ ඕනම තැනකට ආද පුලංකම තියෙනවා හොඳම හොඳ සෝලා එකක් සවි කරගන්න. ඉතින් ඒකෙන් ආද පුලංකම තියනවා ඔන්න අර පිරිමැස්මෙන් තොරව විදුලිය භාවිතා කරන්න, විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න, ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න අවස්ථාව තියෙනවා. 0711 711 1 0711 711 1 කියන නම්බරකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී
1: ගන්න. Radio ITN.

0: නවයයි විනාඩි 23යි වෙලාව. අපි ඉක්මනට මතක් කරන්න ඕනේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ක්‍රිමිරාජ කියලා කියන්නේ මදන්නෝ පරම්පරා ගණනාවක ඉඳලා අපි දන්න කියන නමක්. අද වෙනකන් කොහොමද මේ ක්‍රිමිරාජ නිෂ්පාදන තමන්ගේ ක්වලිටි එක මේන්ටේන් කරන්නේ, එහෙම නැත්නම් ප්‍රමිතිය පවත්වාගෙන යන්නේ කියලා චුට්ටක් හිතලා බලන්න වෙනවා.
1: ඔව්. ඉතින් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට දැන් ක්‍රිමිරාජ වැල්මී පැණිය, එතකොට ක්‍රිමිරාජ පේයාව, මේ ආයුර්වේද ඖෂධ ගැන අපි ඔබට නිරන්තරයෙන් මතක් කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් එහාට ගියාට පස්සේ දැන් මුහුණේ කුරුලෑ වගේ තත්ත්වයන් වලට ඇති වෙලා තියෙනවා නම් ඔන්න ඒකටත් හොඳම ඖෂධ ආයුර්වේද ඖෂධ අර ක්‍රිමිරාජ කියන නමින්ම මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කුරුලෑ සුවය, ඉතින් මේ හැම දෙයක් එක්කම 75 වසරකටත් වඩා විශ්වාසය දිනාගත් ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වලට මිලදී ගන්න පුලංකම තියෙනවා. වැඩි විස්තර දැනගන්න කතා කරන අවස්ථාව තියෙනවා. 0112 753 889 0112 753 889 කෝල් එකක් දීලා අද පුලංකම තියෙනවා ක්‍රිමිරාජ නිවසින් ගැන මේ නිෂ්පාදන ගැන තව දුරටත් විස්තර දැනගන්න.
0: මහජන සම්පත ගැන මතක් කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලය වාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරනවා. ඒ නිසා ඔයා ඒකනේ විශ්වාසය තියලා තිනවා. ඕන තරම් ටිකට් අරගෙන ඇති පොඩි පොඩි ගණන් එකපාරට නේද වාගේ දිනුම් විදියට ඇදිලා ඇති. බලාපොරොත්තුවක් තියෙනවා ඇති සුපිරි දිනුම් ඇදීමක්.
1: හා ඉතින් 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිලුව රජ කෙරුලා තමයි අපි කියලා තිනව මහජන සම්පති කියලා කියන්නේ. ඉතින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට මෙන්න මේ කියන ශ්‍රේෂ්ඨ වලටත් ඍජුවම දායක වන ගමන් තමයි ඔන මහජන සම්පත ලොතරැයිය තුලින් ඔබව ලක්ෂපතියෙක් ඔබව කෝටිපතියෙක් කරන්නේ. ඉතින් සුපුරුදු විදිහට මා පුලංකව තියන කෝටි දෙකේ සුපිරි තෑග්ග, 125 ප්‍රථම තෑග්ග, ඒ වගේම අනෙකුත් සිසු තෑග්ග මේ හැමදේම දිනා ගන්න එකට කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් දවස ගානේ පුජ රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් මහජන සම්පත ලොතරැයිය මිලදී ගන්න.
0: රට ඒ වගේ මතක් කරන්න ඕනේ අපි අපේ හැමදාමත් කතා කරන විජේ නිෂ්පාදන හදත්වා දබල්ට වෙනකොට විශේෂයෙන්ම අපි කියන්නේ කෑම ටිකක් වැඩිපුර හදන තැන්වල රස වෙනස් වෙනවනේ. ගෙදර 4 දිනකට වෙනවාගේ නෙමෙයි 50කට 100කට වෙනකොට.
1: ඔව්.
0: සමහර විට වෙනදා රසටම පරිප්පු එක හදන අය අර 100කට 50කට කෑම හැදුවම ඒ රසය නෑ.
1: ඔව්, අඩු වෙන්න පුළුවන්.
0: ඔව්, ඉතින් ඒකට හේතුව ඒවට එකතු කරන දේවල් වල ප්‍රමාණ නේද පරිමාණය වෙනස් වෙනවා.
1: ඔව්.
0: එතකොට උවමනාව නැහැ.
1: හහ්.
0: වෙන්න තරම් ආසාවෙන් නෙමෙයි කරන්නේ.
1: ඔය කොයි හැරි තියෙන මොකක් හරි ගනලා දානවා.
0: ඔව්. ඉතින් විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න ඒ අදාළ පරිමාණයෙන් අපි කියන්නේ නේද? මිරිස් කුඩු හැඳි දෙකක් දැම්මා නම්
1: හරි.
0: ඊට පස්සේ ඔබ පිරිස වැඩි වෙනකොට මිරිස් කුඩු හැඳි 5ක් දානවා.
1: හහ්.
0: 10ක් දානවා.
1: ඔව්.
0: හැබැයි දාන හැඳි ප්‍රමාණයට වැඩිය මතක තියාගන්න දාන ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කියන එක හරිම වැදගත්.
1: ඒ නිසා තමයි අපි කියන්නේ තත්වෙන් වගේම ගුණාත්මක බව වෙන උසස්. මේ හැම දෙයක් එකම ප්‍රමිතියෙන් වගේම මේ හැම දෙයක් එකම උසස් වෙලා තියෙන විජය නිෂ්පාදනයට මිලදී ගන්න කියලා අමතක නොකර අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය කියන නමින්ම ලාංඡනය තියනවද බලලා විජය නිෂ්පාදන මිලදී ගන්න. ඒ විශ්වාසයත් එක්ක දැන් අපේ රසේ රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමටත් විජය නිෂ්පාදන වලට රැගෙන යන පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඔයා මතක තියාගන්න විජය නමින්ම හැම නිෂ්පාදනයක්ම මිලදී ගන්න.

0: උදේ 9යි විනාඩි 30යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: උදේ 9යි විනාඩි 30යි වෙලාව අපේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ ඔබට වාසනාව ගෙනාව ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික තමයි මේ මතක් කරන්න යන්නේ. මහජන සම්පත බලමු මුලින්ම 6219 වෙනි දිනුම් වාරයේ තමයි මේ දවසේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ සී අක්ෂරය වෙනකොට ජය අංක අංක 7 අංක 4 නැවතත් අංක 4 අංක 2 අංක බිංදුව සහ අංක 9. ගොවිසෙත ඒ අක්ෂරයත් එක්ක අංක 9 අංක 39 අංක 71 සහ අංක 74. මෙගා පව කේ අක්ෂරයත් එක්ක සුපිරි අංක යුනේ අංක 4. ජය අංක අංක 24 අංක 30 අංක 50 සහ අංක 58. ධන නිධානය අයි අක්ෂරයත් එක්ක අංක 5 අංක 18 අංක 44 සහ අංක 77. හඳහන බලමු කන්‍යා ලග්නය තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ. ජය අංක අංක 4 අංක 11 අංක 16 සහ අංක 30. අද සම්පත සී අක්ෂරයත් එක්ක අංක 4 අංක 2 අංක බිංදුව සහ අංක 9. එනල්බී ජය ජී අක්ෂරයත් එක්ක අංක 5 අංක 9 අංක 5 සහ අංක 9. සුභ දවසක්. කන්‍යා ලග්නය තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ. ජය අංක අංක 34 අංක 35 සහ අංක 45 ඔබට වාසනාව ගෙනාවේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: නවයයි විනාඩි 37යි වෙලාව.
1: හරි. හරි.
0: ලෝකයේ ධනවත්ම පුද්ගලයින් ලයිස්තු මේ වෙලාවේ ගත්තොත්.
1: හා.
0: අපි පෞගේ දවස්වල කිව්වනේ එලොන් මස්නේ එකට ඉන්න.
1: ඔව්.
0: ට්‍රිලියන 1.1. එයා තමයි ලෝකේ පළවෙනි ට්‍රිලියනය.
1: ඔව්.
0: මිලියන නෙමෙයි ට්‍රිලියනය. හරි. දෙවනියට ඉන්නවා ලැරි පේජ්.
1: හරි.
0: එයා 294 ඩොලර් බිලියන.
1: හහ.
0: එයා ඇවිල්ලා ඩොලර් බිලියන.
1: බිලියන.
0: හරි. ඊට පස්සේ ඉන්නවා සර්ජි බ්‍රින්.
1: හරි.
0: ඩොලර් බිලියන 271.
1: එයා තුන.
0: ජෙෆ් බේසස් ජනප්‍රිය කෙනෙක්. හහ. එයා හතරවෙනියට ඉන්නේ.
1: හා.
0: ලැරි එලිසන් පස්වෙනියා.
1: හරි.
0: මයිකල් ඩෙල් හයවෙනියා.
1: හහ.
0: අපි හැමෝම දන්න අපි විසින් පොහොසත් කරපු මාක් සකර්බර්ග්.
1: හරි.
0: එයා ඉන්නවා හත්වෙනියට.
1: හ්ම්
0: හ්ම්. ජෙන්සන් හොයන් ඉන්නවා අටවෙනියට.
1: හ්ම් හ්ම්.
0: ඔය තමයි අට දෙනා.
1: හා.
0: විශ්වාස කරන්න ලෝකේ පළවෙනියට ඉන්න මේ ශ්‍රේණිගත කිරීමේ
1: ඔව්
0: පළවෙනි අට දෙනාම
1: හරි
0: එකම ශේස්ත්‍රයක අය.
1: එකම ශේස්ත්‍රයක අය.
0: ඒ කියන්නේ තාක්ෂණීය පුදුකාංග કૃතිම බුද්ධිය.
1: හා.
0: මේ ඔක්කොම එක එක එක කැටගරි එකේ තියෙන.
1: හරි.
0: මෙතන නෑනේ සංචාර කර්මාන්තය කරන අය.
1: හහ.
0: මෙතන නෑනේ හාල් විකුණන අය.
1: ඔව්.
0: මෙතන නෑනේ සත්ව ගොවිපළවල් කරන අය.
1: හහ.
0: මෙතන නෑනේ ක්‍රිකට් කෙනෙක්.
1: ඔව්.
0: සෙලිබ්‍රිටි කෙනෙක්.
1: ඔක්කොම ඉන්නේ තාක්ෂණයේ පැත්තේ.
0: ඔව්. මේගොල්ලෝ සෙලිබ්‍රිටිලා තමයි මේගොල්ලෝ වෙන වෙන පැති වලින් ගිහින්
1: තියෙන්නේ. හහ.
0: එතකොට ටෙක්නොලොජි, සොෆ්ට්වෙයාර්, AI, හાર્ඩ්වෙයාර්, ඉන්ටර්නෙට්.
1: ඔව්.
0: මේ අයගේ සමස්ත ධනය මේ වෙනකොට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.7යි. මේ ඔක්කොම එකතු කරා.
1: හා.
0: ෆෝබ්ස් සංග්‍රහව කියන විදිහට බලන්න ලෝකේ ධනවත්ම පුද්ගලයා 8 දෙනාගේ ලැයිස්තුවේ ඉන්න හැම දෙනාම ධනය උපයගෙන තියෙන්නේ.
1: හරි.
0: මේ ඔක්කොම දේවල් තාක්ෂණයත් එක්ක.
1: හ්ම්.
0: ඉන්ටර්නෙට් එක හරහා.
1: ඔව්.
0: ඉතින් බලන්න ලෝකේ වැඩිම ව්‍යාපාරික අවස්ථා තියෙන මේ පැත්තේ නේද වගේ හිතනවනේ.
1: තාක්ෂණයේ පැත්තෙන්.
0: රැකියා
1: නේ
0: එමෙ හිතනවනේ.
1: දැන් ගොඩක් දේවල් මේ පැත්තට.
0: දැන් ඔව් අපි කියනවනේ තාක්ෂණයේනකොට මිනිස්සුන්ට වැඩ නැති වෙලා මිනිස්සු හිඟමනටපත් වේ වගේ. මෙහෙම නෑනේ. දැන් මේ මිනිස්සු තනි කරගල. මේ මිනිස්සු හැම වෙලේම කරලා තියෙන්නේ අනිත් කෙනාගේ ජීවිතය පහසු කරන්න. ජීවන තත්ත්වය පහසු කරන්න අවශ්‍ය කරන පසුබිම හදන එක.
1: ඔව්.
0: තාක්ෂණික මෙවලම් කන්සෙප්ට් හදන එක. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඒ කියන තැන්වල ඉන්නේ.
1: ඉන්නේ.
0: හ්ම්. ඉතින් අපිත් ඔබට යෝජනා කරනවා මේ පොඩි පොඩියට හරි ඔයා අදට වැඩිය හෙට දවස නේද? හොඳ යහපත් තැනකට ගොඩනගා ගන්න ඒ දරණ උත්සාහයේ අදහස පොඩියට හරි මේ වෙලාවේ ඇති. ඒක වැඩි දියුණු කරගන්න වචනකින් හරි කවුරු හරි සපෝට් කරනවා නම් අන්න එහෙම පිරිසක් වාගේ වටේ තියාගන්න.
1: ඔව්.
0: ඔයා අරව නිකන් ඉන්න තැනටත් වැඩිය අඩියක් හරි පහළට දාන.
1: හහ් ඔයාට බැහැයි කියලා කියන.
0: ඔයාගේ මොරල් ඩවුන් කරන අය නෙමෙයි ඕනි. ඔයා මොටිවේට් කරන අය
1: ඕනි. නෑ පුළුවන් කියලා කියන අය.
0: ඔයාට පුළුවන් නේ දැන් ගෙදර වියදම් ටික බැලන්ස් කරන්න.
1: හහ්.
0: අපි කියලා තියෙනෝනේ. ඔයා හැමදාම කරපු දේ අතරට අපි පුංචි යෝජනාවන් කීපයක් කරා.
1: ඔව්.
0: ගෙදර කරන්ට් බිල් එකට මෙන්න මේ ඔප්ෂන් එකට යන්න.
1: හ්ම්. ඒ තමයි ඩීප් ටෙක් සෝලා එකක් ගන්න එක. දැන් විදුලි බිල කියලා කියන්නේ හැම ගෙදරකම තියෙන ප්‍රශ්නේ මුළු මාසෙම වියදම් කරලා අන්තිමට පඩියක් ගතට පස්සේ ඒක විදුලි බිලටම ඔන්න භාගයක් විතර යනවා. ඉතින් ඒක දවත්තලා ඔන්න ඒ හරහා ඔයාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා එකකට යන්න. එතකොට විදුලි බිල සම්පූර්ණයෙන්ම තිත තියලා විදුලි බිලට ඔයාට පුළුවන්කම තියෙන ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඩීප් ටෙක් සෝලා ඒ හරහාට අවස්ථාව දීලා තියෙනවා. කතා කරලා ඔන්න විස්තර දැනගන්න පුළුවන් වාගේ ගෙදරට වාගේ කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන් වාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන් මේ ඕනම තැනකට සෝලා එකක් සවි කරගන්න හොඳම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. 0.71711711 කියන නම්බරයකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: උදේ 9යි විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ලකන්න රේඩියෝ ITN
1: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: Rita, live, beat, it, mix winner.

0: කරගෙන හන්න වැඩි වෙලායි.
1: ඒ අලසඳේ නැහේ දොර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
0: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: නවයයි විනාඩි 49යි වෙලාව. ලස්සන සින්දුවක් මේ අහන්න යන්නේ කහෝනා ප්‍යාරේ ෆිල්ම් එකේ. මේක හිටියේ කහෝනා ප්‍යාරේකේ හිටියේ රිතික් රෝෂන් එක්ක අමීෂා පටේල්. මාඳුරන්නේ නේ. ඔයා දැන් ඉන්න නළුවෙක් කියන්න බලන්න හින්දි සිනමාවේ.
1: රිතික් රෝෂන්.
0: නෑ දැන් ඉන්න එක්කෙනෙක් කියන්න අලුත් එක්කෙනෙක්.
1: අලුත් එක්කෙනෙක් මතකේ නැහැ. එකපාරට හොම යුවන් මතක් වෙන්නේ නැහැ.
0: ඉතින් රජාතියම තමයි සිනසන්නේ. ඒ වගේම තමයි.
1: ඒ එකපාරට කිව්වම මතක් වෙන්නේ නැහැ ඉතින්.
0: ඒක තමයි.
1: හැබොටම වගේ ආසයි ඒක.
0: නම විතරයි වෙනස්. ඒ මොඩල් එකේ ඒ මෝඩකම් ඒ ගොංකම් මේ ලෝකේ එක වගේ ඒ මේ ලෝකේ එක වගේ මිනිස්සු නැහැ කියලා කියනවනේ මේ ඉන්නේ.
1: අද විතරයි ඉතින්.
0: මට බය හිට උදේට අපේ ඉන්නේ කියලා.
1: බලාගෙන
0: මට සාමාන්‍ය හම්බෙන්නේ හිටියට වැඩිය හොඳ එකක් නෙමෙයි කොහෙවත්.
1: එහෙනම්
0: ගර්ල්ෆ්‍රෙන්ඩ් ලගෙත් එහෙම. හිටියේක හොඳයි කියලා
1: හිතනවා. පඩි අවුලක් තේරා
0: එහෙනම්. 9 විනාඩි 50 වෙලාව යන්න හදන යන්නේ කලින් මතක් කරන්න ඕනේ. පැල්ලත් නිෂ්පාදන, විචි නිෂ්පාදන අදත් අපිට මේ පැය දෙක රසවත් කරන්න හිටියා. ඉතින් පැල්ලත් කිරි වීදුරුවකින් දවස පටන් ගන්නවට මතක් කරනවා. පැල්ලත් කියලා කියන්නේ අපේ රටේ අපේම නේද කිරි නිෂ්පාදකයා. ඉතින් ඒ ආඩම්බරය අපිට තියෙනවා. ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වඩ ඩෝමා ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා. දැන් පුහුණු කාර්මික ශිල්පියෙක් විදියට ඒ වගේම තනතුරු ගණනාවක් තියෙනවා. ඒ නිසා වාගේ CV එකක් දාලා තියෙනවා මල්කට. ඉතින් බලමු ඔයාලට මේ මෙතන මේ ජොබ් ඔපෂන්ටි එක හම්බෙයිද කියලා.
1: හරි. එහෙනම් අපි ගිහින් යනවා ගදුචෝ. ආද සුබ දවසක්.
0: හෙට එන්න වෙන ගෑන් ළමයි. මේකත් හරියට මොකද්ද වගේ.
1: එහෙනම් බලමුකෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුධ අවද වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ඩෙංගු රෝගයේ මේ වන විට අධි වසංග තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතා ප්‍රකාශ කරනවා. ඩෙංගු අධි අවධානම් කලාප 74ක් මේ වන විට 84ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කොළඹ, ගම්පහ, මාතර, කළුතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, බදුල්ල සහ මඩකලප යන දිස්ත්‍රික්වල ඩෙංගු පැතිර ගොස් තිබෙනවා. පාසල් දරුවන් ඩෙංගු වෛරසයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇත්තේ. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරු මර්ධන සතියක් ඊයේ ආරම්භ කළා. අද දෙවන දිනයයි. අද සියලුම පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරනවා. මෙවසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,925. ඩෙංගු වැළඳීමෙන් 24 දිනකු මෙම කාලය තුළ මියගොස් තිබෙනවා. ඉරානයේ සමග ඇතිකර ගත් මූලික ගිවිසුමේ කරුණු ඉතායික්මනින් ප්‍රකාශයට පත් කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. EG7 සමුළුව අතරතුර ප්‍රංශ ජනාධිපතිරයා සමග පැවති සාකච්ඡාවකට එක්වමින් ගිවිසුම අත්සන් කිරීම ගැන බෙහෙවින් සතුටුවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. අමෙරිකා ජේෂ්ඨ නිලධාරීන් ගිවිසුමේ අන්තර්ගත කරුණු මේ වන විට හෙළි කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලබන සිකුරාදා ජිනීවාහිදී ගිවිසුම නිල වශයෙන් අත්සන් තබන දිනේදීම හෝමු සමුද්‍ර සන්ත්‍රිය යළි විවෘත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඊට අමතරව ගිවිසුමේ කොන්දේසි අනු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව තාක්ෂණික සාකච්ඡා මේ සතියේ ආරම්භ කිරීමට නියමිතයි. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රයිදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි.

Lakanda Radio ITN.

ලකන්න රේඩියෝ ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන්න Heartbeat.

0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ටේක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජුනි 16 උදෑසන 7 සිට මදීනා ජාතික පාසල වත්තේකම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය TVS XL 100

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර
1: FM 93.5 FM 93.7 ලකන රඩියෝ ITN.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Dahaya bin Adi Visiyatai.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 6 7 9 5 7 9.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්?
3: Call the doctor!

0: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
1: විජය ප්‍රඩක්ස්, අපේ රසය රටේ සැමට.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Lakhana te kinu de dahe vinadi tisatai.
2: Vilav opavita kina avi. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතින් ගෙන් අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍රී වී කිටිම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271711711
3: නතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයිය

0: ලුණු
1: 10යි විනාඩි 39යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

මේලක පරපුරේ හඬ නුබයි අපි හොයන්නේ නුබේ හඬයි. මේ ගැන තමයි පොඩ්ඩක් විතර වෙලා අරගෙන අපි කතා කර කර හිටියේ. ලංකාවේ දැවැන්තම හඬ පෞරුෂය හොයාගෙන යන්න ලකන අපේ කණ්ඩායම ලෑස්ති. ඉතින් තවම ඔයා සූදානම් නැත්තම් අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කරන දින පොඩි වැඩක්. මට ලස්සනටම කියන්න පුළුවන් සින්දුව තියෙනවනේ. කියන්න නෙමෙයි ගහන කරන්න පුළුවන්. අන්නේ සින්දුව ඉක්මනටම රෙකෝඩ් කරගන්න වාගේ ෆෝන් එකේ. ඊට පස්සේ වාගේ නමගම වයසත් එක්ක අපිට එවන්න 0706 366 176. ඉතින් මේ වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් කතා කර කර හිටියා. රයිට් කමක් නැහැ. සින්දු කියන්න පුළුවන් කට්ටිය සින්දුවක් රෙකෝඩ් කරලා ඉක්මනට මේවන්න. සින්දු අහන්න කැමති කට්ටිය 0706 0393 93597 කියන නම්බරයකට මට පොඩි මැසේජ් එකක් තියන්න. කවුද ඉන්නේ? මොනවද කරන්නේ? මොනවද කැල්බියු ඒ වෙපාරි? හරි, ලස්සන සින්දුවක් ගහමු. 2 7 4 6 4 8 10 ඒ වගේම 0706 0393 93597 කියන නම්බර්ස් ආවෙනුවෙන් විවෘතයි මේ වෙලාවේ ඉඳලා. එතකොට දැන් ඉතින් 10:41 නේද යන්නේ. උණු රසම රස තේකක් බොන්න දිනනනම් කොච්චර වටිනවද? ඒ හදන තේක පැලවත්ත තේකක් නම් කියලා වැඩක් නැහැ. මහන්සියක් දැනෙන වෙලාවට අපි ඉතින් අංක එකටම තෝරගන්න ප්‍රොඩක්ට් එක තමයි පැලවත්ත කිරි. පැලවත්ත නිෂ්පාදන ගැන කතා කරනකොට පැලවත්ත කිරි, පැලවත්ත යෝගට්, එතකොට පැලවත්ත ෆ්‍රෙෂ් මිල්ක්, පැලවත්ත බටර්, මේ හැමදේම, පැලවත්ත අයිස්ක්‍රීම්, මේ හැමදේම වෙනුවෙන් තියෙනවා. ළඟම තියෙන පුංචි කඩේ ඉඳලා සුපිරි වෙළඳ සාදා කෝණම තැනකින් වාට පුළුවන් පැලවත්ත නිෂ්පාදන මිලදී ගන්න. රයිට්, එහෙනම් ලස්සන සින්දුවක් මම වෙනුවෙන් තෝරගත්ත. උදේ 10:42 ඉක්මනට මැසේජ් එකක් තියන්න ඕනේ. 0706 0393 93597.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ. TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
1: මීට වෙලාව ගෙවල න උදේ 10 විනාඩි 49 වෙලාව. පැලත දෙකක් බොන්න දිනු නම් කොහොමද මේ? පැලත කිලි දෙකක් හදනවද මටත් එක්ක? ගෙදරට කවුරු හරි ආවට පස්සේ යාට ගොඩක් ආදරේ නම් යාට අපිව ගොඩක් දැනෙන කෙනෙක් නම් අපිට යාව ගොඩක් දැනෙනවා නම් යාව ගොඩක් සතුටින් තියන අපි කොයි වෙලෙත් දෙපාරක් හිතන්නේ නැහැ. අනේ නිසාම ගෙදරට කවුරු හරි අමුත්ත එක්ක ආවොත් අනිවාර්යයෙන්ම අපි පැල්වත්ත කිරි දෙකක් හදලා යාට ගොඩක් ආදරෙන් සංග්‍රහ කරන්නේ. එතකොට ඉතින් යා දවල්ට කෑම කාලේ හැම යන්න හිටියොත් නේ මොන හරි අතුරු බසක් යාට ලෑස්ති වෙන්න ඕනේ. ගෙදර කෙනෙක් ටුණත් පිට කෙනෙක් ටුණත් ඥාතියෙක් ටුණත් යාළුවෙක් ටුණත් ඔයාගේ ආදරවන්තයා වුණත් ආදරවන්තය වුණත් කාට වුණත් හොඳම අතුරුපස තමයි ඉතින් පැලත යෝගට් එකක් එහෙම නැත්නම් පැලත අයිස්ක්‍රීම් එකක්. පැලත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් ගමේ හන්දියේ තියෙන පුංචි කඩේ ඉඳලා සුපිරිවෙන්ද සල්දා කවුරුම ස්ථානයක එහෙම නැත්නම් පැලත අවුලට් වලින් ආවට ගන්නත් පුළුවන්කම තියෙනවා. හරි කතන්දර ඕනේ නෑ. කඩේ ගියා නම් ඉතින් කිරියාශෘත නිෂ්පාදන මිලදී ගන්න ඉතින් ඒ පැලවත්තම තමයි. හරි එතකොට ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් විදිහක් මම කියන්නේ. වැඩිය කතන්දර ඕනේ නැහැ නේ මෙගා පවගෙන ලංකාවේ කවුද නොදන්නේ. ඉතින් පුංචිම පුංචි මුදලකින් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන ඔයාගේ හයියට මෙගා පව ඉන්නෝ ජාතික ලොතරැයි මණ්ඩලේ. ඉතින් දකින දකින හැම තැනින් වැඩි වැඩියෙන් මෙගා පව ලොතරැයි මිලදී ගන්න. එමුණොත් ඉතින් ඊළඟ කෝටි ගාණක් මාගේ සාක්කුවට තමයි වැටෙන්නේ. හරි මදගයිනේ බස් ස්ටෑන්ඩ් එකේ වෙන්න පුළුවන්, ආවගේ ළඟට එන ලොතරැයි අලෙවි නියෝජිත මහත්මයාගෙන් වෙන්න පුළුවන්, මහත්මියකින් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ගමනක් බිමනක් යනකොට ආගේ බස් එකට නේද ආගේ වාහනේ ළඟට ඇවිල්ලා ටිකට් එකක් කලමි කරන කෙනා වෙන්න පුළුවන්. එකාගෙන් වුණා තෝරලා තෝරලා තෝරලා මෙගා පව වැඩි වැඩියෙන් මිලදී ගන්න. රයිට් ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මට මැසේජ් කරපු කෝල් කරපු ගොඩක් අය ඉන්න නිසා මම ඉක්මනට මේ අය ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. අයබෝන් වඩපාත සුබෝධි වැඩිහිටි සංගමේ පොඩි හිටියන් සභාපති ඉලේ පෙරුමානන්ද, එතකොට නන්දලාල්, හේමපාල, ජයතිස්ස, සෝමදාස, කරුණාදාස, ජයසේන, සිරි කුමාර් එක්ක ලක්ෂ්මන් අපිට මැසේජ් එකක් දීලා තිනවා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා. හලෝ හලෝ මදු කොහොමද? මමත් ඉන්නවා අයියේ දරණිය ගලින්. තරුෂි බස්නායක තමයි මට එහෙම මැසේජ් එකක් දුන්නේ. රයිට් නියමයි යා. අයිබෝන් ලක්හඬ ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න චූටි දුව මදූෂි වයිෆ් ඉන්දිකා එතකොට මහන්සියන්නත් එක්ක සුපිරි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි වසන්ත කියලා තියෙන්නේ. ලියන් ගහමල කුටියා ගුමුරින් ජයෙන් ජය වේවා ලක්හඬ කියලා මැසේජ් එකේ දාලා තිබුණා. හරි ගුඩ් මෝර්නින්. අදිගලියුමක් කියවන්න දී කොහොමද ඉතින්? මම බොහොම හොඳින්. මමත් ඉන්නවා දෙන්නකු මට මිල්ටන් මල්ලවාරිච්චි මහත්තයගේ ලස්සන සින්දුවක්. අනේ මෙහෙට වැස්ස උදේ ඉඳන් අනේ අනේ තෙමෙන්නේ බා හොඳේ පරිස්සමට ඉන්න ඕනේ. මම කොටිකාවත්තේ චන්දිම අබේ ගුණවර්ධන. එතකොට එයා කියලා තිනවා දෙවුනි තිමිර පුන්සඳි, එතකොට යුවෙන්දි පසිඳු, අනෝම පුංචි, යමුන පුංචි, වජී පුංචි, දිලීප අම්මා, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා දෙන්නේ. හරි මේ හැමෝම එකතු කරගෙන අපි සින්දුවක් අහමු. තාමත් මට මැසේජ් කරන්න බැරි වුණා නම් ඉක්මනටම 0703 93 5 93 7 කියන මගේ නම්බරයකට පොඩි මැසේජ් එකක් දෙන්න. හරි උදේ 10:52.

මෙහෙමතමයි සිද්ධ වෙන්න වැඩේ. හරි ගොඩක්ය මගෙන් අහලා තිබුණ කොහොමදන්නේ අර සින්දුවක් රෙකෝඩ් කරලා දාන වැඩේ මොකක්ද වෙන්නේ යන්නේ කියලා වෙන්නේ යන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. මොකද අපි හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බැරි කාලෙක නේනේ. කොහොම හරි ගමක් නැ වෙන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඔයාලට ලස්සනටම සින්දු කියන්න පුළුවන් කියලා ඔයාගේ යාළුවෝ කියනවානේ ට්‍රිප් එකක් ගියත්. යාළුවෝ ටිකක් නේද ගඟක් අයිනේ ඇලක් අයිනේ සෙට් උනත් කරනවානේ මචං සින්දුවක් කියහන්කෝ. අන්න එහෙම ගොඩක් අයගේ ඉල්ලීම තියෙන ගායකෙක් නම් ඔයා මේ වෙනකොට. ඔයාට කරන්න තියෙන පොඩි දෙයක් විතරයි. ඔයාගේ ලස්සනටම කියන්න පුළුවන් සින්දුව රෙකෝඩ් කරන්න ඔයාගේ ෆෝන් එකේම. ඊට පස්සේ අපිට ඔයාගේ නම ගම වයසත් එක්ක WhatsApp කරන්න. 0706 366 166 තමයි අපේ WhatsApp නම්බර් එක. රයිට් ඒක තියෙන එකන් සින්දුවක් එහෙම ඉල්ලන්න නෙමෙයි. හරි. ඒ නම්බර් එක අපි ස්පෙෂලි අයින් කරලා තියෙන්නේ. ඔන්න ඔය වැඩේට. ඒ කියන්නේ ඔයාගේ ලස්සනම ලස්සන සින්දු කියන්න පුළුවන් හැකියාවට. ඔයාව ලංකාවේ දක්ෂයෙක් එතකොට සුපිරි තරුවක් කරන වැඩේට තමයි අපි මේ නම්බර් එක දාලා තියෙන්නේ. ඉතින් ඒ නම්බර් එකට නිකන් මැසේජ් එකක් දානවට වඩා ලස්සනටම කියන සින්දුවක් රෙකෝඩ් කළේ වෙන එක කරන්න ඕනේ. හරි මෙහෙම හිතමුකෝ මට නම් අනේ ලස්සන තාලයට සින්දුවක් කියාගන්න බෑ කියලා. මට හිතෙන්න පුළුවන් ඉතින් එහෙම තමයි මටත් බෑනේ. එතකොට කරන්න තියෙන්නේ අපි දන්න කියන අයට මම මේ කියෝ වගේ පණිවිඩය කියන එක. 0706 366 166 මල්ලේ නංගි යාළුවා මචං බෝ බොක්ක ඔය ඕනම විදිහකට කියලා. ආගේ ලස්සන සින්දුවක් රෙකෝඩ් කළේ ආවන්න නමගම විස්තරත් එක කියලා කියන්න. හරි. ඒගෙන අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. පැල්වත් එක පැත්තකින් මගෙත් එක හයියට ඉන්නවා. අනිත් පැත්තෙන් මේකාපව මගෙත් එක්ක ඉන්නවා. ඒ ඔක්කොටම වඩා ඉතින් ඔයා තමයි මගේ ලොකුම හයි. ලස්සන සින්දුවක් ගහන්න 0703 93 5 93 4 පොඩි මැසේජ්

0: තුනයි දශම පහ අනුත්තුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: එකොළහයි විනඩියකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරයියේ පෙරලි කරන එල්.එල්.බී. මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් එල්.එල්.බී.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලබන 20 වනදා සිට ආසන පටිනීතිය බලත්මක කරන බව මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කළා. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පළඳීම අනිවාර්ය බවයි මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව සඳහන් කළේ. ඊරත් ගාල්වල ඉදිරිපසමින්ම පසුපස ආසනවල ගමන් ගන්නා මගින්ටද ආසන පටි පළඳීම අනිවාර්ය කර ඇති බව පෙන්වා දෙමින් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබුණා. එම කාලයේ ලැබෙන 19 වනදායින් අවසන් වනවා. ඒ අනුව ලැබෙන 20 වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කළා. ලෝක විද්‍යාලයේ බොරතෙල් මිල සැලකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඊරානයේ සහ ඇමරිකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු හෝමු සමුද්‍ර සන්ධිය ජලි විවෘත වනු ඇතැයි යන බලාපොරොත්තුවත් සමගින් අද වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල $83 දක්වා අඩු වී තිබෙනවා. බර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ $77.23 ලෙසින්. පසුගිය මාස 3 කාලය තුළ වාර්තා වූ අවම මිල මට්ටම් මෙවන විට දැකගත හැකි බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කිරීමෙන් පසු ගෝලීය ඉන්ධන මිල ගණන් තවත් පහළ යන බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. ලක්න ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 10:12 බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්න ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heart beat
2: නැඩි දහය වෙලාව ලස්සන සිංදුවක් අහන්න පුළුවන් හාට් බීට් එකේ කරන්න දෙන්නේ මෙන්න මෙච්චරයි. වාගේ මේ වෙලාවේ ළඟින්ම ඉන්න කෙනා වට ගොඩක් දැනුණු කෙනාව එකතු කරගෙන සිංදුවක් අහන්න. නමගෙම විස්තර එතකොට මොනවද මේ වෙලාව වෙන්නේ? සමහර විට ඔයා ගොඩක් ආදරය කරන කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා වෙන්න පුළුවන්, ඇනිවර්සරි එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඒකට විශ් කරන්න හොඳම තැන තමයි මෙතන. හරි. එහෙනම් ඉතින් හාට් බීට් එකට අවදීන්නේ සිද්ධාවක් අහන්න කියලා විස්තර ටික රයිට් කරලා ඉක්මනට මෙසේජ් එකක් තියන්න 07.03.93.5.97 තමයි මගේ නම් එක. එතකොට මේ දවස්වල දැන් වැහලා වැහලා සමහර ප්‍රති වලට වැස්ස පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. සමහර දැන් වලට පොඩ්ඩ පොඩ්ඩ වහිනවා. ඒ රැත් අපිට පොඩ්ඩක් වැස්සා. වහිනවා කියලා කියන්නේ ඉතින් වතුර එකතු වෙන තැන් එහෙම ගෙදර තියනවා නම් ඩෙංගු මදුර වලට ව්‍යාප්ත වෙන්න හොඳම දවස් ටික. ඩෙංගු මදුර වැඩියෙන්ම සතුටින් ඉන්න කාලේ තමයි මේ කාලේ. එයා ගොඩක් සතුටින් කියලා කියනවා ගොඩක් දුකින් එකමතෙක් කරන්න එපා. අපි සමහර වෙලාවට බය වෙනවනේ PHI මහත්තයාට. මේ දවස්වල PHI මහතුරු දිගට හරහට අපේ ওই නේමාසික පරිශ්‍ර වලට ඇවිල්ලා, ව්‍යාපාරික පරිශ්‍ර වලට ඇවිල්ලා, ඉතින් ඩෙංගු මතුරු පො වෙන ස්ථාන තියෙනවාද ඒවා විනාශ කරන්න, එහෙම බෝ වෙන තැන් තියෙනවා නම් ඒවට නඩු පවරනවා. මේ ඔක්කොම නිසා අපි ටිකක් බය වෙලා ඉන්නේ. හැබැයි අපි බය වුණේ PHI මහත්තයාට මිසක් ඩෙංගු මතුරුවට නෙමෙයි. ඇත්තටම වෙන්න ඕනේ ඉතින් ඩෙංගු මතුරුවට තමයි අපි බය වෙන්න ඕනේ. මොකද එයාට පුළුවන් PHI මහත්තයාට පුළුවන් නඩුවක් දාන්න විතරයි අපි. ඩෙංගු මදුරුවට පුළුවන් වාගේ ජීවිතේ හොස්ම ගන්න එක නතර කරන්න. ඊටත් වඩා ඔයා හොස්මට තැඩි ආදරය කරන ඔයාගේ ආදරණීයන් වාගෙන් ඇඩ් කරලා තියන්න. එහෙම නැත්නම් යාව සදාටම ඔයාට මතකයක් විතරක් කරන්න. එහෙනම් අපි බය වෙන්න ඕනේ PHI මහත්තයාට නෙවෙයි. අපි බය වෙන්න ඕනේ ඩෙංගු මදුරුවට. ඉතින් ලක්කන ටිකක් සද්ද වැඩි කරගෙන ගෙදර දොරේ තියෙන වටපිටාව පොඩ්ඩක් පිරිසිදු කරගන්න පුළුවන් නම් ඔය තැන් තැන් වල පොඩි උම් සෙල්ලම් කරන්න පාවිච්චි කරපු පොල් කටු කෑලි තියෙන්න පුළුවන්, යෝගට් කප් එක තියෙන්න පුළුවන්, අයිස්ක්‍රීම් කප් එක තියෙන්න පුළුවන්. එතකොට අපි ඔය සත්තුන්ට එහෙම කැම දාපු සමහර වෙලාවට පොඩි බාස්කට් එකක් වගේ එකක් තියෙනවා නම් ඒක වතුර පිරීලා තියෙන්න පුළුවන්. හරි. අනිත් එක පිරිසිදු ජලයේ නෙවෙයි නෙඩෙඟු මදුරුවට හොඳටම හොඳයි පිරිසිදු ජලයේ. ඒ නිසා සමහර වෙලාවට අපි හිතන්නේ නැහැ වාගේ රම්බේ පඳුරේ තියෙනව නේද උඩ නිකන් අර කොළ ඔක්කොම එකතු වෙච්ච තැන පොඩි වතුර එකතු වෙන්න පුළුවන් තැනක්. ඒ ටිකත් ඇති ඩෙංගු මදුරුවට. හරි. එතකොට ගෙදර පොඩි පොකුණක් වගේ තියෙනව නම් ඒකට මාළු ටිකක් එහෙම දාලා නැත්තම් වතුර එකතු වෙලා තියෙන තරක් නම් අනිවාර්යෙන් ඩෙංගු මදුරුව බෝ වෙන එක අපිට වළක්වන්න බෑ. ඒ නිසා ඔයා ජීවත් වෙන පරිශ්‍රය වාගේ ආදරණීයන්ගේ ජීවිත ගැන හිතලා වාගේ ජීවිතය ගැන හිතලා ටිකක් පිරිසිදු කරගන්න කියලා මතක් කරනවා. ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මට මැසේජ් කරපු අය වික්මන්ට මතක් කරගෙන යනවා. මෙන්න මේයි තමයි මට කිව්වේ ලස්සන සින්දුවක් අනිවාර්යෙන් අහන්න නම් ඕනෙමයි, එහෙම නැත්තම් ඉතින් වැඩක් නැහැ කියලා. හරි. මම මාවනැල්ලෙන් රසික, රසික නෙවෙයි රසික, හස්බන්ඩ් අමිල ඉන්නවා, දුව අමීෂා. එතකොට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි, අනිවාර්යෙන් එකතු කරගන්නම්. මම ඉරේකා බණ්ඩාර මහත්තයා, ලසන්ත සංජීව, එතකොට ලක්වින්, සස්මින්, ගෙත්මින්, චනුකේ මගේ දරුවෝ. අපි පොගොඩේ ඉඳලා තමයි අහගෙන ඉන්නේ. යම හැමත් කියලා තියෙනවා, කිසිම වෙලාවක ඔයා ඔයාව පතේ සේරු කරන්න නම් එපා, හැම වෙලේම හිතන්න ඔයා තමයි හොඳම කියලා. ගුඩ් මෝර්නින් ගෙලත් කියලා තියෙනවා. හරි හරි, ඔයා තමයි හොඳම කියලා මං හිතන්නම්. අනේ යකේව, මම තමයි හොඳම කියලා මට හිතන්න කියලා නේ. අපි හැමෝම එහෙම තමයි අතරම හිතන්න ඕනේ. හාර්ට් බීට් අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපි යමී ප්‍රඩක්ට්ස් වල වාද්‍ය වෙනඳමයි මේකළු මෙසේජ් එක දෙන්නේ. සමන්ත ලක්කනට ජය වේවා කියලා තමයි මෙසේජ් කරලා තියෙන. හරි, ඔවත් එකතු කරගන්නවා. සුබ දවසක් වේවා. ලක්කන හාර්ට් බීට් අපි සද්දේට මහනුව සින්දුවකට අපිවත් එකතු කරගන්න. ලොකුබෝ සුපුල්, පොඩිබොස් වරුණ, මදුශංක, එතකොට දිස්මින්, ජගත්, විජේන්, මම ජය මම කියලා මෙසේජ් එකක් දෙලා තිබුණා. හරි, කට්ටියම එකතු කරගෙන ඊළඟ සින්දුවට. තාමත් මෙසේජ් එකක් දෙන්න බැරි වුණා නම් 07.03.93.5.93.7 කියන නම් එකට පොඩි මෙසේජ් එකක් තියන්න.

0: Lucaia, mare vedene uni. Tocchi che vuole, ma le mie meri lo schila.
1: Mie meri lo schila? Come tutto? Viado sonnate.
0: Mamma, chi di che bugne hai? Sì, mi vedene, mo che tata poi vedere hai amata.
2: Oh my God!
1: Sono pure dottor ne. Dottor Harieta, ma chi era di erane?
3: Hina vevi sindu hanne. Efe manu tunai dasma paha. Efe manu tunai dasma hata. Handevi hatra veddi tiun karala tiyaganna.
4: Evening driving, Chamit and Charu.
5: Sama anugrahaya.
4: Marksman samuha vyapare vithin gen rabita harina dan navanimavakin ena domaso entry wiketi meyantreka sadambara himikaru ekuwanna. Adumama thanna 01177 579 579.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
4: ලඛන මොඩින් ඉස් ඇලි. තිමිර උඩල මත නිර්මාණයක්.
7: සුදු බේබී යන්න උඩට යවන නැන්ද මේ අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් මහත්තයෙක්. අපි අර තේ එකක් දෙමු නේද? මහන්සිත් ඇතිනේ. ඩ්‍රයිවර්ලට තේ බොන්න කම්පැනිේ කැන්ටිම තියෙනවා. ගෙවල් ලස්සෙ දාගෙන එහෙම තේ දෙන්නේ නැහැ. සුදු වේ බියන් උඩට. නැන්දි පවු නේද? මේ ගෙවල් වල වැඩ සිද්ධ වෙන විදිහක් තියෙනවා. සුදු බේබි ඇවිල්ලා ඒ විදිය වෙනස් කරන්න ඕනේ නැහැ. යන්නයි කිව්වේ උඩට.
4: සිවිනික තනි වෙලා.
8: නිකලි. මොකද ප්‍රශ්?
9: මොකද නැස?
8: මෙතන ඉන්න මොකක් අය හිතාගෙන ඉන්නේ මම මෙතන වෙන දේවල් දන්නේ නැහැ කියලා. මම මෙතන වෙන හැම දෙයක් ගැනම දන්නවා. නිකලි. ඔයගන ගන්න.
4: රාත්‍රී 8:30ට ITN බලන්න.
10: සීනික තනි වෙලා.
4: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔ

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment.
1: හැම කාලෙම ට්‍රෙන්ඩිම සිින්දු ඇහෙන ලංකාව එකම චැනල් එක ලක්කාඩ හාර්ට්බීට් හගෙනින් උදේ 11 විනාඩි 23 වෙලා බලන්නක වෙලාව ගෙවෙන ඉක්මනනේ. මම අම්පිටියේ රේණුකා සුබමු සුබ උදෑසනක් ඔබට. මගේ මැසේජ් එක කියවේ නෑනේ. ආයෙත් කියන්නම්, අපේ පවුලේ අය වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙනවද? යහපතක්ම වේවා. හරි, ස්තුතියි. කවුද මේ කියලා තිබුණා නම් තමයි ඉතින් මට කියන්න බුණා. රේණුකා ජයරත්නනේ. හරි, ඔයාවත් ගොඩක් ආදරෙන් පවුල හැමෝමත් එක්ක එකතු කරගන්නම්. එතකොට දිෂිනී ලාබකඩි එතකොට කියලා තියෙනවා කුලියාපිටියේ මොහොත්තව ගොඩ හන්දියේ අනුරයි ඉන්නවනේ. එතකොට අනුර, නිපුණ, නිරෝෂණ පුතා, කඩේ ධර්ම මාමා, වින්කලේ මාමා, කෝප් සිටි අය, බැංකුවේ අය එකතු කරගෙන ලස්සන සිංදුවක් අහන්න ඕන කියලා තමයි කියන්නේ. හරි, අනිවාර්යෙන් අපි කට්ටියම එකතු වෙලා සිංදුව අහමු. එතකොට කියලා තියෙනවා ලස්සන සිංදුවක් ඕනේ අයියේ, මමත් ඔයාව අහගෙන ඉන්නවා කියලා ආමේෂ තමයි මට ගාල්ලින් මැසේජ් එකක් දුන්නේ. අම්මා අයිරාංගනි, තාත්තා කරුණාදාස, නංගි ධනුෂ්කා, මම නිලක්ෂි කියලා මැසේජ් එකක් දීලා තියෙනවා. හරි, ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ලස්සන සිංදුවක් ඕනේ අයියේ, ආදරණීයම දවසක්, සුබ දවසක්, චන්දනලියන රජු මහතාගේ සිංදුවක් අහමුද? මම කරුණාගලින් සොඳුරු කියලා තමයි මැසේජ් එක දීලා තියෙන්නේ. හරි හරි හරි, අනිවාර්යෙන් මං චන්දනගේ සිංදුවක් ඔයාට දෙන්නම්. සුබ දවසක් වේවා මදුශංකා. අද ඔයා ඇවිත් සුපිරි වැඩ කරන ගමන් ලකඩහගෙන ඉන්නේ කියලා තමයි කියන්නේ. එතකොට චින්තක කොරියන් වල ඉඳලා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. කොහේ හිටියත් අනේ මන්දමයත් ඉතින් අපි ළඟම තමයි. හරි, ඒ ආදරයට අපි ගොඩක් ආදරෙයි. ඒ නිසා මං ඔයාට තෝරගත්ත මෙන්න මේ සින්දුව මම ගොඩක් ආදරේ කරන රහල් හල්විස්කි ලස්සන සින්දුවක්. තව මැසේජ් එකක් දැම්මනේ. හපෝයි, එහෙනම් ඉතින් 0.7, 0.3, 93.5, 93.4 මැසේජ් කරන්න.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්.
1: හට්බීට් අහගෙන ඉන්නේ 11 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ලක්හඬ හට් බීට්.
1: මනන්නවල වැඩක් ලස්සන සින්දුවක් ගහන්න ඕනේ කියලා පොඩි ගැල්ලමෙක් වට මැසේජ් එකක් දාලා තිනුන. එයා කියලා තිනවා මං ගොඩක් ආදරෙයි කියලා. මට වෙන්නේ නැති කියලා බලන් ගියාම ලක්කනට තමයි ගොඩක් ආදරේ කියලා තියෙන්නේ. හරි මං ආව එකතු කරගන්න වච්චතු ගොඩක් ආදරෙන් ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න අම්මා තාත්තා අයියා අක්කා නංගි පුංචි අපි හැමෝම වහගෙන ඉන්නවා කියලා තමයි චතු කිව්වේ. එතකොට ආට සුබ දවසක් වේවා මම අලව්වෙන් කියලා තියෙනවා. අලව්වෙන් කවුද කියලා කිව්වනම් මට කියන්න තිබුණා ඒක මම. කඩ මැසේජ් එක දාලා තියෙන්නේ.

මේ කියන්න තියෙන මැසේජ්ක ඉන්නකො මං කියන්න. අද මදු අයියා කොහොමද? මමත් ඉන්නවා අයියේ දරණිය ගලින් කියලා තමයි කියලා තියෙන්නේ. පාරමි හරි පාරමි මං ආවත් එකතු කරගන්නම්. එතකොට කියලා තියෙනවා අබුඩාබි වලින් චන්දන කේ හැන්නදී ජපානෙන් පොඩි දුව දිල්ෂී, එතකොට තංගල්ලෙන් ආදරණීය බිරිඳ ශාමා, එතකොට චැන්සි සමග චොන් පුදා කියලා තමයි කියන්නේ. හරි අද ගිහන් බ්‍රෝ නැද්ද කියලා අහලා තියෙනවා. නෑනේ ග්‍රහන් බ්‍රෝ, ඐ තින්ක් බෝ වෙලා තියෙන්නේ. ඉන්දස්සල යා බොහෝ දුර ගිහිල්ලා ඉන්නේ ග්‍රහන් බ්‍රෝ. ලස්සන සිංදුවක් ඕනේ කියලා තමයි කිව්වේ. හරි කට්ටියම එකතු කරගන්න කියලා සිංදුවට. ඊට පස්සේ කියලා තියෙනවා ලස්සන දවසක් හැමෝටම. මම ගොඩකවලිය වැල් කෙනියාය ඒපී රවින්ද්‍ර, මගේ පවුලේ දුව පුතා ඇතුළු හැමෝම එකතු කරගන්න, යෝඩි ඉන්දික ඇතුළු පවුල හැමෝමත් එකතු කරගන්න ලස්සන සිංදුවකට කියලා කිව්වේ. හරි කට්ටියම එකතුල සිංදුව හමු. ඒක නෙවෙයි මං වාගෙන් අහන්නම හිටියේ. සාමාන්‍යයෙන් කොහේ හරි ගියාම එම නැත්තම් පොඩි ගමනක් යනකොට වාඩ හිතෙනවද ලස්සන සිංදුවක් කියන්න ඕනි කියලා. ස්කෝලෙදි වෙන්න පුළුවන් වාගේ, ඔෆිස් එකේදි වෙන්න පුළුවන් වාගේ, අලු හම්බ වෙන වෙලාවකදී වෙන්න පුළුවන්. එතන ඉතින් ගොඩාක් හයිලයිට් වෙන චරිතේ වා වෙනවා වට ලස්සනට සින්දු කියන්න පුළුවන් නිසා. සමහර අය සින්දු කියනකොට නිකන් ඇස් දෙක පියාගෙන එක විඳින්න අපි ආසයිනේ සින්දු කියන්න නේද? බැරි වුණත් අපි පොඩි ට්‍රයි එකක් දෙනවා සින්දුවක් කියන්න. මියුසික් කියන එක අපි මොනවා කිව්වත් අපේ ඇඟ ඇතුලේ තියෙනවා. Right, එහෙනම් ඉතින් අන්නේ ඇඟ ඇතුලේ තියෙන අමුතු හැකියාව එළියට දාන්න ඔයාට වේදිකාවක් තිබුණේ නැහැ. හරි පිළිවෙලට මේ වැඩේ කරන්න තැනක් තිබුණේ නැහැ. ගොඩක් තැන්වල එහෙම තරු හැදුනි දුක හිතිලා. අනේයාගේ දුප්පත්කම, අනේයාගේ අහිංසකකම, අනේයාගේ ගුණයහපත්කම. හැකියාවට වඩා ඔය වගේව තමයි මාකට් උනේ. හැබැයි අපිට උනේ දරුණු හිතක් තිබුණත් සොඳුරු මියුසික් හැකියාවක් තියෙන කෙනෙක්. ලංකාවේ දක්ෂයව තෝරාගෙන යන්න තමයි අපි මේ ලැස් වෙලා ඉන්නේ. ඉතින් ඔයාට ඇත්තටම එහෙම ලස්සනට සින්දු කියන්න පුළුවන් ටැලන්ට් එකක් තියෙනවනේ. මගේ යාළුවා කෙනා ෂා නියම අයියා. තව එකක් වන් මෝ කියලා කියන්නේ. අන්න එහෙම කියන චරිතයක් නම් ඔයා අනිවාර්යෙන් වාගේ හඩින් මියුසික් එක, එහෙම නැත්නම් මියුසික් නැතුව ඔයාට කැමති විදිහකට ලස්සන සින්දුවක කොටසක් ගායනා කරලා වාගේ නමගම වයස එක්ක 0706 366 WhatsApp කරන්න. 0706 366 WhatsApp කරන්න. එතකොට අපිට පුළුවන් ඔයාව ලංකාවේ හැමෝම දන්න ලස්සනම ලස්සන තරුව බවට පත් කරන්න. උදේ 11:33

0: Thunder Radio ITN. ලකනාගෙන ඉන්න වෙලාව මතක කරන්නම් 11 විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්
3: මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා දැන් ඉතින් ලහි ලහි ගෙදර කැමඩිකේම පිළියෙල කරලා සමහරට හස්බන්ඩ් කොහරි ළඟ බාදනම් වැඩ කරන්නේ අදවල් කැමටනකම් බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඉතින් ස්කෝලගිය පුංචි පැන්චෝ ටික ගෙදරනකම් වා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් උදේටත් කන්න බැරි වුණානේ. අනේ හරි බඩගිනි. ඒ නිසා ඉක්මනට ඉක්මනට හදාගත්ත කැම ටික කනවා වෙනත් පුළුවන්. හරි. කොහොම වුණත් ඉතින් ගාලා අතුරු පසක් කන එක සාමාන්‍ය අපේ පුරුද්දක්නේ. ඉතින් මම වැඩියෙන්ම කැමති පැල්වත්ත යෝගට් එකට. ඒක වෙනම ටේස්ට් එකක්. ඒක දෙනවා අපේකම. අනේක තමයි පැල්වත්ත නිෂ්පාදන වල තියෙන විශේෂත්වය. එතකොට පැල්වත්ත අයිස්ක්‍රීම්, පැල්වත්ත බටර් පාවිච්චි කරලා මොන හරිනේ ස්පෙෂල් දෙයක් යාට හදලා තියන්නේ මම කැමති නම්. ඉතින් මේක තමයි වෙලාව. පැල්වත්ත බටර් වාත් එක්ක වාගේ ළඟම ඉන්නවා. වාගේ ගෙදර ෆ්‍රිජ් එක අනිවාර්යෙන් පැල්වත්ත බටර් තියෙනවා. ඒක පැල්වත්ත ෆ්‍රෙෂ් මිල්ක් එකක්. ටිකක් මහන්සියෙන් දාඩිය පෙරාගෙන ඉන්න වෙලාවටනේ ගුඩු ගුඩු ගුඩු ගුඩු ගාලා මොන. හරි. පැල්වත්ත ලාවට පොද වැස්සක් යන වෙලාවට පොඩක් ඉමැජින් කරන්නකෝ. උණු උණු තුන් දාන පැල්ලත කිරි දෙකක් බොන්න තියනවනේ කියලා වැඩක් නැහැ. ඉතින් පැල්ලත නිෂ්පාදන මගෙත් එක්ක ඉන්නවා. පැල්ලත නිෂ්පාදන වාට මිලදී ගන්න පුළුවන් කොහෙද කියලා නම් ඔයා කල්පනා කර කර ඉන්නේ. අවුට්ලට්ස් තියෙන ලංකාවේ ගොඩාක් තැන්වල. ඒ වගේම තමයි පුංචි කඩේ ඉඳලා සුපිරි වෙළඳසල් දක්වනම ස්ථානයකදී ඔයාට පැල්ලත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මට මැසේජ් කරපු කීප දෙනෙක් ඉක්මනට මතක් කරලා ඉන්නවා. මෙන්න මේ අය තමයි මැසේජ් කරලා තියෙන්නේ. මට කියාගන්න බැරි වුණොත් ඒක ලොකු ලෙඩක් වෙනවනේ. ලකඩ රේඩියෝව එතකොට සුබෝදයසන හාර්ට්බීට්. හලෝ පැට්‍රික් කරුණාබාල ඇන් සහන් එතකොට ෂෙවන් ෂනෙල් රශ්මිදුව ලිලි මොනිස්ටාදුව ඔයාවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියලා තියෙන පැට්‍රික් මහත්තයා. රයිට්. එතකොට කියලා තියෙනවා මම දිල්ෂානි බාලසූරිය මටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා සීදුවෙන් තමයි මෙසේජ් එක දීලා තිබුණේ. ආව එකතු කරගන්න. එතකොට ඔයාට සුබ දවසක් වේවා. මම අලව්වේ ලක්ෂ්මන් කියලා මෙසේජ් එකක් දීලා තියෙනවා. හරි. මම ආව එකතු කරගන්න ගොඩක් ආදරෙන්. කිසිම වෙලාවක අපිට අපේ ආශාවල් ඉෂ්ට කරගන්න තියෙන වෙලාව මගහැරගන්න හොඳ නැහැ. අද මට සින්දුවක් අහන්න ඕනෙමයි කියලා හිතුණ මදු අයියා. මට ගොඩක් ස්තුතියි මගේ මැසේජ් එක කියනවනම්. මොකද මගේ ආශාව මට ඉෂ්ට කරගන්න අවස්ථාවක් හදලා දෙන්න. මොකද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකනේ අද. නැත්නම් ඉතින් තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවනේ නේ. හරි. එයාගේ නම තමයි අමන්ත. අමන්තට ගොඩක් මං ආදරෙයි කියලාත් කියන්න. මම අශ්වෙනි කියලා තමයි මැසේජ් කරලා තිබුණේ. රයිට්. ඔය දෙන්නම එකතු කරගන්න ගොඩක් ආදරෙන්. එතකොට අමන්තට හැපි බර්ත්ඩේ කියලාත් අපි කියනවා. හරි. සුබෝදයසන ක්‍රේවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ඊචි අනුර පුසල්ලාව BF ජනපදේන්ද්‍ර තමයි මට මැසේජ් එකක් දීලා තියෙන්නේ. ඊට පස්සේ මම යනවා කලවංජිකුඩි පැත්තට. මේ වෙලාවේ ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ අයියේ මම ඔයාව අහගෙන යනවා. අද හබරකේ ඉඳන් හයර් එකක් තියෙනවා. ඉතින් මම ඒ හයර්කේ ඉන්න ගමන් මමත් එකතු කරගන්න කියලා ප්‍රින්තු මට මැසේජ් එකක් දීලා තිබුණා. සුබ වේවා සියල්ලන්ටම. සරචන්ද්‍ර ඩයස් ගලේ කඩේ හන්දිය රයිගම ඉදන් අපිට මැසේජ් එකක් දීලා තිබුණා. ඔයාවත් එකතු කරගන්නවා ගොඩාක් ආදරෙන්. ඊට පස්සේ මහරගමට යන්නේ. මහරගම විමලසේන අයියා කියලා තියෙනවා. ඩිලංක නදීෂාන් එතකොට රසික චතුනි පසිදු චමෝද් ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර කුමාරි ශාන්ති නිරෝෂා හෂිනී අනමි හර්ෂණි සුභා දිනූෂා කමනී චන්ද්‍රාණි ඉරේෂා නයනි දෙල්ප චිත්‍ර එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. හරි. ඉතින් අපිත් ඔය පැත්තට එනකොට ඉතින් හැම වෙලෙම හෙන්නේ ලක්කන තමයි. හරි. ගොඩක් සන්තෝසයි. දිගටම ඔහොම ලක්නහගෙන ඉන්න ඕනේ. එතකොට මම යන්න හදන්නේ කුරුණෑගලට. කුරුණෑගල මතීෂය මට මෙසේජ් එකක් දීලා තියෙනවා. අපේ ෂොප් එකේ මං ගාව අහගෙන ඉන්නවා. වැඩේ ගොඩක් ලස්සනයි. ලස්සන සින්දුවකට වැඩ කරන ස්ටාෆ් එක හැමෝම එකතු කරගන්න කියලා. එනං ඉතින් කතා. මේ සින්දුවට තමයි මං එකතු කරගන්නේ.

ඒ ලස්සන සිංදුවක් අහන්න ඕන කියලා මට මැසේජ් කරපු ගොඩක් අය බලන් ඉන්නවා. තාම මම කිව්වේ නෑනේ අපි ගැන කියලා. හරි, මම මෙන්න මෙහෙම කියන්නම්කෝ. මෙන්න මෙයා තමයි මට පුදුම විදිහට වද දෙන කෙනා. හරි, එයා කියලා තියෙනවා ලස්සන සිංදුවකට මාව එකතු කරගන්න. වෙනදා ඔයා ප්‍රෝග්‍රෑම් එක කරන්නේ නෑනේ. ඇයි ඔයා අද ආවේ? අද මොකක්ද විශේෂත්වය? ගිහන්ට මොකද උනේ? එන කතන්දර ගොඩක්. එකම දේ මෙච්චර. ඉතින් එයා පොඩි ගමනක් ගිහිල්ලා මං ආවා ඒ නිසා. අනුරුද්ධික මතුවන්ති වයිකාලේ නම් තමයි අපි හගෙනේ. එතකොට මෛත්‍රියේ ඉන්නවා. එතකොට දිනාරා පවුලේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගන්න ඕන කියලා කිව්වා. අලුතෙන් එකතු වුණු මස්සින මේ හැමෝම එකතු කරගන්න ගොඩක් ආදරේ ඊළඟ සින්දුවට. ඊට පස්සේ ලස්සන සින්දුවක් ඕනේ. මම තව අහගෙන ඉන්නවා කියලා පියුමි මට මැසේජ් එකක් දීලා තියෙනවා. නීල බැම්මෙන්. හරි, මම ඔයාව එකතු කරගන්න පුත්තලම් පැත්ත නේද නීල බැම්මා. හරි, නීල බැම්මෙන් පියුමි. එතකොට යාගේ පවුලේ කට්ටිය එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම යන්නේ කහටගොල්ලෑවට. අනුරාධපුරින් මැදවැච්චිය පැත්තට ගියාම තමයි කහටගොල්ලෑව හම්බෙන්නේ නේ. එතන ඉන්නවා ප්‍රියන්ත සමන් කුමාර. එතකොට ජාලිය මදුශංක. අචිත්ම තෙසංගි. මේ හැමෝම එකතු වෙලා ලස්සන සිඳුවකට එයාව එකතු කරගන්න කියලා තමයි මට කියලා තියෙන. හරි, කට්ටියම එකතු කරගන්න. එතකම ගොඩක් අය අහලා තිබුණා කොහොමද අනේ අපිට ලක්කණ්ඩත් එක්ක එකතු වෙලා සින්දුවක් කියන චාන්ස් එක ගන්න පුළුවන් කියලා. හරි, ලස්සන සින්දුවක් ඔයාලට කියන්න හැකියාව තියෙනවා කියලා ඔයාගේ පපුවට දැනෙනවා. ඒ කියන්නේ ඔයාලට හොඳට සිං කරන්න පුළුවන් කියලා ඔයා දන්නවනේ. හරි, එහෙම නැත්නම් ඔයාලට ඒක දැනෙන්නෙම නැහැ. හැබැයි ඔයාගේ ඇඟ ඇතුලේ මාර ටැලන්ට් එකක් තියෙනවා. කවුරුත් ඔයාව හම්බෙන හැම වෙලෙම කියනවා ලස්සන සින්දුවක් කියන්නකෝ. අනේ සින්දුවක් කියන්නකෝ. ඒ පොඩි ගැල්ලක් කියන්නකෝ. නේද? චූටි ගැල්ල ඉඳන් එහෙමනේ. ඔයාගේ ටැලන්ට් එක ඔයාලට හොයාගන්න බැරි වුණාට ඔයා වටේ ඉන්න අයට හොයාගන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා නම් ඔයාට පුළුවන් ලස්සන සිං කරන්න කියලා. අන්න එහෙම ගොඩක් අයගේ ප්‍රතිචාර තියෙනවා කියලා කියනවා. ඔයාට හොඳට සිං කරන්න පුළුවන්. ඉක්මනටම පොඩි සින්දු කැල්ලක් ෂේප් එකේ රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාගේ නම ගම වයස සටහන් කරලා 0706 366 166 කියන නම්බරයකට WhatsApp කරන්න. මතකයිනේ වැඩේ. සින්දුවක පොඩි කොටසක් රෙකෝඩ් කළා. අන්න ඒ ඔඩියෝ ක්ලිප් එක අපිට ඉක්මනටම WhatsApp කරන්න. 0706 366 166. රයිට්. මේ වැඩේ දැන් අහගෙන හිටියට අනේ මට නම් සින්දුවක් කියනවා දිහා තාලෙට අප්පුඩියක් අගහගන්න බැ. මං වගේ ඈත් ඉන්නවනේ. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ දන්න කියනනේ තියාලු ඉන්නේ හොඳට සිං කරන්න පුළුවන් කියලා. නේද? පවුල කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, ඔෆිස් එකේ කෙනෙක් වෙන්න පුළුවන්, අවුරුදු 20යි 50යි අතර කෙනෙක් නම් කියන්න. අනවට හොඳ chance එකක් තියෙනවා ගායකෙක් ගායිකාවක් වෙන්න. එහෙනම් ඉක්මනටම ඔයාගේ වොයිස් එක රෙකෝඩ් කරලා ලස්සන සින්දුවක කොටසක් ලකනට යවන්න කියන්නේ. 0706 ගන්න පොඩක් chance එකක් දෙන කොලයක් පැනක් ගන්නකෝ. කොලයක් පැනක් ඉක්මනට ලෑස්ති කරගන්න. මේ වගේ ජීවිතේ වෙනස් කරන දුරකතන අංකය. ඒක මම මෙච්චර කියන්නේ. හරිද? එහෙනම් ලියාගන්න. 0706 366 166. 0706 366 166 මේ දැන්ම WhatsApp කරන්න. right ගොඩක් අය ලස්සන සින්දුවක් අහන්න ඕන කියලා තිබුණා. හරි, ඒ හැමෝටම chance එක තියෙනවා. ඒ වගේම තමයි තවමත් message කරේ නැත්තම් 0703 0703 935 93 7 කියන නම්බරයකට පොඩි message එකක් තියන්න. මම ඉක්මනටම කියන්නම් මේ වෙලාවේ ඔයාලට වැදගත් පණිවිඩයක්. හරි, රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින් රුපියල් කෝටි 70ක් දිනාදුන් ලංකාවේ එකම ලොතරැයි තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. යලිත් වරක් මේ වාරදාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටි 1ක පවර් සුපිරි තෑග්ගක් සහ දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයේ හීනේ හැබැයි කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න. ලස්සන කාර් එකක් ගන්නේ. එනගින් බල බල ඉන්න එපා. දකින්න දකින්න හැමතැනම වැඩි වැඩියෙන් මෙගා පවර් ලොතරැයිම මිලදී ගන්න.

0: ඩේක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ඩේක්යා මීළඟ වැඩසටහන
1: ජුනි 16 උදෑසන 7 සිට මදීනා ජාතික පාසල වත්තේකම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍යම තිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඩේක්යා සුරකිමු මගතොට ලක්හඬ හාට්බීට් හැගෙන 11:54 එහෙමනම් ඉතින් තේනේ කියලා යන්න පුළුවන්. පරිස්සමෙන් ඉන්න හිනාවලා ඉන්න අන්තිම වතාවටත් ලස්සන සිඳුවක් ගහන්න ඕනේ කියලා කියපු අංජලීව මතක් කරනවා මහරගමින්. එතකොට දනීෂා මෙසේජ් එකක් දීලා තිබුණා ඇඹිලි පිටියෙන් අයි ලස්සන සිඳුවකට මාව එකතු කරගන්න කියලා. පාරම ඉදින් කොහොමද? ලස්සන සිඳුවක් ඕනේ අයියේ කොහොම හරි අද වායන්න කලින් කියලා කිව්වා. හරියවම තමයි අන්තිම සිඳුවට මම එකතු කරගන්නේ. එතමයි මනේජ්ගේ සිඳුවක් අහන්න ඕනේ කියලා මට කියලා තිබුණේ. එහෙම වෙනවද? එහෙම නැත්නම් පොඩකින් ලස්සන සිඳුවක් ඕනේ අයියා මමත්ව වහගෙන ඉන්නවා කියලා ප්‍රමීෂ්ක මට මැසේජ් එකක් දීලා තියෙනවා. හරියව අවගද කරගන්නවා බම්බල පිටින්. ඊට පස්සේ ටෂානි, ෂෙනල්, තිමිර, එතකොට මනුල මේ සෙට් එකම අපි වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ මේ වෙලාවේ. බොසාට හොරින් ෂේප් එකේ ඒවා වහගෙන වැඩ කරන ගමන් ඉන්නවා කියලා කිව්වා. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් නැති වුණාට ඔයාලට හොරින් බොසත් ඒවා වහගෙන ඉන්නේ. එයාගේ නමත් මං කියන්නද? අනේ අයියේ පිස්සු නන් නටන්න එපා. එහෙමද? හරි කමක් නැහැ. කට්ටියම ගොඩක් ආදරෙන් ඉදතු කරගන්න මෙන්න මේ සින්දුවට යන්න කලින් කියන්නම්. ඔයාලට නිකන් ටැලන්ට් එකක් තියෙනවා වගේ තේරෙනවා නම් ලස්සනට සින්දු කියන්න පුළුවන් කියලා ඉක්මන් කරන්න. ඇයි දන්නවද? ඔයාගේ ලස්සන වොයිස් එකක් රෙකෝඩ් කළ ලස්සන සින්දුවක මඩවන්නකෝ 0706 366 166.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: දිස්ත්‍රික් 14ක් ඩෙංගු අධි අවධානමක ඉන්ද ශ්‍රී ලංකා රුපියලේ ගනුදෙනු ශක්තිමත් කිරීමට සාකච්ඡා. 2026 අවසන් වීමට පෙර 120,000ක් අලුතින් රාජ්‍ය සේවයට. කොළඹ කටුනායක අධිවේගී ඉලෙක්ට්‍රොනික ගාස්තු ක්‍රමය පොළුල් කෙරේ. සංශෝධිත පරිසර පනත ලබන 24 වනදා පාර්ලිමේන්තුවට. ගාල්ල සිට හම්බන්තොට මුහුද දේපළ සහ නාවික ප්‍රජාවට අවදානම්. ඉරාන ඇමරිකා ගිවිසුම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ඩෙංගු රෝගයේ මේවන විට අධි වසංග තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතා ප්‍රකාශ කරනවා. ඩෙංගු අධි අවධානම් කලාප 74 මේවන විට 84ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කොළඹ, ගම්පහ, මාතර, කළුතර, හම්බන්තොට, කොණ්ඩෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්වල ඩෙංගු පැතිර ගොස් තිබෙනවා. පාසල් දරුවන් ඩෙංගු වෛරසයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇත්තේ. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරු මර්ධන සත්‍යයක් ඊයේ ආරම්භ කළා. අද හි දෙවන දිනයයි. අද සියලුම් පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරනවා. හෙට පරීක්ෂාව ලක් කරන්නේ නාගරික ප්‍රදේශ අවිරහ කාණු පද්ධතියේ වෙළඳපත් සංකේත ආගමික ස්ථාන සහ බස් නැවතුම්පළ ඇතුළු පොදු ස්ථානයි. පාසල්, පෙරපාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන අනිද්දා පිරිසිදු කරනවා. ලබන සිකුරාදා වෙන් කර තිබෙන්නේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්ත ශාලා පිරිසිදු කිරීමටයි. ලබන සෙන්සුරාදා නිවාස සහ අවට පරිශ්‍ර පිරිසිදු කිරීමටයි දැනුම් දී තිබෙන්නේ. මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,925ක්. ඩෙංගු වර්ධීමෙන් 24 දිනකු මෙම කාලය තුළ මියගොස් තිබෙනවා. ඩෙංගු වලකම මිනිස් ජීවිත සුරකමු තේමාවෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් කොට්ටාව ප්‍රධාන බස් නැවතුම්පළ භූමියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
2: මේ වෙනකොට අපේ රටේ ඩෙංගු අවදානම වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපයක් හැටියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විසින් නම් කරලා තියෙනවා. ඒ අතරත් මහරගම නගරයේ අවදානම වැඩි කියන එක අපි ගිය සතියේ ඩෙංගු මර්ධන කමිටුව රැස්වන වෙලාවේ අපිට සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් දැනුම් දුන්නා. මේක අතිශයින්ම වැදගත්. මේ ජීවිත වේරණ විශේෂයෙන්ම අපේ දරුවන්ගේ. ඒ නිසා මං සියලු දෙනාගේ මේ ඉල්ලා සිටින්නේ මේක තමන්ගේ වගකීමක් ලෙස බාර ගන්න. තමන් වැඩ කරන ස්ථානය වේවා, තමාගේ නිවස වෙන්න පුළුවන්, තමන්ගේ අසල්වැසි ප්‍රදේශය වෙන්න පුළුවන්, ඒ තැන් ඩෙංගු බෝ කරන ස්ථාන බවට පත් නොවීම අපි සියලු දෙනාගේම වගකීමක් ලෙස මං හිතන්නේ අපි බාරගත යුතුයි. ඒ අනුව අපි වැඩ කරොත් මේ අභියෝගෙනුත් අපිට ජය ගන්න පුළුවන්.
1: මේ අතර මාතර නගර සීමාව ආශ්‍රිත ඩෙංගු ව්‍යාප්තියේ අවධානම මතුව තිබෙනවා. නගර සීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 3000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත මනතුංග මහතා ප්‍රකාශ කළා. රෝගීන්ට සාපේක්ෂව මාතර රෝහලේ ඉඩ පහසුකම් නොමැති වී ගැටලු මතුව තිබෙනවා. වැඩිම ඩෙංගු රෝගී ව්‍යාප්තියක් පැවතියේ 2014 වසරේදී. ඊට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝග ව්‍යාප්තිය වැඩි වී ඇති බවයි වෛද්‍ය සුමිත මනතුංග මහතා සඳහන් කළේ. රුපියලට රුපියල ඉන්දිය ශ්‍රී ලංකා වාණිජ කොරිඩෝව ශක්තිමත් කිරීමේ තේමාවෙන් ඉහළපෙළේ සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජාමහතාගේ සහ ශ්‍රී ලංකා මහක් බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ සන්තෝෂ් ජාමහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දකුණු ආසියාවේ වඩාත්ම සමීපතම ආයතන දෙකක් නියෝජනය කරන බවයි. දශක ගණනාවක් සිට දෙරට අතර වෙනදාම අමෙරිකා ඩොලරය මගින් සිදු කිරීම තුළින් අමතර පිරිවැයක් සහ අවධානමක් දැරීමට සිදුව තිබෙනවා. දෙරටේ ගනුදෙනුවලදී ඩොලර් මත යැපීමකින් තොරව රුපියල් වලින් ඒ සිදු කළ හැකි බවටයි මෙහිදී අවධානය කෙරුණේ. රුපියලේ සිට රුපියලේ වාණිජ කොරඩෝව ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයට මග පෙන්වන ක්‍රියාකාරී සැලැස්මක හිමිකරු වීමට ඉන්දියාව අදහස් කරන බවද මහකොමසාරිස්වරයා කියා සිටියා. මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ මෙම වටමේස සාකච්ඡාව ඉතා කාලෝචිත බවයි. පසුගිය වසර කිහිපය තුර ඉන්දිය රුපියල සහ ශ්‍රී ලංකා රුපියල අතර ගනුදෙනු වැඩි කිරීමට හැකි වී තිබෙනවා. වෙළඳාමට පහසුකම් සැලසීමටද ක්‍රියාකාරී ඇති බවයි නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ. ඉදිරියේදී ඉන්දු ශ්‍රී ලංකා ප්‍රවර්ධන කොරිඩෝව වඩා ශක්තිමත්ව කාර්යක්ෂමව ඩිජිටල් ආර්ථික කොරිඩෝවට පරිවර්තනය කිරීම අරමුණ බවද නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගනුදෙනුවලදී රුපියල භාවිත කිරීම තුළින් දෙරටේ මුදල් එකක ශක්තිමත් වනු ඇති බවටයි මෙහිදී අවධානය කෙරුණේ. දුරකාලය අවසන් කරමින් මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති ඩිඩිය වැන්ඩර්සර්ට් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය හමු වුණා. ඒ දේශීය දුරකාලය තුළ ද්විපාක්ෂික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ඊට අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාවය පළ කළා. සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව තුළ බෙල්ජියම් ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳවද අවධානය යොමුණා. මේ අතර දුරකාලය අවසන් කරමින් මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් ඇනලිබ් එලියාස් මහතාද අග්‍රාමාත්‍යවරිය හමු වුණා. දෙරටේ තරුණ පරපුරේ ඉදිරි කටයුතු ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහගිතාව ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දිගුකාලීන මිත්‍රත්වයේ සහභාගීතාවයේ සහ අන්‍යෝන්‍ය උනන්දු ඇති ක්ෂේත්‍ර සඳහා දෙපාර්ශ්වයේ කැපවීම බංග්ලාදේශ මහකොමසාරිස්වරයාගේ ඇගීමට ලක් වුණා. මේ වසරේදී 120,000කට අධික පිරිසක් රාජ්‍ය සීමිත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබිරත්න මහතා ප්‍රකාශ කළා. රාජ්‍ය සේවයේ ශක්තිමත් නොකර රටගුණ නැගීමේ ඉලක්ක සපුරාගත නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී තුන්වන ශ්‍රේණි තනතුරු 133ක් සඳහා පත්තින් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පත්තින් ප්‍රදානය කෙරුණා.
3: ඔබ බඳවා ගන්නේ අවුරුදු 9කට පස්සේ. පසුගිය වර්ෂයේදී අපි 35,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට අලුතෙන් බඳවාගත්තා. මේ අවුරුද්දේ 120,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කරලා අවශ්‍ය කරන විභාග සම්මුඛ පරීක්ෂණ පවත්වමින් එහෙම නැත්නම් මේ වෙනකොට ඊට අදාළ සැලසුම් සකස් කරමින් තිබෙනවා. ඒ වගේම අනිකුත් සේවාවන් සඳහාත් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් යනවා. එම කරන්න හේතුව රාජ්‍ය සේවය ශක්තිමත් කරන්නේ නැතුව අපට රට ගොඩනැගීමේ ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. රාජ්‍ය සේවකයාට ගෞරවාන්විතව ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ආර්ථික ශක්තිය ලබා දීම සඳහාත් අපි අයවැය වලින් ප්‍රතිපාදන වෙන් කළා. කවදා හරි දවසක විශ්‍රාම ගැන්වීමේ ලිපිය ලැබෙනකොට අද පත්වීම ගන්නකොට තිබුණු සතුටින්ම පත්වීම ගන්නකොට තිබුණු අනාගත අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීම පිළිබඳ සතුටින්ම විශ්‍රාම ගන්න පුළුවන් නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ.
1: කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික ගාස්තු අයකිරීමේ ක්‍රමවේදය තවදුරටත් පහසු කර තිබෙනවා. ඒම ගෙවීම සිදු කරන්නන් සඳහා ඇතුළුවීම සහ පිටවීමට වෙන්ව වෙනමම ස්ථාන ඇති කරවෙන්. ප්‍රමාදයකින් තොරව මගින්ට මෙමගින් ගමන් පහසුකම් සලසාගත හැකි. ඉලෙක්ට්‍රොනික ගාස්තු අයකිරීමේ ක්‍රමවේද භාවිත කරන්නන්ට සෑම ගමන් වාරයක් සඳහාම නියමිත ගාස්තුවේ 10%ක වට්ටමක් හිමිවනවා. පෑන්දිකුඩ කෙරවල පිටිය ජාහල සහ කටුනායක හුමාරු මධ්‍යස්ථානවලදී ඉලෙක්ට්‍රොනික ගාස්තු අයකිරීමේ ක්‍රමවේද යටතේ ගෙවීම කළ හැකි. කඩුපිට සිට පිටරිත්ත වටරවුම මාර්ගයේ හරහා කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන වාහන සඳහා මෙන්ම කඩුපිට අන්තර් හුමාරු මධ්‍යස්ථානයේ මෙම පහසුකම් ඉදිරියේදී ස්ථාපිත කෙරෙනවා. එමගින් වාහන හිමියන්ට සිදු අපහසා මගහරවමින් ගෙවීම සිදු කරන්නට එම පද්ධතියේ ලියාපදිංචි වීමටද පහසුකම් සලසා ඇති බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ ලියාපදිංචියෙන් අනතුරුව මෙම ගෙවීම් පහසුවෙන් සිදු කළ හැකි බව පෙන්වා දෙමින්
4: මේ ETC සේවාව කිසිම නඩත්තු කිරීමක් හෝ යාවත්කාලීන කිරීමක් නොකර තිබුණ පද්ධතියක්. ඒකෙන්ද මුලින්ම අපි කරේ මේ ETC පද්ධතියම යාවත්කාලීන කරා. ඉතින් ඒකම බලද්දී අපි දැක්කා මේ වාහනවලට ඒ ETC ටැග් එකක් දෙනවා වාහනේ අලව ගන්න ඕන. ඒ ටැක්ස් තිබුණ නැහැ. ඉතින් ඒකෙන්ද අපි දැන් ටැක්ස් ටිකත් ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ ටික දැන් වාහනවලට ලබා දීමේදීත් අපි දැක්කා වාහනයකට ETC සේවාව ලබා ගන්න ටැග් එකක් ගන්න රස්සියාදු වීමක් තිබුණා. වාහන හිමියට තැන් දෙක තුනකට යන්න වෙනවා. පොරවලා දෙන්න තිබුණා. ඉතින් ඒකෙන් හින්දා අද දිනේ සිට වෙබ් පිටුවක් අපි හඳුන්වා දෙනවා. වෙබ් පිටුව තමයි www.xway.rda.gov.lk කියලා. ඉතින් මේ වෙබ් පිටුව හරහා පුළුවන් ETC සේවාව ලබා ගැනීම සඳහා රෙජිස්ටර් වීමත්, ඒ වගේම අපි දැකපු දෙයක් තමයි මේ ETC සේවාව ලබාගෙන තිබුණට මේකේ මුදල් ගෙවන්න එක බැංකුවක් හරහා විතරයි පහසුකම තිබුණේ. ඉතින් අද දිනේ සිට මේ වෙබ් පිටුවට ගියොත් ETC සේවාව ලබාගෙන තියෙන අයට තමන්ගේ ගිණුම වැඩි කරගන්න, එහෙම නැත්නම් top up කරගන්න පුළුවන් පහසුකම ලැබෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ගෞපේ හරහත් මෙම top up කිරීමේ සේවාව ලබා දෙන්න. ඊට අමතරව කියන්න ඕන ETC සේවාව ලබා ගත්තොත් ඔබට highway භාවිතා කිරීමට ගෙවන ගාස්තුවෙන් 10%ක් අඩුවෙන් ගෙවන්න ඕන. මෙතන දැනට පැලියගොඩ අපිට පේන්න තියෙන එක ETC gate 2යි. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තව ETC gate 2කුත් හඳුන්වලා දීලා මේ පැලියගොඩ උදේට සිදුවන සහ හවස් කාලයේදී ඇතිවන මේ වාහන තදබදය අවම කරන්න. ඉතින් ඒ වගේම අපි ලොකු වැඩපිළිවෙලක් තියෙනවා මුළු අධිවේගී මාර්ග පද්ධතියම ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා එකතු කරගන්න. ඉතින් ඒ වුණාම අපි හිතනවා මේ වගේ වාහන තදබදයක් ඇති වෙන එකක් නැහැ.
1: මේ අතර ලබන 20 වන සිට ආසන පටි නීතිය බලාත්න කරන බව මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කළා. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පළඳීම අනිවාර්ය බවයි මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව සඳහන් කළේ. ඒ රථ වාහනවල ඉදිරිපසමින්ම පසුපස ආසනවල ගමන් කරනා මගින්ටද ආසන පටි පළඳීම අනිවාර්ය කර ඇති බව පෙන්වා දෙමින් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබුණා. එම කාලයේ ලබන 19 වන අවසන් වනවා. ඒ අනුව ලබන 20 වන සිට මෙම නීතිය ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කළා. සංශෝධිත පරිසර පනත ලබන 24 වන පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බව අමාත්‍ය ධම්මික පටිබැඳි මහතා ප්‍රකාශ කළා. පරිසර පනත මෙවර සංශෝධනය කළේ වසර 25කට පමණ පසුව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
5: අද පරිසර අධිකාරිය තමයි මේ ජාතික පාරිසරික පනතට අදාළ ආයතනය වෙන්නේ. මේ පාරිසරික පනත අවුරුදු 25කට වැඩි කාලයක් තිස්සේ සංශෝධනය නොවී පැවතුණා. අවුරුදු 25 කියලා කියන්නේ ශතවර්ෂ කාලක වගේ ප්‍රමාණයක්. ඉන් පසුගියදා අපේ රජය තේරීපත් වුණාට පස්සේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මේ ජාතික පාරිසරික පනතට අදාළ සංශෝධන සහිත කෙටුම්පතට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබුණා. ඉන් පස්සේ අපි මේ පනත පසුගිය පෙර මාසයේ 22 වෙනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළා. ඉන් පස්සේ සති දිගක කාලයක් තිබුණා මේ සංශෝධිත පනත සම්බන්ධයෙන් කිසියම් විරෝධතාවක් ඉදිරිපත් කරන්න අපේ රටේ පුරවැසියන්ට අධිකරණයේ ඉදිරියට යන්න. ඒ කාලය අවසන් වුණේ මැයි මාසේ 6 වෙනිදා. ඊට පස්සේ මැයි මාසේ 6 වෙනිදා අපි පරිසර අමාත්‍යවරයා හැටියට මම මෙම සංශෝධිත පාරිසරික පනත පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් මේ පාරිසරික පනත වෙනුවෙන් ඒ ලබා දුන් කාලය තුල කිසියම් විරෝධතාවක් මතුවලා තිබුණේ නැහැ. එනිසා අපි දැන් ජූනි මාසයේ 24 වෙනි දිනට අපි යොදාගෙන තියෙනවා මේ පාරිසරික පනත පාර්ලිමේන්තුව තුන විවාදයට ලක් කළා සම්මත කරගන්න.
1: ඉදිරියේදී ඇතිවේ කියන එල්නෝ තත්ත්වයේ හැමුවේ ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් රජයේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. AIT 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින්
6: අපි ශේෂ්ත්‍රයන් විදියට ගත්තාම ප්‍රධාන වශයෙන්ම අපි ආහාර සැපයුම කියන එකක් කෘෂිකාර්මික අංශයේ, ඊළඟට පශු සම්පත් නිෂ්පාදන අංශයේ, ඊළඟට දීවර ශේෂ්ත්‍රයේ, ඒ වගේම වැවිලි කියන. එතකොට මේ ශේෂ්ත්‍රයන්ට මේක දේශීය වශයෙන් බලපාන ස්වභාවය අපි මේ වෙලාවේ දත්ත තොරතුරු රැස් කරමින් ඉන්නවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා නියගයක් ආවත්, මම හිතන්නේ විශේෂයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපිට කිව්වා මේකේ අපිට කියන්න බෑ හරියටම කියලා. නමුත් එතුමලා යම් ආකාරයකට පුරෝගතනය කරලා තියෙනවා 2026 මහා කන්නේ ආරම්භ කිරීමට යම් ආකාරයකට මේක බලපෑමක් වෙයි ආරම්භ කාලයට කියලා. අන්න ඒ නිසා අපි මේ වෙනකොටත් ඒ පුරෝගතනයේ මත පදම් වෙලා 2026 යල් කන්නේ අපේ රජය මාස 1 කමාරක් කලින් ආරම්භ කරලා තියෙනවා. ඊළඟට අහස් දියෙන් කරන විශාල ප්‍රමාණයක් පවතිනවා. ජලාශවල කළමනාකරණය ගැන විතරක් අවධානය යොමු කරලා බෑ. අපි ඒ ගැනත් යොමු කරන්න ඕනේ අවධානය. මොකද එතකොට එකක් තියෙන්නේ අපිට අහස් දියෙන් කරනකොට ඒකේ ආහාර නිෂ්පාදනය අඩු වෙනවා වගේම අහස් දියෙන් කරන කෘෂිකාර්මික ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට තමන්ගේ මූලික ආදායමක් නැති වෙනවා. ඒවත් අපි සැලසුම් කරන්න ඕනේ. අපේ රටට විතරක් නෙවෙයි බලපාන්නේ. මේක විශේෂයෙන්ම අපි ආහාර වර්ගානයනය කරන රටවල් කීපයකට බලපානවා කියලා පුරෝගතනය කරලා තිනවා. විශේෂයෙන්ම ඉන්දියාවට මේක අපිට වඩා වැඩි බලපෑමක් සිද්ධ වෙයි කියන එක තමයි දැන්ට තියෙන කාර්යගුණික පුරෝගතනයන් අනුව තේරෙන්නේ.
1: පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ විමර්ශන විනිවිද භාවයෙන් සිදු කරමින් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය පෙන්වා දෙනවා. ඒ ජාතික සංවිධායක නිරෝක්ෂ කුමාර මහතා සඳහන් කළේ විපක්ෂයේ කණ්ඩායම් පාස්කු චෝදනාවලින් තම දේශපාලන කඳුරු ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
7: මේ ප්‍රහාරය සිද්ධ කරනකොට හිටපු ආණ්ඩුව යහපාලන ආණ්ඩුවේ කණ්ඩායමත් සියලු දෙනාම මේක විමර්ශනය සිද්ධ කරනකොට විමර්ශකයන්ට බාධා වෙන ආකාරයට කටයුතු කරනවා. ඕගොල්ලෝ පොරොන්දුරාන ඕගොල්ලෝ මේක මහා මොළකාරය හොයනවා කියලා. ඕගොල්ලන්ට මේක හොයාගන්න බැරුව ගියානේ අවුරුදු 6ක් 7ක් වෙනකන්. දැන් වර්තමාන ආණ්ඩුව යටතේ මේකේ පරීක්ෂණ පවත්වනකොට ඇයි බාධා කරන්නේ? විශේෂ විපක්ෂ නායකවරයා ප්‍රහාරය සිද්ධ වෙච්ච වෙලාවේ ඔබතුමා පොරොන්දු වුණානේ. දැක්ක පල්ලි හදලා දෙන්නම් කිව්වා. මහා මොළකරුවන් කවුද? සැලසුම් කරුවන් කවුද? මේව අත්තරංගුඩ ගන්න ක්‍රියා කරන්නම් කියලා. ඊට පස්සේ ඔබතුමාගේ ජනාධිපතිවරණ වේදිකාවෙත් ඔබතුමා ඔක කිව්වනේ. ඔබතුමාට කරන්න බැරි වෙච්ච දේ මේ වර්තමාන ආණ්ඩුවට තේ පරීක්ෂණ කරනකොට විමර්ශනය කරනකොට ඔබතුමා විපක්ෂ නායකවරයා විදියට මේකට සහයෝගයක් දෙන්න පෑනේ. ඔබතුමා මේක පාර්ලිමේන්තුවේ හඬක් නගන්න පෑනේ. මේ කේක් කියන අකරණ ප්‍රකාශ සම්බන්ධයෙන් මගනේ කෝයක. දැන් මේ වෙලා තියෙන්නේ අත සියලු කඳවුරම එකතු වෙලා තමන්ගේ කඳවුරට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වෙනකොට කඳවුර ආරක්ෂා කරගන්න කටයුතු කරනවා ඇරෙන්න මේ මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ටකරන කිසිම විපක්ෂයේ කණ්ඩායමක් ලෑස්ති නෑ කටයුතු කරන්න නෑ කියන එක බොහොම පැහැදිලි.
1: දෙවිනේ ප්‍රදේශ රැසකට අද්දිනේදී වැසි හට ගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බසාහිර, සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, බාතර, මහනුවර සහ නුවරට දිස්ත්‍රික්කෙන් ඊට අයත් ඕම සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයටත් පසුරු දෙකින් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගරුම් සහිත වැසි හටගත හැකි බවයි කාලුමු විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දකුණ සහ උතුරු මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පුරා විටින් විට හමන පැයට කිලෝමීටර 30ත් 40ත් අතර තරමක තදසුලන් ඇති විය හැකි බවයි කාර්යනිරත කාර්යනු විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ.
8: අද දිවයිනේ බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල ගාල්ල, මාතර, මහනුවර සහ නොරළිය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ඌව සහ නැගෙනහිර පළාත්වල මොළතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පසරු දෙකෙන් පමණ පසුව වැසියෝ කිකරම් සහිත වැසි වර්ධනය විම හැකියාවද පවතිනවා. සුළන් තත්ත්ව සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල දකුණු සහ උතුරු මැද පළාත්වල ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් විටින්යට 5 කිලෝමීටර 30ත් 40ත් දක්වා වේගෙන් හමන තරමක තද සුළන් ඇති වෙන්න පුළුවන්.
1: මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා වෙරළට ඔබ්බෙන වන මුහුද ප්‍රදේශ විටින් විට රළුවන බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ.
8: හලාවත සිට කොළඹ සහ ගාලහරහා මාතර දක්වා වෙලට ඔපෙන්න මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සුළං තත්ත්ව සැලකීමේදී සුළං හමන්නේ නිවිත දෙසින් සුළගේ වේගය 5 කිලෝමීටර 30ත් 40ත් අතර ගයක් ගන්නවා. නමුත් ගාල සිට හම්බන්තොට හරහා පොත්විල් දක්වා වෙලට ඔපෙන්න මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්නට 5 කිලෝමීටර 50 සිට 60 පමණ දක්වා ඉහළ යන්න පුළුවන්. මෙනිසා එම මුහුදු ප්‍රදේශ විටින්නට රළු වීම හැකියාවක් පවතිනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට කසන්තුරේ පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙලට ඔබෙන්න මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින්නට 5 කිලෝමීටර 50 පමණ දක්වා ඉහළ යන්න පුළුවන්. මෙනිසා එම මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු වීම හැකියාවක් පවතිනවා. මීට අමතරව කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවේ දක්වා වෙලට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළු මීටර 2.25 පමණ දක්වා ඉහළ යන්න පුළුවන්. ඒ වගේම ගිගුරුම් සහිත වැසි ඇති වන විටද එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළන් නැති වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලික තරළු වීම හැකියාවක් පවතිනවා.
1: කටුනායක සිට තලවකලේ ලිදුර දක්වා දහවන විමින් තිබූ තීරුදු රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. ඊරේ දුරා තුවාල ලබා වටපිට ප්‍රාදේශීය රෝහල්ටයි ඇතුළත් කෙරුණේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කැරළුලාවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණා. ඒරිය දුරට නින්දයාම හේතුවෙන් තීරුත රටේද දැඩි අලහබහානි සිදුව තිබෙනවා. යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග මූලික ගිවිසුමක් දැන්ටමත් අත්සන් කර ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ගිවිසුමේ ඇතුළත් කොන්දේසි සහ කොන්දේසි තොරතුරු හැකියක්මලින් ප්‍රකාශයට පත් කිරීම නියමිත බවයි ඇමරිකා ජනාධිපතිරයා සඳහන් කළේ. G7 සමුළුවට සහභාගී වන අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇමරිකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගිවිසුමේ අන්තර්ගත යම් අතරතුරු මේ වන විටත් හෙළි කරමින් සිටිනවා. ලබන සිකුරාදා ජිනීවාහිදී ගිවිසුම නිල වශයෙන් අත්සන් කළ පසු එදිනම හෝමු සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමටයි නියමිතව ඇත්තේ. ඉරානයේ නැෂ්ටික වැඩසටහන පිළිබඳ තාක්ෂණික සාකච්ඡා මේ සතියේ ආරම්භ කිරීම නියමිත බවද වාර්තා වනවා. ඕනෑම සම්බාධක සහනයක් හෝ නිදහස් කිරීමක් ඉරාන ගිවිසුම යටතේ ඇති බැඳීම් සම්පූර්ණ කිරීම මත රඳා පවතු නැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. හෙල්ලි විසි කිරීමේ ශූර රුමේෂ් තරංග තවත් බලාපොරොත්තුවක් සමග අද ජාත්‍යන්තර තරගයකට එක්වනවා. ඒ චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික මල්ල ක්‍රීඩා තරගාවලියේදී. ඒ අනුව රෝම ඩයිමන්ඩ් ලීග් තරගාවලියෙන් වාර්තාගත දක්ෂතාවයක් දැක්වූ රුමේෂ් තරංගට හෙල්ලි විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමවල තවදුරටත් ඉදිරිට යාමට මෙම තරගාවලිය හේතු වනවා. විස්ස කාන්තා ලෝක සරණ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ නවසිලන්ත කාන්තා කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:00 තරගය ආරම්භ වන්නේ. චමරියතපතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනවා. නවසිලන්තයේ මෙහෙවන්නේ මෙලිකක් විසින්. කාන්තා විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ යටතේ ශ්‍රී ලංකා පසු වන්නේ අවසන් ස්ථානයේ. ඒ මුහුණදුන් පළමු තරගයේ පරාජයට පත්වීම හේතුවෙන් දෙවන කාණ්ඩයේ තරගයේ බැගින් ජයග්‍රහණය කළ එංගලන්තය, ස්කොට්ලන්තය සහ කොදෙව් කණ්ඩායම පිළිවෙලින් පළමු දෙවන සහ තුන්වන ස්ථානවල පසුවනවා. දිස්ත්‍රික් 14ක් ඩෙංගු අධි අවධානමක ඉන්දු ශ්‍රී ලංකා රුපියලේ ගනුදෙනු ශක්තිමත් කිරීමට සාකච්ඡා. 2026 අවසන් වීමට පෙර 120,000ක් අලුතින් රාජ්‍ය සේවයට. කොළඹ කටුනායක අධිවේගී ඉලෙක්ට්‍රොනික ගාස්තු ක්‍රමය පොළුල් කෙරේ. සංශෝධිත පරිසර පනත ලබන 24 වෙනිදා පාර්ලිමේන්තුවට. ගාල්ල සිට හම්බන්තොට මුහුද දීවර සහ නාවික ප්‍රජාවට අවධානම්. ඉරාන ඇමරිකා ගිවිසුම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශය. ලකඩ මේළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න.
0: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
1: දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
9: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන්
10: ඔබ වෙනුවෙන් විමසිල්ලෙන්.
11: පසුගියදා ප්‍රදේශ කිහිපයකම ළමු අතර මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය පැතිර යන බවට වාර්තා පළ වුණා. මෙවිදී ඩෙංගු රෝගියත් තවත් රෝගී තත්ත්වයන් කිහිපයක්ම ළමුන් අතර පැතිරීම වැඩි වෙලා. ඒ නිසා මේ තත්ත්වයන් පිළිබඳව සොයා බලන්න අපි සම්බන්ධ කරගන්නේ කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා. මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක්ම පැතිර යන බව සෞඛ්‍යංශ හඳුනාගෙන තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම මොනවද ළමුන් අතර මේ දිනවල පැතිරෙන රෝග බවට හඳුනාගෙන තිබෙන්නේ?
12: මේ දිනවල ඩෙංගු රෝගීන්, ඉන්ෆ්ලුවන්සා රෝගීන් වගේම හෑන්ඩ් ෆුට් මවුත් ඩිසීස් කියන්නේ අත්පා මුඛ රෝගීන් සහ මෙනින්ජයිටිස් රෝගීන් අපි දකිනවා.
11: ඩෙංගු රෝගය ගැන අවධානය යොමු කිරීමේදී ડોක්ටර් රෝහල් වල ධාරිතාවයත් ඉක්මවා යන පරිදි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එන්නෙන්නම ඉහළ ගිහින්.
12: විශේෂයෙන්ම ඩෙංගු රෝගීන් අපි වැඩිපුර දකින නිසා ඩෙංගු රෝගයේ ලක්ෂණ දැනගන්න කරගන්න. උණ සමග ඇස් යට කැක්කුම, හිස රදය, ඇඟපතර දෙන එක සමහරවිට වමනය වගේ රෝග ලක්ෂණ තමයි දකින්නේ. දවස් දෙක තුනක් උණ තිබුණොත් ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරලා බලන්න. රුධිර පට්ටිකාවල අඩු වීමක් තියෙනවා නම් විශේෂයෙන් රුධිර පට්ටිකා 150ට වැඩි අඩු වෙලා නම් හරි, ළමයා වමනය දානවා නම් වතුර බොන්නේ නැත්තම් මුත්‍රා යනවා අඩු නම් රෝග ලක්ෂණ යන්න.
11: ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පසුගියදා හෙළිදරව්වක් කළා අලුතින්ම සිදු කරපු කීට විද්‍යා සමීක්ෂණවලදී ඩෙංගු කීටයන් වැඩියෙන්ම සිටින බවට හඳුනාගත්තේ පාසල් සහ අධ්‍යාපන ආයතනවල කියලා. ඒ නිසා එම තත්ත්වය පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි නේද?
12: ඩෙංගු රෝගය ඇත්තටම අපි සමාජයක් වශයෙන් අපිට වළක්ව ගන්න පුළුවන් මේ දවස්වල පාසල්වල එහෙම වැඩි වෙලා තියෙන නිසා අපි ඒ පිළිබඳ අවධානය යොමු කරන්න පාසල් ඇතුළත අවට අපි පිරිසිදු කරගන්න ඕන. නිවෙස් අවට විශේෂයෙන් පිරිසිදු කරගන්න. පාර වුණත් අපිරිසිදු කරන්න එපා. මදුරුව බොන ස්ථාන අවම කරන්න. ඇත්තටම දිනපතා වැස්සට පසුව මදුරුව බොන ස්ථාන, වතුර එකතු වෙන ස්ථාන තියෙනවා නම් පිරිසිදු කරගන්න. ඒ මගින් ඩෙංගු අපිට අවම කරගන්න පුළුවන්.
11: ඒ වගේම ડોක්ටර් ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඩෙංගු රෝග ලක්ෂණ වලට සමාන වෙන අවස්ථාවක් තිබෙනවද?
12: ඉන්ෆ්ලුවෙන්සා රෝගයත් ඒ රෝග ලක්ෂණ ඩෙංගු වලට සමාන වෙන්න පුළුවන් සමහරක් කාලවලට. කැස්ස හෙම්බ්‍රිසා වුණ තියෙනවා, හිස රදය, වමනය වගේ රෝග තත්ත්වයක් අතපය රිදෙන එක හන්දි කැක්කුම මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගෙදිත් අපි දකිනවා. ඒකත් ලේසියෙන්ම කෙනෙක්ගෙන් තව කෙනෙක්ට ශ්වසන මාර්ගයෙන් බෝ වෙන්න පුළුවන්. එතෙන්දී ශ්වසන රෝග කැස්ස හෙම්බ්‍රිසාව වුණ තියෙන රෝග ලක්ෂණ තියෙන කට්ටිය මාස්ක් එකක් පාවිච්චි කරනවා නම් මේක අනිත් පැයට බෝ වෙන අවම කරගන්න පුළුවන්. ඊටත් අමතරව පහුගිය දිනවල අපි මෙනින්ජයිටිස් තත්ත්වයන්ුත් දැක්කා. ඒ මෙනින්ජයිටිස් එන්ටරෝ වෛරස් එක නිසා ඇති වෙන මෙනින්ජයිටිස් නම් මුඛ මාර්ගයෙන් සහ ශ්වසන මාර්ගයෙන් දෙකෙන්ම බෝ වෙනවා. ඒ නිසා මේ දවස්වල අපි පිරිසිදුවට ආහාර පිළියෙල කරගෙන පාවිච්චි කරන්න, වතුර උණු කර නිවාගෙන පාවිච්චි කරන්න, අත් දෙක සබන් දාලා සෝදන්න, පාසල් ගියාට පස්සේ තේ දරුවන්ට කියන්න අත් දෙක සබන් දාලා හොදන්න, ගමනක් ගිහලා ගෙදර ආවට පස්සේ අත් දෙක සබන් දාලා හොදන්න. මෙතනදී ශ්වසන රෝග ලක්ෂණ තියෙන අය, කැස්සෙම්බිසා උණ තියෙන අය මාස්ක් එකක් මුඛාවරණයක් පළඳ ඉන්නවා නම් මේ රෝගය අවම කරගන්න පුළුවන්.
11: කුඩාල මුන් අතර අත්පා මුඛ රෝගය පිළිබඳවත් මේ දිනවල දක්නට ලැබෙන තත්ත්වය මොන වගේද?
12: අත්පා මුඛ රෝගයත් අපි දකිනවා හෑන්ඩ් ෆුඩ් මවුත් ඩිසීස්. ඒක කොක්සගී කියලා වෛරස් එකක්. ඒ වෛරස් එක අත්පා මුඛ රෝගය. ඒ කියන්නේ අතේ, කකුලේ, කටේ රතු ලප, සුදු වතුර පිළිච්ච බිබිලි වගේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ තිබුණොත් එක්කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්න පුළුවන් ගෑවීම මගින්. පුංචි දරුවන්ට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් දවස් දෙක තුනක් නිවසේ තියාගන්න. ඒ මගින් මේ රෝගයත් බෝ වෙන එකම කරගන්න පුළුවන්. මේ බොහොමයක් රෝග අපිට බෝ වෙන එකම කරගන්න පුළුවන්. මේ ගැන දැනුවත් වෙන්න. ඒ මගින් රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙන එක අපි අවම කරගන්න.
11: රෝගයක පැතිරීම පාලනය කරගන්න නම් ඒ පිළිබඳව දැනුවත්ව අවබෝධයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබේ වගේම ඔබේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න නිසි වෛද්‍ය උපදෙස් සෑම විටම පිළිපදින්න.
9: Health Watch. ඔබ වෙනුවෙන් විමසින්නේ.
10: ඔබ වෙනුවෙන් විමසින්නේ.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 30යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 266 166 අංකයට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

0: ආයේ මේ පෙර පිනක් තියෙන්න ඕන. ආයලන් මහත්තයා
1: මේ පාරෙන් අහුලගෙන ආවේ කාලේ. එතකොට අවුරුදු 10ක් විතර ඇති. දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම බලන් ඉන්නේ කොල්ලා.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: ලොකුකෝ ලොකු මහත්තයා මොකද පොඩි එකා පිටු හදලා ගන්න පුළුවන් ලොකු මහත්තයා.
1: දෙවියන් සරණයි.
2: දෙයියන්ගේම පිහිටයි සතිය දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිට බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
6: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
7: evening drive with chamit and charu
6: sama anugrahaya
7: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
6: vijaya products ape rasaya rate sabata

0: රටට වග කියන රේඩියෝ. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: සිහිනක පනි වෙලා
2: අනේ සුදු කිව්වම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනෙත් දැනගත්තොත් ඒකටත් මට බනි.
3: මුවිසරම සුදු කියන්නේ මට ඔයගෙන මතක් කරන්න බනි.
2: මං ගිහලාට ඒකක් හදාගෙන එන්නම්. ඔයා දවසම වැඩ කරාම.
4: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්.
5: ඔයා නිකම්ම ඕකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
2: ආදි මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
5: එහෙනම් දැන් කාගේද වැරද්ද?
2: නිකිනිගේ.
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
1: සීනෙක තනි වෙලා
0: ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
6: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Vela Pasurekhaye
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ගල්ලංගුරු කොමිසම් සභාවේ ලේකම් ඩීවී බඳුසේන මහතා ඇතුළු විමර්ශන ධාරීන් නොරොච්චොලේ ලක්මිචේ බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. 2009 වසරේ සිට මේ දක්වා කාල සීමාව තුළ ගල්ලංගුරු අනනීතී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව සිදු කරන විමර්ශනයේ ස්ථානීය පරීක්ෂා වෙනුවෙන් ගල්ලංගුරු ගොඩබැමේ සිට ගල්ලංගුරු මගින් විදුලිය චන්නේ කරන දක්වා වන සම්පූර්ණ ක්‍රියාවලිය ඕ නිරීක්ෂණය කර තිබෙනවා. ගල්ලංගුරු ගොඩබෑම ගබඩා කර තිබීම අහඹු නියදි සාම්පල් ලබා ගැනීම නියදි පරීක්ෂණය සහ ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ඇතුළු කාර්යයන් පිළිබඳව මේ දිවි මාෂණ නිලධාරීන් අවධානය යොමු කළා. ලෝකයේම විශාල බලපෑමක් එල්ල කරමින් මැද ප්‍රදිග ගැටුම් අවසන් කිරීමට ඇමරිකාව සහ ඉරානය ඇති කරගත් එකඟතාව වෙනුවෙන් ඉන්දියාව සිය සතුට පළ කර තිබෙනවා. ලෝපුරා බරපතල ආර්ථික කඩාවැටීම් වලට මෙන්ම මිනිස් ජීවිත අහිමිවීමට මෙම යුද්ධය හේතු වුණා. එය අවසන් කිරීම සඳහා ඇතිකරගත් අවබෝධතාව සාතරයෙන් පිළිගන්නා බවයි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ. එසේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සටහනක් එක් කරමින් දෙපාර්ශ්වය අතර ස්ථාවර සාමයක් වෙනුවෙන් ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡා සුබදායි වනු ඇති බවද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. ලක්නේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: 105 FM 93.7 ला खाना रेडियो ITN
1: දින ගහන මද්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්
0: All time beats me

පසරු එකපහු වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබදා වෙලාක. අද ජුනි මාසේ 16 වෙනිදා අපි අඟහරුවාදා දවසක මුණ ගැහෙන්නේ. මේ වෙනකොට මූටික පොඩ මොකද ඔය අවුල් වෙලා? කාට කරි තරහක් තියනවද? නැත්නම් මොකක් හරි පරිගණීමේ චේතනාවකද ඔයා ඉන්නේ? මට නිකන් එහෙම එකක් තේරෙනවා. ඔය නොකියුවට. හැබැයි මේ මයිකාත් එක්කරි වගේ තේ තවදුරටත් තරහාවක් වෛරයක් එහෙම තියෙනවා නම් එයා එකෙන් පලිගන්න විදියක් එකට එක කරන්න විදියක් ඔය හිතාගෙන ඉන්නවා නම් මම ඔයාලට යෝජනා කරනවා පොඩක් නවතින්න කියලා. එහෙම කරන්න කලින් නිහඬවලා එයාට පොඩක් සමාව දෙලා වාගේ හදවතින් න්‍යාය පොඩක් නිදහස් කරලා බලන්න. ඒකෙන් නිවෙන්නේ අනිත් අයව නෙවෙයි තමන්. ඒක තමයි වටින්නේ. අනිත් අයව අවුලවන්න කලින් මුලින්ම තමන් නිවිල බලන්න. පලිගන්න යන තරමට අපිට හුඟක් වෙලාවට රිද්ද ගන්න සිද්ධ වෙන්නේ අපි අපිවමයිනේ. නිකුරුනේ ඔයා නාස්තිකට ගන්න වාගේ වටිනා ජීවිතය වාගේ හිතේ තියෙන වටිනා සනසීම වෙන්න පුළුවන්. ඒක නිසා නොවටිනා මිනිස්සු අඳුනගත්තට පස්සේ ඔයාගේ ජීවිතයේ වටිනා එක තත්පරයක්වත් ඒ වගේ මිනිස්සු වෙනුවෙන් නාස්තිකර ගන්න එපා. එහෙම මිනිසුන්ට සමාව දීලා ඈත් කරලා පැත්ත කරලා දීලා ඔයාගේ වැටික ලස්සන කරගෙන යන්නානේ. අද තේන ගවස 4 වෙනකම් මාව හංගින්න පුළුවන්. All time waits it charming. පටන් ගත්තා.

0: Lakhanda Radio ITN
1: Pasaru ekai wenada 16 ay Dekya Sureki mumaka tota Clean Sri Lanka weda sadahana yata deekriyatmaka wana Jatika marga arakshawa pilibanda sisum danuwat kirime Dekya me langa weda sadahana
2: Juni 17 udasana 7 seta Teldeniya Jatika pasala Teldeniya Samvidhanaya Clean Sri Lanka Lekam Kadralya Sri Lanka Polisiya Samaga Adhyapana Amathyanshaya
3: Purna Madhyama Hivara Swadhina Roopawahini Madhyajalaya Dekya Surekimu Magathota
4: Silom Green Life Plantation Private Limited I'm going to live a new green life
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට.
7: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න.
1: පස්සරු එකයි විනාඩි 17යි.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබි

0: එකයි වනාට වෙස දෙකයි.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලකන්ද රේඩියෝ ITN
0: සතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට
3: මරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
0: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
2: All Time Beats with Charmy
0: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගහැරගන්න එපා.

0973 023 5 93 7 එයාගේ මැසේජ් නම්බර් එක නේද? හතර වෙන කලින් කොට වෙලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන්. සුබ දවල්ක් ශාමියාගේ එලෙන්ජ් එකේ ලකේ හයි. ඔහුගේ දවස් දෙක තුනේ නිහඬ වෙලා හිටියා නේද? බිසි වුණාද? කමක් නැහැ ඉතින් අදාරි වට මම මතක් වුණානේ. ඒකයි වටින්නේ. ඔය කියනවා හේතු ගත්ත මිනිස්සු අතර වැස් ගත්ත මිනිස්සු බොහෝ ඉන්නවා කියලා. ඒ වැස් ගත්ත මිනිස්සු අඳුන ගත්තට පස්සේ නේද? ඈත් කරලා තියාගන්න. අන්ජාවයි. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියන්නේ දීපා චූටි, සුපුනි, යමුනා, ඉඩෝක, කසුනෙන, කවින්ද, සෙව්වන්දි, කබීෂ, පාටලි, නිකේෂල, තරංගා, කුමුදු, මිනෝලි, ධම්මි, චතු මේ අලු ඔක්කොමලව එකතු කරගන්නවා මං ඊළඟ සින්දුවට. සුබතාව සක්ෂා මේ වැඩ කරනක මම මාත් අහගෙන ඉන්නේ කියලා කොරියාවෙන් චින්තකවපු මැසේජ් එක. අපේ ලස්සන සින්දුවක් අහමු ඊළඟට. හොඳ හයි චාමි, අද තව අහගෙන ඉන්නේ පහන් කමෙන්ට් එකෙන් නේද? නතේෂාදී වතාදරේ ආදරේ කියලා කෙනෙකුට රිද්දන්න හිතනකොට හිතන්න මටත් මෙහෙම වුණා නම් කියලා. රිදෙන්නේ තුවාල තියෙන කෙනාට මිස තුවාල කළ කෙනාට නෙවෙයි කියලා තමයි කියන්නේ. ඒකනේ මං කොච්චරවත් කියන්නේ. වා සමහර වචන කියන්න ඕනෙම නෑනේ. සමහර වෙලාවට හේතු කියන්න අවශ්‍යම නෑ. කටහගෙන ඉන්න එකත් වටිනවා.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: වෙලාව කීයයි කියලාද හිතාගෙන වැඩ කරන්නේ? එකයි විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, La Kana Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන, හැම තාලෙම සින්දු, හැමෝටම කැලපෙන්න
0: Beats with Chami.
1: පැය තුනක් එක දිගට සද්දට මහන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

මිස් කරගන්න එපා. දවල් එකයි වෙනාඩි 33යි. චාමිමණිකේ කොහොමද ඉතින් ඔයාට කියලා අහන් ඉන්නේ කවුද? දැන්නේ කලින් තරුෂි බස්නායක ඔයාට ලස්සන හින්දි සින්දුවක් අහන ඕමනා වුණාට මම ලෑස්ති කරලා තියෙන්නේ ලස්සන සිංහල සින්දුවක්. හින්දි සින්දුවක් අහමු හොද හිමීට අහගෙන ඉන්න ඕනේ. ලක්කද අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. චුටිදුව මදූෂි වයිෆෙන් දෙක වසන්ත කොටියක් උඹරේ ඔයාවත් එකතු කරගන්න. සුබ මධ්‍යාහ්නච්චා, මේ දිග මැසේජ් එකක් කියවලා තියෙන සංජය කොහෙන්ද කියලා නෑ. හැබැයි කියනවා සෑම බැහි වලාකුළම සෑම වැහි වලාකුලකම රිදි රේඛාවක් ඇත කියලා කියන්නේ දාර්ශනික කියමනක්. ඔබ වලාකුළ තුළ රිදි රේඛාවක් අපේක්ෂා කරන්නේ වලාකුළට ඇති අකමැත්තෙන් රිදි රේඛාවට ඇති කැමැත්තක් නිසා නොවන්නේද කියලා අහනවා. ඊට පස්සේ වලාකුළට ඇති අකමැත්ත ගැටීම අතල දැමූ තැන රිදි රේඛාවක අවශ්‍යතාවයක් තියෙනවද? ඒක වලාකුළට බිය කෙනෙකුට ලබා දෙන උත්තේජකයක් වෙන්නේ නැත්ද කියලා අහනවා. වලාකුළ රිදි රේඛාවත් අතර වෙනසක් තියෙනව නම් ඒක හටගන්නේ ඔබ බලන කෝණයෙන් බෙදා වෙන් කළ පසුපමණක්ම තමයි. ඒක නිසා ඔබට ලැබෙන ප්‍රශ්න ජීවිතයේ එක අවස්ථාවක් පමණයි කියලා තේරුම් ගන්න කියලා තමයි මේ පෝස්ට් එක එවලා තියෙන්නේ. හැබැයි චුට්ටක් එක සංකීර්ණයි. මං වගේ කෙනෙක් ටිකක් අමාරුයි ඒක තේරුම් ගන්න. කොහොමවත් ගලපල බැලුවාම කියන කතාවට එකද වෙන්න පුළුවන්. අපි වටිනාකමක් දුන්නහම තමයි ඒ දේ අපිට දැනෙන්න පටන් ගන්නෙ නේ. නැත්තම් අපිට නොවටනවා කියලා දෙයක් ගැන මැණික් ගලක් වුණත් අපි දැක්ක ගමන් හිතුවටින් කෙනෙක් කිව්වොතින් මේක ගලක් කියලා අපිත් ඒ ගැන හරි වටිනාකමක් නොදෙන ඉන්නවා නම් අපිත් ඒක එච්චර ගණන් ගන්නානේ. හැබැයි කෙනෙක් කියලා කිව්වොත් මේක කෝටි 10ක් වටින මැණිකක් නෑනේ කියලා. ඔන්න එතකොට තමයි අපිට වටිනාකම දැනෙන්න පටන් ගන්නෙ නේ. වටිනාකමක් දුන්නට පස්සේ තමයි අපිට ඇත්තට මේක ගැන උමන කියන සාධකේ මතු වෙන්න පටන් ගන්න. කර්ණාට එකග වෙන්න පුළුවන්. චාමි අපිවත් සිද්දුවකට එකතු කරගන්න. ජමී ප්‍රඩක්ස් වාතුවෙන් සමන්ත වගේ මැසේජ් එකේ මං කිව්වේ. ඊට පස්සේ ජය මාමා මේ ඔයාගේ මැසේජ් එක බලන්න හදන්නේ දුවල එන්න. වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා තියෙනවා. ඇනෙති ඉවසන්න කැපෙද්දි දලුලන්න රිදෙද්දි හිනා වෙන්න එතකොට කාටවත් බෑ ඔබම වතන්. ඒක ඇත්ත නේද? දවස් දෙකකින් පස්සේ කතා දහන්න කියලා තියෙනවා. ඔයා ඊයේ මැසේජ් එක කිව්වේ නෑනේ ඔයා බිසි වෙලා හිටියද? කමන්නෑ කමන්නෑ. කොටාව වේරකොඩි බේකරියෙන් ලොකු බොස් ඔපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් චම්පා මිස් ජිස්නා මිස් ධනුෂ්ක මදුශංක චකත සහ විජය එකතු කරගන්න කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. අපි සිද්ධාක් අහමු. චාමිනංගෝ අපි තහගෙන ඉන්නේ බොලත් සිංගලින් දහරා. අම්මා තාත්තා මලිලා දෙන්නා ඉන්නවා. ඉන්දුනිල් ප්‍රනීත් කෞෂි මදෝ තුහින බබා ආදි බබා මදකම පළවත්තට ගියාම රංග ඉන්නවා. දූ ඉනුකි එකතු කරගෙන සින්දුවක්

0: FM 93.7 Lakhana Radio ITN
1: එකයි විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: මේ මැසේජ් නම්බර් එක මතකයිද 0.7 0.3 0.5

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: පස්සරු එක පහු වෙලා විනාඩි 45 වෙලාව අසනීප නිසා මේ යන සංඛ්‍යාවට සාපේක්ෂව අපේ රටේ වැඩි සංඛ්‍යාවක් මිනිසුන් මිය යන්නේ රිය අනතුරු වලින් කියලා කිව්වොතින් ඔබ පිළිගන්නවද? මේක දිගින් දිගටම රට අනතුරුට පත් කරවන තරමේ වැඩිවීමක් පෙන්눔 කරන නිසා ITN අපේ මාධ්‍යාලයක් විදිහට ඔබව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ටේක් කෙයාර් සොරකම මගතොට නමින් අද එහි තවත් අධ්‍යාපන අපේ මහනුවර ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන පවත්වමින් ඉන්නවා. වත්තේගම මදීන විද්‍යාලයේ තමයි අද උදේ වරුවේ ටේක් කෙයාර් සොරකම මගතොට අපේ වැඩසටහන පැවැත්වුනේ. හැබැයි දැන් එතන නෙමෙයි ඉන්නේ. ගිහන් ගීතේ ෂර දැන් කොහෙද ඉන්නේ?
2: අයිබෝන් සුබදහවලක්
1: සාමි.
2: අපි දැන් ඉන්නේ තෙල්දෙනිය නගරයේදී. දැන් අපි අද උදෑසන හේටි මහනුවර ඩිස්ත්‍රික් එකේ කේන්ද්‍ර කරගෙන අපි ආරම්භ කරපු ටේකියා සොරකම් මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ පස්වන වැඩසටහන අපි අතිසාර්ථකව නිමාවට පත් කළා. මහනුවර ඩිස්ත්‍රික් එකේ කේන්ද්‍ර කරගෙනමින් එවැගේම වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් මඩවල මදීනා විද්‍යාලය තමයි අපි හිටියේ. දැන් මදීනා විද්‍යාලයේ අද දවසේදී අපි සාර්ථකව මේ වැඩසටහන නිමාවට පත් කළා. මේ වැඩසටහන සඳහා දවසේ වත්තේගම අධ්‍යාපන කලාපයට අවට පාසල්වල දුවා දරුවන් අද දවසේදී පැමිණ සිට 650කටත් අධික සංඛ්‍යාවක් යාමේ. ඉතින් අර ඔබ සඳහන් කර විදිහට දෛනිකව මේ යන පුද්ගල ජීවිත සංඛ්‍යාව 8ත් 10ත් අතර වාර්තා

0: තිබෙන වර්තමානය වන විට දැන්න යත් වැඩි වී තිබෙනවා. ඉතින් මේ තත්ත්වය අවම කිරීම සඳහා ක්ලෙන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් අපි ආරම්භ කරන ලද ඒක ඇසුරක්ම මගතට වැඩසටහන් මාලාවේ පස්ව දෙවන අතියරේ හයවන වැඩසටහන් තමයි අපි හෙට ආරම්භ කිරීමට නියමිතව තිබෙන. දැන් ඒ සඳහා අපිට ඒක කණ්ඩායම අද දවසේදී පෙල්දෙණිය ජාතික පාසලට පැමිණි අපි හෙට දවසේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් ඒ වගේම පෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් මැදදුම්බර අධ්‍යාපන කොට්ටාසයට අයත් පෙල්දෙණිය ජාතික පාසලේදී තමයි හෙට දවසේදී ඒක ඇසුරක්ම මගතට වැඩසටහන් මාලාව ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ. ඉතින් හෙට දවසේදීත් මේ අපට පාසල් වල දැනුවත් කිරීමේ කටයුතු ඒ වගේම හෙට මේ වැඩසටහන සඳහා අවශ්‍ය කරන සියලුම වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා තමයි අපි අද දවසේදී මේ විදිහට පෙල්දෙණිය ජාතික පාසලට ඇවිල්ලා ඉන්නේ.
1: දැන් මේ කාලගුණෙන් එහෙම බාධාවක් නැද්ද ගෙහන්?
0: දැනටනම් අපිට එහෙම කාලගුණින් බාධාවක් පැමිණෙන්නේ නැහැ. දැන් මේ වෙන විට අපිට හිරු රශ්මියක් තමයි පෙල්දෙණිය ජාතික පාසලවට අපිට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒත් එක්කම මේ දැන් මේ දින දින ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට ගෙනියන්න නම් සමාජයේ සිටින හොඳම සමාජ සජීවීකාරකින් ඒ වගේම තමයි නිර්මාණ ශිල්පීන් සංවේදකෙන් බවට පත්වන්නේ අපේ රටේ අනාගතය බාර ගන්නා වූ මේ ආදරණීය පාසල් දුව දරුවන්. ඉතින් අපි ඔවුන් මූලික ඉලක්ක කරගෙන තමයි චාමි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප 100ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන්නේ. ඉතින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න රාජ්‍යාත්මක දසක්තිපන අපි ඔවුන් පිළිබඳව මේ වෙලාවේ මතක් කරන්න ඕන. අධ්‍යාපන අමාත්‍යාංශය මේ ආදරණීය පාසල් අපට සම්බන්ධීකරණය කරමින් ඒ වගේම ආදරණීය පාසල් දුව දරුවන් සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මේ දුව දරුවන් දැනුවත් කිරීමට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා පොලිසිය ඔවුන් ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මුලස්ථාන පොලිසිය මගින් මාර්ගානුතුරු සංදර්ශනය සංවිධානය කළ තිබෙනවා. එනතුරුව තවත් රථවාහන දේශනය පැවැත්වෙන මේ වැඩසටහන තුරතුර ඉතින් මේ වැඩසටහනට සහභාගී වෙන සියලුම දුව දරුවන්ට වටිනා සහතික පත්යක් ලබා දීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ අපි කටයුතු කරන බව ඉතාමත් සතුටින් දැනුම් දෙනවා. ඉතින් චාමි මේ තමයි තත්ත්වය. අපි හෙට දවසේදී හම්බ වෙන්නේ තෙල්දෙණිය ජාතික පාසලේදී. දෙහෙන්න ස්තුතියි මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට.
1: ස්තුතියි ගහන්. මගතොට යද්දී පරිස්සමින් යන්න කියලා මතක් කරලා ටෙක් කෑ. එකයි විනාඩි 50.

0: 105 FM 93.7 La Conda Radio ITN
1: දවල්කයි වෙනාඩි 52යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් විතරක් නෙවෙයි සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටික හදාගන්න පුළුවන්. ලේසිම ක්‍රමය තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගෙදර තියාගෙන ටික කරගන්න එක. මිල වෙන රුපියල් 88000යි සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ඉතින් මදයිනේ. සම්පූර්ණ යන්ත්‍රයම සුදු යකඩ වලින් තමයි හදලා තියෙන්නේ. ඒක නිසා ගෙවියම අවුමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන්. තවත් වැඩි විස්තරයක් ඕනේ කියලා හිතනවා නම් මේකේ නම්බර් එක ලියාගන්න 01176679579ට කෝල් එකක් අරගෙන ඩෝමා හෝම් ඔයිල් මේක ගැන ඔයාලට තව වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අතරේ මාව අහන් ඉන්නවා කියලා කවුද කියන්නේ කියලා චුට්ටක් බලාගෙන යන්න. ධර්ණිකල්ට ගියාම දිශිනී ලාභ කඩේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. නම් ටික එවන්නේ නැන්ද ඉතින් කට්ටියගේ. සුබ සන්ධ්‍යාවක් ශාමී. ඩුබයි වලින් චලිත රත්නායක, නිසංසල රත්නායක, ගයාතමී සිහලී ශාමිනී රත්නායක, දෙහල්ගමුව රොක්සිටි අපරලකෙන් කටේ මහන් එන්නා කියලා තියෙනවා නේ. ඒ ආවත් එකතු කරගමු. ඊට පස්සේ අපි පුස්සල්ලාවට ගියාම ඒජී අනුර ඔයාගේ මැසේජ් එක. බාදවලට ගියාම ගයාත් මේහායේ අදත් අහන් එන්නා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ මේ කවුද මේ සුපුන් මොකද්ද මේ කියන්නේ බලන්න. තජ්මහල් නෑ ෂාජහන්ට වගේ ඔයාගේ නමට ලියන්න. සාලියට වගේ රජ මැදුරු නෑ ඔයා වෙනුවෙන් අතහරින්න. මහමුදු නැහැ ජැක් වගේ මට නුඹ වෙනුවෙන් දිවි පොදන්න. ඒත් නුඹ ගැන ඒ තරමට ආදරය දෙනවා හිත පිරෙන්න. ඒ මදිද රත්තරන් නුඹහට ආදරය කියා දැනෙන්න කියලා තමයි පෝස්ට් එකක් කියලා තියෙන්නේ. දැන් මම මේ සල්ලිහිණියා වෙලා කාටද මේ පණිවිඩ අරන් යන්න ඕනේ සපු? ඒක කියලා නෑනේ අනේ. ලොකු වඩුවක් ලොකු වඩුවක්. හරි එහෙනම් මේ සින්දු අහගෙන අපිට බොහෝ විට මං හිතන්නේ ඊළඟ පැයට යන්න වෙනවා. 07.03.93.5.93.7 ඒ අතරේ ඔයාලට මැසේජ් එකක් කියවලා තියන්න පුළුවන් නේ.

0: లుక్కయ్య మారే వెడని ఊని దొక్కి వాడే మడ మెమరీ లోస్ కీలా
1: మెమరీ లోస్ కౌడు డాక్టర్ యాదు సున్నది
2: තියාගන්න.
3: Evening drive with Chamit and Charu.
4: Sama anugrahaya.
3: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Dosse Mishranaya.
4: Vijaya Products. Ape rasaya rate samata.
3: Visekare.
5: Ithin mage daruwata paranna bæne owa. Ubata ithin oy kawurwathma naththam mage namata hari pawarapa.
6: Uwa malayane yakui. බෝනිම ඉදින් නහයෙන් අඬනවා අඬනවා නිත්මිනිය හෙඩ් කරලා දෙන්න හෙඩ් කරලා දෙන්න කියලා මගුල එපා යනවා ඔය. ආ මොකද කියන්නේ? අපේ සංගීත කොළවට කැමතිද?
7: චේටි මට දැන් ඔයාගේ මූණ බලන්නත් අපිරියයි ඇත්තමයි.
5: ඕනනම් ආ ඕනන් ගියම් බලමුද? මගේ චකවුස ගන්න දන්න බා. මම දන්නවා අම්බලංගොඩ තමයි කියලා. මොකද අපේ නම් මේ වෙස් මූණක් කියලා.
3: සතියේ දින පහේම රාත්‍රී 9ට ITA

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව සවස දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ඇතැම් පාසල් රාජායතන පෞද්ගලික ආයතන සහ පොදු ස්ථාන ඩෙංගු අධි අවදානම් තත්ත්වයට ලක්වැති ස්ථාන බවට සෞඛ්‍යංශය තහවුරු කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය පෙන්වා දෙනවා. එබැවින් මෙම ආයතන සහ පොදු ස්ථානවල සිටින සියලු දෙනාම දැඩි අවධානයක් යොමු කරමින් ඩෙංගු මර්ධනයට උපරිම සහයෝගය ලබා දිය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ. ඒ මාර්ගම නගර සභා බල ප්‍රදේශයේ ජාතික ඩෙංගු මර්ධන සතියේ සමාරම්භක වැඩසටහනට එක් වෙමින් මාර්ගම නගරයේ ඩෙංගු අවධානම ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය ඉදිරිපත් කළ දත්ත අනුව පාසල් රජයේ ආයතන පෞද්ගලික ආයතන සහ පොදු ස්ථානවල ඩෙංගු අධි අවධානම් තත්වයකටයි පත්ව ඇතේ. එම තත්ත්වය වළක්වා ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරිය කියා සිටියා. පාකිස්තාන ජාතිකයන් 3500කට ආසන්න පිරිසක් එක්සත් අරාබි එමිරාජයෙන් පිටුවහල් කර තිබෙනවා. ඊරාන ඇමරිකා ගැටුම් පැවති සමයේ එක්සත් අරාබි එමිරාජය තුළ සමාජ මාධ්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස පිටුවහල් කළ පුද්ගලින්ගේ දේපල සහවත්කම් නිත්‍යානුකූල ක්‍රමයට අනුව ඔවුන්ගේ නිත්‍යානුකූල උරුමකරුවන් වෙත පවරා දීමට පේවර ගනිමින් සිටින බවද එක්සත් අරාබි එමිරාජය සඳහන් කළා. දේපල පැවරීම හෝ ඒ ආශිත වෙනත් ගැටලුවලට මුහුණ දෙන පවුල් සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. ඒ විදේශයන්හි වෙසෙන පාකිස්තාන පුරවැසියන් ඒ රටවල නීති රීති රෙගුලාසි අන්තර්ජාල හැසිරීම් ඩිජිටල් අන්තර්ගතයන් සහ පොදු සංවිධානය පිළිබඳ නීති දැඩිව අනුගමනය කළ යුතු බව අවධාරණය කරමින් ලකන වීලඟ පැවති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

මගේ හිත හිස් කඩදාසියක් අයි තිබුණේ මම එහි ඔබේ නම ලියාගත්තා. කොච්චර ලස්සන වචනද නේද? සංගීතය කියන විශ්ව භාෂාවක් කියන එක පැහැදිලිනේ මේ වගේ ලස්සන සින්දු ඇහෙනකොට. ඒ වගේ ලස්සන සින්දු තවත් පැයක් පුරාවට වටහන් ඉන්න පුළුවන්. All time big sit jammy FM 93.5 93.7 නට ඇහෙනවන 0.7 0.3 93.5 93.7ට හවස 4 වෙන කලින් මැසේජ් එකක් එවන්නත් පුළුවන් කියලා ඉතින් දන්නවනේ මම නිකමට කිව්වේ. බලමු කවුද මැසේජස් එවලා තියෙන්නේ කියලා. අයබෝවන් අපි තාගෙන ඉන්නේ බොරලස් ගමුවෙන් දිනිත විමුක්තේ හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්තේ කමල් සන්ධ්‍යා සරත් චන්ද්‍ර එකතු කරගන්න කියලා තියෙන. අපි ලස්සන සින්දුවක් අහමු ඊළඟට. හයි චාමි මම රසිකා මාවනල්ලෙන් හස්බන් අමිල දුව අමේෂා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එක කියලා තියෙන්නේ. ඊට පස්සේ සිරි කුමාර ඔයා එපු මැසේජ් එක අකි මැසේජ් එකක් ගන්න බැරි වුණානේ. ඒ වුණාට ඔයා වහගෙන හිටියේ කියලා තියෙනවා. එහෙම කිව්වට ඉතින් මං නේද? කවන්නයි කවන්නයි තෙසර් ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ හිමුට අනෙන්නේ නැහැ තමට මතක වෙදහට. මම හිතන් හිටිය අද සදුදා කියලානේ කියලා ජය මාමා ඔන්න කියලා තියෙනවා. ඒක නෑ නම් දවස මතක නෑ. මම දවස කියලාමයි පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ තියෙන මැසේජ් එක සමාධිගෙන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනනේ. දැන් නගනේ ලස්සන සින්දුවක් ඔයා කොහෙන්ද? ඔයා පිටකෝට්ටි කියලා තමයි තියෙන්නේ. හරි. එකතු කරගෙන ඔයාව දෙන්නද සින්දුවක් අහන්න. හවස 2:12.

0: අසත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: Silom Green Life Plantation Private Limited I'm going to live a new green life
2: Rhythm Vibe Beat Ekita Mix Winner

0: ඇහෙදෝර ගගේ කල නහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස දෙකයි වෙනාට වෙස දෙකයි.
2: දෙක්කියා සුරකි මුමක තොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්කියා මීළඟ වැඩසටහන.
1: ජුනි 17 උදැසන 7 සිට තෙල්දෙණිය ජාතික පාසල තෙල්දෙණිය. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේ ගියා සුරේ කිමු මගතුට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පරු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: hina baby sindu ahanna fm 93.5 fm 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
0: Evening Drive with Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: Radio ITN.
1: හවස 2:33.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
1: හදක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි සැදැ

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික
1: පැල්තනාක
0: සතිය තෙනවල දවල් එකේ එදල් හවස

හවස දෙකයි වෙනට තිස් පහයි වෙලාව බෙන්ඩුවයි හතයි බෙන්ඩුවයි තුනයි අනු තුනයි පහය අනු තුනයි හතට අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීව දිසානායකව මැසේජ් එකක් එවලා තිනවා සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා. අපි සින්දුවක් අහමු. හයි අක්කේ, මටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා විහන්සා කැන්ටි වලින් එපු මැසේජ් එකට ස්තුතියි. ඊට පස්සේ අපි යනවා කෑගල්ලේ ආරන්දරට දිනේෂ් මණ්ඩාගල ඉන්දිකා ප්‍රදර්ශනයේ තිසර හංසිනීවත් එකතු කරගන්න. ඊට පස්සේ අයිබෝවන් චාමි ඔයාට කියලා ආසිරි සම්පත් ඇඩේර මුල්ල ඔයා එවලා තියෙන මැසේජ් එක දැක්කා. මොකද මේ පෝස්ට් එක අහසක් වගේ වෙනස් වෙන්න හුඟක් මිනිසුන්ට පුළුවන් වුණාට මහ පොළොව වගේ දරා ගන්න පුළුවන් මිනිස්සු වෙරළයි කියලා ඔයා පෝස්ට් එකක් එවලා තියෙනවා. ඒ කතාව ඇත්ත නේද? ඒක නිසානේ මෙච්චර ඉන්නේ නේද අපේ ලෝකේ හිතරිද්දගත මිනිස්සු. මිනිස්සුට වෙනස් වෙන්න ලේසි වුණාට ඒ වෙනස් වීම දරා ගන්න බැරි මිනිස්සු ගොඩාක් ඉන්නවා අපි අතර නේද? ඒකට මං කියන්නේ හිත හයියට ඉන්න කියලා. අතනිය තවසක් වේවා ඔයාට මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳළු සහ රිෂ්මිත වේකුතු කරගන්න කියලා සංජීවණින් පොකුණු පිටින් එපු මැසේජ් එකක් කියනවා. මතක තියාගන්න කාට බොරු කරත් කටින් කොච්චර වචන කියලා සමහර දේවල් යට ගැහුවත් කවදාවත් Tamanගේ හෘද සාක්ෂියට බොරු කරලා ජීවත් වෙන්න බෑ. ඊට පස්සේ කියනවා අනුන් නොකපා දිලිසෙන්න, ඒක තමයි සාර්ථකත්වය. ඒක හැමෝටම කරන්න බෑ. සමහරු හිතනවා තව කාට හරි පුංචි හරි උදව්වක් කළොතින් ඒකෙන් Tamanගේ රශ්මිය නිවිලෙයි කියලා. නෑනේ, අර එක පහනකින් තව පහන් සියයක් දැල්ලුවත් අර මුල් පහනේ තියෙන ආලෝකය පොඩ්ඩක් අඩු වෙනවද? නෑ නේද, තව තවත් බබලෙනවා මිසක. ඒක නිසා තමන් ළඟ තියෙන දෙයකින් කාට හරි පුළුවන් ප්‍රමාණයෙන් දෙයක් දීලා තමන්ගේ දැනුමින් හරි කමක් නැහැ, අත්දැකීමෙන් හරි කමක් නැහැ, කෙනෙක්ට ඉස්සරහට යන්න මඟ කියලා දෙන්න. අන්තිමට මිනිස්සු කතා කරන්නේ ඔයා කරපු හොඳ දේවල් ගැන විතරයි නේද? දවසක මතකයක් විදිහට හරි ඉතිරි වෙන්නේ ඔයා කාට හරි කරපු හොඳ දෙයක් විතරයි. චාමි ඔයාව නේද කියලා අහලා තියෙනු. ආව නිසා නේද මේ කතා කරන්නේ. අපි හැලියකටින් රසේ රංජනී එක මහරගමින් චූටි අක්කා ඉන්නවා කියලා තියෙනවා. එයාගේ නම වුණ නම් ඉතින් කියනවනේ මං. ලස්සන සිද්ධාක් වනේ අක්කේ කොණ්ඩාකලින් සසීම. අපි සිද්ධාක් අහමු. තව එක මැසේජ් එකක් බලාගෙන යන සිද්ධාක් අහන්න. සුබදහවලක් ලක්කඩ අපිත් වහගෙන ඉන්නේ කියලා තියෙනවා. ත්‍රිකුණමලේ පහේ කණුවේ පුංචි බණ්ඩා පෞලිය ඔක්කොමලා වේකතු

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොමද බෙරිවිලා?
4: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
3: තුමනි මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
2: බෙරිවෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
5: අත්තම්නේ මේ දෙක නම් හොඳට සෑහෙනවනේ.
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: දෙයියන්ගේම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
3: කටි පිළිවසර වෙනකො
4: මෑනියෝ
3: සෙව්වන්දි මෑනියෝ
4: සෙව්වන්දි මෑනියෝ අපි දන්නවා මේ රථය ඔබතුමේක කියලා. ඒත් අපිට කාරණාවකට මේ රථය සර්ච් කරන්න සිද්ධ
3: නුබෝය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
0: දෙයියන්ගේම පිහිටයි.
5: අයියෝ කළම යන වෙලාද වත් කලාපාතුරේ මොකද වාසන අයියා
4: පොඩි අවුලා කටු සෙක්කින්න පාටමාරු කරන්නවා.
5: රයිට් රයිට් කරමු කරමු. මොකද්ද පල්ස් එකක්ද ඩිස්ක් එකක්ද එම නැත්තම් ට්‍රකක්ද ට්‍රේලර්ද මොකද්ද කන්ති
4: ට්‍රකක් බන් ට්‍රකක්
0: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

ඉන්දියාව උරගා බලන්න. තරගකාරී වනයක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. බිංදුවයි හත්සිය හයයි, 266, 166 අංකයට.

හවස දෙකයි වෙනඩි 45.

0: වේමත් කලාවන
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස දෙකයි වෙනාටේ පමහයි වෙලාව ඩෝමා හෝම් ඔල් මේකක ගැන අපි චුට්ටක් කතා කරන්න යන්න ඕන. සිංගල් පෙස් විදුලි මගින් තමයි ඩෝමා හෝම් ඔල් මේකක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය ගත දින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙවෙයි රට කජු කජු සූර්ය කන්ත වටක අප කොහොඹ එනරු ඒ කියන්නේ සමහර කෑම වර්ග වලට වගේම බෙහෙත් වර්ග වලටත් උමනා වෙන තෙල් වර්ග ඩෝමා හෝම් ඔල් මේකකෙන් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යම අවමයි කියන විශ්වාසය තියා ගන්නත් පුළුවන්. මිල වෙන රුපියල් 88.117 679 579ට කෝල් එකක් අරගෙන ඔයාට තව වැඩි විස්තරයක් ඕන නම් දැනගන්නත් පුළුවන්කම තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න චාමි. අපි අඟුඩ හිමුටාන පතුමග ඇලුමිනියම් වැඩපළේ කට්ටිය එකතු කරගන්න බොස් නිමල් සුබසිංහ අනුෂ්ක නදේකා ප්‍රේමරත්න ප්‍රියංගිකා ගම්මන් පිළ අයියාගේ ලිමඩුවේ ලොකු බාස් ලක්ෂ්මන් පොඩි බාස් සුරේෂ් සහ මනෝජ් එකතු කරගන්න කියලා තියෙන පුෂ්පේ තැන්ක් යූ මැසේජ් එකක් කෙවට ආතත් අපි ලස්සන සින්දුවක් ගමු හොඳේ. හයියකේ මට අවාරේ සින්දුව දැන් දෙන්න පුළුවන් තනේ ප්ලීස් අක්කේ දැන්ම දෙන්න කොහොනේ ප්ලීස් අක්කේ කියලා තියෙනවා. සෙව්වන් දෙකම කාරණා ඔටේ සින්දු මේ දැම්මහන්න ඕනේ. බලමු බලමු දෙකට වහගෙන ඉන්න බලන්න. මට හිතරොත් මන් දැන් අහන්න දෙන්න නැත්තම් හතරට කිට්ටු කරලා අහන්න දෙන්න. කේන්ති ගියද ඔයාට මට මොකෝ. හරි සුබදාවලක් ලක්කඩ අකචාමි ආදරෙන් සමු දෙන්න දවසක කොහේදී හරි හමු වුණොත් දුක සැප අහලා කතා කරලා යන්න පුළුවන් විදිහට කියලා ලස්සන පෝස්ට් එකක් එවලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන්න දැන්නම් ලසත මදුෂාන් මාතලේ උඩතන්නෙන් තමයි ඒ මැසේජ් එක එවලා තියෙන්නේ. ඊට පස්සේ සුබදාව ලක්ෂාමි මම ටීනා බාඳුරා කොටින් මේ වෙලාවේ මාතෘ වහක් නින්නවා කියලා තියෙනවා. මිදුලු සුද්ධ කරනවා කියලා තියෙන තාත්තත් එකතු වෙලා මද තුවෙක් නෝයා. ලස්සන සින්දුව කාමං යකි සින්දුව ගෙනාවා මට මතක විදිහට අදිත්‍යත් එක කියන සින්දුවනේ සංක ඒක ලස්සනයි තමයි. අපි ළඟ පැය ආමුද සෙවන්දි දුවලා එන්නෝ. ආගේ සිද්ධාහන්න දෙන්නෝ දෙක

0: රේඩියෝ ITN
1: සංක සහ ආදිත්‍ය නාරායන් ගායනා කරන මේ අලුත්ම සින්දු වහන්න දෙන ගමන් මං යනවා අපේ අන්තිම පැයට.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: දිටව ආපදාතත්වයෙන් පීඩාවට පත් ජනතාව යළි නගා සිටීමේ කඩිනම් පියවර සොයා බැලීම වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡා පැවති බවයි මාධ්‍යකය සඳහන් කළේ. ජන ජීවිත යථාතත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ තාක්ෂණ නිලධාරීන්ගේ හිඟයක් පවතිනවා. ඒ විසඳා ගැනීම සඳහා තාක්ෂණික නිලධාරීන් 125 දෙනෙකු බඳවා ගන්නවා. ඔවුන් ලබන සඳා සිට අදාළ ආයතනයට යොමු කරනවා. දිට්වා සුලකුණාටුවෙන් පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබා දීම හෝ නිවාස ආධාර ලබා දීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කරනවා. දුම්රිය මාර්ග මහා මාර්ග ඇතුළු යටතල පහසුකම් ප්‍රතිසංස්කරණය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. අදහාන් නිවාස වෙනුවෙන් වන්දිකිවීම් සැලකියුතු මට්ටමකින් අවසන් කර ඇති බවයි ජනාධිපති කාර්ය සාධක බලකායේ සාකච්ඡාවේදී අනාවන්නේ වුණේ. ජපානයේ ප්‍රතිපත්ති පොලි අනුපාතයේ ඉහළ දැමීමට එනට මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඇති වූ බලශක්තිය අරමුදේ හේතුවෙන් ඒ අනුව වසර 31කට පසුව ජපානයේ වාර්තා වූ ඉහළම ප්‍රතිපත්ති පොලි අනුපාතිකය මේ බවයි බුද්දිස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානයේ සහ ඇමරිකාව අතර පැවති යුදමය වාතාවරණයේ හමුවේ ජපානයේ උද්ධමනයේද ඉහළ ගොස් තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස එකතු කරගන්න එපා.

0: ඕනෙමන සතේ දෙන දවල් එක ඉඳ හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: දැනෙන තැන ඔහොමම නවතින්න. All time beats with
1: Jami.
2: जब से तुझे देखा दिल को कोई आराम नहीं.
0: සතිය දිනවන එකේ දන් හතර වෙනකන් All time beats with Jami.

හවස තුනයි වෙනාට 10යි වෙලාව. ලස්සන සින්දුවක් අහගෙන හිටියා නේද? ඒ සින්දුව ලස්සන නිසා තමයි අහන්න දුන්නේ. 0.7, 0.3, 0.93, 0.93, 0.7 තව විනාඩි 45ක් වගේ දෙන්න මැසේජ් එකක් එවනවා නම් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ගෞතමියෝ මට මැසේජ් එකක් එවලා තියෙනවා. හැබැයි ඉතින් කොහෙද කියලා දන්නේ නැහැ කියලා නැහැ. අයියාකි මාත් ඉන්නවා චානෝ රත්තොටින් හේනයක් ප්‍රේමයක් සින්දුව මට 10ක පැයද ඇහුණද මන්ද මම බලන්න. ඒ සින්දුවේ වෙලාව ඇහුනේ නැත්නම් ඔයාට අහන්න දෙන්න. බලකඩුව සිනිෂා ෆැෂන් එකේ අපේ බොස් සාලිය නිලන්ති වාසනා පූර්ණිම එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. අලුත් යාළුව ටිකක් තකොයිද දෙකටම අපි වහගෙන ඉන්න. චාමියක් එක කොහොමද කොට දවසකින් ආවේ? ඒ විදිහට කියන්න බෑ මැසේජ් එක නේද? පුඩලෝයෙන් ප්‍රසන්න සූර්යරාජ කොහොමද? ඔයා වාතරෙන් එකතු කරගන්න. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් ශාමි. රම්මනී විජය කුමාරී ඒකනේ ශාශාශා කුවිට වල ඉඳලා කියන්නේ අනුරාධපුරට ඇවිල්ලා නේද ඔයා? එයාවත් ආදරෙන් මතක් කරනවා. සුභාෂිනී 1975 NCGE ගෲප් එක මතක් කරන්න කියලා තියෙනවා. ඒකට තහගෙන දෙන්නේ. Thank you හොඳේ. වාකියනවා. අමාවක කලුවරයි තරු පිරිලා තේදෙත් ජීවිතේ තනි වෙනවා ගොඩක් අය ඉදිද්දිත් හදවත් උනත් නවතිනවා ලේ පුම්ප වෙද්දිත් මිනිස්සුත් මැරෙනවා පන පිටින් ඉදිද්දිත් ඒ කියන්නේ හදවත නේද හදවත මිය දෙන්න දෙන්න එපා ඔය හැමතිස්සම අනිත් අයගෙන් දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක්ට තමයි ඔය අඬ වැටියාව තියෙන්නේ හදවත මිය දෙන කතාව තමන්ට තමන් ආදරය කරනවා නම් ඒ කියන්නේ අර self love එක තියෙනවා නම් ඔයාට කවුරු ඔයාව අතරමඟදී දාලා ගියත් හිත හදාගන්න පුළුවන් කමක් තියෙනවා. කොහොම කොයි හැටුණත් කවදා හරි දවසක තනි වෙනවනේ කියන හැඟීම ඇති වුණාම ඕනම කෙනෙක්ට යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වුණාම කෙනෙක් අතහරින කියලා දුකක් පිරෙන එක නැතිම වෙලා යනවා. ඒක හරි අමාරුයි ඇති කරගන්න. හැබැයි ඇති කරගන්න උත්සාහයක් යොදලා බැලුවට නරකක් වෙන්නේ නැහැ. හරිද? ජීවිතය කියන්නේ ගස්සක ඉදුණු කොළයක් වගේ කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ. ඒ නිසා තව කෙනෙක්ගේ හිතක් රිදන්න රිදවන්න තියා හිතන්නවත් එපා කියලා පෝස්ට් එකක් කියලා තියෙන්නේ. සොරේකා අය දවසක ලයිව් වෙනවද කියලා අහලා තිනු අපි බලන් එන්නා කියලා. බෑ අනේ ඉන්නේ නැහැ අනේ කිව්වට දවසක එන්නා. සුබ දවලක් කිව්වට දැන් හන්දෑ වෙලා නේද? හවස තුනත් පහු වෙලා. පම්පල හෙලපොචුන් එකෙන් ශාලිකා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ලක්මිනී චන්ද්‍රකාන්ති ඉන්දු සරෝජනී මාරි පෝෂිනී නන්න පෝෂණා නේද නම් දානු ලැබේ කුමුදු මහේෂි චිත්‍රා ඔයනවත් එකතු කරගන්න හරිද? නම් ඔක්කොමට කිව්වනේ කාල වෙලා සතුටෙන් ඉන්න ඕනේ. හවස 3:00 විනාඩි 13:00

0: Radio ITN.
1: හවස 3යි වෙනාඩි 21යි. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුරුගෙන් පපිතහරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න. අදම අමතන්න. 01176679 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: හවස 3යි විනාඩි 23යි වෙලාව නේෂා මදහාසි එනම හරි ලස්සනයි කොට්ටාවේ ගාව එකතු කරගන්නවා අපිට අලුත් යාළුවෙක් අපි සිද්ධාක් අහන්නුනේ ඒත් එක්කම ඔයවර තියෙන පෝස්ට් එක ලස්සන නිසා සහ වැදගත් නිසා මම කියන්න තීරණය කළා සමහර මිනිස්සු හිතනවා කාලය හැම තුවාලයක්ම සුව කරනවා කියලා. ඒත් ඇත්ත එහෙම නෙවෙයි. සුව කරන්නේ කාලය විතරක් නෙවෙයි. ඒ කාලය ඇතුලේ අපි ගන්න තීරණ, අපි ඉගෙන ගන්න පාඩම්, අපි අත්හරින බඩ, එහෙම නැත්නම් අපි අතීතයෙන් ඔසවගෙන ආපු බඩ, අපි අපිටම දෙන සමාව, දුක මගහැරලා අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒත් දුක තේරුම් නොගෙන ඉදිරියට යනකොට ඒක වෙනත් හැඩයකින් ආයෙත් අපිට මුණ ගැහෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක කෝපයක් විදිහට අපිට මුණ ගැහෙනවා. සමහර වෙලාවට ඒක බයක් විදිහට අපිට මුණ ගැහෙනවා. තවත් සමහර වෙලාවට හේතුවක් නැති මහන්සියක් විදියට අපිට ඒ දේවල් ආපහු මේ ගමනෙදි මුණ ගැහෙනවා. ඒ නිසා ඉක්මන් වෙන්න එපා. සුබ වීම කියලා කියන්නේ තරගයක් නෙවෙයි, එකිනෙකාට වෙනස් ගමනක්. කෙනෙකුට සුබ වෙන්න වසර 10ක් ගත වෙනකොට තව කෙනෙකුට මානසිකව සුබ වෙන්න වසරක් ගත වෙන්න පුළුවන්. ඔයා අද ඉන්න තැන ඊට වඩා ටිකක් හරි සංසුන් නම් ඒකම ජීවිතයේ ප්‍රගතියක් විදියට අත්දකින්න උත්සාහවන්ත වෙන්න. සුබ වීම හැබැයි ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. සුබ වෙන්න නම් ඔබ එකට සුදුස්සෙක් වෙන්න ඕනේ. ඒකට ඔබ සුදුස්සෙක් වෙන්නේ ඔබට ඔබේ මානසික සුබ වීමේ උවමනාව තිබුණ තින් සහ ඔබ සුබ වෙන්න ඕනේ කියලා තීරණයක් ගත්ත තින් විතරයි. ඒක හරි ලස්සනයි සහ හරිම වටිනවා. මනරුවගේ ලස්සන අදහසක් ඔයා නේෂා අපිට එවලා තියෙන්නේ. ඒ උනාට හැමෝම වෙනුවෙන් එකට මම වඩා ස්තුතිවන්ත වෙනවා. ඊළඟ මැසේජ් එක බලමු හැනම් කාගෙන්ද ඊළඟ මැසේජ් එක. හයි චාමි, පාළුව තනිකම හිතට දුකක් දරනාම හිත සනසන එකම තන ඔයා චාමි කියලා තියෙනවා. ඒක ලස්සන බලන්නකෝ. ප්‍රියා පණ්ඩාරකමින් ස්තුතියි වගේ මැසේජ් එක මට මේ වෙලාවේ දකින්න ලැබුණ එක ගැන. අලව්පුර අපරල් එකේ අපි හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න දර්ශනී කුමාරතුංග අලව්බෙන් එපු මැසේජ් එක. කොතලාවල සුමකි කුෂන් වර්ක්ස් එකෙන් කපිල ධර්මන් නේද ධර්මන් බොස්සෙන් සුරේෂ් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ මොකද්ද කියන්නේ රංජි අයියාවත් එකතු කරගෙන කුරුල්ලෝ නුබේ තාලෙන් සින්දුව ඉල්ලලා තියෙන්නේ. මම ඉතින් ඒ සින්දුව අහන්න දුන්නනේ. ඔයා වාදනය එකතු කරගන්න. Thank you මැසේජ් එකක් එවුවට තුෂාරි. Hi Chami, සුබ දවසක් කියලා නිෂු ඔයා මට මැසේජ් එකක් කියවලා තියෙනවා. ඒක වටිනා පෝස්ට් එකක් තියෙන නිසා මම මේ සින්දුව හොවට පස්සේ කියන්නද? කමක් නැහැ. චුට්ටක් අහන් ඉන්න. හවස 3:05 වෙලා විනාඩි 25යි. 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස තුනයි වෙනකට තියයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
4: අභියෝග හමුවේ ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික ගමන් මඟ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
0: FM 93.5 FM 93.7 La Khanna Radio ITN
1: හවස 3 විනාඩි 30 නේ වෙලාව. මෙච්චර වෙලා මම WhatsApp messages ටික තමයි කියව හිටියේ. එතකොට ටෙක්ස් මැසේජස් යවපු අය අගතියට පත්වලා දෙන්නේ. බලමුනේ මැසේජස් ටික. සුබ දවසක් බවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ල මීදිනේ ගමේ උපනන්ද වගේ මැසේජ් එක තමයි මම මුලින්ම දැක්කේ. නවරින් සංජීව ගෙහමයා ඒ පැත්තට ආවා කියලා තියෙනවා ටේක් එකත් එක්ක. හම්බුණාද? හරි. අකිලෝ මෙහෙම කතාවකුත් චාමි, අගයක් නැති මිනිස්සුන්ට මදයක් වෙනවට වඩා හොඳයි නේද පාරුවේ ජීවත් වෙන එක කියලා අහලා තියෙන්නේ. අනිවාර්යෙන්. ඊට පස්සේ හිබුටානෙන් අපිවත් එකතු කරගන්න දිනුෂ, සුසන්ත, රොෂන්, යටි අතරින් ආනන්ද කියලා තියෙනවා. ඒ හැමෝටම සින්දුවක් අහන්න දෙන්නම්. ඊට පස්සේ අපි යනවා ලව් පැත්තට. ගුණසිරි කොල් හවුස් එකේ ඉන්න උපාලි, පත්මිනී මිස්, උදේ කුමාරස, වසන්ත, සමන්, අතුල, සමිතා. අතුල සමිත දෙන්නම් ඉන්නවා. මටත් පේන දේවල් බලන්න. නිලන්ත ඉන්නවා, ඉන්ද්‍රලතා ඇතුළු ලක්කනාගෙන හැම දෙනාටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ කොහලානේ ජයකලනේ, චිත්‍රානි, මාධව, උපාලේ කසුන් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා ඒ මැසේජ් එකේ තිබුණා. තමරා කුමාරි මටත් සින්දුවක් දෙන්න කියලා දිග විස්තරයක් කියවලා තියෙනවා. මේ සින්දු අහන අතරම බලන්න නේද? මැසේජ් එකක් කියවන්නෝ. පරක්කල වෙන මැසේජස් කියවන්න නොලැබේ. තනයි වෙනාඩි 32

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: හවස 3යි වෙනාඩි 37යි. ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
0: ටිකියා සුරකින් මගතොට.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: Memory lost? Call the doctor. Yaadu sunnadu.
2: Mama kirike bunne ayya sini vedane muku tatapai vidukrane ayya mata.
4: Oh my god.
3: Supuri doctor ne. Doctor hariyatama kiyala thiyenawane.
5: Hina very

0: දුවහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
1: Evening drive with Chamit and Charu.
2: Sama anugrahaya.
1: Marksman samuha vyapare vithin genna api taharana dan navanimavakin ena Domas entry wicket yantrika sadambara himikaru ekuwanna. Adama mutanna 01177979579.
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.
3: හවස 3 වෙනාඩි 39යි. සේරුවා විල පැත්තට ගියාම කේටිය සමරසිංහ ඔය මැසේජ් එකක් එවලා තිනවා යාළුවෝ ඔක්කොමලව එකතු කරගන්න. ඊට පස්සේ නුවර එළිය නිසංසලා අතත් සත්තටම අවහගෙන ඉන්නවා කියලා තියෙනවා. මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ කියලා තියෙන්නේ. සුබ වේවා චාමි, ඔයාට වේයන්කට අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා දීපා දුව චතෝ පුතාමතු මහත්තයා සුදත් එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තිබුණේ. සුබම සුබ තවසක් වේවා චාමි. කුරුණෑගලින් සෙනයා කෝද. හිමිදිරියේ මල් පිපුනේ නැතුවට පෙරවාගේ ඔබ එන්න හැමදාම හිනහෙන්න හැන්දෑවේ කියලා ලස්සන කවියක් කියවලා තියෙනවා. චන්දී මහවත්ත පස්සාලෙන් අත සිඳුලින මූඩ් එකේ ඉන්නේ නේ. හරි හරි, තැන්කියු. සිඳුව කහලා මුදහනම් 3:46.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්, ඒ මනුස්සේ

0: වගේම කලාවටයි
1: බීට්ස්විත්චාමි
0: සතේ දෙනව දවල් එක ඉඳන් හතර වෙනකම්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඕල්ඩයි බීට්ස්විත්චාමි
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි විනාඩි 45යි. චාමි
3: දමින්ත වගේ මැසේජ් එක ඔයාව එකතු කරගන්න. මල්වත්තද දන්න මලන ටයිප් කරලා තියෙන විදිහ අනුව තමයි කිව්වේ. අතත් ලස්සනගේ මල් අහන් ඉන්නවා කියලා තියෙනවා මගනු මුංහේනේ එස්ටේ වසන්තවාගේ මැසේච් එක. ඊට පස්සේ කවියක් එවලා තියෙනවා. ස්තූතියි ඒ වෙනුවෙන්. අනේ මම නිෂෝගේ මැසේජ් එක කියන්නම් කියලා කිව්වේ නෑ නේද? කෝ දැන්ගේ මැසේජ් එක හොයාගන්න කොච්චර වෙලාවක් යයිද කියන ප්‍රශ්නය තියෙනවා. මේ තියෙන්නේ මෙහෙම තියෙන්නේ. ජීවිතේ දුකක් නැතිව ගෙවන්න ඕන නම් මිනිස්සු එක්ක තියෙන බැඳීම් ගනුදෙනු විදිහට කරේ තියන් යන්න එපා. ජීවිතේ මිනිස්සු ගොඩක් හිතින් දුක් විඳින්නේ තමන් කරන ප්‍රමාණයට අනිත් මිනිස්සු දේවල් කළ යුතුයි කියලා හිතන මානසිකත්වය නිසා. මිනිස්සු ජීවිතේ දේවල් කරන්නේ තමන්ගේ අභ්‍යන්තරයට දැනෙන තේරෙන ප්‍රමාණයට විතරයි. ඒක ඔබ හිතන ප්‍රමාණයටම සමාන වෙන්න ඕනේ කියන සිතිවිල්ල කිසිම වෙලාවක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඔබ කළ යුතු කොටස කොන්දේසි විරහිතව මිනිසුන් වෙනුවෙන් කරන්න, බලාපොරොත්තු රහිතව ඔබ නිදහසේ ජීවත් වෙන්න, ඔබේ පාලනය නැති අනිත් මිනිසු කරන කොටස එයාලටම බාර දීලා බලන් ඉන්න. මේක කියන්නේ නැහැ ඔබට හදවතේ කිසිම තෙතමනයක් නැති මිනිසු සමග ජීවත් වෙන්න කියලා. මේකෙන් කියන්නේ කොන්දේසි විරහිතව සමීප වෙලා ඉන්න මිනිස්සු එක්ක නිදහසේ ජීවත් වෙන්න ඒක පාර්ශ්වීය චිත්තනයක් ඇති කරගන්න කියලා. ඒක හරි ලස්සනයි. Thank you Nishu අපිත් එක්ක ෂෙයා කරගත්තට මට කොහොම හරි මතක් වුණා නේ. ඊට පස්සේ තියෙන මේ මැසේජ් එක බලමු. මාත් ලක්කඩහගෙන ඉන්නවා. පිටිගල බොරළු හේනේ සුසන්ත සම්පත් ස්තුතිය මැසේජ් එකක් එව්වට. චාමි මම ගමනක් ගියා ප්‍රෝග්‍රෑම් එක නිමා කර යන්න කලින් මේ පැත්තට ආවා කියලා තියෙනවා. ඒක නෙනේ දබෝයකරින් සුමනා මහත්මිය ඔයා වාතරින් එකතු කරගන්න. පවුල හැමෝමත් එක්ක මොහොතේ කොහොම හරි ඊට පස්සේ සින්දුවක් දෙන්නක් යන්න කලින් කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ. කසුනේ ඔයාටත් සින්දුවක් අහන්න දෙන්නම්. ඉන්නේ කොහෙද කියලා බලන්නේ මාතලේ කියලා හොයාගත්තේ නේ දැන්. තුනයි විනාඩි 48යි.

හවස 9 වෙනාට 54 වෙලාව කොච්චර කලබලෙද කියන සින්දු ඉවර වෙන්නත් කලින් මං ආවා. කොරියාවෙන් කසුන්, ඔයා සින්දුවක් අහන්න ඕනේ කියලා මැසේජ් එකක් එවලා තිබුණා. එකතු කරගන්නම් හරිද? ඊට පස්සේ වාසනාවන්ත සුබම සුබ දවසක් ඒවා. පරක්කුණට සින්දුවක් ඕනේ කියලා තියෙන්නේ නතේ රාජපක්ෂාව එකතු කරගන්නම්. Thank you. කොහමර ටක්කාල වෙලාව හොයාගෙන මට මැසේජ් එකක් එව්වට. එහෙමනම් ගින්නනම් අය මුණ ගැහන්නේ හෙට තවල් එකට පරිසමෙන් එන්න. සුබ දවසක්. මම චාමිකා මනෝජිනී.

0: 93.5 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙළඳ සවස 4:00.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කරන ඇත්තේ එල්නෝ තත්ත්වය පිළිබඳව රජයේ විශේෂ අවධානයක් යොමු කර ඇති බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. ඇතිවිය හැකි එල්නෝ තත්ත්වයට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ කැබිනට් දින දෙනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම අභියෝගය පිළිබඳව රජයක් ලෙස ජනාධිපතිරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවැත් වූ බවත් අමාත්‍යවරයා කියා සිටියා. අමාත්‍යවරුන් එක් එක් අමාත්‍යංශ මට්ටමින් ගත හැකි පියවර පිළිබඳව මෙවැනි විටත් සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන් කෘෂිකර්මාන්තය ඇතුළු ආහාර නිෂ්පාදනය සහ ජල සම්පත් ඇතුළු ක්ෂේත්‍රවලට එළිවිය හැකි බලපෑම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ. ලබන 22 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය දෙවම ඉන්දියාව තුළ අවහිර කිරීමට ඒට රජය පියවරගෙන තිබෙනවා. ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ විභාගයේ පෙනී සිටින අපේක්ෂකයන් මුලා කරමින් සිදුවන සංවිධානාත්මක විභාග මංචා වැළැක්වීම සඳහා මෙම පියවරගෙන ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. ඒ ඉන්දියා අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් මෙම තහනම් නිශ්චිත සහ සීමිත කාල සීමාව සඳහා පමණක් පනව ඇති බවයි ඉන්දියා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ. ඉන්දියාවේ සෞරිය භාවී සහ අඛණ්ඩතාවයේ සුරකීම වෙනුවෙන් වෙබ්බඩවි හෝ යෙදවුම් අවහිර කිරීමට රජයට බලය පවරන දැඩි තොරතුරු තාක්ෂණ නීතිමය ප්‍රතිපාදන යටතේ මෙම තහනම පනවා තිබෙනවා. ලකුණු ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: චමිත් and චාරෝ.

0: සම අනුග්‍රහය
1: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍ර වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවකු වන්න අදමම තන්න බිතුව එකැකයි හතයි 479 579
2: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝස්සේ මිශ්‍රණය
3: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලකන්න රේඩියෝ ITN

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කා.

0: හතරයි විනාඩි 9යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්.
0: දවස හැම දවසක්ම අපිට සතුටින් ගත කරන්න පුළුවන්ද කියලා කාගෙන් හරි අහෝදින්.
1: හරි.
0: ගොඩක් අයියයි හැම දවසක්ම ඉතින් සතුටින් ගත කරන්න බෑ.
1: ප්‍රශ්නත් එනවානේ.
0: ප්‍රශ්න එනවා. ඒක වැඩ කරන තැන ප්‍රශ්න එන්න පුළුවන්. එහෙම නැත්නම්
1: ගෙදර
0: ප්‍රශ්න එන්න පුළුවන්. අපි අසනීප වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක අපිට හැමදාම සතුටින් ඉන්න බෑ, සතුටින් ගත කරන්න බෑ කියලා.
1: හරි.
0: හැබැයි ඉතින් අපිට පුළුවන් හැම වෙලාවෙම සතුටින් ඉන්න ට්‍රයි කරනවා නම්, ඒ දවස අපි මෙන්න මේ දවස මම සතුටින් ඉන්නවා, මේ දවස මම හොඳින් ඉන්නවා කියලා අපිට පුළුවන් වෙලාවට සතුටින් ඉන්න ට්‍රයි කරනවා නම්, ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ නේද? නැතුව අපි මේ හැම දවසක්ම සතුටින් ගත කරන දවස් කියලා අපි ප්ලෑන් කරගෙන ඉන්න හිටියොත් ඉන්නේ
1: එහෙම. එහෙමනම් වෙන්නේ නෑ මහත්තයෝ.
0: ඒක වෙන්නේ නෑ නෝනා. ඒක නිසා ඉතින් අද දවස අපි ඒ මොහොත පුළුවන් හැම මොහොතක්ම සතුටින් ඉන්න ට්‍රයි කරමු. ඒක තමයි කරන් තියෙන්නේ නේද? ඉතින් මේ මොහොතේත් ඔයා සතුටින් ඇති කියලා මං හිතනවා.
1: හරි.
0: අපි බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. ඒ නිසා ඉතින් සතුටින් ඉන්න ගමන් අදත් ඉවිනින් ඩ්‍රයිව් එක හවස 6:00 වෙනකන් ලස්සන සිදු ගොඩක් අහගෙන අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් වෙනද වගේ මාට මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. දන්නවනේ ඉතින් සතුටින් ඉන්න තමයි ඉවිනින් ඩ්‍රයිව් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එන්න FM 93.5 න් FM 93.7 න් අපි ඉන්න මේ පැත්තේ මැසේජ් එකක් දාන්නත් අරට පුළුවන්. මැසේජ් එකක් දාන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: රේඩා වයි බීට් එකට මික්ස් වෙනවා. හාන

0: දෝර ගගේ තල නහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: camiseta lo trae.
1: ඒනවා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම මේ බෙරිවිලා?
3: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
1: කොහේ නම් මේ කඩල බලන්නකො. මං හදන්නා විජය කිරි මාළු කරී.
4: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
5: අත්තම් මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
7: Cool drive vikata.
8: Lakana evening drive.
9: හතරයි විනාඩි 22යි වෙලාව. අපි ගෙදර දුවගෙන යන්නේ හැමදාම හවසට.
10: හා
9: අද මොනවද කන්න තියෙන්නේ?
10: ඔව්.
9: ගෙදර කෑම මොනවද හදලා තියෙන්නේ?
10: උණුවෙන් කන්න පුළුවන් වෙයිනේ.
9: උණුවෙන් කන්න මොනවද තියෙන්නේ කියලා බලන්න බලාගෙන යන්නේ.
10: ඔව්.
9: ඉතින් එහෙම යන්නේ මොකද ගෙදර කෑම වේලක තියෙන රස අපි හැමෝම දන්න නිසා.
10: හරි.
9: ඒ නිසා ගෙදර එනකොට නෝනා එතකොට ආගේ අම්මා
10: හරි
9: මේ හැමෝම කුස්සිය වැඩ කරන අය රසට උයලා තියන්න ඕන කෙනෙක්ට බලනවා.
10: ඔව් ඔව්.
9: ඉතින් ඒක රසට උයලා තිබ්බට පස්සේ දැන් අපි කන්න ගියාට පස්සේ පුංචි ඇගෙයිමක් කරන්න
10: අපිට
9: අපිට පුළුවන් නම්
10: ඒක
9: හරි වටිනවා.
10: මොකද යාළුවා කෑම හරි රසයි.
9: ඔව් මොකද මහන්සිලානේ උයන්නේ.
10: ඔව් ඒකනේ.
9: හැ දෙකක් තුනක් ඕක වෙනුවෙන් ඔට්ටු වෙනවා.
10: දාන්න ගැජමැටික් ටික ඔක්කොම දාලා රස කරගන්න බලනවා.
9: බලනවා. ඉතින් එතකොට අපිට හරි පොඩි දෙයක් කරන්න තියෙන්නේ.
10: හරි.
9: සුළු වචනයකින් අපිට පුළුවන් කෙනෙක්ගේ හිත සතුටු කරන්න නේද? ඉතින් අද කැමරේක මරුවා.
10: හා
9: හා. ෂොක්. කියලා කියන්න ඔය කට ඇරෙනව නම්
10: හොඳයි ඉතින් නේද?
9: ඔච්චර හොඳයිද නේද?
10: ඒකනේ.
9: ඒක ඇත්තටම හැබැයි ඉතින් රස වෙන්න ඕන.
10: ඔව්. බොරු වල රහයි කියන්න බෑ නේද?
9: රහයි කියන්න බෑනේ. දැන් මෙහෙම මහා ගොඩක් අමුතු මේ රසක් වෙන්න ඕනේ නෑ. කැමටික හොඳට රහට කන්න හදලා තියනවා නම්. අද කැමේක රසයි යන්නේ ෂෝක් අනේ. එහෙම කියලා කියවහම අර පැය තුනක් විතර මහන්සි වෙච්ච මනුස්සයට
10: එයාටත් සතුටුයි අපිටත් සතුටුයි.
9: ඔය මනුස්සයාට පැය තුන මහන්සියේ නැති වෙනවා ඒ වචනේ.
10: හ්ම්
9: හ්ම්. ඒක නිසා ඒක පොඩ්ඩක් එහෙම පොඩ ඔළුවේ තියාගන්න.
10: ඔව් අද එහෙනම් පොඩ්ඩක් ගිහිල්ලා නේද වර්ණනා කරන්න. නෝනා එහෙම
9: වර්ණනා කරන්න.
10: ඔව්.
9: වාගේ නෝනා.
10: හ්ම්.
9: කෙනවන්නේ මං කියවහගෙන.
10: මට මම බලලා.
9: වාගේ මහත්තයාට කියනවා මොකද දැන් රෑ වෙලා යනකොට.
10: ඔව් මහත්තයා උයලා තියනවා.
9: උයලා තියනවානේ. එයාට කියන්න. අනේ ෂෝක් හබි.
10: ඔව්.
9: අද රසරු එලව යා.
10: වෙනදා වගේ නෙමෙයි අද හරිම රසයි කෑවෝ.
9: ඒක කියලා කියන්න.
10: ඔව්.
9: හරිද? දැන් එතකොට මේ එක විදියට කියන්න, මේ විදියට අහන්න. හා. පුළුවන් වෙන්න නම් ඔයා කැමටික රසර හදලා තියන්න ඕන. ඒකට ඔයා පාවිච්චි කරන්න විජේ නිෂ්පාදක.
10: හ්ම්
9: හ්ම්. කිසිම වසවිසක් නැතුව රසකාරක මේ දේවල් නැතුව කැමටික ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන රස ගන්ව ගන්න. දැන් විජේ නිෂ්පාදකට පුළුවන්කම දෙනවා.
10: ඉතින් කුළුබඩු ටිකක් ගන්නකොට ඔන්න මතක තියාගන්න විජය කියන නම හොඳටම බලලා අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනයේ තියෙනවද කියලා බලලම ඔන්නාල් විජය නිෂ්පාදන මිලදී ගන්න ඕනේ. ඉතින් ගෙදරක කැම ටිකක් හදනකොට අපි රසය ගැන, ගුණය ගැන, ප්‍රමිතිය ගැන මේ හැමදේම හිතනවානේ. ඉතින් ඒ හැමදේම හිතන ඔයාට තමයි විජය නිෂ්පාදන තියෙන්නේ අපේ රසයේ රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්. නැත්නම් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් ආට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
9: විජය නිෂ්පාදන ඒ විදිහට ප්‍රමිතිගතව හදනව වගේම ප්‍රමිතිගතව ඔයාට ඕන කරන ඇඹරුම් යන්ත්‍රයක්.
10: හා හා.
9: පොල්තෙල් ඉන්ධන යන්ත්‍රයක්, එතකොට සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඕන කරන මැෂින්ස් ටිකක් ප්‍රමිතිගත විදියට හොඳ ඉහළම නවීනතම තාක්ෂණය, ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින් එකක් ගන්නව නම් මේ ශේෂ්ත්‍රයන්ට අදාළව ඔයාට ගන්න තියෙන හොඳම නම තමයි ඩෝමා කියන්නේ. මාක්ස්පෙන් හෝල්ඩිංස්ලා මේ මැෂින්ස් ගෙනල්ලා ඔයාට විකුණලා නිකන් අත පිහද ගන්නෙ නෑ.
10: එයාලා
9: මේක වගකීමෙන් ඔයාලට බාර දෙන වගේම
10: අලෙවින් හොඳ සේවාවක්
9: ලබා දෙන්නත් යාර බලාගෙන ඉන්නවා.
10: ඉතින් මේ හැමදේම ඔයාට ගන්න පුළුවන් එකම තැන තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. දැන් අලුතින් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඔයාගේ බිස්නස් එක තවදුරටත් වැඩි දියුණු කරගන්න කැමති කෙනෙක් නම් ඔයා ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර හැම එකක්ම ඔයාට පුළුවන්කම තියෙන එකම වහලැක්කරින් අවශ්‍ය විදිහට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතාවලි මිලදී ගන්න එකට යන්න තියෙන හොඳම තැන තමයි නොම්බර 31 ඇල්හෙන පාර මහරගම තියෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. එතනට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් කතා කරලත් වැඩි විස්තර දැනගන්න පුළුවන් කම තියෙනවා. 0117 979 577 0117 979 577 කෝල් එකක් දීලා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
9: 4:25 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න සින්දුවක් අහන්න මැසේජ් එකක් එවන්න අපිට
10: 0703 93 5 93 7
9: රසික මෙවලා මැසේජ් කරනවා සම්පත් ඒ වගේම අකිල ඇතුළු කට්ටිය මෙගිදු කරගන්න කියලා කෑගල්ලෙන් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. වගේම නිලූප ආවත් එකතු කරගන්නවා කුරු විට ඉඳලා.
10: හා ගල්පත ගවර්න්මන්ට් එකෙන් මේ වෙලාවේ අපිට මැසේජ් එකක් දාලා තියෙන HKD ගවර්න්මන්ට් එකෙන් මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දනි මේ ගොඩාක් කට්ටිය දාලා තියෙන මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අනුර පුස්සල් එවිඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ දෙකම අලව්වෙන් ලක්ෂ්මන් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙනවා.

0: Wakanda Radio ITN.
1: හවස 4 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටට

0: හවස 4:34.
1: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: අභියෝග හමුවේ ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික ගමන් මඟ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයියේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579

0: හතරයි විනාඩි 37 වෙලාව වාසනාව උරගා බලන්න වාසනාව කොහෙද කොයි වෙලාවේද කියලා තියෙන්නේ කියන අපි දන්නේ නැහැ.
1: හරි.
0: ඔයා දෙලියට බහැලට යන බහැලා ගෙදර යන වෙලාව වෙන්න පුළුවන් ඔයාගේ වාසනාව තියෙන්නේ.
1: ඔව්.
0: බයිකේ යන ගමන් නිකමට හිතනවා ටිකට් එකක් ගන්න ඕන කියලා.
1: හරි.
0: ඒ වෙලාව තමයි ඔයාගේ වාසනාවන්ත වෙලාව වෙන්නේ.
1: කෝටිපතියක් වෙන්න පුළුවන්.
0: හෙට ඔයා ප්‍රෝග්‍රෑම් එකට එන්නෙත් නැහැ. ඊට පස්සේ.
1: ඔව්.
0: මං කතා කරලා එන්න විශ්සුද
1: මං කෝටිපතියෙක් වුණානේ
0: දැන් මොකද? කොහෙන්ද?
1: කවුද මේ කතා කරන්නේ?
0: චමිත්. කවුද?
1: මම දන්නේ
0: නැහැ. මම දන්නේ නැහැ. විශ්සු. රොง නම්බර්.
1: එහෙම කියලා තියෙනවා.
0: කියලා තියයි.
1: හා.
0: නෑ මම අර ප්‍රෝග්‍රෑම් එක කරන
1: ඔයා මං ගැන එහෙම නේ හිතන් ඉන්නේ.
0: අර ප්‍රෝග්‍රෑම් එක කරන කෙනා ඔයත් එක්ක අර එයා තමයි කතා කරන්නේද ප්‍රෝග්‍රෑම් එකේ
1: මොන ප්‍රෝග්‍රෑම් එකද
0: මොන ප්‍රෝග්‍රෑම්ද පිස්සුද
1: මං එහෙම කරලා නැහැ
0: ඔක නෑ මට දැන් යන්න තියෙනවා මේ මට
1: කායක
0: ගන්න යන්න තියෙනවා
1: හරි
0: ඊට පස්සේ එතනින් ගිහිල්ලා මම එකක් අරගෙන වන් ඊට පස්සේ පොඩි ලෑන්ඩ් එකක් මං මේ ගන්න හිතාගෙන ඉන්නවා
1: හරි මම කියන එක කියන්නේ
0: එක බලන්න යන්න තියෙනවා මං කරන්න මොකද්ද කියනවා දැන් මට තේරෙන්නේ නැහැ කවුද කියලා කියලා වගේ වචන ටික මට අහන්න වෙයි සමහර විට
1: ඔව් කියන්න බෑ ඒවා
0: ඒක නිසා කෝටිපති එක්කලා බුදු අම්මෝ මට පෙසරවගේ
1: ඉසියයි නේ ඔයා
0: හරි කමක් නෑ කවන්න නෑ කාට හරිම හරියනවා නම්
1: අපිට එච්චරයි එන්න ඕනේ
0: අම්මත් එක්ක උනත් කමක් නෑ
1: ඔව් ඒකනේ
0: මම ගන්න ගොවිසත ලොතරැයියක්
1: හහා
0: කමදාරි වාට විදිහට ටෝක් කරන්න පුළුවන්
1: හරි ඉතින් ඒකේ විදිහට ඔයාගේ කෝටිපති හීනිය හැබැයි කරගන්න පුළුවන් ඒකට කරන්න තියෙන්නේ කෝටි 6කින් ආරම්භන සුපිරිතයකක් එක්ක සතිය දින 7ෙම දිනුම් බදින ගොවිසත ලොතරැයිය ගන්න එක විතරයි ඉතින් පුංචි රුපියල් 40ක් වුණාට ඔයා වියදම් කරන එකෙන් ඔයාට කෝටිපතියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා

0: ඒ වගේම ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැයි වට මිලදීගෙන ගොවි ජනතාවටත් ඒකෙන් උදව්වක් කරන්න අට පුළුවන්කම තියෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් ගොවිසත ලොතරැයි මිලදී ගන්න අට පුළුවන්කම තියෙනවා.
1: දැන් ඔය අපි ගිහන් ඉන්නවනේ.
0: හා
1: මේ දවස්වල නෑ පොර
0: පොඩේ අපි යවලා තින්නේ.
1: එළිය ගිහිල්ලා සංචාරය කරනවා. හරි. දැන් මේ එයා තමයි මේ ළඟදී යාට අපි දුන්න පොඩි ඕඩ් එකකුත් දුන්නා.
0: ඕව දෙකක් දුන්නනේ අපි.
1: මේ ආයතනයේ ඉන්න මේ ඉගෙනීම අතින් වැඩිම පුද්ගලයා.
0: එහෙමද?
1: ඉගෙනීම අතින්. හරිද? වැඩිම පුද්ගලයා තමයි ගිහන්.
0: හරි.
1: හරිද? ඉතින් මේ ඒ නිසා තමයි පහුගිය දවස්වල අපි ඒක මේ ඒ වෙනුවෙන් විශේෂ දෙයක්නේ.
0: හා ඒකනේ.
1: පොඩි ඇගෙයිමක් කරලා පොඩි කේක් එකක් කපලා එහෙම මේකක් දුන්නා.
0: ඔව් හැපි බර්ත්ඩේ ටු යූ කියලා.
1: ඉගෙනීම අතින් වැඩිම පුද්ගලයා නිසා. හරිද? ඉතින් දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් ඒක කොහොමද මෙයා මොනවද මෙයාට එහෙම ඉගෙනීම අතින්
0: එච්චර තියෙන තරම්
1: එච්චර තැනකට එන්න මොකද්ද මෙයා කරලා
0: තියෙන්නේ
1: කියන එක සම්බන්ධව ගොඩක් අයට ප්‍රශ්නයක්.
0: ඔව්.
1: ලොකුවට එහෙම ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ.
0: එහෙනම් එහෙම කොහමද උනේ?
1: ලොකෝඩි ඉස්කෝලේ ගිහිල්ලා නැහැ.
0: ඔය කිව්වට.
1: හැබැයි ගණීම අතින් සෑහෙන්න ඉස්සරහින් ඉන්න චරිතයක්.
0: හා.
1: ඉතින් ගොඩක් අය ප්‍රශ්න කරපු නිසා අපි ඔක හොයලා බැලුවා.
0: හා
1: හා. ඔයලා බැලුවාම පොරට කියලා තියෙනවා අපේ බොස්.
0: හරි.
1: වරදින දෙයකින් වරදින හැම වෙලාවෙම ඒකින් ඔය ඉගෙන ගන්න කියලා.
0: හරිද?
1: වරදින හැම දෙයකින්ම
0: මොනවාරි දෙයක් ඉගෙන ගන්න කියලා.
1: හා හා. ඉතින් ඒ නිසා දැන් එයා ඉගෙනීම අතින් සෑහෙන උඩින් ඉන්නේ.
0: මං එහෙම බැලුවා යා කොහොමද ඒක වෙන්නේ කියලා.
1: හවස 4:40 වෙලාව.

0: ලකන්ද රේඩියෝ ITN
1: තිමිර උඩල මත නිර්මාණයක්
2: සුදු බේබි යන උඩට යවන නැන්ද මේ අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් මහත්තයෙක් අපි අර තේ එකක් දෙමු නේද මහන්සිත් ඇතිනේ ඩ්‍රයිවර්ලට තේ බොන්න කම්පැනි කැන්ටිම තියෙනවා ගෙවල් ලස්සේ දාගෙන එහෙම තේ දෙන්නේ නැහැ සුදු බේබි යන උඩට නැන්ද පව් නේද මේ ගෙවල් වල වැඩ සිද්ධ වෙන විදිහක් තියෙනවා සුදු බේබි ඇවිල්ලා ඒ විදිය වෙනස් කරන්න ඕනේ නැ යන්නයි කිව්වේ උඩට
1: සිහිනක තනි වෙලා
3: නිකිනි මොකද ප්‍රශ්නේ
4: මොකද නැස
3: මෙතන ඉන්න කක්කයි හිතාගෙන ඉන්නේ මම මෙතන වෙන දේවල් දන්නේ නැහැ කියලා මම මෙතන වෙන හැම දෙයක් ගැනම දන්නවා නිකිනි ඔයගන ගන්නවා
1: සතිය දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න
5: සිහිනක තනි වෙලා
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි පනහයි වෙලාව. විපත අපි ළඟට එනකම් නැත්නම් ලොකු විනාශයක් අත ළඟට එනකම් අපි සමහර වෙලාවට කලබල වෙන්නේ
1: නැහැ. ඔව්.
0: අපි කලබල වෙන්නේ ඒක ළඟටම ආවට පස්සේ.
1: හ්ම්.
0: ඉතින් අනාගතය තුල ඉදිරි මාස ගණනාව තුල මේ වගේ අපිට ලොකු කරදරයක් එන්න ඉඩ තියෙනවා කියලා පුරෝගතනය කළ තියෙනවා. අපි ඊයේ දවසේත් නේද පොඩ්ඩක් කිව්වා. ඉතින් ඒ ගැන අපිට ටිකක් වැඩිපුර කතා කරන්න පුළුවන් අද. හැබැයි
1: කතා කරන්න
0: වෙනවා ඒක. මේ ලොකු නියඟයක් එල්නිනෝ තත්ත්වයක් එනවා කියන කතාවත් එක්ක. ඉතින් ඒ තත්ත්වයට අපි පත් වුණාට පස්සේ විසඳුම් හොයනට වැඩිය දැන්ම ඒකට සූදානම් වෙන එක හොඳයි. අපි ගැන ටිකක් වැඩිපුර කතා කරමු. ඊට කලින් මතක් කරන්න ඕන වතුර නැති වුණාට පස්සේ නියගයක් ආවට පස්සේ ඒකට පිළියම් විදියට අපිට වගාවක් කරන කෙනෙක් නම් වගාවට ඕන කරන වතුර ටික සපයන්නේ කොහොමද කියලා දැම්ම ඉඳලා හිතනවනම්
1: ඒක හොඳයි. දැන් ඉස්සරහා ගැනත් හිතලා නේද?
0: ඉස්සරහා ගැනත් හිතලා. ඉතින් වැහි වතුරෙන් වැස්සෙන් හැමදාම අපිට යැපෙන්න පුළුවන් කමක් නැහැ වගාවක් කරනවා නම්. ඒකට වතුර සප්ලයි එකක් හොඳට තියෙන්න ඕන. අන්න ඒකට ඩීප් ටෙක් කෝඩ පම්ප් එකක් ගත්තොත් ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයාගේ වගා බිම හොඳ සරුසාරවත් විදියට හැමදාම පවත්වාගෙන යන්න ලොකු වියදමක්. වතුර වෙනුවෙන් කරන්ට් එක වෙනුවෙන් දරන්නේ නැතුව සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන.
1: ඉතින් අපි ගොවි මහතුන්ට මතක් කරලා තියෙනවා හැමදාම ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් ගන්න කියන එක. මොකද උන අපි ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා හසන සරු කරගන්න පිරවේ අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් ගත්තොත් එහෙම. ඒ නිසා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න අනිද්දේ තමයි සුවිශේෂී මිල අඩු කිරීම එක්ක උන අපි ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. ඒ නිසා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 071 711 711 කියන ෆෝන් නම්බරයකට කතා කළාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන තව දුරටත් විස්තර දැනගන්න.
0: දැන් තෝසේ එකක් හදාගෙන කනවා කියලා අපි හිතනවා වෙනසකට අපි තෝසේ ටිකක් හදලා කන්න ඕන කියලා හිතනවා.
1: හැබැයි
0: ඔය හිතුවට අපි ගෙනියන තෝසේ පිටි එකේ වැඩිපුර තියෙන පාම් පිටි නම් අපිට වැඩක් නැහැ. ඒක තෝසේ නෙමෙයි
1: රොටි.
0: රොටි කන්න නම් ආයෙ බොරුවට තෝසෙ පිටි කියලා
1: ගන්න ඕනේ නෑනේ.
0: නම ගහපු එකක් අරන් යන්න ඕනේ නෑනේ.
1: එහෙනම් පාම් පිටිම ගන්නවනේ.
0: ඔව් පාම් පිටිම ගෙනියනවනේ.
1: ඉතින්
0: ඔයාලට හරියට තෝසෙ මිශ්‍රණය අරගෙන ගිහිල්ලා හදා ගන්න ඕන නම් විජය තෝසෙ මිශ්‍රණය ගන්න.
1: මේකේ
0: නියම තෝසෙ පිටි මිශ්‍රණයක් අරගන්න පුළුවන්.
1: ඉතින්
0: රහට තෝසෙ එකක් හදාගෙන කන්න විජය තෝසෙ පිටි මිශ්‍රණය.
1: ඉතින් රසට ඒ වගේම හොඳට ඔයාට ලේසියෙන් හදාගන්න පුළුවන් තෝසෙ එකක් හදාගන්නවා නම් ඔන්න විජය කියන නිෂ්පාදන වලින් එක වෙලදී ගන්න. අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්න එපා. මොකද වෙළඳසැලේ දැන් විජය කියන නමේ එක එක නිෂ්පාදන තියෙන්න පුළුවන්. ඒත් විජය කියන නමට අපේ රසේ රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන කියන තැනට ලඟ වෙන්න බෑ. ඒ නිසා ඔයා ගන්න නිෂ්පාදන ඔන්න විජය ලාංඡනයේ තියෙනවද කියලා බලලාම ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් මිලදී ගන්න.
0: කවුද සින්දුවක් අහන්න අපි දෙකින් මේ වෙලාව මැසේජ් කරපුවා. ඉක්මනට මතක් කරමු.
1: රොවිනී නෝ මේ වෙලාවේ ඔන්න යවත් එකතු කරගන්න. ඊට පස්සේ හකුලියා පිටින් ලක්ෂි තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. මොරටුව පැත්තට යන හදන්නේ. මොරටුවේ සඳුන් ෆර්නිචර් එකේ කොල්ල සෙට් එකම මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා කියනවා. සංක චාමික සඳුන් පොඩි බොස් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ අපි යන්නේ බොයගොඩ පැත්තට. බොයගොඩින් අපිට සුමනා ඇතුළු පවුලේ හැමෝම මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ කට්ටියවත් එකතු කරගන්න කියලා.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: අභියෝග හමුවේ ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික ගමන් මඟ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
0: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 450

0: හවස 5යි විනාඩි 5යි වෙලා වයිවිනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයට අවිලා තියෙන්නේ.
1: සුබ සන්ධ්‍යාවක්.
0: ඉතින් ආඩ මේ පැයත් පුළුවන්කම තියනවා ලස්සන සිදු ගොඩක් අහන්න, මැසේජ් එකක් එවන්න, බර්ත්ඩේ එකක් තියෙනවා නම්
1: විශ්කරන්න.
0: මේ ඕනම දෙයක් වෙනුවෙන් ඉඩ කඩ තියනවා.
1: ඔව්, මේ පැතර මැසේජ් එකක් දාන්න එහෙනම්.
0: ඉන්දික ඉන්නවා ගම්පහින් මැසේජ් කරලා සිදුවකට එකතු කරගන්න කියලා මේ වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එක හගෙන අපිත් වැඩ කියලා තමයි කියන්නේ. ආගේ ප්‍රින්ටින් ෂොප් එකක් තියෙනවා. අන්න එතන කොල්ලා වැඩ. ප්‍රින්ටින් කරනවා කියන වැඩේ තියෙනවානේ. ඕක මේ ඔකට බිස්නස් සරු කාල තියෙනවා. ඕනම දෙයකට එහෙම තමයි. ඉතින් ඉන්දිකට මේ දවස්වල වැඩේ පොඩ්ඩක් හොඳයි කියලා කියනවා.
1: මොකද
0: ඔය අලුතෙන් ක්ලාස් එකම පටන් ගන්නවා.
1: ඔව්.
0: ඔල්ට එහෙම පොඩ්ඩක් ඉතින් පෝස්ටර් පාරක් එහෙම යනවා.
1: ලීෆ්ලට්
0: අදිනා.
1: සරු යේදක්.
0: ඔල්ලට ජය වේවා. අපි එයා වහගෙන ඉන්නවා. ඔයා වහගෙන ඉන්නවා කියලා අපි දන්නවා.
1: ඔව්.
0: එයා වහගෙන ඉන්න කියලා අපි දන්නවා.
1: අපි දන්නවා. අපි වහගෙන ඉන්නවා කියලා එයා දන්නවා.
0: අපි
1: පකදේ කිව්වේ කියලා අය පොඩක් හිතමු.
0: ඒක යන්නේ මම අරන 6 ඔළුව වටේ අත දාලා
1: ඔව් මොකද කරා.
0: එහෙම එකක් උනේ ඒක ඉච්චර හිතන්න එපා.
1: ඔව්
0: කොමාරිය ජය වේවා. පරිසරෙට වැටික් කරගෙන ඉන්න ඕන. අපි කියනවා ඒක ජයින් ජයම වේවා කියලා.
1: ජයින් ජයම වේවා. හරි හරි
0: හරි. ඒ වගේම තමයි සෙනරත් වාවතකදු කරගන්න සිඳුකට කිතුනා කියලා මාවණැල්ලෙන් මැසේජ් කරලා තිනවා මේ වෙලාවේ.
1: ඉරපසේ වසන්ත ඔයාවතකදු කරගන්න ලස්සන සිඳුකට කිතු කරගන්න චූටි දුව මදුෂි වයිෆ් ඉන්දිකා මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. දිෂිනී ලාභ කඩේ පැත්තට යන හදාන්නේ ඉන්දිර පිරුම් හල ඉදිරි පිට දැරණියගල් හැමෝම අපිව මේ වෙලාවේ අහනවා කියලා තිනවා. ඒත් එකම ඉරපසේ රශ්මී ඔයාවත් එකතු කරගන්නවා. ඒත් එකම රශ්මී එකතු කරගන්න කියලා තිනවා නුවන් සඳ කැලුම් පස්සේ
0: සඳ කැලුම් ගලන පාරකුනේ සීතතුරු
1: සවනවක් දාලා තින එක කියන්න කියන විදිහට මේ දාලා තියෙන්නේ
0: නික්නේම් එක
1: එහෙම දන්නේ ඒක දාලා තින ඒ නිසා ඒ කට්ටිය උමත් එකතු කරගන්නව ගොඩක් ආදරෙයි
0: රයිට් විජේ නිෂ්පාදනත් වගේ කැම වේල රසවත් කරගන්න එකතු කරගන්න අපි මේ විදිහට ඔයාව එකතු කරගන්න වගේම ඔයා කැම වේල රසවත් කරගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න රසකාරක වර්ණකාරක මේ කිසිම දෙයක් නැතුව කල්තබා ගැනීම ද්‍රව්‍ය නැතුව ලස්සනට රසට කැම කදා ගන්න වැඩේ කොට දා ගන්න ගන්න විජේ නිෂ්පාදන
1: වසර 30කට එහා පැත්තේ පාරිභෝගික විශ්වාසය දිනාගෙන තියෙන විජේ නිෂ්පාදන ඔන්න දැන් අපේ රසේ රටේ සමත විතරක් නෙවෙයි ලෝකයේ සමරත් අරගෙන යනවා. ඒ තියෙන්නේ එහෙම අරගෙන යන්නේ විශ්වාසයත් එක්ක. ඉතින් වාරි පුලංකම තියෙනවා රසට ගුණට ප්‍රමිතියට කෑමක් හදා ගන්නවා නම් ගෙදර හැමෝටම කන්න දෙන කෑම එක ඔයා විජේ නිෂ්පාදන මිලදී ගන්න විජේ කුළුබඩු ටික අමතක කරන්න බෑ. ඕනම ගෙදරක තියෙන කුළුබඩු ටික විජේ කියන නමින් තිරක් අපි දානවා. ඉතින් එහාට ගියාට පස්සේ විජේ නමින් ඔන්න විජේ තෝසෙ පිටි විජේ නූඩල්ස් මේ හැමදේම අතට ගන්න පුලංකම.

0: අවස පහයි විනාඩි 16යි වෙලාව එවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි කිව්වර එල්නිනෝ තත්ත්වයක් සම්බන්ධයෙන් පුරෝගතනය කරලා තියෙනවා මේ එනකොට මේක එන්න නියමිතව තිබෙන්නේ ජූලි එවැගේම සැප්තැම්බර් කාල සීමාව තුල කියලා. දැන් ජුනි ඉවර වෙමින් යන්නේ ජූලි ලැබමින් තියෙන්නේ. ඉතින් සැප්තැම්බර් කියලා මේක මේ ලෝක කාලගුණ විද්‍යා ඔය අනාවකි සඳහන් කරාට මේක ශ්‍රී ලංකාව පැත්තට ගත්තට පස්සේ ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම ලබන මාර්තු දක්වා පෙබරවාරි මාර්තු දක්වාම
1: ජනවාරි
0: කියලා තමයි කියන්නේ. ඉතින් ඒ විදිහට ගත්තට පස්සේ මේකේ බලපෑම ශ්‍රී ලංකාව පැත්තට විශේෂයෙන්ම බලපෑමක් එල්ල වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. 80%ක් විතර මේක ගැන මේ පුරෝගතනය කරන අය කියනවා මේකේ බලපෑමක් එල්ල වෙන්න ඉඩ තියෙනවා කියලා. හැබැයි අපි දැක්ක ඊයේ පෙරේදා දවස්වල ප්‍රවෘත්තිවල කියනවා මේ කාලගුණ විද්‍යා ශ්‍රී ලංකාවේ කාලු විද්‍යා දෙපාර්තමේන්තුවේ උදාහරින් මේ තත්ත්වය සම්බන්ධයෙන් අනියතිබියක් ඇති කරගන්න ඕනේ නැහැ. මේක සම්බන්ධයෙන් මොකද ශ්‍රී ලංකාව කියන්නේ ජල වාෂ්ප අධිකව පවතින රටක් නිසා මේකේ බලපෑම තදට දැනෙන එකක් නැහැ කියලා. නමුත් මේ සම්බන්ධව විග්‍රහ කරන ඇතැම් කණ්ඩායම් තවත් පාර්ශ්වයන් කියනවා මේක බලපෑම ශ්‍රී ලංකාවට දැඩිව එල්ල වෙන්න පුළුවන්
1: කියලා. ඍජුවම බලපානවා කියලා කියනවා.
0: ඍජුවම බලපානවා කියලා කියනවා. ඉතින් මේ தத்துவයත් එක්ක මේක යම් හේකින් මේ தத்துவය ඇති වුණොත් මේක සුපර් එල්නිනෝ එකක් කියලා කියන්නේ. සාමාන්‍ය එල්නිනෝ தத்துவයන් විටින් විට එනවා. හැබැයි මේක සුපර් එල්නිනෝ එකක්. ඒ කියන්නේ මේක අධික බලපෑමක් එල්ල කරන එල්නිනෝ தத்துவයක් කියලා තමයි.
1: අන්තිමට ආවේ අවුරුදු 55කට විතර කලින්.
0: ඔව් 50කට 55කට කලින් ආවා කියලා කියන්නේ මේ තරම් ප්‍රබල එකක්. දැන් ඊට පස්සේ තමයි මේ විදිය ප්‍රබල එකක් එනවා කියලා කියන්නේ. ඉතින් මේ தත්ය කෙසේ හෝ ඇති වුණොතින් විශේෂයෙන්ම අපේ රටේ තියෙන ජලවිදුලියට
1: එතකොට
0: කෘෂිකර්මාන්තයට ප්‍රධානම භෝගය වෙන තේ වගාවට මේ වගේ වගාවන් වලට සහ ওই ජලවිදුලිය කියන කාරණාවලට දැඩිව බලපෑම් එල්ල වෙනවා.
1: ආහාර වලට ඉතින් එතකොට කොහොමද බලපෑම් එල්ල වෙනව?
0: ඔව් ඒ විදිහට බලපෑම් එල්ල වෙද්දී අනිත් පැත්තෙන් ආහාර වලට පහර වදිනවා. ඉතින් එතකොට විශාල අර්බුදයක් නිර්මාණය වෙමි ඉඩකඩක් මේ කාලගුණික විපර්යාසයක ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ පැත්තෙන් අපි ගොඩබිමක ඇත්තෙන්.
1: ඒතොර
0: මේක දීවරයන්ට ගත්තට පස්සේ නැත්නම් සාගරයට ගියාට පස්සේ දීවර කර්මාන්තයේ වෙන අයට ඒකත් එයාලටත් බලපානවා.
1: ඒකට අදාළ වෙනවා.
0: ඔව් අධික උෂ්ණත්වය මේ ඉහළ යාමත් එක්ක. එල්නිනෝ කියලා කියන්නේ විශේෂයෙන්ම මේ අර පැසිෆික් සාගර කලාපය තුල ඇතිවන ඒ ජල පෘෂ්ඨ ඇතිවන උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක ඇතිවන තත්වයක් කියලා කියන්නේ. මේක එක විදියකට වියලි කාලගුණයේ පැත්තෙන් බලපානවා වගේම තව විදියකට ගං වතුර තත්ත්වයක් නැති වෙලා තව ප්‍රදේශයකට ඒ විදියට බලපානවා. මේක දෙපැත්තක් තියෙනවා. කොහොමුණත් එන්නේ ලොකු විනාශයක්.
1: ඒකයි
0: මේ එල්නිනෝ තත්ත්වය සුපර් එල්නිනෝ එකක් කියලා කියන්නේ.
1: ඇත්ත.
0: ඉතින් ඒ විදියට ගත්තට පස්සේ දැන් චාරු මේ එල්නිනෝ එකත් එක්ක සාගර කලාපයට බලපාන්නේ කොහොමද කියලා හිතුවොතින් මේ අධික උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක අපේ රටේ වටා තියෙන මුහුදු තීරයේ උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක යාමට ඉන්න මත්ස්‍යයින් වෙනත් සාගර කලාපවලට ගමන් කරන්න පටන් ගන්නවා කියලා කියනවා.
1: ඊට පස්සේ නිය යනවා.
0: ඔව් ඒකත් එක්ක දැන් අපිට එතකොට අපේ දීවරයන් ගිහිල්ලා අපේ සාගර කලාපය තුල මාළු අල්ලන්න ගියාට
1: මාළු
0: නැහැ.
1: හා
0: වෙනත් කලාපයකට යාලා ගිහිල්ලා.
1: ඔව්
0: එතනින් වෙන්නේ අපිට ඊටස්ස මාළු මිල යනවා.
1: ඔව්
0: මාළු නැතිව යනවා. දීවර කර්මාන්තේ කඩා වැටෙනවා.
1: මාළු ගන්න ගියාම මාළු නැහැ.
0: මාළු නැහැ.
1: ඊට
0: පස්සේ ඉන්න මාළු විකුණන කෙනා මාළු දෙන්නෙක් කීගෙන විකුණනකොට අපිට යාගේ කියා කියන ගණන් වලට
1: ගන්න වෙන වුණාම
0: එයාගේ මාළු
1: තමයි කන්න
0: හිතන පත්යකට එන්න පුළුවන්.
1: පත් වෙන්න පුළුවන්ගේ තින්නේ අපි මේක විහිළුවෙන් කිව්වට ඉතින් මේ දේවල් වෙන්න පුළුවන්.
0: වෙන්න පුළුවන් දේවල්.
1: ඒකට
0: දීවර කර්මාන්තේ බලපෑම වෙනවා ජලවිදුලියට ළඟට වගාවන් භෝග වගාවන් විනාශයටපත් වීම. ඒකත් එක්ක ආහාර හිගය. මේ දේවල් අපිට දැඩිව බලපෑම් එල්ල කරන්න පුළුවන් කියන එක කියනවා මේ එල්නිනෝ තත්ත්වය ඇති වුණොතින්.
1: හරි.
0: තවම කියන්න බෑ.
1: ඔව්.
0: ඉතින් ඇති වෙයි කියන පුරෝගතනය තුළ ලෝකේ රටවල් මේ වෙනකොට සූදානම් වෙනවා.
1: සූදානම්
0: වෙනවා. ඒක වටින්නේ. අපි දැන් අපි එක එක අර ප්‍රශ්නේ අපි ළඟට එනකම් ඉඳලා අපි ලෑස්ති වෙනව නැතුව අපි ඒකට සූදානම් වෙනව නම්
1: හරියින්
0: ඉඳලා අපිට මේක එල්ල කරන බලපෑම
1: පාලනය කරගන්න හරි පුළුවන්කම තියෙනවා.
0: පාලනය කරගන්න පුළුවන් එක පැත්තකින් අනිත් පැත්තෙන් අපිට එල්ල වෙන බලපෑමේ ප්‍රතිශතය අඩු කරගන්න පුළුවන්.
1: අවම කරගන්නත් පුළුවන්.
0: අවම කරගන්න පුළුවන්. 100%ක බලපෑමක් එල්ල වෙනවා නම් අපි දැන් මේ ඉඳලා සූදානම් වුණොතින් ටිකක් එක අඩු කරගන්න පුළුවන්.
1: ඔව් ඇත්ත.
0: ඉතින් ඒ නිසා දැන් ලෝකේ රටවල් සූදානම් වෙනවා කියන එකට හොඳම උදාහරණ තමයි ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාව කියන්නේ මේ එල්නිනෝ තත්ත්වය හරහා දැඩි බලපෑම් එල්ලන රටක්.
1: ඉතින්
0: ඒක එයාලා දන්න නිසා සහ ඉන්දියාව. මෙයාලා දැන් ඉඳලම මේකට සූදානම් වෙනවා. මේ කාල සීමාව දැන් වැස්සනේ. අපි පහුගිය දවස් ටිකේ වැස්සට බැන බැන හිටියා. වහිනා වහිනිවරයක් නැහැ, ලියන බහින් විදයක් නැහැ කියලා. හැබැයි ඔස්ට්‍රේලියාව වගේ රටවල් මේ වෙනකොට මේ එල්නිනෝ තත්ත්වයක් පිළිබඳව පුරෝගතනයක් යන නිසා එයාලා දැන් ඒකට සූදානම් වෙනවා. රෙඩි වෙලා ඉන්නේ යාලගේ නිවස් වලින් වැටෙන නිවෙස් වල තියෙන වැස්සත් එක්ක ඇදහැලන වර්ෂාව එකතු කරගන්න යාලා දැන් පීඩි දාලා ඒ වතුර එකතු කරන්න භූගත ටැංකි නිර්මාණය කරලා දැන් සූදානම් වෙනවා
1: යාලා.
0: මේ වතුර ටිකෙන් දැන් වැටෙන වතුර ටිකෙන්
1: ඒකත් ප්‍රයෝජනෙට ගන්න ඕනේ
0: කියලා. ප්‍රයෝජනෙට ගන්න අනාගතේ දැන් එල්ලිනෝ තත්ත්වයක් ආවොත් කොහොමද මේකට මූණ දෙන්නේ කියලා. දැන් මේ ඉඳලම සූදානම් වෙනවා. ඉතින් ඒ වගේම ඉන්දියාවත් මේ වෙනුවෙන් දැන්ම සූදානම් වෙමින් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ තත්ත්වය පාලනය කරන්න අපිට කාලගුණයත් එක්ක හැප්පෙන්න බෑ. අපිට තියෙන්නේ මේක ආවොත් අපි මෙහෙම කරනවා කියලා. අපිට සලසුමකට යන එක.
1: ඒකට
0: ඕන කරන වටපිටාව දැන් ඉඳලම සකස් කරගන්න එක.
1: ඒ තත්ත්වයට අනුව හැඩගැහෙන්න.
0: ඒක වෙයිද කියන එක සම්බන්ධව තාම තියෙන ප්‍රශ්නාර්ථයක්. ගොඩක් දේවල් අපිට උනාට පස්සේ මතක් වෙන්නේ මෙහෙම කරා නම් හරි කියලා.
1: එතකොට වැඩක් නැහැ ඉතින්.
0: එතකොට වැඩක් නැහැ. අපි මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැ කියලා. කියලා වැඩකුත්
1: නැහැ.
0: එහෙම උනාට පස්සේ.
1: ඒ නිසා මොකකට උනත් කමක් නැහැ, රෙඩි වෙලා ඉන්න ඕකකට.
0: මේක අපදයන් දෙයක් නෙවෙයිනේ. මේකට සූදානම් වෙනවා කියන එක අපදයන් දෙයක් නෙවෙයි. ඒ නිසා දැම්මිදලම මේම තත්ත්වයක් එයි කියන විශ්වාසයෙන් අපි හැඩ ගැහුණොතින් ඒ වෙනුවෙන් සූදානම් වුණොතින් අපිට වෙන්න තියෙන විපත
1: ටිකක්
0: හරි පාලනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ අර දැන් අධික උෂ්ණත්වයත් එක්ක අන්තිමට බරපතලම කාරණාව තමයි
1: මිනිස්සු
0: මේ යන්න උනත් පුළුවන්.
1: දැන් කියනවානේ දෙකපාර දහඩිය දානකොට ආයෙ එකපාර දහඩිය නැතිව යනවලු.
0: ඒ වගේ අපේ ශරීරයේ තුල පවා විපර්යාස ඇති වෙන්න පුළුවන්
1: මේ
0: උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක.
1: ඒකත්
0: එක මිය යන ප්‍රමාණයත් කොච්චරද කියලා අපිට කියන්න බෑ.
1: කලින් එකේදීත් මිලියන දෙකක් තුනක් විතර මිය ගිහින් තියනවලුනේ.
0: එහෙම කියලා කියනවා. ඉතින් කලින් ඇති වුණු සුපර් එල්නිනෝ තත්ත්වයේදී ලෝකේ පුරා මිලියන ගණනක් මිය ගියා කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ අපි විශ්වාස කරන්නේ සහ අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ
1: එහෙම
0: දෙයක් වෙයි කියලා. හැබැයි අපි සූදානම් වීම වැදගත් වෙනවා.
1: එහෙමයි කියලා බය වෙන්න එපා. ලෑස්ති වෙලා ඉමු අපි නේද?
0: වෙන්න එපා, ලෑස්ති වෙලා ඉන්න.
1: කොකටත් හිනා වෙලා ඉමු අනේ.
0: හවස 5:23 වෙලාව.

0: Lakhanda Radio ITN සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දෙක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්යා මීළඟ වැඩසටහන
2: ජුනි 17 උදැසන 7 සිට තෙල් දෙනිය ජාතික පාසල තෙල් දෙනිය සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: අවස පහයි විනාඩි 37යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
5: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාගන්න. සර් මං අයින් සර් මම සර්. මට ඔය කිසිම අවුලක් අදාළ නැහැ සර්. හැබැයි සර් මට මොන හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට ඌරු. මම වල්ලා දානවා සර් අහුවෙන තැනක.

0: විනිශ්චයකාරී.
1: ඔබ කොහොමද බම්මේ ඔය දේවල් ගැන හරියටම දන්නේ?
2: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටිකක්. කිරිහාමි මාමගේ පුතයි, සුදු හාමිනේ නැන්දගේ පුතයි, ඊට පස්සේ බණ්ඩිනයිද මාමගේ දුවයි. ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ. අපේ ගමේ කොල්ල පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ. ඉතින්
0: විශේෂකාරී සතිය දින පහේම රාත්‍රී 9:00ට

0: අවසර පහයි විනාඩි 45 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක අපි හවස් වෙමින් ඉන්නේ.
1: හා
0: හවස් වෙමින් ඉන්නේ අපි ඉවිනින් ඩ්‍රයිව් එක.
1: තාම යන්නේ නැහැ උනාට.
0: හෙට මෝර්නින් ඩ්‍රයිව් එකේ
1: වෙනසක් වෙනවානේ.
0: වෙනසක් වෙනවානේ.
1: දැන් ළඟ ඉන්නෝ.
0: ලොකු වෙනසක් වෙනවා. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නාය අපි කියන්නේ හෙට උදේ 7:00 සියලු වැඩ අත්හැර.
1: හරි. රේඩියෝ එක වැඩි කර.
0: රේඩියෝ එක වැඩි කර.
1: උපරිමයට.
0: උපරිමයට වැඩි කර.
1: සාලේ වාඩි වෙලා බිම හරි කමක් නැහැ.
0: කමක් නැහැ.
1: මොනිසෝ අහන්න.
0: ඔව්. බලා ගන්න දිශාවක් නැහැ.
1: හ්ම්.
0: උඩ බලාගෙන හරි කමක් නැහැ.
1: නිදාගෙන හරි කමක් නැහැ.
0: උඩ බලාගෙන හරි කමක්
1: නැහැ. ඔව්.
0: නිදා ගන්න ගමන් හරි කමක් නැහැ. මේ රේඩියෝ එක හතර දාන්න.
1: හරි.
0: දාලා
1: හතරම දාන්න බා කලින් දාගන්න.
0: සුබ මොහොතින් මෝනියන් ඩ්‍රයිව්.
1: ඔව්.
0: එකට සෙට් වෙන්න කියලා අපි මතක් කරනවා.
1: මොකද
0: ස්පෙෂල් කෙනෙක් කෙනා වැඩේ.
1: වෙනස් මූණක් වෙනස් කටහඬක් හැමදේම වෙනස් වෙලා.
0: පෞගේ දාසර ඔක්කොම ආවි ප්‍රොමෝෂන් කරා.
1: හහ.
0: දැන් කවුද මේකට
1: හරියන්නේ කියලා.
0: හහ. මේ ඊට පස්සේ දැන්
1: හරියනගෙන හම්බුණා.
0: එයා හොයාගත්තා.
1: ඔව්. බොහොම මාරුවේ.
0: බොහොම මාරුවේ. උලක ගහගෙන යනකොට
1: අල්ලගත්තා.
0: මේ හරියදී දැලක් දාලා
1: කලවතු කොට හරියදී.
0: ලගේ ගහගෙන යනකොට
1: හරි හරි
0: හරි ඒක නිසා අපි හෙට උදේ අනිවාර්යයෙන්ම අහන්න මොනින් ගාය ආඩ පුළුවන් පොඩි වෙනස් අත්දැකීමක් ගන්න.
1: හරි
0: අපි මතක් කරන්න ඕන මේ වෙලාවේ ඩෝමා නිෂ්පාදන ගැන 100%ක්ම අපේ රටේ මොනවාද කෘෂිකාර්මාන්තය ආශ්‍රිතව ව්‍යාපාර නැත්නම් සහ නිෂ්පාදනය ආශ්‍රිතව කරන අයට ගොඩක් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් හොඳම මැෂින්ස් පෙරක් හඳුන්වා දෙන්නේ ඩෝම නමින් මාක්ස්මන් හෝල්ඩින් සමාගම.
1: ඔව්.
0: ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින්ස් තමයි මේ විදිහට ඩෝම නමින් ඔබට හඳුන්වා දෙන්නේ.
1: දැන් අපි කියලා තියෙනවා සහල්ලාශිතෝ මොනහරි ව්‍යාපාරයක් කරන නම් ඔබට ඔන්න පුළුවන්කම තියෙනවා අපේ ව්‍යාපාර හිමිකරුවන්ට මාක්ස්මන් හෝල්ඩින්ස් සිතින් ඩෝම කළුවැටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර වගේම මේ හැමදේම මිලදී ගන්න එතනින් එහාට ගියාට පස්සේ පොල්තල හිඳින යන්ත්‍ර, එතිකම ඇඹරුම් යන්ත්‍ර, මේ කියන යන්ත්‍රත් ඔයාට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍යදාරි තවලින් ගම ගන්න පුළුවන්කම තියෙන එකට කරන්න තියෙන්නේ ඩොම්බර 30 කැල්හෙන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට යන එක. එතනට ගිහිල්ලා ඔයාලට කැමති විදිහට මේ දේවල් ගන්න පුළුවන්කම තියෙන. අලවියෙන් පසු හොඳම හොඳ සර්විස් එකක් දෙන තැනක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න අවස්ථාව තියෙනවා 011 7679 579 011 7679 579ට කෝල් එකක් දෙන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: ඩෙංගු බෝවන තැන් ගැන ඇමති නලින්ද හෙළි කරයි. අධිවසංගත ඩෙංගු මර්ධන මෙහෙයුම වටපුරා. පාස්කු පරිශ්‍ර නිලධාරීන් වෙනස් නොකරන බව ඇමති නලින්ද කියයි. එලිනෝ බලපෑමට මුහුණ දීමට රජයෙන් සැලස්මක්. ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවිහිමි නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
3: සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: Lakhanda Radio ITN
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: ලාංකේය විශ්වාසයදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකුමන්න අදම අවතන්න 011 6779 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: හතරයි පහුවෙලානේ.
1: හතරයි
0: හතර පහුවෙලානේ.
1: ඕ ඒකනවා අතීතයේ.
0: අරස් හතරයි පහයි.
1: හරි.
0: පහයි 54යි. අද හතරට පහ ගිය වෙන පහට හතර ගිය
1: වෙන. තව මොනා කියයිද දන්නේ
0: නැහැ මෙතන. මේක ඉන්නේ. ඉඳ වැඩි හිතන්නේ පහයට පහ ගියයි.
1: මොකක් කරි වෙලා චමිච්ච.
0: මේ වෙලාව මතක් කරන්න කට්ටියක් ඉන්නව නේද? සිද්ධාක් අහන්න මැසේජ් කරපුවා ඉන්නවා. ඉක්මනට මතක් කරමු අපි.
1: අපි සද්දට මහගෙන ඉන්නේ කියලා අපිවත් එකතු කරගන්න කියලා කිරිබත් ගුඩින් උපුල් තමයි මැසේජ් එක දාලා තියෙනවා. අපි එකතු කරගන්න. ඒ දෙකම ලක්ෂ්මන් මඩපාදි නම් මැසේජ් එකක් දාලා තිනෝ. තමරා නිශානි චේතනා තේජාවෝ වාග්ය මේ හැමෝම එකතු කරගන්න කියලා. ඒ දෙකම නිශී මැසේජ් එකක් දාලා තිනෝ. ඔයාවත් එකතු කරගන්න ගබන්. සුසන්ත සම්පත් බරළු හෙනින්නම් තමයි එකතු වෙන්නේ. මේ කට්ටියව එකතු කරගන්නවා.
0: විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන. අපි කෑම වේලක් රසට හදාගන්නා වගේම මොන තේක කෝපයක මේ හැම දෙයක්ම අපි රසවත්ව ගන්න හරි කැමතියි. රස කියන්නේ පැණි රහ නෙවෙයි නේද?
1: ඔව්.
0: තේකට සීනි ගොඩාක් දාලා පැණි රහට දුන්නා කියන්නේ අමරු තේක.
1: ඔව්.
0: ඒක නෙමෙයි තේක.
1: ඒක බොන්න බෑනේ.
0: ඔව්. එතකොට නිකන් අර
1: පැණි වගේ.
0: පැණි බොන වගේ.
1: පැණි තේ.
0: ආ එතකොට එහෙම හරියන්නේ
1: නැහැ.
0: හරි. රසවත් තේකක් කියන්නේ සීනි වැඩියෙන් දාන තේකක් නෙවෙයි.
1: නෙවෙයි.
0: අපි ඒකට හොඳ කහට
1: හා
0: ඒවාගේම සීනි කියන එක ගාණ්ඩ තියෙනවා.
1: ඔව් වැඩිත් නෑ අඩුත් නෑ.
0: අඩුත් නෑ. ඒ වගේම හොඳ රසයට තේකක් බොනවා නම් තමයි ඒක රසවත් තේකක්
1: කියන්නේ. ඔව්. කහට ටික හරියට දිනනවා සීනි ඕනෙත් නෑ සමහර වෙලාවට.
0: කහට පාට තිබිලා සීනි වැඩියෙන් දාලා උණු වතුර ටිකක් බිව්වට
1: ඒත් වැඩක් නෑ.
0: ඒක තේ නෙමෙයි.
1: හහ්.
0: ඒකට කියන්නේ පාට කරපු
1: තේ.
0: තේ නෙමෙයි.
1: තේ නෙමෙයිනේ. පාට කරපු වතුර.
0: වතුර. පාට කරපු වතුර. කහ මොකද කහට පාට තියෙන වතුර බිව්වා කියලා.
1: ඒකනේ.
0: තේකක ෆීල් එක ගන්න බෑ.
1: ඒ
0: නිසා විජය තේකේ නින් තියාගන්න. ආඩ විජය තේකක් බොනකොට සහ නිකන් ඔය අපි කිව්ව වගේ පාට තේකක් බොන එකේ
1: වෙනස.
0: හහ් හරියටම බලා ගන්න පුළුවන් විජේ තේකක් බොන කොට.
1: ඔව් ඉතින් වසර 30කට එහා පැති ගිහපු විශ්වාසයක් විජේ කියන නිෂ්පාදන වලට තියෙනවා කියලා ආදන්න. ඉතින් විජේ තේකක් බොන්න ගියත් විජේ කෝප එකක් ගන්න ගියත් ඔයාට පුළුවන්කම තියෙනවා කහට රසට කෝපි රසට මේ හැමදේම මිලදී ගන්න. ඉතින් එහා පැත්තට ගියාට පස්සේ ඉතින් ආදන්න විජේ නිවහනින් ගොඩාක් නිෂ්පාදන අපි අතරට පත් වෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ හැම නිෂ්පාදනයක්ම අපේ රසේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන නවින්ම ලැගම තින වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් මිලදී ගන්න.
0: රයිට් එමනම් ඉතින් සිඳුවක් අහන අතරේ මැසේජ් එකක් එවන්න 0607 0303 5 0307 අපේ WhatsApp නම්බර් එකට තව පුංචි වෙලාවක් තියෙනවා.
1: හ්ම්.

0: ලංකාවට
1: හවස 6:10 දැන්

ඔබ උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගම්ට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 6යි විනාඩි 12යි.
2: දෙක්ියා සුරකි මුමකටට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්ියා මීළඟ වැඩසටහන
3: ජුනි 17 උදැසන 7 සිට තෙල් දෙනිය ජාතික පාසල තෙල් දෙනිය සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකි මුමගතුට
2: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
4: එවිදින් ඩ්‍රයිව් එක අපි ලස්සන සිදු ගොඩක් අහගෙන ඉන්න අතරේ ඔවත් එක්ක අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම විජේ නිෂ්පාදන පිළිබඳව 100%ක් අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන විජේ නමින් විජේ නිවසින් ඔබට හඳුන්වා දෙන නිෂ්පාදන වාරගත් දෙමින් කැම වේල බය නැතුව රසවත්ව කන්න පුළුවන් වගේම ඒකෙන් ඔයාගේ ඇඟට නැත්නම් ඔයාගේ ශරීරයට කිසිම අගුණයක් එහෙම නැත්නම් වසක් විසක් ඇතුළු වෙන්නේ නැතුව කැමටික රසවත්ත කන්න පුළුවන්කම තියෙනවා. කල්තබා ගැනීම ද්‍රව්‍ය නැති වස විස නැති හොඳම නිෂ්පාදන පෙළක් 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි ඔබට විජය නමින් හඳුන්වා දෙන්නේ.
1: අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ඉතින් ඔයාට ළඟම තියෙන වෙළඳසැලෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුපිරි වෙළඳසැලෙන් ගන්නත් පුළුවන්. ඉතින් කැමරික රස කරගන්න උනාට එකතු කරගන්න පුළුවන්. හොඳම කුළුබඩු අපිට ලැබෙන්නේ විජය කියන නමින්.
4: රයිට්. සිංදුව කහන මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. අමිල අමිල ඉන්නවා කියලා මීරිගම මේ වෙලාවේ වැඩ කරන ගමන් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම සුමින්ද ශිරාන් එවැගේම රසික සම්පත් ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ. හොරණ ඉදලා තමයි මැසේජ් කළා තියෙන්නේ. අපි යනවා සිංදුවකට. ඊට පස්සේ ආයෙමත් අපි කතා කරනවා.

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: කට්ටිය පිටිපස්සට එන්නකො.
2: මෑණියෝ.
1: සෙව්වන්දි මෑණියෝ.
2: සෙව්වන්දි මෑණියෝ. අපි දන්නවා මේ රථය ඔබතුමීගේ කියලා. ඒත් අපිට කාරණාවකට මේ රථය සර්ච් කරන්න සිද්ධ වෙනවා.
1: නුඹය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: අයියෝ.
2: පොඩි අවුල කටු සෙක්කින්න පාට මාරු කරන්න.
3: රයිට් රයිට් කරමු කරමු. මොකද්ද පල්ස එකක්ද ඩිස්ක එකක්ද එම නැත්තම් ට්‍රකක්ද ට්‍රේලක්ද මොකද්ද කරන්නේ?
2: ට්‍රකක් බන් ට්‍රකක්.
3: රෑට කරමු රෑට කරමු.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: හවස 6:22
6: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
7: Cool Drive Victor
4: Lakhana Evening Drive
8: රයිට් හිවිනින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාව ලං වෙලා තියෙන. යන්න කලින් මතක් කරන්න ඕන, ඔයා ගෙදර යනකොට අද වාසනාව අරගෙන යන්න අමතක කරන්න එපා. කොතනින් හරි කමක් නැහැ, වාසනාව තියෙන්නේ අපි කොහෙද කියලා දන්නේ නැහනේ. ඒ නිසා හම්බ වෙන මුල්ම තැනින් ඔයාට ටිකට් එකක් ගන්න අවස්ථාවක් ලැබුණොත් ගොවිසෙත ලොතරැයියක් අරගෙන යන්න. ඒ වාසනාව අරගෙන යනවා වෙන්න පුළුවන් ගෙදරට.
5: ඔන්න ඔයාගේ කොටිපති හිනේ හැබෑ කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. සතියේ දවස් 7ම දිනුම් මදින ගොවිසත ලොතරැයි අරගන්න. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ හිනේ හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සිත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැයි හිතේ හැටියට මිලදී ගන්න.
8: රයිට්, එවනම් ඉතින් අපි යනවා. සුබ දවසක් ඔබට. මම ශමිත්.
5: ඉතින් එන්න ඔයාට සුබ දවසක්. මම චාරු.

Radio ITN. Even in driving, Shamit and Charu. Pradhan

0: තම අනුග්‍රහය.
1: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779579.
2: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ. විජය තෝස්සේ මිශ්‍රණය.
3: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: возрастала.
1: ඩෙංගු බෝවන තැන් ගැන ඇමති නලින්ද හෙළි කරයි. අධිවසංගත ඩෙංගු මර්ධන මෙහෙයුම රටපුරා. එල්නිනෝ බලපෑමට මුහුණ දීමට රජයෙන් සැලැස්මක්. පාස්කු පරිශ්‍රයෙන් ධාරින් වෙනස් නොකරන බව ඇමති නලින්ද කියයි. අත්අඩංගුවට ගැනීම වළක්වන්නයි ගෝඨාභයගෙන් අභියාචනයට පෙසමක්. සෞඛ්‍ය ඉදිරි ගමනට රුපියල් මිලියන 501ක නවතම ව්‍යාපෘතිය. රුපියලින් ගනුදෙනු කිරීමට ඉන්දු ශ්‍රී ලංකා සාකච්ඡා. ඉරානයේ කිසිදා න්‍යෂ්ටික අවහිමි නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ඩෙංගු රෝගයේ මේවන විට අධි වසංග තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතා ප්‍රකාශ කරනවා. ඩෙංගු අධි අවධානම් කලාප 74ක මේවන විට 84ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කොළඹ, ගම්පහ, මාතර, කළුතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, බදුල්ල සහ මඩකළඹ දිස්ත්‍රික්වල ඩෙංගු පැතිර ගොස් තිබෙනවා. පාසල් දරුවන් ඩෙංගු වෛරසයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇත්තේ. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරු මර්ධන සතියක් ඊයේ ආරම්භ කළා. අද එහි දෙවන දිනයයි. අද සීරම් පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. හෙට පරීක්ෂාව ලක් කරන්නේ නාගරික ප්‍රදේශ අවහිරු කාණු පද්ධතියේ වෙළඳ සංකීර්ණ ආගමික ස්ථාන සහ බස් නැවතුම්පළ ඇතුළු පොදු ස්ථානයි. පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන අනිද්දා පිරිසිදු කරනවා. ලබන සිකුරාදා වෙන්කර තිබෙන්නේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්ත ශාලා පිරිසිදු කිරීමටයි. ලබන සෙන්සුරාදා නිවාස සහ අවට පරිශ්‍ර පිරිසිදු කිරීමටයි දැනුම් දී තිබෙන්නේ. ඩෙංගු වලකම මිනිස් ජීවිත සුරකමු තේමාවෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් කොට්ටාව ප්‍රධාන බස් නැවතුම්පළේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
2: මේ වෙනකොට අපේ රටේ ඩෙංගු අවදානම වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපයක් හැටියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විසින් නම් කරලා තියෙනවා. ඒ අතරත් මහරගම නගරයේ අවදානම වැඩි කියන එක අපි ගිය සතියේ ඩෙංගු මර්ධන කමිටුව රැස් වුණ වෙලාවේ අපිට සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් දැනුම් දුන්නා. මේක අතිශයින්ම වැදගත්. මේ ජීවිත වේරණේ විශේෂයෙන්ම අපේ දරුවන්ගේ. ඒ නිසා මං සියලු දෙනාගෙන් මේ ඉල්ලා සිටින්නේ මේක තමන්ගේ වගකීමක් ලෙස බාර ගන්න. තමන් වැඩ කරන ස්ථානය වේවා, තමාගේ නිවස වෙන්න පුළුවන්, තමන්ගේ අසල්වැසි ප්‍රදේශය වෙන්න පුළුවන්, ඒ තැන් ඩෙංගු බෝ කරන ස්ථාන බවට පත් නොවීම අපි සියලු දෙනාගේම වගකීමක් ලෙස මං හිතන්නේ අපි බාරගත යුතුයි. ඒ අනුව අපි වැඩ කරොත් මේ අභියෝගෙනුත් අපිට ජය ගන්න පුළුවන්.
1: මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති

0: තාත්තාව උපරිමයට ඇවිල්ලා කියලා ආරංචි වෙනවා. මාතර රෝහල, ඊට පස්සේ ගාල්ල රෝහල, කොළඹ තියෙන රාගම රෝහල, කළු බොවිලේ වැනි රෝහල් වල මොකද විශාල සංඛ්‍යාවක් රෝගීන් මේ රෝහල් ගත වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සඳහා එනවා. ඒක හොඳයි, එහෙම වෛද්‍ය උපදෙස් සඳහා රෝගීන් යොමු වෙන එක. නමුත් අපි දන්නවා රෝහලටත් යම් කිසි දාරිතාවේ සීමාවක් තියෙනවා. ඉතින් ඒ දාරිතාව පැනනොත් එහෙම ඇත්තටම ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. සෞඛ්‍ය සේවකයන්ටත් ලොකු පීඩනයක් බවට පත් වෙනවා. ඉතින් මේක වළක්වා ගත යුතු වෙනවා. ඒක නිසා පුළුවන් තරම රෝගී තත්ත්වයක් ආවොත් එහෙම කරුණාකරලා රෝහලට යා යුතුයි. නමුත් ඒක අවම කර ගැනීම සඳහා ඩෙංගු රෝගීන් වැළකීලා ඉන්න කෙනෙක් තමයි මේ අවස්ථාවේදී අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
1: මේ අතර ඩෙංගු කීටයන් බෝවීමේ ස්ථානයේ වැඩි වශයෙන් හඳුනාගෙන ඇත්තේ පාසල් සහ අධ්‍යාපන ආයතන ආශ්‍රිත බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තින දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ආගමික ස්ථානවල 128ක් සහ කර්මාන්තාශ්‍රිතව 126ක් ඩෙංගු මදුරන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
2: ඩෙංගු මදුරන් බෝවන ස්ථාන වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තමයි මේ මොහොතේදී කළ යුතු වන්නේ. මොකද මේ රෝගී ධාරිතාව මීට වඩා තවටියක් ඉහළ ගියොත් එහෙම මේක රෝහල් පද්ධතියට දරා ගැනීමට අමසිරු තත්වයක් එනවා. දැන්ට සමහර රෝහල් වල එහෙම ප්‍රශ්නයක් ඇති නමුත් කල්පනාකරණය කරගන්න පුළුවන්. අපි පරීක්ෂා කරපු තැන්වලින් සාමාන්‍ය පාසල් පද්ධතිය 141ක් පමණ ඩෙංගු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන තිබෙනවා. ආගමික ස්ථාන ආශ්‍රිතව 128ක් හඳුනාගෙන තිබෙනවා. කර්මාන්ත ආශ්‍රිතව 126ක් හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු ගහණය මදුරුවන් බෝවීම වැඩි තැන් පිළිබඳව අපේ PHI MOH ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂාවට අදාළ කණ්ඩායම් නිරන්තර අවධානය යොමු කරමින් ස්ථාන පිරිසිදු කිරීම සඳහා ජනතාව උනන්දු කරනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික 14ක මේ ප්‍රශ්නේ බරපතල පැනගිලා තිබෙන්නේ. මේකට රටක් හැටියට සමස්යක් හැටියට අපි එකවරම මේකට මැදිහත් වුණොත් තමයි මේක සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් එක ප්‍රදේශයක විතරක් කරලා, එක ගෙදරක් කරලා, තව ගෙදරක් අතහැරලා, එක පාරක් කරලා, අනිත් පාර අතහැරලා ඩෙංගු මර්ධනය කරන්න බැහැ. රජ්‍ය ආයතන ඒ පරිශ්‍රයන් තුලත් 124ක 25ක් පමණ ප්‍රමාණයක් පිට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වාර්තාගත වෙලා තිබෙනවා. දැන්ට නීතියක් ක්‍රියාත්මක කරමින් යනවා, දඩ ගහනවා, ඒ වගේම අවවාද කරනවා. මේ සියලු කරුණු වලින් මේ සතිය තුලදී සියලු ජනතාවගේ සහය එක මිටකට ලබා දුන්නොත් අපිට මේ රෝගීන් වැඩිවීම පාලනය කරගන්න පුළුවන්කමක් තියෙනවා.
1: මේ අතර ඉදිරියේදී ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති එල් නිනෝ තත්ත්වය පිළිබඳව රජයේ විශේෂ අවධානයක් යොමු කර ඇති බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. ඇති විය හැකි එල් නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ කැබිනට් තින දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්
2: රජයක් හැටියට අපි මේකෙන් එන්න පුළුවන් බලපෑම් විශේෂයෙන්ම අපේ කෘෂි කර්මාන්තය ඇතුළු ආහාර නිෂ්පාදනයට, ඒ වගේම අපේ ජල සම්පත අධිශේෂ කීපයක් පිළිබඳව අවධානය යොමු කළා තිබෙනවා. මේ වෙනුවටත් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කීපයක් පැවැත්ුණා. ඒ වගේම අපේ අමාත්‍යවරු තම තමන්ගේ අමාත්‍ය අංශවල මෙවැනි තත්ත්වයක් ලබන ජූලි අගෝස්තු මාසවල සානිප් පැත්තෙන් ඊළඟ අවුරුද්දේ මාර්තු පළවෙනි මාස 3-4 ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා පූර්ව වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන් සාකච්ඡා කරමින් සැලසුම් සකස් කරමින් ඉන්නවා. විශේෂයෙන් අපේ ඊළඟ කන්න වගා කිරීමේදී අපිට කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් කියන එක. මොකද මේකෙදී දැන්ට කලුංගිදා දෙපාර්තමේන්තුවේ ඇතුළු මේට සම්බන්ධ කණ්ඩායම් මේ ඇතිවිය හැකි ස්වභාවය පිළිබඳව පුරෝකථනය කරලා තිබෙනවා. සෑහෙන ප්‍රමාණයක මොඩියුල්ස් මේ ගැන හදලා පුරෝකථන කරමින් පවතිනවා. නමුත් අපිට පිළිගත හැකි පුරෝකථනයන් අපේ ඒ කලුංගිදාඥයන් ඉදිරිපත් කරනවා. ඒවත් සැලකිලි අරගෙන තමයි ඉදිරි සැලසුම් සකස් කරන්නේ. මේකේ හානිය අවම කරගෙන මේක ලෝකීය අත්‍තර ගත්තොත් ලංකාවට බලපාන රඩා සමට ඉන්දියාව ගැන රටට මේක බලපෑමක් කරන්න පුළුවන් තත්ත්වය වැඩි. ඉන්දියාවට වෙන බලපෑම විසින් අපිට කරන්න පුළුවන් බලපෑමකුත් තියෙනවා. අපේ ආර්ථිකයට සහ සමහර ආනයන වලට ඒ සියල්ල පිළිබඳව අපි අවධානය යොමු කරමින් අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු අවශ්‍ය වේලාවෙදි ගන්නට තමයි අපි කටයුතු කරගෙන යන්නේ.
1: දිටව ආපදා තත්ත්වෙන් පීඩාවට පත් ජනතාව යළි නගා සිටීමේ කඩිනම් පීවර සොයාබැලීම් වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකාය රැස් වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡා පැවති බවයි මාධ්‍යකකේ සඳහන් කළේ. ජන ජීවිත යථාතත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ තාක්ෂණ නිලධාරීන්ගේ හිඟයක් පවතිනවා. ඒ විසඳා ගැනීම සඳහා තාක්ෂණ නිලධාරීන් 125 දෙනෙකු බඳවා ගැනුණා. ඔවුන් ලබන සඳහා සිට අදාළ ආයතන වෙත යොමු කෙරෙනවා. දිට්ඨා සුලකුණාටුවෙන් පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබා දීම හෝ නිවාස ආධාර ලබා දීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරුණා. දුම්රිය මාර්ග මහා මාර්ග ඇතුළු යර්තන පහසුකම් ප්‍රතිසංස්කරණය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. අර්ධහාන් නිවාස වෙනුවෙන් බන්ධකිවීම සැලකිය යුතු මට්ටමකින් අවසන්

0: නැති බවයි ජනාධිපති කාර්යසාධක බලකායේ සාකච්ඡා වේදී අනාවන්නේ වුණේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නිලධාරීන් වෙනස් නොකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. සිදු කළ යුත්තේ පරීක්ෂණ නිලධාරීන් ඉවත් කිරීමට අරගල කිරීම නොව සුරේස් සලේ දන්නා සියලුතරතුරු පරීක්ෂණ නිලධාරීන්ට ලබා දීම බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ කැබිනට් දින දනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡා වේදී මාධ්‍ය විද්‍යුනගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
1: සුරේෂ් සලේ මහතා විටින් විට ඔහුට සමහර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කියපු වෙලාවෙදී ඒවා කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඥාතීන් හමුවීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා. සලේ මහතා වෙනුවෙන් කියලා අලුත් සිරකොටිය කොහරි හදලා නැහැ. ඒකම තමයි හදලා තියෙන්නේ. එතනම තමයි හිටියේ. ඒ සාමාන්‍ය ක්‍රමයටම තමයි ඇතුළත් කරගෙන තිබෙන්නේ. කලින් ඔවුන් හිටපු ආණ්ඩුවලත් ඒ රැඳවුම් නියෝගයටත් ඒ සාමාන්‍ය සිරකරුවෝ හිටපු විදිහට ඔහු ඉන්නවා. ඔහුට අවශ්‍ය කරන පෝෂණය රෝහලේදී ලැබෙනවා. කලබල වීමක් අවශ්‍යම නැහැ. කලබලයේ විසින් තමයි මේක අවුල් කරන්නේ. පරීක්ෂණයට කිසි බාධාවක් වෙන්නේ නැහැ. සරත් විරසේකර කියනවා සුරේෂ් සලේ කිසිවෙක් පාවා නොදී කට අරින්න නැතුව ඉන්නවයි කියලා. එහෙම කිව්වහම මම හිතන්නේ එහෙම කියන ඒවා ඇතුලේ තමයි එතකොට මොකද්ද මේවා තියෙන සම්බන්ධය කියන එක ජනතාවට යම් යම් ඉඟිමිඟි ලැබෙන්න පටන් ගන්න තියෙන්නේ. කොහොමුණත් බුද්ධිලධාරී කැටියට සහ අමුදාලධාරී කැටියට සුරේෂ් සලේ මහතාට කළ හැකි හොඳම දේ තමයි පාස්කුවේ දින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දන්න දේවල් ප්‍රකාශයට පත් කිරීම. එහෙම නැතුව අපරාධ පරීක්ෂකයා මාරුකීම සඳහා අරගල කරන එක නොවේ. තමන්ගේ ලැප් එකේ හරි ෆෝන් එකේ හරි තියෙන තොරතුරු ලබා දෙන්න. ඒව හංගන් හිටියා කියන එක තේරුමක් නැහැ. ඔය රජයේ බුද්ධිලධාරී කැටියට වැඩ කරා නම් ඒ බුද්ධි තොරතුරු අදගත් වෙන්නේ රජයට. දැන් ඉන්න බුද්ධිලධාරීන්ට ආරක්ෂක අංශවලට. තමන් මොකක් හරි මේ තාම රහසිගත බුද්ධි තොරතුරක් දන්නවා අනාගතයේ හානියක් විය හැකි රටට කියලා දන්නවනේ කියන්නට ඕන. ඔහු ඒකට සම්බන්ධ නැත්නම් රට වෙනුවේ බුද්ධිලධාරියෙක් කළ යුතුව තිබෙන්නේ ඒ තොරතුරු අරන්දනේක. ඉතින් බුද්ධි තොරතුරු කියන ඒවා ඒ බුද්ධිලධාරීන් විසින් ඉතාම සංවර්ධනය කරනවා. මේ හැමදැනකම කියන්නේ නැහැ. යම් කණ්ඩායමක් රහස් තබාගෙන මේ පිළිබඳව සම්බන්ධ එළිදරව් නොකර මිය ගියත් හොඳයි කියන අදහසක් ඒගොල්ලෝ කියනවා නම් සහපෞගේ කාලේ අට්ටාල ගහගෙන කරපු කෙලිසෙලම දිහා බැලුවට පස්සේදී පරීක්ෂණ තොරතුරු නොදන්නාටත් හිතෙනවා මෙන්න මේ අය වෙන්නේ නැති මේකේ ඉතුරු කට්ටිය කියලා. එතකොට ඕකත් එක්ක කවුරු හරි ගිහිල්ලා උසාවියට ගිහිල්ලා තමන් අත්තරුම් ගන්න නොගන්න කියලා නියෝගයක් ගන්නකොට අර ජනතාව හිතන කෙලෙසම හරියටම සෙට් වෙනවා. ඉතින් මේ කතන්දරේ චිත්‍රය හරිම පැහැදිලි වෙනවා. මේ එළියේ මේ අය කරන කලබලෙ ડોක්ටර් කෙනෙක් චැනල් කරනවා වගේ ඉතිකියන් අල්ල ගන්නවා වගේ සැක්කරු කියන පටන් ගත්තොත් එහෙම අපේ අපරාධ පරීක්ෂණය කරන්න ඕනේ අහවලා විසින් කියලා නීති ක්‍රියාත්මක කරන හැම අමාත්‍යංශ ලේකම්වරයා යටතේ මේ අධ්‍යක්ෂවරයා යටතේ තමයි පරීක්ෂණ සිදු වෙන්නේ. කරුණු වසන් කරන්න යනවා නම් ඒක කරුණු එළිදරව් කර ගැනීම පරීක්ෂකයන්ට බාරයි.
0: පාස්කු තස් විමර්ශනයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ රේට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභ්‍යාඥාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පාසු විමර්ශනයට අදාළව ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබා දීමට තමන් කැමැත්තෙන් සිටින බව පෙන්වා දෙමින් පාස්කර දින තස්ස ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධ විමර්ශනයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇති බව මාධ්‍යමකින් දැනගත්තේ යැයි පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. ඒ ප්‍රතිපලයක් ලෙස තම පෞද්ගලික නිදහස අහිමිවීමේ හෝ තමන් අත්අඩංගුවට පත්වීමේ අවධානමක් මතුව ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබුණු බවත් පෙත්සම්කරු ප්‍රකාශ කළා. විමර්ශනට අදාළ සාක්ෂිකරුවන් කිසිවෙකුත් නොහඳුන්න බවත් ඔවුන්ට බලපෑම් කිරීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා රිට් පෙත්සමෙන් අවධාරණය කරනවා. දේශපාලන රැකවරණයේ පතා ස්විස්සර්ලන්තයට පලා ගොස් සිටින අදාස් මෞලානා නැමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවත් ඔහු කිසිදු අවස්ථාවක හමු වී නොමැති බවත් ඔහු සමග කිසිදු සම්බන්ධතාවක් පවත්වා නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා. තම ජනාධිපතිවරයා ලෙස සිටියදී පත්කල දේශපාලන පැලගැනීම් පිළිබඳ සොයා බැලීමේ පරිශීලන කොමිසම මගින් වර්තමාන අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා රිට් පෙත්සමෙන් සඳහන් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ශානි අබේසේකර මහතා තමන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ දේශසහගත අදහසකින් කටයුතු කිරීමට ඉඩ ඇති බවත් පෙත්සම් කරු කියා සිටියා. ඒ අනුව තමන් ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීමට ශානි අබේසේකර මහතාට හැකියාව තිබෙන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. පාස්කර දින තස්ස ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති කොමිසම් සභාවෝ ඒ සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කර ඇති නඩු තීන්දුවලින් තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරිශීලන කොමිසමේ වාර්තාව ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පැවැත්වූ විමර්ශනයේ වාර්තාව සහ අසාද් මෞලානා නැමැත්තා චැනල් 4 නාලිකාවට විසඳු කළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව අධිකරණයේ හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙස්සම් කරු අභියාචන අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. සියලු පෙස්සම විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බගෞත්‍රකාර පාර්ශ්වයන් වෙත නිකුත් කරන ලෙසයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචන අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. මෙම වසරේදී 120,000කට අධික පිරිසක් වාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා. වාජ්‍ය සේවය ශක්තිමත් නොකර වටගොඩනැගීමේ ඉලක්කයේ සපුරාගත නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී තුන්වන ශ්‍රේණියේ තනතුරු 133ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පත්වීම් ප්‍රදානය සිදු කරුණා.
2: ඔබ බඳවාගන්නේ අවුරුදු 9කට පස්සේ. පසුගිය වර්ෂයේට අපි 35,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට අලුතෙන් බඳවාගත්තා. මේ අවුරුද්දේ 120,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කරලා අවශ්‍ය කරන විභාග සම්මුඛ පරීක්ෂණ පවත්වමින් එහෙම නැත්නම් මේ වෙනකොට ඊට අදාළ සැලසුම් සකස් කරමින් තිබෙනවා. ඒ වගේම අනිකුත් සේවාවන් සඳහාත් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් යනවා. එම කරන්න හේතුව රාජ්‍ය සේවය ශක්තිමත් කරන්නේ නැතුව අපට රට ගොඩනැගීමේ ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. රාජ්‍ය සේවකයාට ගෞරවාන්විතව ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ආර්ථික ශක්තිය ලබා දීම සඳහාත් අපි අයවැයවලින් ප්‍රතිපාදන වෙන් කළා. කවදා හරි දවසක විශ්‍රාම ගැන්වීමේ ලිපිය ලැබෙනකොට අද පත්වීම ගන්නකොට තිබුණු සතුටින්ම පත්වීම ගන්නකොට තිබුණු අනාගත අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීම පිළිබඳ සතුටින්ම විශ්‍රාම ගන්න පුළුවන් නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ.
0: නවීකරණය කළ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ රාජකාරී අද ආරම්භ කළා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහි නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 500කට අධික මුදලක් වැය කළා. තවත් රුපියල් මිලියන 228ක් වැය කරමින් පළාත් ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකවලට උපකරණ බෙදා දීමට අමාත්‍යවරයා අතින් සිදු කරනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ශරත් ක්‍රියාත්මක ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය නවීන පහසුකම් වලින් සමන්විතවයි පුළුල් කෙරුණේ. එමගින් මෙරට ජනතාවට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ලබා දීමේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තව තවත් ඉහළ නැංවීමට හැකිවනවා. සංශෝධිත පරිසර පනත ලබන 24 වෙනිදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බව අමාත්‍ය ධම්මික පටිපෙන්දි මහතා ප්‍රකාශ කළා. පරිසර පනත මෙවර සංශෝධනය කළේ වසර 25කට පමණ පසු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
3: අද පරිසර අධිකාරිය තමයි මේ ජාතික පාරිසරික පනතට අදාළ ආයතනය වෙන්නේ. මෙන්න මේ පාරිසරික පනත අවුරුදු 25කට වැඩි කාලයක් තිස්සේ සංශෝධනය නොවී පැවතුණා. අවුරුදු 25ක් කියලා කියන්නේ ශතවර්ෂ කාලක වගේ ප්‍රමාණයක්. වෙන පසුගියදා අපේ රජය තේරීපත් වුණාට පස්සේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මේ ජාතික පාරිසරික පනතට අදාළ සංශෝධන සහිත කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඉන්පස්සේ අපි මේ පනත පසුගිය අප්‍රේල් මාසේ 22 වෙනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළා. ඉන්පස්සේ සති දිගක කාලයක් තිබුණා මේ සංශෝධිත පනත සම්බන්ධයෙන් කිසියම් විරෝධතාවක් ඉදිරිපත් කරන්න අපේ රටේ පුරවැසියන්ට අධිකරණ ඉදිරියට යන්න. ඒ කාලය අවසන් වුණේ මැයි මාසේ 6 වෙනිදා. ඊපස්සේ මැයි මාසේ 6 වෙනිදා අපි පරිසර අමාත්‍යවරයා හැටියට මම මෙම සංශෝධිත පාරිසරික පනත පළමුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් මේ පාරිසරික පනත වෙනුවෙන් ඒ ලබා දුන් කාලය තුල කිසියම් විරෝධතාවක් මතුවලා තිබුණේ නැහැ. එනිසා අපි දැන් ජුනි මාසයේ 24 වෙනි දිනට අපි යොදාගෙන තියෙනවා මේ පාරිසරික පනත පාර්ලිමේන්තුව තුන විවාදයට ලක් කළා සම්මත කරගන්න.
0: රුපියලට ඉන්දිය ශ්‍රී ලංකා වාණිජ කොරිඩෝව ශක්තිමත් කිරීමේ තේමාවෙන් ඉහළපෙළේ සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජාමහතාගේ සහ ශ්‍රී ලංකා මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදි අදහස් දැක්වූ සන්තෝෂ් ජාමහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දකුණු ආසියාවේ වඩාත්ම සමීපතම ආයතන දෙකක් නියෝජනය කරන බවයි. දශක ගණනාවක් සිට දෙරට අතර වෙනදාම අමෙරිකා ඩොලරේ මගින් සිදු කිරීම තුළින් අමතර පිරිවැයක් සහ අවධානමත් දැරීමට සිදුව තිබෙනවා. දෙරටේ ගනුදෙනුවලදී ඩොලරේ මත යැපීමකින් තොරව රුපියල් වලනේ සිදු කළ හැකි බවටයි මෙහිදී අවධානය කරුණේ. රුපියලේ සිට රුපියලේ වාණිජ කොරිඩෝ ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයට මඟ පෙන්වන ක්‍රියාකාරී සැලැස්මක හිමිකරු වීමට ඉන්දියාව අදහස් කරන බවද මහකොම සැලැස්වරයා කියා සිටියා. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ මෙම වටමේස සාකච්ඡාව ඉතා කාලෝචිත බවයි. පසුගිය වසර කිහිපය තුළ ඉන්දීය රුපියල සහ ශ්‍රී ලංකා රුපියල අතර ගනුදෙනු වැඩි කිරීමට හැකි වී තිබෙනවා. වෙළඳාමට පහසුකම් සැලසීමට ක්‍රියා කර ඇති බවයි නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ. ඉදිරියේදී ඉන්දු ශ්‍රී ලංකා ප්‍රවර්ධන කොරිඩෝව වඩාත් කාර්යක්ෂම ඩිජිටල් ආර්ථික කොරිඩෝවක් බවට පරිවර්තනය කිරීම අරමුණ බවද නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගනුදෙනුවලදී රුපියල භාවිත කිරීම තුළින් දෙරටේ මුදල් එකක ශක්තිමත් වනු ඇති බවටයි මෙහිදී අවධාරණය කෙරුණේ. මහමග සිදුවන අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක තේකියා සුරකම් මගදුර වැඩසටහන වත්තිගම මදීනා ජාතික පාසලේදී අද සාර්ථකව පැවැත්වුණා. අද පැවැත්වුණේ දෙවනි අදිරේ පස්වෙනි වැඩසටහනයි. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත ගිහාන් ගීත් ඉෂේර.
4: දිනෙන් ඉහළ යන මාර්ග අනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ටේකියා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ පස්වන වැඩසටහන තමයි අපි අද දවසේදී මේ විදිහට නිමාවට පත් කරනු ලැබුවේ. අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරාගත්තේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් වත්තේගම මඩවල මදීනා විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල වශයෙන් තෝරාගත්තේ. ඉතින් මේ වැඩසටහන සඳහා උදෑසන අවට පාසල දුවදරුවන් සහ මදීනා විද්‍යාලයේ දුවදරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් සහභාගී වුණා. මේ දුවදරුවන්ට මාර්ග අනතුරු පිළිබඳව මාර්ග සම්දර්ශනය පැවැත්ුණා. ඉන් අනතුරුව තමයි මේ දුවදරුවන් අද දවසේදී මදීනා විද්‍යාලයේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන ආවේ. එහෙදි මේ දුවදරුවන් තවදුරටත් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. ඉතින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය තමයි මූලික වෙන්නේ. ඒ වගේම තමයි මේ දුවදරුවන් ඒ වගේම මේ ආදරණීය පාසල් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම මේ පැමිණෙන සියලුම දුවදරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිසිය විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අපිත් එක්ක මේ වැඩසටහන සඳහා අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඒ වගේම තමයි 19:90 විශේෂ හදිසි ගිලන් රථ සේවයත් අපිත් එක්ක මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. ඉතින් මේ සියලු දෙනා සමගින් එකතු වෙලා ෆයර්ෆස්ට් ඉන්ෂුරන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ අංක 1 රක්ෂණ සමාගමක් වන ඔවුනුත් අපිත් එක්ක එකතු වෙලා හිටියා මේ වැඩසටහන සඳහා. මේ සියලු දෙනාගේම සහභාගීත්වයේ සහිතව අද දවසේදී අතිසාර්ථක දෙවන අදියරේ පස්වන වැඩසටහන අපි මේ විදිහට නිමාවට පත් කළා. අපි හෙට දවසේදී හමුවන්නේ තෙල්දෙනිය නගරයේදී ඒ තෙල්දෙනිය ජාතික පාසලේදී. ඉතින් හෙට දවසේදී හමු වෙමි බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා වත්තේගම මඩවල මදීනා විද්‍යාලයේ සිට මම ගිහාන් ගීතිෂේර.
0: අමෙරිකා ඉරාන එකඟතාවයෙන් පළමු අදියර සාර්ථක බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ ප්‍රංශයේදී පැවැත්වෙන G7 රාජනායක සමුළුව අතරතුර මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් එකඟතාව සාර්ථක මට්ටමක පවතින බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ. ඒ වඩාත් පහසු දෙවන අධ්‍යයන කරා මේ වන විට ළඟාවමින් පවතින බවත් අමෙරිකා ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් අමෙරිකාව ඉරානය තුළ කිසිදු මුදලක් ආයෝජනය කිරීමට පේවර නොගන්නා බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ. ඒ ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට ඉඩ නොතබන බව අවධාරණය කරමින් පන්දුවර විස්ස කාන්තා ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:00 තරගය ආරම්භ වන්නේ. එංගලන්තයේ සවුත් හැම්ප්ටන් හිදී තරගය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. දෙවන කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තයේ මුහුදුන් පළමු තරගයේ පරාජයට පත්ුණා. ශ්‍රී ලංකා පසුවන්නේ දෙවන කාණ්ඩයේ අවසන් ස්ථානයේ. නවසීලන්තයේ 4 ස්ථානයේ පසුවනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. ඩෙංගු වෝවන තැන් ගැන ඇමති නලින්ද හෙළි කරයි. අදිවසංගත ඩෙංගු මර්ධන මෙහෙයුම රට පුරා. එල්නිනෝ බලපෑමට මුහුණ දීමට රජයෙන් සැලැස්මක්. පාස්කු පරිශීලන ධාරීන් වෙනස් නොකරන බව ඇමති නලින්ද කියයි. අත්දැකීමට ගැනීම වළක්වන්නේ ගෝඨාභයකින් අභියාචනාධිකරණයට පෙත්සමක්. සෞඛ්‍ය ඉදිරි ගමනට රුපියල් මිලියන 501ක නවතම ව්‍යාපතිය. රුපියලින් ගනුදෙනු කිරීමට ඉන්දු ශ්‍රී ලංකා සාකච්ඡා. ඉරානයේ කිසිදා න්‍යෂ්ටික අවහිමි නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
6: හවස 6යි විනාඩි 56යි.
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
8: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
5: ලකන්ද Radio ITN.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,000 ප්‍රථම ත්‍යාග 200,000 වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979
4: මානවීය ප්‍රේමී සමෝහාත්මක වියමන
1: අයිබෝවන්. ඉතින් කොහොමද සතියක විරාමයකින් පස්සේ මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමනක් වෙනුවෙන් අපි අඟහරුවාදා සඳදිය දහරේදී මුණගැහෙන වෙලාව. අදත් බුමාරුත්බර ප්‍රේමණීය ගීතාවලියක් පෙළගස්වගෙන එන්නවා ඔබත් එක්ක එකතුව රස විඳින්න. ගීතය කියලා කියන්නේ මොකද්ද කියලා හෙවොත් සරලවම කියන්න තියෙන්නේ ගීතය කියන්නේ රසය ආත්මයකටගත් වාක්‍යයක්. මාටින් වික්‍රමසිංහ එක තැනකද කියනවා ගීතය කියලා කියන්නේ අදීන භාෂාවකි. ගීතය කවියාගේ බස නොව සංගීතඥයාගේ බසයි. ගීතය මధుර වෘත්තයෙන් යුක්ත වූකි. එය ගැඹුරු අරුත්වලට උචිත යානයක් නොවේ. මාටින් වික්‍රමසිංහන් ගීතය ගැන කියලා තිබුණේ ඔහොම. සංගීතඥයාගේ බස වුත් අදීන භාෂාවකින් යුක්ත වූත් ඒ වගේම නොගැඹුරුව රසවත්ව විඳින්නට හැකියොත් සිංහල ස්වභාවිත ගීතේ අරුත් සොයාගෙන මත්මතක යන්නවත් අපි දෙහෝරාවක් පුරා අඟහරුවාදා සඳදිය දහරෙන් අවදි කරගමු. එවෙනුවෙන් පද්මශ්‍රී පඬිත් WD අමරදේව ශූරීන්ගේ මధుර ස්වරයෙන් ගැයුණු ගීතාවලියකින් ආරම්භව විශාරද දීපිකා ප්‍රදර්ශනී පිරිස් ස්වරයෙන් රසවත්ව TM ජයරත්න ස්වරයෙන් ගැයුණු අරුත්බර ගීතාවලියකින් මත්මතක අවදි කරගනිමින් අබේවර්ධන බාලසූරිය මధుර ස්වරය ළඟ නැවතී ඔහුගේ ගීතාවලියත් අරුත්බරතෙන් රසමුසුතෙන් හඳුනාගෙන සිංහල ගීතයේ මුණගැහෙන සාන්ත ස්වරයක් හිමි මාළනී බුලත් සිංහල ස්වරයෙන් ගැයුණු රසවත් ගීත සමුච්චයක අරුත්බර බවත් පතිඳිමින් අපි අද සඳදිය දහර සිංහල ස්වභාවිත ගීතයේ අලුත් පරම්පරාව නියෝජනය කරන අතුල අධිකාරී සොරේන් ගැනු ගීතාවලියෙන් හමාර කරමු. ඉතින් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමනක් වෙනුවෙන් මේ ප්‍රවීණයන් 6 දෙනාගේ ගීත මම පෙළගස්වගෙන ඉන්න ඔබට බොහොම ආදරෙන් සෙනෙහසින් නැරයුම් කරනවා. එන්න එක්ව විඳින්න අදත් අගහරුවාදා.

ඇදිය නිල්ල සුදු නෙළුමට මිහිරපුවයි. පාළුව ලුහු බඳින කිරලා හඬා වැටේ. නොකියූ රහස හද උතුරා වාන් දමයි. මතකේ සුවඳ තවමත් මා සිතට දැනේ. මතකේ සුවඳ තාමත් හිතට දැනෙන තැන.

පද්මස්වී පඬිත් WD අමරදේව ශූරින්ගේ ගීතාවලියේ තියෙන සුවිශේෂී ගීතයක් තමයි මේ ගීතය. මේ ගීතය අහපු නැති කෙනෙක් නැති තරම්. ඒ තරමටම මේ ගීතේ ගායනයත් රාගයන් මත පදනම්ව නිර්මාණය වූ සංගීතයත් අපට ශෝකී රසයක් එක්ක අපූර්වත්වයක් එකතු කරනවා. මේ ගීතයට විවිධ අර්ථකථනයන් තියෙනවා. ඒ තමයි සාහිත්‍යයේ හැටි. කොහොම නමුත් සමහර අය කියනවා මේ ජුවතියක් වෙනුවෙන් ගියු ගීතයක් කියලා. සමහර අය කියනවා නෑ, ස්වාමිපුරුෂයාගේ දෘෂ්ටියෙන් බලලා සිය බිරිඳ දරුවන් වෙනුවෙන් ගියු ගීතයක් කියලා. කොහොම නමුත් මේ ගීතය රචනා කරන සුනිල් සරත්පෙර මහත්මයක තනකද කියනවා මේක කල්පිතයක් කියලා. මේක තියෙන ත්‍රිලක්ෂණය කියලා තමයි එතුමා කියන්නේ. බොහෝ දිනක් සිටින ආකාරයෙන් පුද්ගල අත්දැකීමක් විදිහට මේක අර්ථ දක්වනවා නම් එය කිසිදු රසයක් නොමැති ගීතයක් විදිහට තමයි සුනිල් සරත්පෙර මහත්මයා හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගීතය වැට කඳුළු බැඳලා සීමා කරන්න එපා කියලා. හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය විය කෙනවා, නෙත් අදහන්නට බැරි ලෙස රෝසිරි කෙමෙන් මැකී යනවා. සීමා බඳින්න එපා කියලා කිව්වට පද ඇහෙනකොටම අපි තැනක නවතිනවා.

නෙලාගන්න බැරුව බලාගෙන වැළපෙච්ච තැන්වලදී අවසානයේ කාලයේ ඉගිල්ලලා අපි නැවතුනේ මහලු වෙලා.

0: වෙන්නේ.
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්.
1: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 767 779.
4: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
5: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී, රේඩියෝ, ඩිජිටල් එකවර එක මිටට
6: අභියෝග හමුවේ ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික ගමන් මඟ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට.

FM 93.5 FM 93.7 අපි ලක්කඳ අඟහරුවාදා සඳදිය දහරත් එක්ක මිලකට මම තෝරගෙනන්නේ විශාරද දීපිකා ප්‍රදර්ශනයේ පිරිස්වරයන් ගැනු ගීතවලියක්. ඒ ගීත සමුච්චය රස විඳින කලින් අඟහරුවාදා සඳදිය දහර ඔබ ළඟට අරගෙනෙන්න මට අනුග්‍රහයකට කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහයකට කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හිණේ වගේම සුපිරි මෝටරවත් එකේ හිණේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණුන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් කැටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර 31 ඇල්හෙල පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767597579 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. හොඳයි. එහෙනම් ආදරණීය රසවතුනි, අපි අඟහරුවාදා සඳදියද හරි විශාරද දීපිකා ප්‍රදර්ශනයේ පිරිස් ස්වරය ළඟ

වයස අවුරුදු 10දී ගුවන්විදුලියේ හඳමාමා වැඩසටහනට ගීත ගායනා කරන්න වරම් ලබන විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය 1985දී විජේ ධර්මාශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරපු භාග්‍ය රූපවාහිනී කතාමාලාවට ආජුතපරලාහිලා ගීත ගායනා කරමින් තමයි ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ තමයි ඇගේ ගායන දිවි හැරවුම් ලක්ෂය කියලා කිව්වොත් නිවැරදි. එතනින් ආරම්භ කරන ගායන දිවිය විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය සිංහල ස්වභාවිත ගීතේ ප්‍රගමණය වෙනුවෙන් නිර්ලෝභීව දායාද කරනවා. එනිසයි අදටත් අපිට විඳින්න පුළුවන් රසාලිප්ත අරුත්බර ගීතාවලියක් ඇගේ හඬින් ඉතිරි වෙලා තියෙන්නේ. එක් පැත්තකින් ඇය ගායිකාවක් විදිහට විතරක් නෙවෙයි සංගීත ගුරුවරියක් විදිහට තමන් මහත්කාණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් කැලණි විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගත්ත දේවල් අනාගත පරපුරට දායාද කරන්න කටයුතු කරනවා. අපේ රටේ සිංහල ස්වභාවිත ගීතයේ වෙනුවෙන් ඇය ඇගේ හඬින් සංගීත ඥානයෙන් කළ මෙහෙවරයන් වෙනුවෙන් අවස්ථා ගණනාවකදී සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ තමයි ගායන දිවිය තුළ ගායකයෙකුට හෝ ගායිකාවකට නැත්නම් කලා දිවිය තුළ කලාකරුවෙකුට ලබන්න පුළුවන්

0: අපේ හතයි විනාඩි 41යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම

0: ප්‍රියමන
1: සඳගේ දහර
0: මනුතුන දශම් පහෙන් මනුතුන දශම හතෙන් ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳෙන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වේමන ලක්කන සඳදිය දහරත් එක්ක එකතු වෙන්නේ. අද ඔබ වෙනුවෙන් තෝරාගත්ත මේ ළඟ දිගහැරුමයි මේ 1944 අප්‍රේල් 13 වෙනිදා දොඩංගොඩදී උපත ලබන ඔහු නමින් TM ජයරත්න. ගායකයෙක් විදිහටත් වයිලින් වාදකයෙක් විදිහටත් සංගීතාචාර්යවරයෙක් විදිහටත් ඔහු ශ්‍රී ලාංකීය කලා ශාස්ත්‍රයේ කළ මෙහෙවර අනවිභවනීයයි. TM ජයරත් මහත්මයා ගායකයෙක් වෙන්න කලින් කටයුතු කළේ ගුරුවරයෙක් විදිහට. 1966 දී TM ජයරත් මහත්මයා රාජගිරිය හේවා විතරණ මහාවිද්‍යාලයේ සංගීත ආචාර්යවරයා විදිහට කටයුතු කරනවා. ඒ කටයුතු කරන අතරතුරදී තමයි එකල ගුවන්විදුලියේ ජනහා පර්යේෂණාංශයේ ප්‍රධානියා වුණු CJS කුලතිලක මහත්මයා මෙතුමන්ට මුණ ගැහෙන්නේ. ඒ අවස්ථාවේදී කුලතිලක මහත්මයා TM ජයරත් මහත්මයාට යෝජනා කරනවා ජන සංගීතය ඇසුරු කරගෙන නිර්මාණ කිහිපයක් කරන්න කියලා. එහෙම කුලතිලක මහත්මයාත් එක්ක ඇති කරගත්ත හාදකම තමයි 1970 දී TM ජයරත් මහත්මයාගේ මధుර ස්වරයෙන් ගුවන්විදුලියේ ගීතයක් පටිගත කිරීම දක්වා දුර දිග යන්නේ. 1970 දී ප්‍රථම ගීතේ පටිගත කරන TM ජයරත් මහත්මයා ඒ ලැබුණු පන්නරයත් එක්ක අද දක්වාම ඔබට මට මතකයන් අවදි කරගනිමින් විඳින්න හැකි ගීත රසක් ගායනා කරන්න සමත් වෙනවා. ආදරයේද ප්‍රේමයේද විරහවද මෞගුණද බුදුගුණද ළමා ගීතේද මේ සියල්ල TM ජයරත් මහත්මයාගේ ගීත ගුණය තුලේ හරි සාරවත් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අද ලකනගහරුවාදා සඳදිය දහරෙන් මේ දිගහැරෙන්නේ TM ජයරත්න ස්වරයෙන් එදා ගැයෙන අදත් මතකයන් පාරන රසාලිප්තම ගීත ගීතය.

හීම් ජයරත් මහත්ම 1978 අවුරුද්දේ තමන්ගේ මුල්ම කැසට් පටය නිකුත් කරනවා ප්‍රිය ශ්‍රාවකයන් වෙනුවෙන්. ඊට පස්සේ 1980 ටීඑම් ජයරත් මහත්මයා තමන්ගේ ජීවිතේ තවත් සාර්ථක කඩීමක් පසු කරන්න සමත් වෙනවා. ඒ තමයි සුනිල් අබේසේකර නිර්මාණය කළ හංසවිලක් චිත්‍රපටයේ පසුබිම්ගේ ගායනය වෙනුවෙන් ටීඑම් ජයරත් මහත්මයාට අවස්ථාව හිමිවීම. හංසවිලක් චිත්‍රපටයේ වෙනුවෙන් හෙමින් සැරේ පියා විදා කියන ගීතය එතුමන් ගායනා කරනවා. ඒ ගීතය අතිශය ජනප්‍රිය වෙනවා අපේ රටේ. ඒත් එක්කම ටීඑම් ජයරත්න කියන ගායන ශිල්පියා අන් කවරදාකටවත් වඩා අපේ රටේ රසිකයන් අතර ජනප්‍රසාදය හිමි කරගන්නවා. ඒ තුළින් ටීඑම් ජයරත් මහත්මයා අපේ රටේ චිත්‍රපට පසුබිම් ගායකයෙක් විදිහටත් කලෙලි බහිනවා. ඒ තුලත් ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයේ වෙනුවෙනුත් එතුමා දැක්වූ ප්‍රතිභාව නිසාම 1978, 1979, 1980, 1987 කියන වසරවලදී එතුමන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන්න තරම් වාසනාවන්ත වෙනවා. ජමෙක් මෙලොව උපදිද්දී සුදුර්ලභව හිමිවන සුගායනීය මధుර ස්වරයක් හිමි ටීඑම් ජයරත් මහත්මයා එදා මෙදා දක්වා ගෙයූ ගීත අතිශයින් ජනප්‍රිය වූ අසේම තවත් සියවස් ගණනක් ඒ ගීත අපිට ආදරයක් ප්‍රේමයක් විරහවක් එක ලෙස සමීප කරාවි.

මේ තමයි අපි අද ආදරය කරන TM ජයරත්න කියන ප්‍රවීණ ගායන ශිල්පියා. එදා ආතුනිකෙක් විදිහට චිත්‍රපට පසුබිම්ගේ ගායනය කයපු පළමු ගීතය. ඒ තමයි ඉදවස සේම අදත් අතිශයෙන්ම එතුමගේ ජනප්‍රිය වූ චිත්‍රපට පසුබිම්.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Manaviya Premi, Saundaryatmak Vyamana.
2: Sandhagiya Dahara, Sandhagiya
3: Dahara. Pranasama Premi, Ragaswara Bindumin, Manaviya Premi, Saundaryatmak Vyamana Karana. ලක්කඩ අඟහරු ආදා සඳදිය දහරත් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. FM 93.5, FM 93.7 තවත් හෝරාවකට ආසන්න කාලයක් අපිට සඳදිය දහරේ එක්ව මේ ප්‍රේමණීය ගීතාවලිය විඳින්න පුළුවන්. මම මීළඟට තෝරාගත්තේ ඔබ වෙනුවෙන් මෙන්න මේ ගීස්වරය. ১৯৪৫ මාර්තු 9 වෙනිදා හලාවතදී උපත ලබන ඔහු නමින් අභිවර්ධන බාලසූරිය. අවුරුදු 63ක් පුරා ශ්‍රී ලාංකේය කලා ශාස්ත්‍රයේට සංගීතඥයෙක් විදිහටත්, පසුබිම් ගී ගායකයෙක් විදිහටත්, ලේඛකයෙක් විදිහටත්, ඒ වගේම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් විදිහටත් අපරිමිත මෙහෙවරක් ඉටු කළ අභිවර්ධන බාලසූරිය මහත්මයා සිය දිවිසරිය නිමා කරනවා වසර 63ක් පිරුණු තැන 2010 මාර්තු 26 වෙනිදා කොළඹදී. සංගීතඥයෙක් විදිහටත්, පසුබිම් ගී ගායකයෙක් විදිහටත් වසර 63ක් පුරා ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීතේ පෝෂණය කරන්න එතුමා කළ අනබිබවණීය මෙහෙවර වෙනුවෙන් අද අඟහරුවාදා සඳදිය දහරෙන් එතුමන් නමින් පිදෙන ගීතමය උපහාරයට

අභිවර්ධන බාලසූරිය මහත්මයා ගායන දිවියේ සංගීත දිවියේ ආරම්භ කරන්න සරස්වති මණ්ඩපයේ ගායන ශිල්පියෙක් විදිහට 1966 දී ඔහු ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවට සම්බන්ධ වෙනවා ඒ ශ්‍රේණියේ ගායකයෙක් විදිහට. ඔහු පළමු ගුවන්විදුලි වැඩසටහන විදිහට නැවුම් මිහිර වැඩසටහනට සහභාගී වෙන ගායකයෙක් විදිහට ඒ වැඩසටහනේදී කවුරුදෝ ගීත ගායනා කරමින් තමයි ඔහු ගුවන්විදුලි ගායන ශිල්පියෙක් විදිහට පළමු පියවර තියන්නේ. එතනින් පස්සෙ සුවිශේෂී සම්දිස්ථානයක් ඔහුට මුණ ගැහෙනවා 1976 දී. ඒ මඩොල් දුව චිත්‍රපටයේට පසුබිම්ගේ ගායකයෙක් විදිහට සම්බන්ධ වෙන්න වරම් ලැබීමත් එක්ක. ඒ තමයි අභිවර්ධන බාලසූරිය මහත්මයාගේ චිත්‍රපට පසුබිම්ගේ ගායන දිවියේ පළමු පියවර. එතනින් පස්සේ චිත්‍රපට ගණනාවකට පසුබිම්ගේ ගායනයෙන් සම්බන්ධ වෙනවා. වගේම ගුවන්විදුලියේ සරල ගී ගායකයෙක් විදිහට අර්ථපූර්ණ වූ රසපූර්ණ වූ භාවපූර්ණ වූ ගීතාවලියක් එතුමන්ගේ මధుර ස්වරයෙන් අපට දායාද කරන්න එතුමන් සමත් වෙනවා.

0: අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහතුන වඩන අපේ රස විජේ.
0: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දෙක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්යා මීළඟ වැඩසටහන ජුනි 17 උදැසන 7 සිට තෙල්දෙණිය ජාතික පාසල තෙල්දෙණිය සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙලේකියා සුරේකිමු මගතොට
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට TV රේඩියෝ ඩිජිටල්
6: අභියෝග හමුවේ ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික ගමන් මඟ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30

ලක්කන සඳදිය දහරත් එක්කෙන් ඔබට අභේවර්ධන බාලසූරිය ස්වරයෙන් ගෑනු ඒ ගීත සමුච්චයෙන් පස්සේ ඔම තෝරගෙනෙන්වා මාලනී බුලත් සිංහල ස්වරයෙන් ගෑනු අපූර්ව ගීතාවලියක්. මේ ගීත සමුච්චය රස විඳින්න කලින් මට මොහොතකට අවසර දෙන්න අපට අනුග්‍රහයකට කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්න. අපට අනුග්‍රහයකට කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හිණේ වගේම සුපිරි මෝටරත් එක්ක හිණේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික මන්ඩලෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංකයේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් කැටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර 31 ඇල්හිල පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. හරි. එවනම් ආදරණීය රසවතුනි, අපි අඟහරුවාදා සඳදීද හරි මාලනී බුලත් සිංහල ස්වරයෙන් ගැයෙන ඒ රසපූර්ණ ගීතාවලිය අපේ භාවයන් හැරෙන තැනකින් පටන්

මේ ගීහඬ හිමි ඇය නමින් මාලනී බුලත්සිංහල 1949 දෙසැම්බර් 12 වෙනිදා බොරලැස් කමියද උපත ලබන ඇය සිය ජීවන සැරිය නිමා කරනවා 2001 මාර්තු 29 වෙනිදා. ඒ දක්වා වූ අවුරුදු 51ක කාලච්ඡේදය තුළ ඇය සිංහල ගීතය වෙනුවෙන්, ඔබ මා වෙනුවෙන්, ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රය වෙනුවෙන් ඉතිරි කළ දෑ බොහෝය. අධ්‍යාපනයේ නව මාවත් විවර කරන්නට පෙරමුණගත් නියෝජ අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක් විදිහටත්, ඒ වගේම සංගීත ගුරුවරියක් විදිහටත්, ඒ වගේම ශ්‍රී ලාංකේය ගීත කලාව තුළ අපූර්ව වූ හඬක් හිමි ප්‍රවීණ ගායන ශිල්පිනියක් විදිහටත්, සංගීත නිර්මාපිකාවක් විදිහටත්, ශ්‍රී ලාංකේය ගීත කලාවේ සියලු අංශයන්හි ඇය ඇගේ මෙහෙවර ඉටු කළා. මේ දිගහැරෙන්නේ ඇය ගායිකාවක් විදිහට ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීතය තුළ ඇය ඉතිරි කළ ගීතමය මතකයන් කිහිප.

පාලනි බුරත්සිංහල මහත්මේ ගායනා කළ සෑම ගීතයක්ම පාහේ අතිශයෙන්ම අරුත්තරයි. ඒවගේම සංගීත භාවිතාවන් අතිශයෙන් ආනන්ද ජනකයි. බහත්කාණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳව හදාරන පාලනි බුරත්සිංහල මහත්මිය ගුවන්විදුලි සරල ගීතය තුළ ඇයි ඉගෙනගත් සංගීත ඥානයත් උපයෝගී කර ගැනීමෙන් තමන්ටම ආවෙනක වූ රටාවක් රිද්මයක් නිර්මාණය කරගන්න සමත් වෙනවා. ඊට මහර්ග වූ පිටුබලයක් සැපේ 1978 දී ඇයිගේ අතිනතගත් ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මාලනී බුලත්සිංහල සහ එච්.එම්. ජයවර්ධන මිසුසන්ගත වීම සිංහල ස්වභාවිත ගීත කලාවේ අලුත් රසයක් උපදින තැනක් බවට පත් වෙනවා. නිසයි මේ රස විඳින ගීත පවා ඒ අපූර්වත්වයෙන් අපේ දෙසවලට මේ බිඳුවක් කරන්න ආසේ දැනෙන්නේ. මාලනී බුලත්සිංහල මහත්මිය සමගින් එච්.එම්. ජයවර්ධනයන් සිංහල ස්වභාවිත ගීතේ නව මාවතක් විවර කරනවා වගේම නව පරම්පරා වෙනුවෙන් අලුත් ගී හඬකුත් බිහි කරනවා. ඒ ඔබ මාදරය කරන කසුන් කල්හාර. අතීතයේ ඔවුන් එක්ව නිර්මාණය කළ නිර්මාණයන්හි වර්තමාන හැඩතලය කසුන්ගෙන් අපිට දකින්නත් පුළුවන්. මාලනී බුලත්සිංහල මහත්මියගේ එච්.එම්. ජයවර්ධනයන්ගේ සුසංගත වීම තුළ එදා බිහි වුණු ගීතවල රසය එදාට සේම අදටත් අපූර්ව ගැඹුරුම තැන් කිතිකව.

0: ලකන්න රේඩියෝ ITN මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
1: සඳගේ දහර
2: ආදරණීය සහෝදර සමතුනි, අද අඟහරුවාදා සඳදිය දහරේ අවසන් දිගහැරුම අභියස අපි මේ නවතින්නේ. මම තෝරගත්තා කාලයකට පස්සේ සිංහල ස්වභාවිත ගීතයේ දෙවන පරම්පරාවේ නියෝජනයෙන් ගැයුණු බොහොම රසවත් ප්‍රේමණීය ගීත කිහිපයක්. ඔහු නමින් අතුල අධිකාරී. ලෝකේ භාවිත වන බොහෝ සංගීත රිද්මයන් තමන්ගේ ගීතාවලිය රසගන්ව ගන්න සංගීතඥයෙක් විදිහටත් ඔහු බොහෝ සෙයින් උනන්දු වුණා. එනිසා විවිධ හැඩයන්ගේ, විවිධ ස්වරූපයන්ගේ, විවිධ රසයන්ගේ අපූර්ව වූ සංගීත හරඹයන් තුළ ඔහුගේ හඬට අපූර්ව වූ පණක් ලැබෙනවා. අපි රසවිඳින්න ගීතාව.

එහෙමනම් ආදරණීය සහෝදර රසවතුනි, FM 93.5 FM 93.7 දෙහෝරාවක් පුරා ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳමින් මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකවම වියමන් කළ අඟහරුවාදා සඳදිය දහරහමාර කරමින් ඔබලගින් නික්මලා යන්නට අවසර දෙන්න. අපි ලබන අඟහරුවාදාවෙත් මේ වගේම ප්‍රේමණීය ගීත සමුච්චයක් එක්ක, අරුත්බර ගීත සමුච්චයක් එක්ක මත්මතක අවදි කරගන්න මුණගැහෙමින් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. ගිහින් එන්නම් මම දසුන් වසන්ත.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,000 ප්‍රථම ත්‍යාග 200,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,100,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වනයක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: රාත්‍රි 10 විනාඩියක් කයි වෙලාව.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා. තෑගි පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: අයිබෝවන්, දිනපතාම ඔබේ උත්සාහයට, කැපවීමට, විශ්වාසයට වැඩි වටිනාකමක් ලබා දෙමින් ඔබව ඉහළින්ම උස්වා තබන හෝරාව. වසනාවේ සුබ අද හෝරාව NLV ජාතික ජයවරණේ ලොතරැයිපත් 8ක් තුලින් සුපුරුදු ඔබේ විජයග්‍රහණය ඔබට හිමි කර දෙන්න අපි සූදානම්. දිනපතාම වාසනාව ඔබට උදා කර දෙන NLV අපි 2026 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ ප්‍රථම ත්‍යාග ලාභීන් වෙත රුපියල් 2 කෝටියක වටිනාකමකින් යුත් මුදල් චෙක් පත් පිරිනැමීම අද දින බොපේ පෝර්ටල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාකාරද සිදුවා. මෙසු විශේෂී අවස්ථාවට බොබේ පෝත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී නිවන්තිකා ගමදී මහත්මිය, බොබේ පෝත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී, පරිපාලන ගාම නිලධාරී ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකු මේ විශේෂ අවස්ථාවට සහභාගි වුණා. එහෙනම් අදත් ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ඉරේෂා අවන්ති මහත්මිය. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ B.R. රණසිංහ මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී A.M. අරිත් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කින්ස්ලි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණකාධිපති V.D. සීතා මහත්මිය. එහෙනම් අදත් ඔබට මුලින්ම NLP ජය දිනුම් බැඳීමෙන් වාසනාව අරගෙන අපි සූදානම්. දිනපතාම ඔබේ හීන හැබෑ කරන්න අතට සල්ලි වෙනුවෙන් NLV ජය 488 වන වාසනාවන්ත දිනුම් ඇතිවෙමටයි දැන් අපි යොමු වෙන්නේ. එහෙනම් අපි යොමුමු දිනුම් ඇතිවට. NLV ජය දිනුම් ඇදීම තුළින් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සමග ජයක් හතර තෝරගන්න පුළුවන්. අදට වාසනාව උදා කර දෙන ජයග්‍රහින් 20 අක්ෂරයේ R ජය අංක 7.5. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLV ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 215 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 5,448 දෙනෙකු බිහි කළා. ස්තුතියි බලමු NLV ජය තුළින් ඔබ වාසනාව දිනාගත් ආකාරය.
6: Winning English letters are winning numbers are 7605.
5: අදත් NLP ජය වාසනාවන්ත දිනුම් ඇතිවීමෙන් රුපියල් 50,000 ත්‍යාග 38ක් ඔබ අතට බෙදා දෙන්න අපි සමත් වුණා. ඒ අනුව දවසේ වාසනාවන්තින් 76,380 දෙනෙකු අතරේ රුපියල් 7,092,360ක වාසනාවන්ත ත්‍යාග මුදලක් බෙදා දුන්නා. ඉතාම කෙටි කාලයක් ඇතුළේ ජනප්‍රියතම ලොතරැයි බාට පත්වුණු නියත ධනයෝගයේ හදාන 1529 වන වාසනාවන්ත දිනුම් ඇතිවීමටයි දැන් අපි යොමු වෙන්නේ. සුපිරි ත්‍යාගලාභින් වැඩිම ප්‍රමාණයක් බිහි කරන හදාන ලොතරැයි තුළින් මුලින්ම ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහී ලග්නයයි අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්නය කන්‍යා ලග්නය. දෙවන යන්ත්‍රය තුළින් ඔබට ජය උරුම කර දෙන ජයංක හතර තෝරාගෙන අපි සූදානම්. අද වාසනාවන්ත පළමු ජය අංකය අංක 27. ඔබේ වාසනාවෙන් දෙවන ජය අංකයයි දැන් අපි තෝරාගන්නේ. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 14. අංක 2ක් තෝරගෙන අවසන් මේ ඔබේ වාසනාව තීරණය කරන ජයග්‍රාහී තුන්වන ජය අංකය. තුන්වන ජය අංකය අංක 60. අංක 27, 14, 60. ඔබේ ජයග්‍රහණය තීරණය කරන සිව්වන ජය අංකයයි යන්ත්‍රය තුළින් දැන් තෝරාගන්න. වාසනාවන්ත සිව්වන අංකය අංක 37. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටි වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හතහැන ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග හතක් 110 ප්‍රථම ත්‍යාග ලාභින් 114 දෙනෙකු අපි බිහි කළා. බලමු හතහැනින් ඔබ වාසනාව දිනාගත් ආකාරය. බොහොම ස්තුතියි.
6: Winning zodiac sign is Virgo. Winning numbers are 27, 14, 60 and 37.
5: අදත් හඳහන වාසනාවන්ත දිනුම් ඇදීමෙන් රුපියල් ලක්ෂ 10කට හිමිකම් කියන වාසනාවන්තින් සමත්ලා තියෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා කහවත්ත අලෙවි නියෝජිත අයිරංගනී පුෂ්පවර්ණ අලෙවි නියෝජිතවරිය. යනවා අද දවසෙත් වාසනාවන්තින් 138670 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 94,62,740ක මුදලක්. එහෙනම් හෙට දවසෙත් හඳහන වැටි වැඩියෙන් මිලදී ගන්න. මෙන්න හෙට දවසේ සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 33,84,192.80ක මුදලක්. වසනාවන්ත ඔබේ දිනපතාම කෝටිපති සිහින හැබෑ කර දෙන සත් දිනම ජයනියත 4,462 වන වසනාවන්ත ගොවිසත දිනුම් ඇදීම ආරම්භ කරන්න අප සූදානම්. එහෙනම් මේ සියලුම වසනාව ඔබ වෙනුවෙන් අපි ආරම්භ කරමු NLV ගොවිසත දිනුම් ඇදීම. අදත් ඔබේ වාසනාව වෙනුවෙන් ගොවිසට දෙනුම් ඇදීම තුළින් අපේ මුලින්ම තෝරා ගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය N අක්ෂරය. දෙවන යන්ත්‍රය තුළින් ඔබට වාසනාව උදා කර දෙන ජය අංක 4 අපි තෝරගන්න සූදානම්. වාසනාවන්ත ඔබට තෝරා දෙන පළමු ජය අංකය අංක 19. ඔබේ වාසනාව වෙනුවෙන් යන්ත්‍රයේ දෙවන ජය අංකය දැන් තෝරා ගන්නවා. ජයග්‍රහයේ දෙවන ජය අංකය අංක 2. මේ තෝරා ගැනීමේ ජයග්‍රහයේ තුන්වන ජය අංකය තුන්වන ජය අංකය අංක 42. අංක 19 අංක 2 අංක 42 අංක 4 බගල්පා ගත්ත සුපිරි ත්‍යාගයට ඔබට මුලිකක් කියන්නට පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට තෝරා දෙන අවසන් ජය අංකයයි මේ. වසනාවන්ත සිවන ජය අංකය අංක 63. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජ එකබද්ද අරමුදලට දායක වන ගොවිසත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග 2ක් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාග 48,000 250,000 ත්‍යාග ලාභින් 641,000 බිහි කළා. බොහොම ස්තුතියි. බලමු ගොවිසතේ ඔබ කොයි ආකාරයෙන් වසනාව දිනාගෙනද කියලා.
6: Winning English letters and winning numbers are 19, 2, 42 and 63.
5: අදත් ගොවිසත වාසනාවන්ත දිනුම් ඇදීම තුළින් රුපියල් 250,000කට හිමිකම් කියන වාසනාවන්තින් දෙදෙනෙක් සමත්ලා තියෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා KGOV ජයසේකර කලවාන සනත් පත්මසිරි සපුගස්තැන්න අලෙවි නියෝජිත වරුන්. ඒ අනුව වාසනාවන්තයන් 125,004 දෙනෙකු අතරේ අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 80,41,280ක මුදලක්. එහෙනම් හෙටත් ගොවිසතේ ඔබේ කෝටිපති සිහින හැබෑ කරන්න තිළන කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 6,80,15,139.96ක මුදලක්. දවස සුබ කරගන්න නම් ඔබ ගන්න මොන ලොතරැයි පත තමයි NLB සුබ දවසක් ලොතරැයි පත. අලුතුණු පහසුණු තෑගි වැඩි උණු නවතම ත්‍යාග රටාවත් එක දැන් ඔබට එකතු වෙන්නට පුළුවන්. ඔබ දන්නවා සුබ ලග්නයේ සමග අංක 3 ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලේ රුපියල් 105,000කට ඔබට හිමිකම් කියන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි අංක 3ට රුපියල් 50,000 මුදල් ත්‍යාග ඔබට දිනා ගන්න වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකේ ගලපා ගත්තොත් රුපියල් 25,000 ත්‍යාග ඇතුළු තවත් සෙසු ත්‍යාග රැසක්ම අදත් ඔබේ වාසනාව වෙනුවෙන් එනම් මේ සියලුම ජයග්‍රහණ ඔබට මේවයි කියන බලාපොරොත්තුෙන් අපි ආරම්භ කරමු NLB සුබ දවසක් දිනුම් ඇදීම 336. අදත් ඔබේ දවස සුබ කර ගැනීම වෙනුවෙන් NLB සුබ දවසක් දිනුම් ඇදීමෙන් මේ තෝරා ගැනීමේ සුබ ලග්නය. අද වාසනාවන්ත සුබ ලග්නය මේෂ ලග්නය. NLB සුබ දවසක් දිනුම් ඇදීමෙන් මේ තෝරා ගැනීමේ සුබ අංක වාසනාවන්ත පළමු සුබ අංකයේ අංක 19. දෙවන සුබ අංකයේ තෝරා ගන්නවා වසනාවන්ත දෙවන සුභාංකය අංක 41. යන්ත්‍රයේ සිට අවසන් සුභාංකයයි මේ තෝරා දෙන්නේ. අවසන් සුභාංකය අංක 54. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන සුබ දවසක් දෙනුම් ඇදීමේ ප්‍රවර්ධන අංකයයි දැන් අපි තෝරා ගන්නවා. වසනාවන්ත ප්‍රවර්ධන ත්‍යාග අංකයේ 6,880. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුව දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහයකින් 206,000ක් වගේම 50,000 ත්‍යාග ලාභින් 163,000ක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු සුබ දවසක් දිනුම් ඇදීම ඔබේ දවසේ සුබ වූ ආකාරය.
6: Winning zodiac sign is Aries. Winning numbers are 19, 41 and 54.
5: අදත් වාසනාවන්ත සුබ දවසක් දිනුම් ඇතිම තුලින් ඉලෙක්ට්‍රික් යතුරු පැදයක් හෝ මුදලින් ලක්ෂ 5ක් දිනා ගන්න ප්‍රථම ත්‍යාගී ලාභයක් සමත් වෙලා තියෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා රොන් වැල්ල අලෙවි නියෝජිත JAB වීරසිංහ මහතා. ඒ වගේම රුපියල් 50,000 මුදල් ත්‍යාග දිනා දෙන්නට අද දවසත් 6 දිනකට හැකියාව ලැබලා තියෙනවා.
6: ඉදිරියම 50,000 රුපියල් පණ පර්සනයි 6 අදිසලකට වෙන්චුලාර්ක.
5: ප්‍රවර්තන ත්‍යාගී අංකය ගලපා ගැනීම රුපියල් 25,000 මුදල් ත්‍යාග වාසනාවන්තින් 39 දිනක අතර අද දවසෙත් අපි බෙදා දුන්නා. යනවද දවසේ සුබ දවසක් දිනුම් ඇදීම තුලින් වාසනාවන්තයන් 110,956 දෙනෙකු අතරේ අපි බෙදා දුන්නා රුපියල් 95,45,580ක ත්‍යාග මුදලක්. එහෙනම් තවත් තෑගි වැඩි වුණු වාසි වැඩි වුණු විජයග්‍රාහි ලොතරැයි පොත් 4ක් තුලින් ඔබට වාසනාව තිල්ල කරන්න අචලා සමගින් ඩේමියන් සූදානම්.
6: මීළඟට මෙගා පවර්.
7: තෝරන වාසනාවන්ත අංක වලින් මේ ගත වෙන වාසනාවන්ත තත්පර වලින් ඔබේ ජීවිතයම වාසනාවන්ත ලෙස වෙනස් කරන්න රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අති දවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබට දුන් අභිමානවත් ලොතරැයි මෙගා පව අපි සූදානම්. පුංචි රුපියල් 40කට මේ තරම් තෑගි දෙන්නේ මෙගා පවම තමයි. රුපියල් කෝටි 29කට වඩා වැඩි මෙගා සුපිරි තෑගයක්, රුපියල් කෝටියක පව සුපිරි තෑගයක් ඔබේ වාහනයක සිහිනය සැබෑ කරන මේ සුපිරි මෝටර රථය දිනා ගන්න පුළුවන් ග්‍රෑන්ඩ් සුපිරි තෑගයත් ඔබටම තමයි. ඔබේ හිණ සැබෑ කරන්න අපිට අවසරයි මෙගා පව වාසනාවන්ත 2568 වන වතාවට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ ජූ ඉංග්‍රීසි අක්ෂරය ඔබට වාසනාව ගෙනාවේ. අපි දැන් තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 8. ඉංග්‍රීසි අක්ෂරයේ යූ සුපිරි අංකය අංක 8. රුපියල් 29 කෝටි 47 ලක්ෂයකට වඩා වැඩි මෙගා සුපිරි ත්‍යාගයේ දිනා ගන්න ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකයේ සමග යන්ත්‍රය තෝරන අංක 4ම ගැලපෙන්න ඕනේ. අංක 20 පළමු ජයග්‍රාහී අංකය. අංක 13 දෙවන ඔබට වාසනාව ගෙනාවේ බලමු තුන්වන ජයග්‍රහණ අංකය. ඔව් අංක 65 වාසනාව තහවුරු කරන අවසාන ජයග්‍රහණ අංකය. අංක 69 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදල ප්‍රතිචිම දායක වන මෙගා පව ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 43 දෙනෙක් බිහි කරලා අවසන් බලමු අද වසනාව ගැන. බොහොම ස්තුතියි.
8: Today Mega Powers winning English letter is U. Super number is 8 and the winning numbers are 20, 13, 65 and number 69.
7: Vipalaksha 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගතේ වසනාවන්ත රතරපත අලවි කලා වඳුරබ අලවි නියෝජිත තුසිත සංජීව. රුපියල් 2 බැගින් 4 දිනක් දිනා ගතේ රතරපත අලවි කලේ මේ අලවි නියෝජිතයින් ML ප්‍රනාන්ද පානදොර, කල්හාරද සිල්වා ඌරගස් මං හන්දිය, උපුල් කුමාර ජයනන්ද කොල්ලපිටිය සහ EA ගුණදාස පැල්මඩුල. අද වසනාවන්තයින් 126,215 දෙනෙක් අතර රුපියල් 1,26,720ක මුදලක් බෙදා දුන්නා අපි. එදා මෙදා තුර ලොතරැයි ඉතිහාසයේ අති දැවැන්ත සුපිරි තෑගි ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය ජලි යලි තහවුරු කළ මෙගා පව හෙට මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 29,47,67,634ක් හෙට පව සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර රථයක්. ඔබ වැය කළේ පුංචි රුපියල් 40ක් අපි දෙනවා රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් ජාතිය මහදන සම්පත් දනිදාණය වසනාවන්ත 2250 වන දිනුම් වාරය. 8,36,00,000කට වඩා වැඩි සුපිරි ත්‍යාගය දිනා ගන්න පුළුවන් දිනුම් ලැබීමට අපි යොමු වෙමු. ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරයේ X. ජයග්‍රහි අංක 4 අපි දැන් තෝරගමු. අංක 72 පළමු ජයග්‍රහි අංකය. අංක 70 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අංක 61 තුන්වන ජයග්‍රහි අංකය. අංක 74 සිව්වන ජයග්‍රහි අංකය. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදට ඍජුවම දායක වන දනිදාන ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභියෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 27 දෙනෙක් දෙරක්ෂපතියන් 261 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. මේ කියන්නේ දනිදානය අද වාසනාව ගැන.
8: Today, Dhananidhane's winning English letter is X and the winning numbers are 72, 70, 61 and number 74.
7: Vipal Lakshad Dekha Bagin, Hathara Denik Dinagatta, Iluthrepa Talipikale, Me Alipinyojitin, Enne Pereira Arachikattu, Gigi Alvis Gelioya, Ajit Krishanta Batapola Saha, Kolaba Districtin, Iklotrepa Takoba Milidi Gatta, Samas Jack Rahakin, Anupan Dahas, Aso Denik Atara, Vipal Hatalakshu, Anuata Dahas, Hara Siyaka Mudalak Pedaduna, Damien, Vipal Koti Dahatunaka, Vipal Koti Dolahaka, Vipal Koti Navaka, පර කොටි අටක දවන්ත සුපිරිත්‍යාගයේ ඔබට ලබා දුන් ධනදානිය හෙට ඔබේ සුපිරිත්‍යාගය රුපියල් 8,39,10,847.12ක්. වසනාවන්ත 6,220 වන ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත දිනුම් වාරෙන් බිහි වන සුපිරිත්‍යාග ලැබිය ඔබද කියලා අපි බලනවාද? ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහි අංක 6 අපි තෝරන්නේ. රුපියල් 2,53,00,000 වඩා වැඩි මහජන සම්පත සුපිරිතයාගේ දින ගන්න පුළුවන් ඉංග්‍රීසි අක්ෂරය Y. ජයග්‍රාහි අංක 168.25. වැටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ජිමදායක වෙන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ වසරේ සුපිරිතයාග ලැබෙන 9 දිනක් රුපියල් 125,000 බැගින් ප්‍රථම තියාග ලැබෙන 179 දිනක් ලක්ෂපතියන් 3,292 දිනක් මෙහි කළ අවසන් භූමිසුති මහජන සම්පත අද වාසනාව ගැන බලමු දැන්.
8: Today මහජන සම්පතස් winning English letter is Y and the winning numbers are 168025.
7: රුපියල් 125,000 බැගින් ප්‍රථම තියාග දෙකක් ඔබ දිනාගත් එලතරපත් අලවිකලේ මේ අලවි නියෝජිතයින් කේ විමලදාස කෑගල්ල එල්.පී. චන්ද්‍රපාල පන්නල මහජන සම්පත ලොතරැයියෙන් ඔබ දන්නවා ජයංක පහක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් 100 බැගින් දිනා ගන්න පුළුවන්. අද වසන අවන්තින් 23 දෙනෙක් මහජන සම්පතින් රුපියල් 100 බැගින් දිනාගත්තා. එලතරපත් අලවිකලේ මේ අලවි නියෝජිතයින් මනෝෂ මංචනායක මාතලේ ප්‍රියන්ති මනම්පෙරිය කුරැස්ස වීජි අනුලාවති බඩල් කුමුර අනෝමා කුමාරි මහරගම ජයන්ත පෙරේරා අනුරාධපුර එල්.පී. චන්ද්‍රපාල පන්නල චන්ද්‍රසිරි පෙරේරා කටුගස්තොට ගම්ගේ වජ්‍රමැද කොළඹ ශාන්ත කුමාර වැලිමඩ ජී ක්‍රිෂ්ණ කුමාර් කිරිනොච්චිය සරිනා සරප් රද්දොළුගම එම්.පී. ෂෙරාන් මහබැව ටී.එෆ්. ඩේන් කොටිකාවත්ත එස්. මදන් කල්මුණේ වයි යෝගදීපන් මන්නාරම එන්.ජී.සී. ප්‍රියදර්ශනී දඹුල්ල ශිරෝමි දීපිකා රාගම පී.ඒ. ලීලාරත්න නිට්ටඹුව පත්මසිරි පීරිස් මාරවිල මදන්තා සිරිවර්ධන බුල්නෑව නිහල් රත්නමලල ඉබ්බගමුව දිලිනි තාරකා දෙබරවැව සහ සමන් ප්‍රිය ගුණගම් වෙහෙර අද වසනාවන්තයින් අපි 2,69,300 දෙනෙක් අතර රුපියල් 2,43,73,960 මුදලක් බෙදා දුන ඩේමිය. මේ මතක් කරන්නේ හෙට මහජන සම්පතින් ඔබ දිනා ගන්න ඔබේ සුපිරිත්‍යාගය රුපියල් 2,53,07,224ක්. අද සම්පතින් අද මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ඔන්න ඔබට අදත් වාසනාව ගෙනෙන්නේ මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4. අද 6 වෙනි මාසයේ 16 වෙනිදා අද වසනාවන්ත දිනුම් වාරයේ 795 අද මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ Y අවසාන අංක 4 8.25. අද සම්පත draw 795. Today's English letter is Y and the winning numbers are 8025. රුපියල් 2,50,000 බැගින් වසනවන්තයන් දෙදෙනෙක් දිනාගත්තා. එලතරේපත අලවිකලේ මේ අලවි නියෝජිතයින් අනුරුද්ධ පුෂ්පකුමාර වල්ගම පද්මසිරි පීරිස් මාරවිල. රුපියල් 50,000 බැගින් වසනවන්තයන් 49 දෙනෙක් අද සම්පතින් අද දිනාගත්තා. සමස්ත ජයග්‍රහකින් අතර රුපියල් 1,18,01,720 මුදලක් අපි බෙදා දුන්නා. රටටම වසනව ගෙනෙන NLB ජාතික ජයවරණය වසනවන්තයින් 9,68,848 දෙනෙක් අතර රුපියල් 8,54,42,760 මුදලක් බෙදා දුන්නා. හෙට තමයි ඔබ දිනන දවස. අද වගේමයි හෙටත් ජීවිත සිහිනයට
8: වසනාවේ ආශිර්වාදය.
7: NLB

0: Lakhanda Radio ITN.
1: රාත්‍රී 10යි විනාඩි 30යි අපි සූදානම් ඔබ ඔන්‍යා පොලිටික්ස් සමග සජීවීව සම්බන්ධ කරගන්නට ස්වාධීන රූපවාහිනී සමගාමී විකාශයක් ලෙසින් ඔන්‍යා පොලිටික්ස් ඔබට දැන් සිට අසන්න පුළුවන්.

0: අයබවයි. සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග. ඔබ පූර්ව ප්‍රචාරක පටහරහා හොඳින්ම දන්ව ඇති අද දවසේදී සහභාගී වන්නේ කවුරුද නැරවග. ඉතින් අපේ මාතෘකාව තමයි අභියෝග හමුවේ ආණ්ඩුවේ රාජතාන්ත්‍රික ගමන් මග. අභියෝග දවස් ටික බොහොම කතා බහ මාතෘකාවක්. ඉතින් පිළිගන්ටයි සූදානම් අද අපගේ ආරාධිතයාව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද වැඩසටහන සහභාගී වෙනවා. අයබෝන් කියලා
1: බුද්වාරයේ බෝන්
0: ඩිගල්ල අපි ඔබේ විෂයපතයට එන කලින් ආණ්ඩුව බාරගත්තන් පස්සේ වර්තමානයේ වෙනකොට එල්ලකන චෝදනාවක් තමයි විශේෂයෙන් විපක්ෂය වගේම සමාජ මාධ්‍ය තුල දක්වන ලැබෙන මේ ආණ්ඩුව ෆේල් ආර්ථිකයේ ෆේල්. ඔබතුමා මොකද හිතන්නේ පසුගිය වසර එකමාර කාලය පිළිබඳව ඔබේ ඉලක්කයන් පූර්ව කතනය කරාම මොකද්ද තියෙන සංවේචන මේ ෆේල් කියන කතාවට?
1: විපක්ෂය කට්ටිය බලන් ඉන්නවා අද වැටේ හෙට වැටේ කියලා. ඇත්තරම ගත්තොත් අපි බාරගත්තේ බංකොලොත් වෙච්ච රටක්. ණය ගවා ගන්න බැරුව, පඩි ගවා ගන්න බැරුව, කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ආනයන නතර කළ තිබුණේ. වාහන ගෙන්වීම, වොෂින් මැෂින් එකක් ගෙන්වීම, ෆ්‍රිජ් එකක් ගෙන්වීම, ඒ ඔක්කොම නතර කළා තිබුණේ. ඩොලර් නෑ, සල්ලි නෑ. ඉතින් ලෝක ඉස්සරහ අපි හිඟන ජාතියක් බවට පත් වෙලා තිබුණේ. එහෙම රටක් අපි බාරගත්තා. බාර අරගෙන කෙටි කාලයක් තුළ මාස දෙකක් ඇතුළත අපි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ප්‍රතිවිගතකරණය කරා. ඒ කියන්නේ ඒ අරන් තිබිච්ච බැඳුම් කරන අය අපි රීස්ට්‍රක්චර් කරා. ඒ වගේම ලෝකේ රටවල් වලින් දීපාර්ශ්වික අරන් තිබිච්ච ණයත් අපි 95%කට අසන්න ප්‍රමාණයක් ප්‍රතිවිගතකරණය කළා තියෙනවා. ඒත් එක්කම අපි රජයේ වියදම් අඩු කරා. නාස්තිකාර වියදම්, වංචා දූෂණ නාස්ති අඩු කරලා අපි එක පැත්තකින් වියදම අඩු කරන ගමන් ආදායමත් වැඩි කරා. මෑත ඉතිහාසයේ 2025 අවුරුද්ද තමයි ආදායම සහ වියදම අතර පරතරය අඩුම අවුරුද්ද. මේ මෑත කාලේ එහෙම ඇති වෙලාම නැහැ. ඒ කියන්නේ 105%ට වඩා අඩු මට්ටමට අපි ගෙනාවා. ඒක තමයි ප්‍රශස්ත මට්ටම. ඒ විතරක් නෙමෙයි, අපේ ආණ්ඩුව ගත්ත ගමන් ලෝකයේ ඉස්සරහා අපි ඒ බංකොලොත් තත්ත්වයෙන් නිදහස් වීමත් එක්ක අපේ ආර්ථිකය පිළිබඳ ලෝකයටම විශ්වාසය ඇති වුණා. ජාත්‍යන්තර රේටින්ග්ස් වලින් අපි ඉහළට ආවා. ෆිට් රේටින්ග්, SP රේටින්ග් ඔක්කොම.
0: මේ කතාව මතක කරනත් එක්ක මතකෙන් දෙයක් තමයි ආර්ථිකය ඔබට හදලා දුන්නේ. හදන්න දෙයක් තිබ්බේ නැහැ. බංකොලොත් නැහැ දෙන අවස්ථාවේදී කියන කාරණාව.
1: හදලා දුන්නේ නැහෙනේ. 48 නේ හදනවා කිව්වේ. මතක ඇති අනිල් වික්‍රමසිංහ කිව්වේ 2048 තමයි ආර්ථිකය හදන්න වෙන්නේ කියලා. සල්ලි නැහැ, තියෙන දේවල් විකුණන්න වෙනවා ඔක්කොම. මිල්කෝ එක, NLDP එක, පාඩු ලබන ආයතන ගොඩක් තියෙනවා. මේවා පවත්වන්න යන්න බෑ. මේවා විකුණන්න වෙනවා කියලා. 2048 වෙනකන් ආර්ථිකය හදන්න විදිහක් නැහැ කියලා කියපු රටක් අපි බාරගත්තා. අන්න එහෙම රටක් තමයි අපි කෙටි කාලයක් තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 17.2කට නැග්ගුවා. ආනයන අපි පටන් ගත්තා. නවත්තල දිවිච්ච ඔක්කොම අපි ගෙන්නන්න පටන් ගත්තා. සීමා කරේ නැහැ කිසි දෙයක්. ආනයන වේදම ඩොලර් බිලියන 21.1 ගන්නට ගියා. ඒ පරතරය ඇත්තටම අඩු වුණා. 4ක් බවට පත් වුණා. අපේ ආර්ථික වර්ධන වේගය ගිය අවුරුද්දේ 5%. ලංකාවේ ඉතිහාසයේ වැඩිම සංචාරකයෝ ආපු අවුරුද්ද බවට පත් වුණා. වැඩිම විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 8.2ක්. ඒ කියන්නේ මේ රටේ වැඩිම විදේශ ප්‍රේෂණ ලැබිච්ච අවුරුද්ද 2025. ඒකත් එක්ක අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි වුණා. සුරාබදිකේ ආදායම් වැඩි වුණා 102%. ඒ වගේම රේගුව කස්ටම් එකේ ආදායම් වැඩි වුණා. ඒක තමයි ආර්ථිකේ හදවත. ආර්ථිකේ හදවත වැඩ කරන්න ගත්තා. පුප්පුසිය දමනී පිළේ ගමනාගමන වැඩි වෙන්න ගත්තා. එතකොට එන්ජින් එක දුවන්න ගත්තා. ඒකත් එක්ක තමයි කොටස් වෙළඳපළ ඉහළ ගියේ. විදේශ ආයෝජන වැඩි වුණේ. විදේශ ආයෝජන ගිය අවුරුද්ද තුල එකඟ වෙච්චේ වතුණා ඩොලර් බිලියන 1.9ක්. අවුරුද්ද තුල අපි අවසන් කරගත්ත ගිවිසුම් ගහලා ඩොලර් බිලියන 1.06ක් නවත්තලා තිබිච්ච ව්‍යාපෘති ඔක්කොම පටන් ගත්තා. කඩවත මීරිගම අධිවේගී පාර අපි ආරම්භ කරා. ඒ ඔක්කොම දාලා ගිහිල්ලා තිබුණේ මැෂින් පැත්තකට දාලා මලකට කාලා තිබුණේ. එතනම කඩවත මීටර් 500ක් එක්සිට් එක ආණ්ඩුවේ මහ බණ්ඩාගාරය සල් වලින් අපි හදන්න පටන් ගත්තේ. ගුවන්තොටුපළ ඒ ටර්මිනල් එක ජයික ආධාරයටත් අපි හදන්න පටන් ගත්තා. අද වෙනකොට අපි අධිවේගී මාර්ගයේ දක්ෂිණ මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතු ඇරෙන්දලා රමුක්කන අවසන් කරන ලබන අවුරුද්ද මැද වෙනකොට රමුක්කන ඉඳලා ගලගෙදර දක්වා දැන් මුල් ගල තිබ්බා ණය සල්ලි වලින් නෙමෙයි අපේ සල්ලි වලින්. ඉතින් මෙවැනි තත්යකට ආර්ථිකයේ ඉහළට ඔසවන්න පුළුවන් උනේ මූල්‍ය විනය. ඉතිහාසයේ කවදාකවත් නැති විදිහට අපේ රටේ ඉහළම මූල්‍ය විනයක් පවත්වාගෙන යන අපි හැකියාව ලැබුණා.
0: මා දුරුදයක් තමයි දැන් සංවර්ධන ව්‍යාපෘති රටේ සල්ලි වලින් ක්‍රියාත්මක වෙද්දී එළකන චෝදනාවක් තමයි අසාධාරණ චෝදනාවක්. මේ ඔබලාගෙන අපු සල්ලි නෙමෙයි, ඔබේ සල්ලි නෙමෙයි, මාලිමාවේ සල්ලි නෙමෙයි, මේවා බදු මුදල් කියන කාරණා.
1: ඉතින් රටක ආණ්ඩුවක් වේදම් කරන්නේ ආදායම් ලබන්නේ බදු ආදායම් වලින් තමයි. බදු ආදායම් සහ බදු නොවන ආදායම්. ඉතින් ඕනම ආණ්ඩුවක වැඩිම ආදායම එන්නේ බදු නොවන ආදායම්. බදු ආදායම්. බදු නොවන ආදායමයි බදු නොවන ආදායමයි. අපි ඇත්තටම පහුගිය අවුරුද්දේ ආර්ථිකය ගෙනිච්චේ බදු වැඩි කරලා නෙමෙයි බදු අඩු කරලා. අපි සාමාන්‍යයෙන් වෘත්තිකයන් මාසිකව වැටුප් ගත්ත රුපියල් ලක්ෂයට වඩා බදු ගහන්න පටන් ගන්න තිබුණා. අපි ඒක 150,000ට වැඩි කරා. එතකොට එයාගේ වැටුප බදු වලට අහුවෙන්නේ අහුවෙන සීමාව වැඩි කරා.
0: පේ ටැක්ස්
1: ඊළඟට උපයන ආදායම උපදානුට බදු අය කිරීම 105 තිබිච්ච 110ට වැඩි කරා. කිරිවල යෝගට් වල තිබිච්ච වැට් බද්ද අයින් කරා. ඇත්තම ගත්තොත් අපි මේ ඔක්කොම කරද්දි සහනාධාරත් බෙදුවා. පඩි වැඩි කරා. රජයේ සේවකයන්ගේ පඩිය 24,250 රුපියල් 40,000 කරා. ඊළඟට වතුකම් කරවන්ගේ පඩිය 1,350 1,750 කරා. ඉන්ධන සහනාධාරය වැඩි කරා. පොහොර සහනාධාරය 25,000ට වැඩි කළා. දැන් 30,000 දෙනවා. වැඩිහිටි දීමන, ආබාධ දීමන, වකුගඩු දීමන ඔක්කොම වැඩි කරා. ඉස්කෝලේ පුංචි දරුවට, ඒ කියන්නේ මොන්ටිසෝරි දරුවට දවල් දිවාහරයට දීලා තිබුණ රුපියල් 60යි ඒක රුපියල් 100ක් කරා.

0: සැසුමක් ලැබෙනවා. ඒ වගේම පොත් ගන්න 18 දහකුත් හම්බෙන. සබත්තු කුට්ටමක් ගන්න සල්ලි දුන්නු. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට රුපියල් 5000ක් දීච්ච මහපොළ දීමනාව රුපියල් 10000ක් දැන් දෙනවා. වැඩි ආබාධිත අය, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආබාධිත අය, එවැනි අයට තව අමතර රුපියල් 5000කුත් දෙනවා. පඩිත් වැඩි කරලා, සහනාධාරත් වැඩි කරලා, දීමනත් වැඩි කරලා විශ්‍රාමිකයන්ට පටන් ගන්නකොටම අපි සියලුම විශ්‍රාමිකයන් රුපියල් 3000ක් දුන්නා. ඉතින් මේ ආර්ථිකී අපි ලබාගත් ජයග්‍රහණ වලින් තමයි ජනතාවට මෙවැනි සහන ගොඩක් දෙන්න පුළුවන් උනේ. දිප්පා සුලිකුණාටුවාවට පස්සේ අපි කෝටි ගණනක සහන දුන්නා කවදාකවත් ඉතිහාසයේ නොදීපු. ඉතින් මේ ඔක්කොම කරන්න පුළුවන් උනේ අපි මූල්‍ය විනයක් සහිතව රටේ ආදායම් වැඩි කරපු නිසා. ඒක කරන්න පුළුවන් උනේ මාලිමාවේ අපේ නිවැරදි දැක්මක් සහිතව රට පාලනය කරන්න පටන් ගත්ත නිසා.
1: හොඳයි, පළමු ප්‍රශ්නත් එක්ක සමාන ප්‍රශ්නයක්. දැන් මතකන දෙයක් තමයි ආර්ථිකයේ අද වැටෙයි, හෙට වැටෙයි, ලබන මාසෙ වැටෙයි, මාස 3කින් වැටෙයි, නැත්නම් ගෝඨාභයගේ සමය වගේ කියන්නේ නැතුව ඉන්නේ මේ ආණ්ඩුව යන්නේ වැරදි මගක. මේ ආදී කාරණා මතක ඔබ ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් විදිහට ඔබට පැහැදිලි පිළිතුරක් ලබා දී හැකිද? වෙන තත්ත්වයක් මතුවෙන තැනකද ඇත්තටම තියෙන ඔබ දන්නවා ඇති අපට වඩා හොඳින්.
0: ඔතින්
1: එම මේ අතුරේ යෑමක්
0: තිබෙනවා. මේ සැකය අවිශ්වාසය ඇති කරන එක විපක්ෂයේ ජොබ් එක වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා එළියට බැස්සොත් ආර්ථිකයේ හෙට වැටේ අනිද්දා වැටේ කියලා කියනවා. ඒක දැන් මේ අදයි කියන එකක් නෙමෙයි. මීට කලින් ඒ කියන්නේ මාස 3න් වැටේ කිව්වා. ඩොලර් එක 400ටයි කිව්වා. අපි 2025 අවුරුද්දේ මුළු කාලේ පුරාවටම ඩොලර් එක 298ට 300ට තියාගත්තා. මේ මැද පෙරදිග යුද තත්ත්වයට පස්සේ තමයි ඩොලර් එක යම් ප්‍රමාණයක් වැඩි වුණේ. දැන් ඒකත් తాවකාලික. යුද්ධය අවසන් වුණාට ඒකත් වෙනස් වෙනවා. අපි ගිය අවුරුද්ද පුරාවටම ඒක තියාගත්තා. ඒ නිසා වැටුන්නේ නැහැ. වටන්න බෑ. මොකද අපි හොඳ පදනමක් ස්ථාවර ෆවුන්ඩේෂන් එකක් දාලා තියෙන්නේ. ඒ නිසා ආර්ථික ඉතාම ශක්තිමත්. මේ ඔක්කොම කරන ගමන් අපි ණයක් ගෙවුවා. ණය ගෙවන්න බැරුවනේ හිටියේ. ඡන්දේ තියන්නවත් සල්ලි නැහැ කිව්වනේ. 2023 ප්‍රාදේශීය ඡන්ද තියන්න සල්ලි නැහැ කිව්වා. අපි ඇවිල්ලා ඡන්ද තුනක් තිබ්බා. ජනාධිපතිවරණේ තිබ්බා, මහමැතිවරණේ තිබ්බා, ප්‍රාදේශීය ඡන්දෙත් තිබ්බා. ඡන්ද තුනක් කරන්නත් අපි සල්ලි හොයාගත්තා. ඒ විතරක් නෙමෙයි, අපි ඒ ඡන්දත් තියලා පඩිත් වැඩි කළා, ආර්ථික වර්ධන වේගය 5%ට ගෙනල්ලා ණයත් ගෙව්වා. ගිය අවුරුද්ද විතරක් ඩොලර් බිලියන 5.1ක් අපි ණය ගෙව්වා. ණය ගෙවන්න බැරුව හිටි. අපි තිවිච්ච ණයකන්දත් අඩු කරා. එනිසා ඉතා පැහැදිලි මේ ආර්ථිකයේ අපි හොඳ ශක්තිමත් ස්ථාවර ෆවුන්ඩේෂන් එකක් දාලා තියෙනවා.
1: දැන් මතු කරන කාරණාව තමයි මේ ආණ්ඩුවේ සූදානමක් නැහැ. හැබැයි කාරණේ ඔබ ඒක විසඳ ගන්න. දැන් මතු කළ තියෙන දේ තමයි මේ එල්ලිනෝ තත්ත්වයක් ගැන. ආණ්ඩුවේ සූදානමක් නැහැ, විදුලිය නැති වෙන්න පුළුවන්, ආහාර නැති වෙන්න පුළුවන්, ආණ්ඩුවට මේ ගැන සූදානමක් නැහැ කියලා. එබැවින් අත්‍තරම සූදානම නැද්ද? ආණ්ඩුව තුළ එමුණ සූදානම තිබෙනවා.
0: ස්වභාවික ආපදාවන් ආණ්ඩුවකට නවත්තන්න බැහැ. එල්ලිනෝ තත්ත්වය කියන එක දැන් ලෝකේ හොයාගෙන තියෙනවා. එවැනි තත්ත්වයක් ආරම්භ වෙනවා කියලා. ඉතින් අපේ ලංකාවටත් ඒ තත්ත්වයේ බලපෑමක් ඉන්න පුළුවන්. ඉතින් අපි දැන් තියාම කැබිනට් මණ්ඩලයේ වෙනම ඒකාබද්ධ කමිටුවක් පත් කරන්නම තීන්දුව කරා. දැනටමත් අපි ඒකට ඊට අදාළ අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, ජල සම්පාදන අමාත්‍යාංශය, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර සැපයීම් පිළිබඳව, ආර්ථිකය පිළිබඳව එවැනි අමාත්‍යාංශ කීපයක් එකතු කරලා සාකච්ඡාවට ගණනාවක් තියලා කාලගුණ දෙපාර්තමේන්තුව, ඒ ආයතන පරිසර අමාත්‍යාංශය එක්කම එකතු කරලා අපි මේ සඳහා සූදානම් වෙන්න දැනටමත් පියවර අරන් තියෙනවා. අපි ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්නත් තීරණය කළා
1: තියෙනවා. දැනටමත් සූදානම තියෙනවා.
0: පැහැදිලිවම අපි දැනටමත් සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා මේ දැන් අර ආර්ථිකයේ වැටේ වැටේ කියලා ඒක හරියන්නේ නැතුණාම දැන් බලන් ඉන්නවා එල්ලිනෝ ඇවිල්ලවත් වටන්න පුළුවන්ද කියලා. දැන් ඊට කලින් හිතුවා මැදපෙරදිග යුද්ධේ ඇවිල්ලා වැටෙයි කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් බදු ගහනකොට 44 ඒක වෙනස් කරගන්න බැරුව වැටෙයි කියලා හිතුවා. දෙකක්වත් තුන්නේ නැහැ. මේක වෙන්නෙත් නේ.
1: ඔබ කියන්නේ එල්ලිනෝ ගේ වැටෙන්නෙත් නැද්ද?
0: පැහැදිලිව වැටෙන්නේ නැහැ. අපි ඒකට සූදානම්. ඒකට මුණ දෙන්න අවශ්‍ය පියවර ගන්නවා. ඉතින් ඒක අභියෝගයක්. මොකද ස්වභාවික ව්‍යසන තත්ත්වයක් කියන එක අභියෝගාත්මක දෙයක්. හැබැයි අභියෝගයට මුණ දෙන්න අපි දැන් ඉඳලම සූදානම් රටාපියකට ලෑස්ති කරමු.
1: හොඳයි, මම ඔබේ විෂය පත්‍රයට එන්න කලින් මේ එල්ලවන චෝදනා ටික අහන්නේ
0: විදුලි
1: වශයෙන් රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙක් නිසා. දැන් විදුලි බිල සම්බන්ධයෙන් අදහස් කරන විදුලි බිල වැඩි වේ වගේ මේ ඉන්ධන සහනාධාරය නැති වෙයි. ඉන්ධන බිල ඩීසල් ලීටරයක් රුපියල් 800ටයි.

0: ජූලි මාසයක වෙනකොට මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා. මේ තත්ත්වය ගැන සාකච්ඡා කරලා තිබෙනවා.
1: අපි බලයට ආපු ගමන්ම ඉන්ධන මිල අඩු කරා, දීවරයන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්න පටන් ගත්තා, ගෑස් මිල අඩු කරා, විදුලි බිලත් අඩු කරා, ගෘහස්ත විදුලි බිල අඩු කරා. මට මතකයි සංචාරක ශේෂ්ත්‍රී විශේෂයෙන්ම සංචාරක හෝටල් සඳහා 31%ක් අපි විදුලි බිල අඩු කරා. එහෙම අඩු කරලා අපි පවත්වගෙන ආවා. නමුත් මේ ඇතිවෙච්ච මැද පෙරදිග යුද මේ තත්ත්වයත් එක්ක ලෝක වෙළඳපළේ බොර තෙල් මිල, ඒ වගේම අනිකුත් තෙල් මිල අසීමිත ලෙස ඉහළ ගියා. උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය තත්ත්වයක් යටතේ බැරල් එකකට ප්‍රීමියම් එක ඩොලර් 3ක් විතර තිබුණේ. අද වෙනකොට එක ඩොලර් 48.52ක් වෙලා තියෙනවා. ඒකත් එක්ක ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ යාම අපිට අභියෝගයක් වුණා. ඉතින් තෙල් මිල වැඩි වෙනකොට ඒකත් එක්ක අනිවාර්යයෙන්ම විදුලි බිලත් වැඩි කරන්න සිද්ධ වුණා. නමුත් දැන් යුදමේ තත්ත්වය වෙනස් වෙන ඉඟිබිඟි එනවා. ඒකත් එක්ක අපිට අඩු කරන්න පුළුවන්. කිසි පැකිලීමක් නැහැ. අනිවාර්යෙන් අපි අඩු කරනවා. ඩොලර් එකත් 354ට ගියා. හැබැයි දවස් දෙකන් තුනෙන් ආපහු 334ට බැස්සා. එහෙම තමයි. මේ මැනි අනපේක්ෂිත තත්ත්වයක් වුණාම එවැනි තත්ත්වයකදී වෙනස් වීම වෙනවා. නමුත් ඒක අවසන් වෙච්ච ගමන් ආපහු කලින් තත්ත්වයට වඩා අනිවාර්යෙන් අඩු කරන්න පුළුවන්.
0: මෙත පෙරදිග යම්කි සුබදායි තත්ත්වයක් මත වෙලා තියෙනවා. මේ සුබදායි තත්ත්වයේ වාසී ජනතාවට අත් වෙන්නේ කොහොමද? අත් වෙයිද?
1: දැනටමත් ලෝක වෙළඳපළේ තෙල් මිල යම් අඩුවීමක් වුණා.
0: අඩුවීමක් තිබෙනවා.
1: එතකොට අපිට අනිවාර්යෙන් තෙල් ගෙන්වීමේදී අපේ ඒ දරන්න ඕනේ පිරිවැයත් අඩු වෙනවා. තෙල් මිල වැඩි වුණාම මේ පෙබරවාරි 28 න් පස්සේ මේ කෙටි මාස දෙකහමාරක් ඇතුළත අපේ ආනයන වියදම වැඩි වුණා. අතරම ගත්තොත් තෙල් මිල වැඩිවීම ගෑස් මිල වැඩිවීමත් එක්ක වෙච්ච දෙයක්. නමුත් දැන් යුද්ධය අවසන් වීමත් එක්ක අනිවාර්යෙන් ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වෙනවා. හොමුස් සමුද්‍ර සංධිය විවෘත වෙනවා. ඒකත් එක්ක අපනයන සහ ආනයන වලටත් දැන් තියෙන අධික මිලක් ගෙවන්න වෙන එක ඒකත් අඩු වෙනවා. ඔය දැන් බාධාවන් තියෙනවා. අපනයන කරන්න ගියාම, බාණ්ඩ අපනයන කරන්න ගියාම නැව් ගාස්තු වැඩි, ගුවන් ගාස්තු වැඩි. ඉතින් මේ තත්ත්වය යුදමේ තත්ත්වය අඩු වෙනකොට මේ සියල්ලම පහත වැටෙනවා. එතකොට ජනතාවට මේකේ ප්‍රතිලාභ අනිවාර්යෙන් ලැබෙනවා.
0: හරි, අපි රාජතාන්ත්‍රික අභියෝග පැත්තට ආවොත් දැන් ඇමරිකාවට අලිත් බදු ප්‍රතිපත්තියේ වෙනස්කමක් සිදු කරලා තිබෙනවා. රටවල් 60කට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට 10% සිට 12% දක්වා ආනයන බාණ්ඩ සඳහා. දැන් මේ සම්බන්ධයෙන් මොන වගේ තැනකද රජයේ සිරින්නේ සාකච්ඡා මට්ටමකද සිරින්නේ, මොන වගේ තැනකට ගෙනියන්න පුළුවන් වේද මේ තත්ත්වය වෙනස් කරගන්න? අපි කලින් ජයග්‍රහණය අත්පත් කරගත්ත අසේම
1: මුලින්ම ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවට 44%ක තීරු බද්දක් පැනෙව්වා. ඒ වගේම ලෝකෙ තවත් රටවලටත් ඒ වගේ ලොකු බද්දක් පැනෙව්වා. ඉතින් අපි ඇමරිකාවත් එක්ක සාකච්ඡා පටන් ගත්තා. සාකච්ඡා පටන් අරගෙන අපි යම් එකඟතාවයන් වලට ඇවිල්ලා අපි සමත් වුණා ආණ්ඩුවක් විදිහට 120ට අඩු කරගන්න. ගොඩක් අය හිතුවා ඒ වෙලාවේ ඒක කරගන්න අපිට බැරි වෙයි කියලා. අපේ කර්මාන්ත කඩන් වැටේ, ගාමන්ට් ෆැක්ටරි ටික වැහෙයි, ළමයින්ගේ රස්සා ටික නැති වෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. අපි ඉතා දක්ෂ විදිහට ඒක විසඳගත්තා. ඊට පස්සේ ඇමරිකාවේ මුසාවියකින් තීන්දුවක් දීලා ඒක වෙනස් වුණා. ඊට පස්සේ තමයි ඇමරිකන් ආණ්ඩුව 1974 ඇමරිකාවේ සම්මත වෙච්ච වෙළඳ පනතක් පාවිච්චි කරලා ඔය අලුත් බද්දක් පනවන්න ලෑස්තියක් තියෙනවා. තවම පනවලා නැහැ. ඒක තමයි ඇමරිකාවට යම්කිසි රටකින් බාණ්ඩ ආනයනය කරනවා නම් ඒ රටේ බලහත්කාරී ශ්‍රමය පාවිච්චි කරනවා නම් හෝ ඒ රට නිෂ්පාදනය කරන භාණ්ඩයත් එක්ක සම්බන්ධ වෙච්ච වෙනත් රටක්, ඒ කියන්නේ මේ නිෂ්පාදන ජාලේ දම්වැලේ කොහෙ රටක් බලහත්කාරී ශ්‍රමය පාවිච්චි කරනවා නම් ඒ භාණ්ඩ ආනයනය කරන රටට 12.5% බද්දක් පනවන. ඉතින් ඒ 301 වගන්ති යටතේ මේක ක්‍රියාත්මක කරන්න ලෑස්ති තිබුණා. ඉතින් අපි එකට එනකොටම අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් අරගෙන අපේ කමිටුවක් පත් කරා වෙළඳ අමාත්‍යංශයේ මූලිකත්වයෙන්. ඒ හරහා අපි ඒකට අදාළ කරන මැදිහත් වීම කරමින් තියෙනවා. අපේ රටේ බලහත්කාරී ශ්‍රමය පාවිච්චි වෙන්නේ නැහැ. ළමයින් පාවිච්චි කළා අපි නිෂ්පාදනය කරන ඒවා නැහැ. එහෙමත් නැත්නම් බලෙන් වැඩ අරගෙන බඩු හදන එකක් අපේ ලංකාවේ නැහැ.
0: අපි මේ රටවල 60 ඇතුළේ ඉන්නවා.
1: අපිත් ඒ රට ඇතුළේ ඉන්නවා. නමුත් තාම 12.5% අපිට පනවලා නැහැ. දැන් මේ ගොඩක් අය කියනවා නිකන් මේක දැන් පනවල වගේ නැහැ. එහෙම එකක් ගැන යෝජනාවක් තියෙනවා. ඒ රටවල් හට ඇතුරේ අපේ රටත් ඇතුළත් වෙලා තියෙනවා. අපි ඇමරිකාවත් එක්ක අපි සාකච්ඡා වලින් අපි ඔප්පු කරලා පෙන්නනවා අපේ ලංකාවේ හිම බලහත්කාරී ශ්‍රමය පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඊළඟට තමයි අර වගන්ති ඇතුලේ අර අපේ රටේ නැති වුණාට අපි යම් කිසි අමුද්‍රව්‍යයක් ගේනවා නම් වෙනත් රටකින්
0: ඒ රටේ බලහත්කාරී ශ්‍රමය භාවිත කරන රටකින් අමුද්‍රව්‍යයක්
1: ගේනවා නම් ඒත් අපිව මේකට අල්ලගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ පැත්තෙන් උත්සාහයක් තියෙනවා. ජූලි 24 දක්වා ඒකේ කාලය තියෙනවා. ඒ කියන්නේ ලබන මාසේ 24 දක්වා. ඉතින් අපි ඒකට අවශ්‍ය කරන මැදිහත්වීම් කරමින් ඉන්නවා. ඉතින් අපේ රටේ එහෙම කරක් නැත්තම් අපි එහෙම බලත්කාරී ශ්‍රමය පාවිච්චි කරන රටවල් වලින් ආනයනය කරන්නේ නැත්තම් අමුද්‍රව්‍යවත් අපිට මේ 12.5 වැදෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන පියවර අපි
0: දැල්ලතුම ගන්නම් වෙලා තියෙනවා. නැත්තම් සාකච්ඡා මට මේ පවතින ඉදිරි
1: අපි ඒකට මෙහි ලංකාවේ කමිටුවක්පත් කරා වෙළඳ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඒ අනුව අපි ඒකට අවශ්‍ය කරන මැදිහත්වීම කරමින් ඉන්නවා.
0: හොඳයි. දැන් මේ වෙද්දී මැද ප්‍රතික තත්ත්වයට එක්ක ලෝකයේ ප්‍රධාන රටවල් විශේෂයෙන් ප්‍රධාන ආර්ථික ඇතිවෙන රටවල් විවිධ කඳුර වලට වෙන්නලා තියෙනවා. දැන් ලංකාවේ බොහෝ රටවල් එක්ක මිත්‍රශීලී ප්‍රතිපත්තියක සිටින්නේ. නමුත් අභියෝගාත්මක තත්ත්වයක් ඔබ විදේශ අමාත්‍යවරයා කොහොමද මේ අභියෝගාත්මක තත්ත්වය මේ විදේශ ප්‍රතිපත්තියේ හැසිරෙන්නේ?
1: අපි බලයට ඉච්ච කලින් ওই ගොඩක් අය විපක්ෂයේ ගොඩක් අය කිව්වා ඒගොල්ලන්ට විදේශ ආධාර ගන්න බෑ. කිසිදු රටක් එක්ක ගණඳුනු කරන්න හැකියාවක් නැහැ. ඕනනම් උතුරු කොරියාවයි කියුබාවයි විතරක් ඉඳි වෙන කොහෙවත් රටවල් නැහැ කියලා.
0: රුසියාවයි.
1: ඔව්. අදින් අපි අද ලෝකේ හැම රටක් එක්කම ඉතාම කිට්ටුවෙන් ගණඳුනු කරනවා. ඉන්දියාවද චීනයේද ඇමරිකාවද ජපානයේද ලතින් ඇමරිකානු රටවල්ද අප්‍රිකානු රටවල්ද ඒ සියලුම රටවල් එක්ක අපි ඉතාම කිට්ටු මිත්‍ර රාජතාන්ත්‍රික සම්බන්ධයක් පවත්වනවා. අපි ඔය හැම රටකින්ම අපිට උදව් කරනවා. දිට්ටා සුළුපුනාටුව ඇතුණාට පස්සේ මුළු රටම දැක්කා ලෝකේ හැම රටකින් අපිට උදව් කරපු විදිහ. භාණ්ඩ වලින්, මුදලින්, ඒ වගේම විවිධ වෛද්‍ය කණ්ඩායම් මේවලා, මුදවා ගැනීම කණ්ඩායම් මේවලා තවමත් ඒ අය උදව් කරමින් තියෙනවා. ඉතින් ඒකට විතරක් නෙමෙයි, දිට්ටා සුළුපුනාටු තත්ත්වය විතරක් නෙමෙයි, ව්‍යාපාරික පැත්තෙන් ඊළඟට ආයෝජන පැත්තෙන් අපි විවිධ රටවල් එක්ක විවිධ එකගතාවයන් වලට යනවා. ලෝකේ හැම රටක් අපි ලංකාවට වාසිදායක විදිහට අපි ඒ ඇත් එක තියෙන සම්බන්ධතාවය පවත්තන් යනවා. ඒ නිසා කඳවුරු තියෙනවා. මොනවාද? බටහිර කඳවුර, නැගෙනහිර කඳවුර, රුසියාව චීනය ඇතුළු කඳවුර, ඇමරිකාව ඇතුළු බටහිර කඳවුර. හැබැයි අපි ඔය එක කඳවුරකටවත්
0: ගැති නැහැ. කාලක් තිබ්බා, කාලයක් තිබ්බා චීනයට ගැති, ඉන්දියාවට ගැති, එවැනි තැනක දැන් රට නැහැ.
1: දැන් එහෙම එකක් නැහැ කියලා කාටවත් පැහැදිලි. මීට පෙර තිබිච්ච ආණ්ඩුව වලට තිබුණා කොහේට හරි එක පැත්තකට හේතු වෙලා අනිත් පැත්ත තරහ කරගත්තා. අපි චීනෙත් එක්කත් යාළුයි, ඉන්දියාවත් එක්කත් යාළුයි, ඇමරිකාවත් එක්කත් යාළුයි, රුසියාවත් එක්කත් යාළුයි, ලතින් ඇමරිකාවත් එක්කත් යාළුයි, රටවල් එක්කත් යාළුයි. අපි හැම රටක් එක්කම ගනුදෙනු කරනවා. අදත් මොරොක්කෝ තානාපතිවරයා ලංකාවට ඇවිල්ලා මාම මුණ ගිහිල්ලා අපි කොහොමද මොරොක්කෝවත් එක්ක අපේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්නේ? අපි දැනටමත් ගිවිසුම් වලට යන්න නියමිතව තියෙනවා. ගිවිසුම් තුනක් තියෙනවා. ඒ ගැන අද අපි කතා කරමු. ඒ නිසා හැම රටක් එක්කම අපි තාම කිට්ටුවෙන් ගනුදෙනු කරනවා. කිසිදු කඳවුරකට ගැති වෙලා වෙන් වෙලා නැහැ. ලෝකයේ රටවල් උදාහරණයක් ගත්තොත් දිප්‍රස් කුණාටු වෙලාවේ ඔබට මතක ඇති පකිස්තානය ඉන්දියාවේ ගහගන්න මරාගන්න. හැබැයි අපි පකිස්තානයේ චොපරක ඇවිල්ලා අපේ මුදව ගත්තා. ඉන්දියානු චොපරක ඇවිල්ලත් මුදව ගත්තා. අපි මෑතකදී අර ක්‍රිකට් තරගාවලියේදී පකිස්තානයේ ඉන්දියාවේ ක්‍රිකට් ගහන්න බෑ කියලා හිටි, පකිස්තානයේ එන්නේ නැහැ කියලා හිටි. නමුත් අපි මැදිහත් වෙලා පකිස්තානයේ කණ්ඩායම ලංකාවට ගෙන්නගෙන ලංකාවේ ක්‍රීඩා කරා, ක්‍රිකට් සෙල්ලම් කරා. එතකොට ඒ දෙගොල්ල අතර තරහ තිබ්බට අපි නිව්ට්‍රල් කන්ට්‍රි එකක් විදිහට අපි ඒ වැඩේ කරා. දැන් අනිත් එක උදාහරණේ ඉරාන අර නැවට පහර දීම පිළිබඳ ප්‍රශ්නේදී ඇමරිකන් පහර දීමක් සිද්ධ වුණා. ඒ පහර දීම සිද්ධ වෙච්ච වෙලාවේ අපි ඉරාන නැවේ ඒ විපතටපත් වෙච්ච මුදෝගන ඒ නැවත් අපේ කලාපෙට ගෙන්නලා තවමත් ඒ නැව ත්‍රිකුණාමලයේ තියෙන 15 දෙනෙක් නාවික බටයෝ තවමත් අපි මෙහේ අපේ ත්‍රිකුණාමලයේ කඳවුරේ තියන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ඒ යුදමේ ගැටුමේදී ඇමරිකාව ඒගොල්ලන්ගේ යුද ගුවන් යාන ලංකාවේ ගොඩ බහින්න හදනකොට අපි ඒවට තිඩ දුන්නේ නැහැ. ඒත් අපි ඒ යුද්ධේ පාර්ශවකරුවෙක් වෙන්නේ නැතුව හැබැයි අපි නියුට්‍රල් රටක් විදිහට ඒ හැමෝටම උදව් කරමින් අපි ලෝකයේ තුල ජාත්‍යන්තරයේ තුල ඉතාමත් කීර්තිමත් විදිහට අපේ සිද්ධීමදී අපේ භාවිතාව පෙන්වුවා. ඒක ලෝකයේ තුල විශාල අගයීමක් ලක් වෙලා තියෙනවා. ඉතින් අපි එහෙමයි හැම රටක් එක්කම ගනුදෙනු කරන්නේ.
0: දැන් මේ කටයුතු කිරීමේදී රාජතාන්ත්‍රික මට්ටමේ ලැබෙන සහාය කොහොමද අපේ සේවාවේ?
1: ඇත්තටම ගත්තොත් රාජතාන්ත්‍රික මට්ටමින් ගොඩක් අපිට සහාය ලැබෙනවා. විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පැත්තෙන් විශාල කැපවීමක් කරනවා. අපිට ලෝකෙ පුරා තියෙන අපේ තානාපති කාර්යාල මහා කොමසාරිස් කාර්යාල
0: දැන් තානාපතිවරුන් පත් කිරීමේදී හිතවත් කම් මත පත් කිරීම සිදුවන්නේ
1: නැහැ. ඉස්සර තිබුණේ ඒව නැහැ. ඇත්තටම ගත්තොත් ඒ අපේ නිලධාරීන් උපරිම කැපවීමෙන් සංචාරකයන් වැඩියෙන් ගෙන්න ගන්න, විදේශ රැකියා සඳහා අවස්ථා වැඩියෙන් ගන්න, අර විදේශ අමාත්‍යාංශයේ ඉස්සර තිබුණේ වෙනම සංචාරක සහ විදේශ රැකියා තිබුණේ වෙනමනේ. නමුත් දැන් මේ තුනම එකට දීන්නේ. ඒ නිසා වඩාත් පහසු වෙලා තියෙනවා අපේ තානාපති කාර්යාල වලට, මහා කොමසාරිස් කාර්යාල වල අපේ නිලධාරීන්ට ඒකාබද්ධව මේ කටයුත්ත සාර්ථක කරගන්න මැදිහත් වෙන. ඉතින් විශාල කැපවීමක් මැදිහත් වීමක් තුල තමයි අපි මේ ජයග්‍රහණ ලැබෙමින් තියෙන්නේ.
0: හොඳයි. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි කටයුතු කරමින් සිටින දැන් ඉවත් වීමේ සූදානමක් පිළිබඳව අදහස් පළවෙන එවැනි පැති සූදානමක් අතර මාණ්ඩුවද තිබෙනවාද?
1: ජාත්‍යන්තර අරමුදලේ ගිවිසුමට අනුව ඒ කාලයේ ලැබන අවුරුද්දේ ජූලි වෙනකොට අවසන් වෙනවා. එතකොට අපි යම් එකගතාවයක අනුව දැන් මේ යනවා. මේ කටයුත්ත ලැබන ජූලි වල අවසන් වෙනවා. එතනින් එහාට තවදුරටත් යනවද නැද්ද කියලා අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ.
0: තාම එවැනි තීරණයක නැහැ.
1: නැහැ, එහෙම තීරණයක අරගෙන නැහැ. දැන් මේ පව ආපු වැඩ පිළිල තමයි යන්නේ. ඉතින් අපි මේ බංකොලොත් තත්ත්වෙන් නිදහස් වීම සඳහා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ ව්‍යාපෘතියට අපි ඇතුළත් උනේ. ඇත්තටම අපි නෙමෙයි, ඒක කලින් ඇතුළත් වෙලා තිබිච්ච එකක්. නමුත් අපි ඒක එකින් අයින් වෙන්නේ නැතුව අපි ඒක අරන් ගියා. මොකද ඒක තමයි ඒ වෙලාවෙ තිබිච්ච යථාර්ථය. ඒකට එහෙම මුණ දිය යුතු තිබුණා. ඉතින් අපි ඒකට ඉතාම සාර්ථකව මුණ දුන්නා. ඒ ණයවාරිකත් අපිට නියමානුකූලව ලැබෙමින් පවතිනවා. ඒ වගේම අපි ඒ හරහා අපේ ආර්ථිකය කළමනාකරණය කරා. දැන් අපිට තියෙන්නේ ස්ථාවර ආර්ථිකය සංවර්ධනය කරන්න. එතකොට ඒකට අපි අපේ මෙච්ච වැඩපිළිවෙලකට යා යුතු යනවා. දැන් අපි ඉලක්ක සහගතව අපේ නිෂ්පාදනය වැඩි කළා, අපේ නෑදෑයන් වැඩි කරගෙන අපේ ඉලක්කයට යනවා. ඒ මොහොතේ තිබුණ ප්‍රශ්නේ තමයි මේ බංකොලොත් ක්‍රමෙන් නිදහස් වෙන්න නම් යම් ණය ප්‍රතිවේගතකරණයක් කරගන්න ඕනේ. ඉතින් ඒකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායක් ලැබුණා. අපි ඒක පාවිච්චි කරා. හැබැයි දිගටම පාවිච්චි කරනවා කියලා එහෙම ස්ථාවරයක් අපි නැහැ.
0: පවතින වැඩසටහන ඉවත් වීමේ සූදානම පෙළ සාකච්ඡාවක් නැහැ ආණ්ඩුව තුළ.
1: ඒක කොහොමත් ලබන ජූලි වලින් අවසන් වෙනවා.
0: අවසන් වෙනවා. එවැනි කතාවකුත් එළිය යනවා.
1: නෑ, ඒක අපි කියන්නේ අපි වෙනම එකෙන් අයින් වෙනවා කියලා එකක් නෙමෙයි. ඒක ඒ කාල සීමාව තියෙන්නේ මේ දක්වා තමයි. එතකොට ඒ දක්වා යනවා.
0: හොඳයි. අපි විරාමයකටත් යන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම නිසා තමයි මේ මූල්‍ය විනය කියන එක රටේ හැදුනේ පසුගිය කාලේ, විශේෂයෙන් මහ බැංකු ස්වාධීන මේ වගේ දේවල්. දැන් මූල්‍ය අරමුදලෙන් මේ කටයුතු අවසන් වුණාන් පසු මේ මූල්‍ය විනය තවදුරටත් ආරක්ෂා කරගන්න මොනවද අරන් තියෙන ක්‍රියාමාර්ග? එහෙම ආරක්ෂා කරගන්නවද නැත්නම් කලින් වගේ වෙනස් වෙයිද?
1: මාලිමාවේ ආණ්ඩුව ඉතා පැහැදිලිව දූෂණයට, වංචාවට, නාස්තියට විරුද්ධයි. ඒ නිසාම අපි පස් අවුරුදු සැලැස්මක් හදලා තියෙනවා. දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තමයි බොහෝ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට අපි මූල්‍ය විනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දෙනවාම නෙමෙයි, ඒගොල්ලන්ගෙත් යම් යම් යෝජනා අදහස් තියෙනවා. ඒකින්දම නෙමෙයි, අපි කොහොමත් මාලිමාවේ පාලනය අපේ ප්‍රතිපත්තියම තමයි මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය හසුරුවන එක. ඉතින් ඒ නිසා ඒක කිසිත්ම අපි අතාරින්නේ නැහැ. IMF එකේ ව්‍යාපෘතිය තිබ්බද නැද්ද කියන එක නෙමෙයි, මාලිමාවේ ආණ්ඩුව මූල්‍ය විනයක් සහිතව වියදම් නාස්තිකාර වියදම් අඩු කළා ආර්ථිකය ගෙනියන ප්‍රතිපත්තිය අපි ඉන්නෝ. ඒක අපි දිගටම ගෙනියනවා.
0: හොඳයි. අපි පළමු විරාමයට යමුට සුදානම් වන්නේ අද දවසේදී අපගේ වැඩසටහන සහභාගී වන්නේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා. ඉතින් කෙටි විරාමයකට යමු. රදී සිරින ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග විරාමයෙන් අනතුරුව ජලිත් හමුවෙමු.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ේම. මහජන සම්පත, රටටම සම්පත.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: අනතුරුව ඔබ අලුත් එක්වන්නේ ඔන්න ඇප්ලටෙක් සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විචිත හේරත් මහතා. අපි අලුත් ඔබේ අමාත්‍යංශ දෙසට අවධානය යොමු කරන්න කලින් මේ දිනවල පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන බොහෝ අදහස් පළවෙනවා, බොහෝ විවේචනත් එල්ල වෙනවා. ආණ්ඩුවට සලේ අත්තරකට ගැනීම දේශපාලන පරිගැනීමක් ලෙස හොවා දක්වනවා. මේක රණවිරුවන් දඩයන් කිරීමක් කියලා. මොකක්ද ඔබේ උත්තරය?
1: කිසිසේත්ම නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වගෙන යනකොට පහුගිය ආණ්ඩුව ඒ විමර්ශන අඩපණ කරන්න බොහෝ ක්‍රියාමාර්ග ගත්තා. ඒ පරීක්ෂණ කරපු නිලධාරින්ම ස්ථාන මාරු කරා. ඒ වගේම පරීක්ෂණ කරපු නිලධාරින්ම වැඩතහනමට ලක් කරා. ඒ නිසා සමහරු ජීවිත තර්ජනය තිබිච්ච නිසා රට දාලා රටින් පැනලත් ගියා. එහෙම තත්ත්වයක් ඇති වුණේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් සිද්ධ කරන්න ඉඩ දුන්නේ නැහැ පහුගිය ආණ්ඩුව. මොකද අපි බලයට පත් වෙනකොට අපේ ප්‍රධාන පොරොන්දුවක් ජනතාවට දීපු මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වනවා කියන එක. ඉතින් අපි බලයට පත් වෙලා කෙටි කාලයක් තුලම අපේ ඒ සඳහා අවශ්‍ය කරන විමර්ශන නිලධාරීන් පත් කරා. ඒ කටයුත්ත අපි ආරම්භ කරා. එතකොට ජනතාව පැත්තෙන් ලොකු හදිසියකුත් තිබුණා. ඉක්මනින් කෝ තාම නැහැනි තාම නැහැනි කියලා. ඉතින් අපි ඇත්තටම
0: විමර්ශන ප්‍රමාදයි කියලා චෝදනා
1: කරා. නමුත් ඇත්ත කතාව තමයි ඒ විමර්ශන කරපු ලිපිගොනු ඒව අස්ථානගත වෙලා තිබුණා. ඒ නිලධාරීන් එහාට මෙහාට මාරු කරලා තිබුණා. සාක්ෂිකරුවන් විවිධ තැන්වලට විතැන් වෙලා තිබුණා. ඒ නිසා මේ පරීක්ෂණය නැවත මුල සිට ආරම්භ කළ යුතුව තිබුණා. ඒකට යම් කාලයක් ගත වුණා. ඒ අනුව අපි නිවැරදිව ඒ පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පරීක්ෂණ ක්‍රමානුකූලව නියමානුකූලව කරමින් ඇවිල්ලා තමයි ඒ සාක්ෂිකරුවන්ගේ තොරතුරු මත අදාළ වගේ උත්තරකරුවන් අත්අඩංගුවට අරන් තියෙන්නේ. තුර අත්තරංගුවට ගැනීමදී ජාතික බුද්ධිආංශයේ ප්‍රධානිය වෙච්ච සුරේෂ් සලේ සම්බන්ධයෙන් තව පැහැදිලි සාක්ෂි ලැබිලා තිබුණා. ඒ සාක්ෂි මත ඔහු අත්අඩංගුවරන් තිනුනා. ඔහු ආරක්ෂක අංශයේ හිටියද නැද්ද ඒක නෙමෙයි මේකේ ප්‍රශ්නේ. ඔහු සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබුණා. ඉතින් ඒ චෝදනා ඔහු විතරක් නෙමෙයි. එවැනි කීප දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. තවත් කීප දෙනෙකුට මේ වෙනකොට රටින් පිටවීම තහනම් කළ නියෝගයක් දීලා තියෙනවා. ඒකට උසාවියට ඉදිරිපත් කරලා ඒ පරීක්ෂණ කටයුතු උසාවිය හරහා නියමානුකූලව යනවා. ඉතින්
0: මේදී කරන චෝදනා තමයි සුරේෂ් ශලේගේ ජීවිතය අහිමි කරන්නට ආණ්ඩුවට උමනාවක්
1: තියෙනවා. එහෙම කිසිදු උමනාවක් නැහැ. අපි රජයක් විදිහට පහුගිය කාලේ වෙච්ච අපරාධ, ඝාතන, ඒ වගේම මහා පරිමාණ පාතාල ක්‍රියාකාරීත්වය, කුඩු ජාවාරණ, ඒවට සම්බන්ධ සියලුම දෙනාව දැන් අත්අඩංගුවට ගනිමින් තියෙනවා. දේශපාලන අධිකාරී වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්, ඒ වගේම ඒ දෙකටම අයිති නැති සාමාන්‍ය පුද්ගලයෝ වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර ආගමික නායකයන් පවා අතරුකට පත් වුණා. ඉතින් ඒකේ ભેදයක් නැහැ. නීතිය කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. ඊටපු ජනාධිපතිවරු පවා නීතියේ රැහැරට අසු වුණා. වෙනද එහෙම කවදාකවත් වෙන්නේ නැහැ. පොලිස්පතිවරු දුරෙන් ඉවත් කරන්න සිද්ධ වුණා. ආගම නිගමන පාලකවරයව වැඩතහනම් කරන්න සිද්ධ වුණා. මන්දනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානියව වැඩතහනම් කරන්න සිද්ධ වුණා. ඒ වේදී අපි ભેදයක් නැහැ. DIGලා දෙන්නෙක් වැඩතහනම් කරා. පොලිසිය OIC වරු කීප දෙනෙක් වැඩතහනම් කරා. ඊළඟට විවිධ රජයේ ඉහළ නිලධාරීන්
0: මෝටර ප්‍රවාහන
1: දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කොමසාරිස් ඔහු තාමත් අතරංගුවේ. ඒ වැනි කීප දෙනෙක් නීතියේදී රැහැරට අහු වුණා. ඒකෙදි ભેදයක් නැහැ. ඇත්තම ගත්තොත් කවුද මොන බලයේද මොන තරාතිරමේද එහෙම බලන්නේ නැහැ. නිවැරදි තොරතුරු මත පරීක්ෂණ සිද්ධ කරන් යනකොට ඒ පරීක්ෂණ අනුව සලේව අතරමුට සිද්ධ වුණා. සලේ විතරක් නෙමෙයි තව ගොඩක් අය. ඉතින් මේකේ මහමලකරුව කියලා තිබුණනේ. ඉතින් මහමලකරුවන් තමයි දැන් මේ අහුවෙවි යන්නේ.
0: ඔබේ ලියපු පොත් කියවුවා?
1: ඈ
0: ලියපු පොත් කියවුවාද මහමලකරු ගැන?
1: මහමලකරු ගැන ඒලියන් පොත් ලියලා මේ පරීක්ෂණ වෙන පැත්තකට හරවන්න තමයි උත්සාහ කරේ. බොරු පොත් ලියලා ඒ බොරු පොත් වලින් ඇත්ත පරීක්ෂණ යටපත් කරන්න බෑ. බොරු පොත් ලියනකොටම තේරෙනවා ඒගොල්ලන්ගෙත් මොකක් හරි මේකට සම්බන්ධයක් තියෙනවද කියන සැකයක් එනවා. මොකද දඟලන්නේ ඒගොල්ලෝ මේ පරීක්ෂණ කරනකොට. මට මතකයි අපි ආණ්ඩුව බලයට පත් වෙලා මුල්ම කාලෙදි මාස දෙකක් තුනක් යනකොටත් වගේ මර බොරු පරීක්ෂණ කමිටු වාර්තා දෙකක් අරගෙන ඇවිල්ලා කෑකෝ ගහන්න ගත්තා. හැබැයි ඒව බොරු කියලා පැහැදිලි ඔප්පු වුණා. ඒ වගේම එකක් තමයි දැනුත් මේ සිද්ධ වෙන්නේ. මේ මේ සිදුවීමෙදිත් සලේ අත්අඩංගුවට අරගෙන දැන් මාස ගාණක් වෙනවා. ඒ වෙලාවේ සලේ සම්බන්ධයෙන් උද්ඝෝෂණ උපවාස පටන් ගත්තේ නැහැ. නමුත් ඒ නඩුවේම එක අවස්ථාවකදී උසාවිය මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට රටින් පිටවීමේ තහනමක් පනවනවා. ඒක වෙච්ච ගමන් මෙන්න කලබල වෙලා උපවාස කරනවා. මොකද එතනම පැහැදිලි වෙනවා මේගොල්ලෝ කලබල වෙන්නේ ඇයි කියලා. ඒ නිසා මේක දේශපාලන බලය සඳහා කරපු කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය මෙහෙම උපය තමයි දැන් අල්ලගෙන යන්නේ. ඉතින් උසාවිය මගින් තමයි මේක අවසන් තීන්දුව දෙන්න තියෙන්නේ.
2: දැන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙනවද ඔබතුමා?
1: ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ උසාවිය. ඒක මට කියන්න බෑ. නමුත් දැනට ඔහුට ඔහු සම්බන්ධයෙන් ට්‍රැවල් මෑන් එකක් පනවලා තියෙනවා. තව බොහොම අයට එහෙම කරලා තියෙනවා. ඉතින් පෞගේ කාලේ යටපත් කළ හංගලා තිබිච්ච පරීක්ෂණ ෆයිල් අයින් කරලා තිබිච්ච ඒවා දැන් විභාග වෙන්න පටන් ගන්න තියෙනවා. අල්ලස් සෞදූෂණ කොමිසමේ නඩු ගණනාවක් යනවා. ඒ අනුව දේශපාලන අධිකාරී බොහෝ පිරිසක් දැන් උසාවිය මගින් දැනුවත් ලැබලා තියෙනවා. තව නඩු කීපයක් ඇහිමින් පවතිනවා. ඊයේ පෙරදා සරණ ගුණවර්ධන අවුරුදු 16කට හිරගත කරන්න තීන්දුව කරා. ඒ වගේම තවත් බොහෝ පිරිසක් අතරමඟටපත් වුණා. ඒකෙදි දේශපාලන වකීම් දරපුවය වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරී වෙන්න පුළුවන්. ඒ කිසිදු ભેදයක් නැතුව නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි උසාවියේ නඩු අහන විශ්වකාරවරු කීප දෙනෙකුත් වැඩසටහනට ලක් කරා. ඉතින් ඒක කරේ මොකද්ද අපේ අධිකරණ කොමිසම, ස්වාධීන අධිකරණ කොමිසම. ස්වාධීන අධිකරණ කොමිසමෙන් යම් යම් විශ්වකාරවරුන්ගේ ඒ හැසිරීම් සායුන්ගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණ කරලා
2: අධිකරණ සේවා කොමිෂන් සභාව
1: අධිකරණ සේවා කොමිසමෙන් වැඩසටහනට ලක් කරා. ඉතින් මේ සමාජයේ පිරිසුදු කරන්න, මේ සමාජයේ කාලයක් තිස්සේ, අවුරුදු ගණනාවක් තිස්සේ මේ ජරා ජීර්ණ වෙච්ච ක්‍රමය ජීර්ණ වෙලා නැති තිබුණේ. එතෙන්ද හැමෝම ගොදුරු වෙලා තිබුණා. ඒ ගොදුරු වෙච්ච තත්ත්වයෙන් සමාජය නිදහස් කරගන්න ගියාම නීති හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නීති හරියට ක්‍රියාත්මක කරන්නේ කාගෙන්වත් පලි ගන්න හරි නැත්තම් දේශපාලන පලි ගැනීමක් හරි කේන්තියක් නෙමෙයි. අපිට
2: මොකද කාගෙන්වත් දරුවෝ සමානද? එයක නීති ක්‍රියාත්මක වෙනවද ඔබේ ආණ්ඩුවයටත් එකද නැත්නම් මාලිමාවයටත් එකද? ඔනකට අය
1: කටත් එකයි
2: කරසේ සැකයක් තියාගත යුතු නැද්ද?
1: එහෙම අපේ කව කියලා කවුරුත් අපි බේරලා නැහැ. ඒ ඔක්කොටම නීති තියෙනවා. නීති ක්‍රියාත්මක වෙනවා. උසාවියේදී ඔව් මාලිමාවේද UNPද ශ්‍රී ලංකාවද සිංහලද දෙමළද ඒක බලන්නේ නැහැ. ඒ අධිකරණයේ අද ඉතා පැහැදිලිව ඒ දනුවන් තමයි නියම කරන්නේ. ඉතින් එහෙම අර මැදිහත් වෙලා බේරගන්නේවා එහෙම නැහැ. තව උදාහරණයක් කියන්නම්කෝ. ඉතින් චෝදනාවක් කරානේ
2: නීති ඉදිරියේ ඉදිරිබල සමානයි.
1: ඇමති නීතිරේ ඉදිරියේ හැමෝම සමානයි.
2: ඒක එලෙසමයි.
1: එලෙසමයි. මොකද අපිගේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම එලෙසමයි. විදුලි බල ඇමතිතුමාට චෝදනා කරා. ඉතින් අපි ජනාධිපති කොමිසමක් පත් කරා. අපි ධූරෙන් ඉල්ලා අසුණා. පරීක්ෂණය පවත්වාගෙන නිදහස් දුන්නා. නැත්තම් ජනාධිපති කොමිසම පත් කළා. ජනාධිපතිවරයන් පත් කරන ඇමතිවරයා ඒකට පරීක්ෂණයට භාජනය කරන එක සාධාරණ නැහැ. යුක්තිසහගත නැහැ. ඉතින් අපි ඊට ප්‍රස්තාව දීලා තියෙනවා. ඉතින් මෙහෙම කවදාහක්වත් කරලා නැහැ. අපි ඉතිහාසයේ කවදාහක්වත් නොකරපු දේවල් අපි මේ කරමින් තියෙන්නේ. ඒ පරීක්ෂණයෙන් තමයි තහවුරු වෙන්නේ ඔහු වැරදි කරුවෙද්ද නිවැරදි කරුවෙද්ද කියලා. ඒ නිසා ඇත්තටම අපි දන්නවා අපේ හෘද සාක්ෂියට අනුව ඔහු එහෙම වැරද්දක් කළා නැහැ කියලා. නමුත් පරීක්ෂණයක් යනවා. පරීක්ෂණ ඉඩ දීලා තියෙනවා. ඒ නිසා එහෙම කිසි කෙනෙකුට තමන්ගේද තමන්ගේ නොවනවද කියලා එහෙම ભેදයක් නැහැ. නීතිය කාටත් එක හා සමානයි. එතෙන්ට අපි රට ගෙනියනවා.
2: හොඳයි. මාළිමාවලත් නීතිය නීතියමයි.
1: පැහැදිලිවම කාටත් නීතිය එකයි. මටත් එකයි.
2: හොඳයි. දැන් මේ පාස්කු විමර්ශන සයලිත අවධානය යොමු කළොත් මේ විමර්ශන ක්‍රියාත්මක වෙද්දී එල්ල කරන චෝදනාව තමයි මේ ඊබ්‍රහීම් සහෝදරගේ පියාගෙන. ඔහු මාළිමාවේ ජාතික ලැයිස්තුව හිටපු අයෙක්. ඔහුට අප ලැබිලා තියෙන නමුත් අනෙක් අය අත්අඩංගුවට ගන්නවා කියන එක ඔබට ඔබේ පක්ෂයට ඍජු චෝදනාවක් එල්ල කරන මොකක්ද දෙන
1: තේරුම? ඔක හැමදාම කියෝ කියෝ යනවා. ඉතින් ඊබ්‍රහීම් හාජියාර්ගේ පුතාලා දෙන්න මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන එක පැහැදිලිව තහවුරු වුණා. ඔවුන් දෙන්නම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් විදිහට හැසිරුණා. ඔවුන් මරාගෙන මැරුණා. ඊට පස්සේ තාත්තව අත්අඩංගුවට ගත්තා. තාත්තට අතරමුට ගත්තම අපි නෙමේ ගියාණ්ඩුවම අරගෙන ඔහු බන්ධනාගාර ගත කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියාගෙන ඔහු උසාවියට ඉදිරිපත් කරා. නඩු ඇහුවා. නඩු ඇහලා නඩුවෙන් තමයි ඔහුට අපදීලා නිදහස් කරේ. අතරම නිදහස් කරා නෙමේ. අප පිට එළියට දැම්මා. ඒ නඩුව තාම යනවා. එතකොට දේපළ සම්බන්ධෙනුත් උසාවියෙන් තමයි තීන්දුව දුන්නේ. එහෙම නැතුව මේ වෙන කවුරු හරි මේ හිතාමතා නිදහස් කරගත්ත නෙමේ. ඉතා පැහැදිලිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉබ්‍රාහිම් හාජියාර් ඇතුළු තවත් කීප දෙනෙකුට නඩු දැම්මා. ඒ නඩු දාපු අයගෙන් යම් යම් අය අප පිට එළියට ආවා. නමුත් නඩු අවසන් වුණේ නැහැ. ඒ නඩුව තාම යනවා. ඒව කවුරු ඒකට කවුරුත් ඇඟිලි ගහලා නැහැ. මේ අපි ඇවිල්ලා ඒව යටපත් කළා. ඒව නතර කළා. එහෙම නැහැ. ඒ නඩු ක්‍රියාවලිය එහෙමම යනවා. ඔහු අප පිට ඉන්නවා. ඒ අප දුන්නේ මේ මීට බොහෝ කලකට කලින් අපි එන්නත් කලින් ඒගොල්ලන්ගේ ආණ්ඩුවෙන්ම ඒ උසාවි වලින්ම තමයි දුන්නේ. ඉතින් ඒ නඩු කටයුත්තට කිසිදු ඇඟිලි ගැහිමක් නැහැ. ඒ නඩු ආරවලදී ඒ අදාළ වගේ උත්තරකාරයන් නඩුවලට පෙනී සිටිනවා. නීත්‍යානුකූල සියල්ල සිද්ධ වෙනවා.
2: දැන් පාස්කු විමර්ශන ක්‍රියාත්මක වේදී තවත් එල්ලගෙන චෝදනා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විශ්වාසයක් තියන්න බෑ. ඒ අධ්‍යක්ෂකවරයා ශානි අබේසේකර මහතා ඔබේ පක්ෂය හා සම්බන්ධ කෙනෙක් මෙවැනි චෝදනාවක් එල්ල කරනවා. මොකද්ද ඔබට
1: දෙන්නේ? ශානි අබේසේකර ඉතා පැහැදිලිව පොලිසියේ මෙවැනි පරීක්ෂණ ගණනාවක් මෙහෙවපු කෙනෙක්. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විතරක් නෙමෙයි. ඔහු මේ රටේ ඇතිවෙච්ච ප්‍රධාන පෙළේ ඝාතනයන් ඒ වගේම වැනි අපරාධයන් ගණනාවක් CID නිලධාරියෙක් විදිහට ඉතාම සූක්ෂම විදිහට ඒ පරීක්ෂණ මෙහෙවපු නිලධාරී. ඔහු අවංකව ඒ සේවය කරා. හැබැයි පහුගිය ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂලා තමන්ට එරෙහිව මේ පරීක්ෂණ සිද්ධ වෙනවා කියන එක මත බලයට ආපු ගමන් ශානි අබේසේකරව හිරගත කරා. හිරේට දැම්මා. පලිගත්තා. ඒ පරීක්ෂණ කරපු ඉස්සලම කර ඒක. එහෙම කරලා පලි අරගෙන ඔහු හිරේට දැම්මට පස්සේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තමයි අවසානයේ එළියට ආවේ. ඉතින් ඔහු ඒකෙන් නිදහස් වුණේ. ඉතින් ඒ අනුව තමයි ඔහු සේවයේ නැවත පිහිටවන්න තත්ත්වය ආවේ. එහෙම නැතුව මේ දේශපාලන හිතවත්කම් වලට පත් කරන්නේ නෙමෙයි. ඒතකොට ශානි අබේසේකර කියන්නේ තාම දක්ෂ අපක්ෂපාති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක්. ඔහු තමයි ඔහු ඇතුළු තව කණ්ඩායමක් තමයි අද මේ පරීක්ෂණේ මෙහෙවන්නේ. ඔහුට ඉහළින් DIG වරු ඉන්නෝ, නියෝජ්‍ය පොලිස්පතිවරු ඉන්නෝ. ඒ අයගේ උපදේශමත් තමයි මේ පරීක්ෂණ සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතන කිසිදු දේශපාලනයක් නැහැ. පොලිසිය රාජකාරිය පොලිසිය කරනවා.
2: දැන් පසුගිය කාලේ පුරාවට අහපති අතම කෝ විමර්ශන කියලා ඍජුව අභියෝග කළා. ඒ යම් කිසි වෙනසක් ඔබ දැන් දකින්නවද?
1: පැහැදිලිවම විමර්ශන කියන ඒවා දැන් සිදුවීම උනේ මෑතනම් අපිට ඉක්මනින් කරන්න පුළුවන්. හැබැයි මේ බොහෝ සිදුවීම් අවුරුදු 5-10කට 15කට කලින්. උදාහරණයක් විදිහට පාස්කු ප්‍රහාරය ගත්තොත් 2019 මීට අවුරුදු 7කට කලින් වෙච්ච සිදුවීමක්. ඊළඟට අපි හිතමු ලසන්ත ඝාතනය.
2: මයිතන් තමයි නිකේ ඔබ කලක් ජල මාධ්‍ය මාත්‍යංශය තිබෙව. මේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ පැහැරගෙන යාම අතුරුදන් කිරීම වගේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනත් පක්ෂපාතීව ක්‍රියාත්මක වේ කියලා විශ්වාසයක් තියන්න පුළුවන්.
1: ඒ පරීක්ෂණත් යනවා. ඒවායේ සාක්ෂි මම අර කිව්ව අවුරුදු ගාණක් නිසා ඒ සාක්ෂි අස්ථානගත වීම විතන් වීම තියෙනවා. ඉන්සර්ට් ටිකක් සංකීර්ණයි අමාරුයි. නමුත් පරීක්ෂණ යනවා. අතර කළා නැහැ. කීත්වාට පහර දීම එහෙම සිදුවීම් ගණනාවක් තියෙනවා. එක්නලිගොඩ සිදුවීම දැන් ඒ පිළිබඳ උසාවි නඩුවක් යනවා. ඒ මාධ්‍යවේදීන් පැහැර ගැනීම ඝාතනය කිරීම ඒ පිළිබඳවත් පරීක්ෂණ යනවා. ඊට අමතරව වෙච්ච අපරාධ තවත් අපරාධ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට එයාබස් ගනුදෙනුම අවුරුදු ගානකට කලින් වෙච්ච එකක්. ඒවා යට ගහලා තිබුණේ. කපිල චන්දසේනලා නිකන් එන්නේ නැහැ. ඒවා මේ යට ගහලා තිබිච්ච ෆයිල් නැවත ඉදිරිය ඉස්සරහට අරගෙන පරීක්ෂණ යනකොට තමයි විභාග වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් වෙච්ච ඒ පැහැර ගැනීම ඝාතනය කිරීම ඒව පිළිබඳවත් පරීක්ෂණ යනවා. අර විමර්ශන ප්‍රමාද වෙන්නේ පොඩක් කල් මේ සිද්ධි වෙච්ච නිසා. මේවා විමර්ශන කරන්න ගියාම සාක්ෂි ගොනු කර ගැනීමේ යම් කාලගත වීමක් වෙනවා. ඒක තමයි ඇත්ත කතාව.
2: මේ විමර්ශන ක්‍රියාත්මක වෙද්දී ඔබේ ආණ්ඩුවේ ඉන්න නියෝජිතයෙකු සමහර ඔබ වෙන්න පුළුවන්. සමහර උත්සව අවස්ථාවලදී විපක්ෂයේ නියෝජිතයින්ව හමු වෙනවා. මේ හමු වෙන අවස්ථාවල ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරලා චෝදනාව එල්ලනවා නෑ මේගොල්ලොත් එකතුයි. මේගොල්ලොත් කලින් වගේ එකට ඉන්නේ. මේ ආකාරයට සැකයක් මතු කරන්න උත්සාහ කරනවා. එතන මේ වෙනි සැකයක් ජනතාව තුළ තිබිය යුතුද? එවැනි වෙනස්කමක් වෙයිද පරීක්ෂණ වල මේ සම්බන්ධතාවය නිසා?
1: කිසිසේත්ම නැහැ. පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු අපි මුණ ගැහෙනවා, කතා බහ කරනවා. සමහර උත්සවවලදී අපි මුණ ගැහෙනවා, කතා කරනවා. මළගෙදරදී හම් වෙනවා, කතා කරනවා. දැන් මේ උපුල් කුමාරතරම නීතිඥ මහත්මයාගේ පුතාගේ මළගෙදරදී ඉතින් විපක්ෂයේ දේශපාලඥයෝ හිටියා. ඉතින් ඒ මළගෙදරට ආපු කෙනත් එක කතා කරනවානේ. කතා කරපු එකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් මේ ඩීල් එකක් යනවා, අරයා බේරනෝ, එහෙම එකක් නැහැ. මගුල් ගෙදර ගියාම එක මේසේ වාඩි කරලා තියෙනවා, පුටු දාලා
2: තියෙනවා. මගුල් තාරස්තාවේ චාරිපුත් ප්‍රසිද්ධ වුණා වැනි සිතේම
1: කරලා. ඔව් එහෙම ඉඳලා තිනවා ඉන්නවා. ඉතින් එහෙමයි කියලා පුද්ගලිකව කතා බහ කරයි කියලා ඩීල් නැහැ. පුද්ගලික තරහකුත් නැහැ. අපිට ওই කාත් එක්කවත් පෞද්ගලික තරහක් නැහැ. දේශපාලන වශයෙන් වැරද්දක් කරලා තිනවනේ ඒකට අදාළ උසාවි ක්‍රියාමාර්ගය අනුව ඒව කිසිසේත්ම අපි යටපත් කරන්නෙත් නැහැ. අර අපි යාළුවෝ මල්ලි එහෙම නැහැ. කතා බහ කරන එක වෙනම දෙයක්. හැබැයි මේ කිසිම එහෙමනම් ඉතින් මේ කාටවත් නඩු ඇහෙන්න බෑනේ.
2: ඒගොල්ලෝ හැමෝම යාළු මල්ලිකේ, ඕගොල්ලෝ නැහැ.
1: අපි යාළුවෝ නෙමෙයි. ඒ කියන්නේ
2: එහෙම යාළුවෝ නෙමෙයි.
1: අපරාධ සම්බන්ධයෙන් ගැට ගන්න යාළුවෝ නෙමෙයි. කතා බහ කරන එකයි දේශපාලන වශයෙන් හම් වුණාම කතා බහ කරන එකයි. ඊට පස්සේ දේශපාලන වශයෙන් ප්‍රතිපත්තිමේ විරුද්ධත්වය ආයි අපි ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. අපි පාර්ලිමේන්තුවේ අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. හැබැයි වෙනත් තැන්වලදී විරුද්ධ මත දරනවා. ඒකෙන් අපි පෞද්ගලික කොන්තරත් තියාගෙන ඉස්සරහට යන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ අපි ඒගොල්ලන්ගේ මේ පරීක්ෂණ යට ගහලා බේරලා ඩිල් දානවා. ඒත් එහෙම කවුරුවත් කළා නැහැ. ඉතින් දැන් ඒ දවස්වල ගොඩාක් කිව්වා මොකද්ද? අනුරයි රනිලුයි යාළුයි කිව්වා. එහෙම කිව්වන්නේ. සජිත් ප්‍රේමදාසලත් ඔක් කිව්වනේ. ඉතින් අන්තිමට අනුර බලයට ඇවිල්ලා මේ රනිල්ව අතරමුට ගන්න. යාළු නම් ඩිල් දාලා බේරන්න එපා. නැහනේ. ඉතින් මේකම ඇති තේරුම් ගන්න.
2: දැන් ඒ වගේ මතක කරන දෙයක් තමයි ඔවුනුයි ඔබේ අමාත්‍යවරුනි ඔබේ පිරිසයි එක හා සමානයි. ඔවුනුත් දූෂණ කරා, වංචා කරා, ඔබේ ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල කරනවා. විශේෂයෙන් දැන් කල්ලංකුළු සිද්ධියාව, කන්ටේනර් සිද්ධියාව, ඒ වගේ මහා භාණ්ඩාගාර සිද්ධියාව. මේ නිසා සමහර වෙලාවට එල්ල කරන චෝදනාවක් සහ මම පැමතයි මේ දෙක සමානයි, ඒගොල්ලොත් සමානයි, ඔගොල්ලොත් සමානයි කියලා. සමානද?
1: ඒගොල්ලෝ උත්සාහ කරනවා, ඒගොල්ලෝ වගේ තමයි අපිත් කියලා කියන්නේ. ඒගොල්ලෝ වගේම අපිත් තොරකම් කරනවා කියලා පෙන්වන්න හදනවා. ඇත්තටම ඒගොල්ලෝයි අපි එක වගේ නෙමෙයි. අහසට පොළොව වගේ වෙනස්. ඔබ ගත්ත උදාහරණය ගත්තොත් කන්ටේනර් 323.
2: කන්ටේනර් සිද්ධිය ප්‍රථමයෙන් නාව ගල්ලාකුරු.
1: කන්ටේනර් මොකද්ද උනේ? අපි බලයට ඇවිල්ලා පොඩි කාලෙදිම කස්ටම් එකෙන් යම් ප්‍රමාදයක් වෙලා ඒ කන්ටේනර් නිදහස් කර ගැනීම ඔබට මතක ඇති. ඔය ගුරු කඩේ හන්දියේ ඔය දෙමටකොඩ පාරවල්වල කන්ටේනර් පෝලිමට නවත්තලා ඒ ඉන්න රියදුරන්ට, ඒ ඉන්න වැඩ කරන සහායකයන්ට වැසිකිළියන්වත් විදිහක් නැතුව, පාරවල්වල වැසිකිළි යමින් කන්න බොන්න යන විදිහක්වත් නැතුව වාහනවලට යන්න බැරුව මහ තදබදයක් ඇති වෙලා තිබුණේ. ඒ කියන්නේ ඒ තදබදයත් එක්ක තමයි රේගුව විසින් තීරණයක් අරගෙන තිබුණේ ඔය 323 නිදහස් කරන්න. එහෙම නැතුව මේ අපේ හොරබඩු තිබ්බද? අපි බලයට එන්න කලින් මොනවද රටින් මේ කන්ටේනර් වලින් මොනවද පන්නගෙන ආවද? එහෙම අපි නිදහස් කරගන්න ඕනිකමක් තිබ්බද? අපි බලයට ආපු ගමන් මෙතුට අපි ආණ්ඩු එන්න කලින් නිකන්ටන ටික ඇවිල්ලා තිබුණේ. ආපු ඇවිල්ලා පොඩි දවසකින් නුක නිදහස් වුණේ. එතකොට අපි එන්න කලින් මොන හරි හොරබඩු ගෙනල්ලා තිබ්බත් එතකොට ඒගොල්ලන්ගේ ආණ්ඩුවනේ, ඒගොල්ලන්ගේ බලයනේ තිබුණේ. මේව නිකන් මේ බොරු කතා. ඒවා කියලා
2: දැන් හිරි කරන චෝදනා මේ කමිටුවේ වාර්තාවක කොහොම ජනාධිපතිවරයා කැඳෙව්වා වෙන මේ වගේ චෝදනා
1: නැහැ. කමිටු වාර්තාවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ දැන් තේරීම් කාරක සභාව පත් කරලා තියෙනවා. දැන් විපක්ෂයට පුළුවන් එහෙම මොන හරි තියෙනවනම් පැහැදිලිව ඔප්පු කරලා තහවුරු කරන්න. එහෙම එකක් නැහැ.
2: විපක්ෂ නියෝජිත මේ කමිටුවේ සිටිනවානේ.
1: විපක්ෂය තමයි වැඩි ඉන්නේ. ඒගොල්ලෝ තමයි යෝජනා කරේ. ඒ නිසා ඒකට අපි කමිටුවක් පත් කරා, පරීක්ෂණ කරන්න පුළුවන්. එහෙම මොන හරි තියෙනවනම් ඔප්පු කරන්න පුළුවන්. එහෙම ඔප්පු කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක කල්මාරමාර ඔහේ කිය කියනවා. ඒක තමයි කරන්නේ. ගල්ලංගුරු සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව ගල්ලන් ගෙන්නපු ගල්ලංගුරු වල මේ තත්ත්වයේ බාල දෙකක් තිබුණා. ඒක අපි මේ හිතාමතා අඩු බලව ගෙනව නෙමෙයි. ගල්ලංගුරු කියන ඒවා සාමාන්‍යයෙන් අපේ රටේ ලෝකෙ ගත්තත් ඒ ක්වොලිටි පිළිබඳ විවිධ ප්‍රශ්න මතුවෙනවා. හැබැයි ඒ ක්වොලිටි බාලවි වුණත් ඒ ගෙන්නපු සමාගමෙන් ඒක අය කරගන්නත් අපි නීතිය තිබුණා. අපි අය කරගත්තා. ඒ වෙච්ච මේකට අපි අය කරගත්තා. එතන කිසිදු ආකාරයක වංචාවක් වුණේ නැහැ. තත්ත්වයේ බාල තත්ත්වයක් තිබුණා. ඒක අපි පිළිගත්තා. ඒක එහෙම වෙනවා. ඉතින් ඒක ගැන නිකාම් බොරුවට කියවුවා. අපි දැම්මා විශේෂ කොමිසමක් ජනාධිපති කොමිසමක්
2: පූර්ණ බලත ජනාධිපති කොමිසමක්
1: පූර්ණ බලත ජනාධිපති කොමිසමක් ඉතින් ඕන කෙනෙකුට පුළුවන් දැන් ඒව පිළිබඳව සාක්ෂි තොරතුරු දීලා ඔප්පු කරන්න. දැන් විනිශ්චකාරවරුගේ මූලිකත්වයෙන් ඒ පරීක්ෂණ යනවා. ඉතින් ඒ පරීක්ෂණ විතරක් නෙමෙයි මේම ක්‍රමවේදයක් නැතුව අපි ඇත්තටම ගල්ලංගුරු නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ටෙන්ඩර් පටිපාටි ඔක්කොම අනුගමනය කළා. අපි ගෙනාවේ මෙතෙක්කල් ගල්ලංගුරු ගෙනාපු ඒගොල්ලන්ගේ ඒජන්තීන් හිටියා. ඒගොල්ලෝ තමයි මේක බීල් කර කර හිටියේ. ඒව කැඩුනා අපේ ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී. ඒගොල්ලන්ගේ හෙන්චයියලට දිදී හිටපේක වෙනස් වුණා. ඊට පස්සේ තමයි මේ කලබල වුණේ. ඊට පස්සේ තමයි දැන් මෙච්චර කෑ ගහන්නේ. ඇත්ත කතාව ඕක. ඕක තමයි රහස. ඕක විතරක් නෙමෙයි තවත් ඒ වගේ කොන්ත්‍රාත් ගණනාවක් තියෙනවා. ඒවා ඒගොල්ලන්ගේ කට්ටිය තමයි කර කර හිටියේ. අපි නිවැරදි ක්‍රමවේදයට ගියාම
2: මම දැන් මේ චෝදනාවක් ආරක්ෂකංශවලට ආහාර සැපීම සම්බන්ධ ටෙන්ඩර් එකේ
1: ආරක්ෂකංශවල බන්ධනාගාරවල ඔය ගොඩක් තැන්වල ටෙන්ඩර්වල ඒගොල්ලෝ තමයි එක එක ඩීල් ගහලා දීලා හිටියේ. ඒවා වෙනස් වුණා අපි විනිවිද පේන ක්‍රමයට ගියාම. ඉතින් අර හම්බෙච්ච නැති අය මේ දේශපාලච්ච හරහා මේක වංචාවක් වංචාවක් කියලා මතු කරනවා. ඉතින් දැන් ඔප්පු කරන්න පුළුවන් ඒ බොරුවත් ඒකත් වැඩි කල් පවතින එකක් උනේ නැහැ. ඊළඟට ඔබ ප්‍රශ්නේ ඩොලර් මිලියන 2.5
2: මහබණ්ඩාගාරේ.
1: ඉතින් මේක මේ ලංකාවේ විතරක් වෙච්ච එකක් නෙමෙයි. ඇමරිකාවේ ෆෙඩරල් බැංකුවෙත් මෙවැනි සිදුවීම් වෙනවා. ඩිජිටල් ක්‍රමවේදයකට
2: හැකර්ලා ඔබද
1: හැකර්ලා වුණා හැකර් වුණාද නැත්නම් අතපසුවීමකින් වුණාද නැත්නම් හිතාමතා කරාද කියන එක පරීක්ෂණ කරන්න ඕනි. ඒතර ඒවා මේ ආණ්ඩුවේ අපි ඇමතිවරු මිලියන 2.5 කොරගම් කළා එහෙම නෙමෙයි. යම් කිසි ගනුදු කියන්නේ මුදල් ගෙවීමක් කරද්දී වැරදීම් වෙනවා බැංකුවල වෙනවා සමහර මූල්‍ය ආයතනවල වෙනවා සමහර රාජ්‍ය ආයතනවල වෙනවා. ඒක මේ අලුත් දෙයක් නෙමෙයි. මෙතන 2.5ක ප්‍රශ්නයක් මතු වුණා. ඒක දැනගත්ත ගමන්ම මුදල් අමාත්‍යංශයෙන් ඒ පරීක්ෂණය කරලා ඒකට අදාළ වගකියුත්තන් වැඩතහනමට ලක් කරා. ඒ වැඩතහනමට ලක් කරලා පරීක්ෂණ යමින් තිබුණා. ඊට පස්සේ තමයි දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් උසාවිය හරහත් මේක තව දුරටත් ඉස්සරහට යන්නේ. ඒවා මේ ඇමතිවරේ කොරගම් කළා හරි දේශපාලන මැදිහත් වීමේ ඩොලර් මිලියන 2.5 පිල්ලි ගහලා හරි එහෙම එකක් නෙමෙයි. ගනුදුරු කිරීමේදී එක්කෝ අතපසු වීමක් එක්කෝ හිතාමතා නිලධාරීන්ගේ පැත්තෙන් කවුරු හරි මැදිහත් වෙලා කරපු දෙයක්. ඉතින් ඒක අපි පරීක්ෂණ වලින් හොයාගත යුතුව තියෙනවා. ඉතින් අපි ඒක දැන් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා කිසිදු ආකාරයක ඔය කියපු උදාහරණ තුනම ගත්තොත් රජයක් විදිහට අපි මැදිහත් වෙලා දේශපාලන අධිකාරී මැදිහත් වෙලා කිසිදු ආකාරයක වංචාවක් හොරකමක් කරපුවා නෙමෙයි. අභූත චෝදනා ඒවා ලප්තනම ලොප් වෙලා තියෙනවා.
2: හොඳයි අපි ඔබේ අමාත්‍යංශ විෂය පතිරාවත අද ජාත්‍යන්තර ගෘහ සේවක දිනය. ඉතින් ඒ වගේම විදේශ රැකියා අමාත්‍යංශ අපේ විශාක විදේශගත ගෘහ සේවකින්ගේ උන්නතිය වෙනුවෙන් මොනවද අරන් තියෙන පියවර කියලා මම ඔබෙන් ඇහුවත් විශේෂයෙන් යෙදෙමක් ඇප් එකක් නිකුත් කරමු. මොකක්ද අපි එතනට ආවොත් මුලින්ම මොකක්ද එයින් ලැබෙන ප්‍රතිඵලය මොනවද එයා රහ වෙන්නේ?
1: අද අපි ඇත්තටම මොබිටෙල් ආයතනයත් එක්ක ඒකාබද්ධව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ILO එකේ දායකත්වයෙන් අපේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය අලුත් ඇප් එකක් පටන් ගත්තා. මේ ඇප් එකේ ඕනම කෙනෙකුට විදේශගතව ඉන්න ඕනම රැකියාවක් කරන කෙනෙකුට තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් මේකට ඇතුල් වෙලා තමන්ට තියෙන දුක් ගැනවිල්ලක් තමන්ට තියෙන රැකියාවේ ප්‍රශ්නයක් එහෙමත් නැත්නම් විදේශ සේවය පිළිබඳව උන්ට තියෙන යෝජනාවක් අදහසක් මේකට ඉදිරිපත් කරන්න පුළුවන්.
2: මොකක්ද ඒ ඇප් එක කියලා කිව්වොත්?
1: ඇත්තටම ගත්තොත් ඒ ඇප් එක ෆෝන් එකෙන් ගත්තම විදේශ සේවා නියුක්ති කාර්යාලයට සම්බන්ධ වෙනවා. එතකොට ඒ පැමිණිල්ල එන එක කෙලින්ම විදේශ සේවා නියුක්ති කාර්යාලයට ලැබෙනවා. ඒ විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් මැදිහත් වෙලා ඒකට පිළිතුරු ලබා දෙනවා. දැන් ඇත්තටම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ ඒකට ශනිකව මැදිහත් වීමක්. එතකොට මැදිහත් වෙලා උත්තර දෙයක් දෙන්න ඕනේ. එයාට වෙච්ච දෙයට මොකද්ද අපිට කරන්න පුළුවන්? පාස්පෝර්ට් ප්‍රශ්නයක්ද? වැටුප් පිළිබඳ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඒ ඉන්න තැන මොනවාරි අඩත් ඇටම් කරන එකක්ද? එවැනි දෙයක් පිළිබඳ පැමිණිලක් කරොත් එතකොට මෙතනින් මැදිහත් වීමක් කරනවා. මොකද එයාගේ පාස්පෝර්ට් අංකය, එයාගේ දත්ත, ඉන්න රට, සේවා ස්ථානය, ඒ සියල්ල එකේ එනවා.
2: ඔහුටත් කියන්නේ පැමිණිලි කරන කෙනලත් මෙහි තත්ත්වය ගැන විමසා බලන්න පුළුවන්.
1: පුළුවන්. ඒක ලෝකෙ පුරා ඉන්න ඕනම කෙනෙකුට දැන් ඒක විවෘතයි. ඒක අපි අද ආරම්භ කරා.
2: වෙන මොනවද වෙලා තියෙන්නේ විදේශගත? මේ
1: අද කරපු දේ නිසා ඒක කිව්වේ. ඇත්තම විදේශගත ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මිලියන 3.5ක් විතර ඉන්නවා විවිධ වෘත්තීන් වල විවිධ රැකියාවල නියුක්ත වෙච්ච අය. මැද පෙරදිග ඉන්න විශාල පිරිසක්. ඉස්සර අපි මැද පෙරදිගට යව්වේ පුහුණු ශ්‍රමිකයන් නෙමෙයි, නුපුහුණු ශ්‍රමිකයන්. නමුත් අපි ඒක දැන් ක්‍රමානුකූලව වෙනස් කළා. අර ස්කිල් ලේබර් යවන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. නිකන් උදාහරණයක් ගත්තොත් සවුදි අරාබිය. ඉස්සර සවුදි අරාබිය කොහොම නිකන් කාන්තාව වැඩිපුර යනවා වගේ එකක් නේ තියෙන්නේ. දැන් ගත්තොත් ඒක එහෙම නෙමෙයි. දැන් සවුදි අරාබිය වැඩිපුරම යන්නේ පිරිමි අය. කාන්තාව අඩුයි. වෙනත් රටවලටත් එහෙමයි. එතකොට ඒ අයට රැකියා නියුක්ති කාර්යංශයේ හරහා විවිධ සුබ සාධන වැඩසටහන් අපි හදලා තියෙනවා. පහුගිය දිට්ටා වැඩසටහන් සුළු ක්‍රාට තත්ත්වයටදෙත් අපි සෙනිකෝ මැදිහත්වල එහෙම කරා. තව අපි ඒ අයගේ ඡන්දයිතිය සඳහා මේ ආණ්ඩු බලයට පත්වෙච්ච ගමන්ම අපි ආරම්භ කරා. රාජ්‍ය පරිපාලන කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අපි අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පත් කළා. වාර්තාවක් සකස් කරා හැමෝටම කොහොමද ඡන්දෙ දෙන්න පුළුවන් ක්‍රමයක් හදන්නේ කියලා. දැන් අපිට තියෙන්නේ මැතිවරණ කොමසමත් එක්කත් ඒ ගැන කතා බහ කරලා තියෙනවා. සාකච්ඡා වට කීපයක් පවත්වලා තියෙනවා මේ අමාත්‍යාංශ අන්තර් අමාත්‍යාංශ කමිටුව. ඒ හරහා මේක ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී මැදිහත් වෙනවා. ඒකට අවශ්‍ය කරන නීති වෙනස්කම් කරන්න ඕනි. දැනට තියෙන මැතිවරණ පනත් වෙනස් කරන්න ඕනි. ක්‍රමවේදය හඳුන්ලා දෙන්න ඕනි. එහෙම දේවල් ටිකක් තව තියෙනවා. නමුත් අපි ඒකටත් ආරම්භය දීලා තියෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුපක් පිළිබඳව ඇතරම අපි ආරම්භ කළා තියෙනවා දැන් ඒ කටයුත්තට. නමුත් ඒකේ යම් යම් නීතිමය බාධාවන් ටිකක් තියෙනවා. ඒක විසඳ ගන්න අපි යම් ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. මොකද මැද පෙරදිග සාමාන්‍යයෙන් යන්නේ අවුරුදු 2ක කාලයකට. ඒතර විශ්‍රාම වැටුපක් ලබා දෙනකොට අපි කතා කරන්නේ දායක විශ්‍රාම වැටුපක්. ඒ කියන්නේ ඒ කෙනා යම් කිසි දායකත්වයක් දරන්න ඕනේ. ඒතර අවුරුදු 2ක් ඉන්න කෙනෙක්, අවුරුදු 5ක් 10ක් හිටපු කෙනෙක්. ඒතර ඒ අයගේ සේවා කාලයන් වෙනස්. ඒකට සමානුපාතිකව තමයි අපි මේක හදන්න ඕනේ. ඉතින් මේක යම් සූත්‍රයක් නේ හදන්න වෙන්නේ. ඒතර අපේ තියෙන අරමුදලේ තියෙන සල්ලි වලින් තමයි පටන් ගන්න වෙන්නේ. ඒතර මේකට දායකත්ව ලැබෙනකොට අරමුදලත් ආරක්ෂා කරමින් මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා අර අපි ඉස්සලම් බලනවා අඩුම ගානේ අවුරුදු 10ට වැඩි අයට වත් දෙන්න. අවුරුදු 2කට වඩා වැඩි අයට දෙන්න ගියාම ඒක යම් යම් බාධා එනවා. ඉතින් අන්නේ ක්‍රමවේදය ගැන දැන් අපි හදපු ක්‍රම දෙක තුනක්ම තියෙනවා. ඒකත් අපි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙමින් තියෙනවා. ඒ වගේ විදේශ රැකියා වල නියුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ ඒ සුබ සාධනය වෙනුවෙන් අපි පීවර ගණනාවක් ගනිමින් තියෙනවා.
2: හොඳයි, අපි විරාමයකට යාමට අවශ්‍යයි. කලින් දැන් කරන චෝදනාවක් තමයි මේ විදේශගත ශ්‍රමිකයින් යැවීමේදී මේ කොන්ත්‍රාත් කොන්ත්‍රාත්‍රු ඒවා කලින් ඇති කරගත්ත ඒවා ඔබ ඇවිත් කරපු කිවිසුමක් නැහැ.
1: ඒක සම්පූර්ණ වැරදි කතාවක්. අපි එන්න කලින් ආපු ගිවිසුමුත් තිබුණා. අපි ඇවිල්ලත් අලුතෙන් මේ පොඩි කාලය තුල
2: ගිවිසුම නැවැත්වීමේ හැකියාවක් නැහැ. කලින් ඇති කරගත්ත
1: නැහැ. අපි ඇත්තටම
2: ඉස්රායෙල්
1: උමනාවක් නැහැ. ඉස්රායෙලත් එක්ක අපි අලුත් ගිවිසුම් දෙකකට අපි කියන ප්‍රොටෝකෝල් කියලා ඒවා දෙකකට අපි අලුතෙන් ඇවිල්ලා තියෙනවා. අපි ඇවිල්ලා මේ කෙටි කාලය තුල ජපානයත් එක්ක අපි රැකියා අවස්ථා සඳහා මම මේ වෙලාවේ විවෘතව ආරාධනා කරනවා ජපන් භාෂාවේ අර ඒ ජපන් භාෂා නිපුණතාවයේ තියෙන ලෙවල් 4 පාස් වෙලා තියෙන අය ඉන්නවා නම් මොනවාද ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා බර වාහන රියදුරුන්ට අපි රැකියා 1000කට අවස්ථා තියෙනවා. අපි ගිවිසුම් වලට ආවා. ප්‍රශ්න තියෙන ජපන් භාෂාව දන්න ඒ රියදුරන් අපිට හොයාගන්න බෑ. අපි දැන්වීම් දැම්මා ඉල්ලුම් කරන්න කියලා. ඉතාම පොඩි ප්‍රමාණයක් ආවේ. ඒ වගේම කොන්ත්‍රාත් කටයුතු සඳහා ජපානි රැකියා අවස්ථාවෙන් අපි දැනටමත් ඒ අවබෝධතා ගිවිසුමට අසම් කරලා තරුණ සේවා සභාව හරහා ඒ ජපන් භාෂාව විතරක් නෙමෙයි ඒ විවිධ රැකියා කොන්ත්‍රා මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ රැකියා පුහුණු කිරීමකුත් යනවා. දැනටත් බියගම තරුණ සේවා මධ්‍යස්ථානයේ ඒ පුහුණු වීම ආරම්භ කළා තියෙනවා. ජපානයත් එක්ක ඊළඟට ඊශ්‍රායලත් එක්ක ඒ වගේම දකුණු කොරියාවත් එක්ක අපි අලුත් ගිවිසුමකට ගියා රැකියා අවස්ථා සඳහා. ඒ වගේම දැනටමත් අපි තායිලන්තයේත් එක්ක මොකද එතන ප්‍රශ්නයක් වුණා මියන්මාරේ ඒ එතන ප්‍රශ්නයක් වුණානේ තායිලන්තේ ඒත් අපිට අලුත් අවස්ථාවක් ආවා තායිලන්තෙන් ට රැකියාලා යන්න අපි ඒකටත් දැන් මැදිහත් වෙමින් තියෙනවා ඒ ආණ්ඩුත් එක්ක අපි අවබෝධතා ගිවිසුමට යන්න දැනට ගිවිසුමත් හදලා කැබිනට් මණ්ඩලේ අනුමත කරන්න දාලා තියෙනවා
2: හොඳයි අපි යලිත් විරාමයකට යාමටයි සුදානම්වන්නේ දවසේ දී සාකච්ඡාවට එක්වන්නේ විදේශ කටයුතු විදේශ රැකියාව සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඉතින් රදීස් රින්න ITN ලක්කඩ සහපගේ රිජිනල් ප්‍රවේශයන් සමග යලිත් හමුවෙමු විරාමයකට අනතුරු වෙනවා

0: වෙනතයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය.
2: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන.

0: පිරමේ අනතුරු ඔබ යනෙත් එක්වන්නේ ඔන්නෑ පොලිටික් සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හෙරත් මහතා. අපි සාකච්ඡාවත් කිරීම කාලය යන නිසා සංචාරක කොටසට ආවොත් ඔබේ ආණ්ඩුවට ඔබට සංචාරක ඉලක්කයක් තිබ්බා ලොකු. කොහොමද දැන් එහි ප්‍රගතිය? ඒ ඉලක්කයට යන්න පුළුවන් වෙලා තියෙනවා, යන්න පුළුවන් වෙයිද?
1: ලංකාවේ ඉතිහාසයේ වැඩිම සංචාරකයෝ පැමිණිච්ච අවුරුදු උනේ මාලිමාවේ අපේ ආණ්ඩුව 2025 මිලියන 2.36ක් සංචාරකයන් ලංකාවට පැමිණියා. ඒ වගේම තමයි අපි ඉලක්කයක් තියෙනවා 1,000,000 දක්වා වැඩි කරගන්න. ඒ ඉලක්කය හඹාගෙන අපි යනවා. ඉතින් අනපේක්ෂිත විදිහට මේ අවුරුද්දේ මැද පෙරදිග යුද්ධය ඇති වුණා. ඒකෙන් ගුවන් යානාවල පැමිණීමේ අඩුවක් වුණා මාර්තු අප්‍රේල් වල. හැබැයි එහෙම තියෙද්දිත් අපි සමත් වුණා මැයි මාසේ වෙනකොට 1,000,000 මොල සංචාරකයන් ගෙන්ව ගන්න. අපි ඒකට ක්ෂණික මැදිහත් වීම කරා. දිප්පා සුළු කනාටුවෙන් එකඳු සංචාරකයෙකුට මොකක්වත් කරදරයක් වුන්නේ නැහැ. කිසි කෙනෙක් මිය ගියෙත් නැහැ. අපි සනිකෝ මැදිහත් වුණා. ලෝකේ රටවල් එක්ක අපි ටග්ගල ඒකාබද්ධ වෙලා සංචාරකයන් ගෙන්ව ගන්න ඉක්මනින් මැදිහත් වුණා. නැත්තම් ඒ වෙලාවේ දෙසැම්බර් මාසේ උදම පීක් එක සංචාරක වැඩි වෙන කාලේ ඒ සිද්ධිය වුණේ. ඒත් අපි ඉක්මනින් මැදිහත් වෙලා ක්‍රියාමාර්ග අරගෙන සංචාරකව ගෙන්න ගන්න සමත් වුණා. ඉතින් මේ අවුරුද්දේ ගත්තත් අපි රටවල් 40කට ගාස්තු අය ක්‍රීම්කින් තොරව වීසා ලබා දෙන ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඒ හරහා මේ ඇත්තනම ගත්තොත් ටිකක් ඕෆ් සීසන් එක අර වැඩිපුර මේන කාලේ නෙමෙයි. නමුත් මැයි මාසේ 145,000 සංචාරකයන් ලංකාවට පැමිණියා. ඉතින් අපේ ගමනාන්තයන් අපි වෙනස් කළා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඒ වගේම යුරෝපය ඉලක්ක කරගත්තා. සාමාන්‍ය චෝදනාවක් තියෙනවානේ මේ ගාන වැඩි වුණාට වැඩක් නැහැ, ආදායම් වැඩි වෙනවා
0: කියලා. ඊළඟ ප්‍රශ්නේ මේ වියදම් කරන සංචාරකයෝ නෙමෙයිද රටට එන්නේ? ඉලක්කය ඉලක්කම විතරද? කොහොමද පසුගිය වසර කමාර තුළ මේ වියදම් කරන සංචාරකෙන් ගෙන්වා ගැනීම උදෙසා කරපු දේවල් මොනවද කරලා තියෙන්නේ?
1: පළවෙනි එක තමයි ඇත්තටම සංචාරක කර්මාන්තය වැටිලා තිබිච්ච වෙලාවක ලෝකේ පුරා විශ්වාසය ඇති කරන්න ඕනේ වැඩිපුර සංචාරකයන් ගෙන්නලා. එතකොට තමයි ඒකෙන් අර ප්‍රසිද්ධිය ගිහිල්ලා කට්ටිය කතා බහට ලක් වෙලා ලංකාව යන්න හිතන තැනක් කියන එක ඇති වෙන්නේ අපේ රටේ.
0: අපි දකින්න සමාජ මාධ්‍ය තුළ ඇතම් සංචාරකයන් ලංකාවට වෙල්ල විද්‍ය නිර්මාණ කරන TikTok කරන මේ වගේ දේවල් කරන
1: අපි ගමනාන්තයක් කියන්නේ විවිධ සාමකාමී අපි සාමකාමී රටක් කියන තැනටත් කියන අපි 130කින් ඉහළට අපි 97 ඉඳලා 67ට ආවා. ඒ කියන්නේ දකුණු ආසියාවේ ගත්තොත් බූතානය තමයි පළවෙනි තැන, අපි දෙවෙනි තැන. දකුණු ආසියාවේ නිදහස්ව සමකාමීව ජාතිවාදී ගැටුම් නැහැ, ආගම්වාදී ගැටුම් නැහැ, කලකෝලාහල නැහැ. ඒකත් එක්ක සංචාරකයන්ගේ පැමිණීම වැඩි වෙනවා. ඒතර සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් අපි විවිධ රටවල් ඉලක්ක කරගෙන ආරම්භ කරා. ඒවයි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සංචාරකයන්ගේ වැඩිවීමක් ඇති වෙලා තියෙන්නේ. දැන් අපි ප්‍රධාන රටවල් 10 ගත්තොත් වැඩිම සංචාරකයන් යුරෝපේ රටවල් ගොඩක් තියෙනවා. අද ගත්තත් ඉන්දියාව අපේ ආසන්න රට නිසා වැඩිපුර සංචාරකයන් ඉන්දියාවේ එනවා. ඊළඟට මොකද එක්සත් රාජධානි කියන්නේ එංගලන්තේ, ඊළඟට ඕස්ට්‍රේලියාව, ජර්මනිය, යුරෝපේ රටවල් ගණනාවක් තියෙනවා, ෆ්‍රන්සේ, ඒ වගේ රටවල්, ඇමරිකා එක්සත් ජනපදය. ඒ කියන්නේ සංචාරකයන්ගේ පැමිණීමේ අපි කියන්නේ ඉහළ වැඩිපුර වේදම් කරන සංචාරකයන් එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපි ඒක ටික ටික එතනට යනවා, එකපාර නෙමෙයි. මොකද ඉස්සල්ලාම ඇති කරගන්න ඕනි ගාන වැඩි කරගන්න මේ විශ්වාසය ඇති කරන්න. ඒක අපි ඉලක්කයට ගියා. දැන් අපි යන්නේ ගුණාත්මක භාවයේ වැඩි කරගනිමින් ආදායම් වැඩි කරගන්න. ඒ ඉලක්කය සම්පූර්ණ කරන්න අපි දැන් ගමනක් යනවා. ඉතින් කියන්න සතුටුයි ලෝකයේ යුදමේ තත්ත්වයක් ඇති වෙලා ලංකාව ඇතුලේ දිට්ටසුළුකන අටු ඇවිල්ලා එහෙම පාරවල් ටික කැඩිලා තාමත් අපිට සම්පූර්ණයෙන්ම නුවර රේල් පාර හදාගන්න බැරි වුණා. තාම තියෙනවනේ ප්‍රශ්නයක් පෙරදෙනී ලොකු පාලම. ඒක පාලමක් තියෙන සම්පූර්ණ විනාශ වෙලා ගියානේ. ඉතින් ඒ ගමනාගමනෙත් අඩා වෙලා තියෙද්දිත් අපි සංචාරකයෝ ගෙන්නගෙන තියෙනවා. ඒ නිසා සංචාර කර්මාන්ත යම් අඩුවීමක් වෙච්ච මේ පැමිණීමේ අඩුවක් වෙච්ච එක ඇත්ත.
0: ඉන්දිය සංචාරකයන් වැඩිපුර පැමිණෙනවද? ඒ පැමිණීම
1: අපි ඒක ඉලක්ක කරලා ඉන්දිය සංචාරකයන්
0: ඉලක්ක කිරීමත්
1: ඉලක්ක කරලම මොකද ගුවන් යාන නැති වුණානේ. යුරෝපේ සංචාරකයෝ එන්නේ මැද පෙරදිග හරහා.
0: පිටක එලගන් චෝදා තමයි මේ ඉන්දිය සංචාරකයන් එන්නේ එහෙම කියලා.
1: ඉන්දිය සංචාරකයෝ කියලා මේ අඩුවයි නෙමෙයි. ඉතින් බංග්ලාදේශේ බංග්ලාදේශ සංචාරකයන් එන්නේ ඒ කියන්නේ සල්ලි වියදම් කරන්න අය. ආගමික අය, ස්පිරිචුවල් ටුවරිසම් ඉන්දියාව පැත්තගෙන. මොකද ඒ වගේ තත්ත්වයකදී මැද පෙරදිග ගුවන් කලාපේ සම්පූර්ණ වැහුවම යුරෝපයේ සංචාරකයන් දෙන්න බෑ. එතකොට අපි ටග්ගලා ඉන්දියාව ඉලක්ක කරා. ඉන්දියාවට වැඩිපුර ප්‍රවාදන වර්ෂණ ගිනිච්ච ගෙනහිල්ලා ඉන්දියාවේ කට්ටිය ගෙන්න මැදිහත් වුණා. වෙන්න ඕනේ. ඇයි නැත්තම් අපි කොහෙන්ද ගේන්නේ? ගුවන් යන නෑනේ. දුර ඒවා උපක්‍රම ශනික උපක්‍රම පාවිච්චි කරා. එහෙම නැතත් ඉන්දියාව ආසන්න රට නිසා වැඩිපුර සංචාරකයන් අපේ ලංකාවට එනවා. දකුණු ආසියාවේ අනිකුත් රටවලට වඩා ඉන්දියන් සංචාරකයන් ලංකාවට එනවා. ඉතින් ඒකත් අපිට වාසියක්. ඉතින් ඉන්දියන් අය අඩුවෙන් වේදම් කරනවා කියලා එකක් නැහැ. ඉන්දියන් අය ගොඩක් වේදම් කරන අය ඉන්නවා. මොකද ඉන්දියන් අය ගොඩක් එන්නේ සංචාරකයටත් වඩා විවිධ වැඩසටහන්. මයිස් ඒ කියන්නේ කොළඹ හෝටල් වල විවිධ සම්මන්ත්‍රණ

0: එට ඩුබයි වල ඉන්න ඉහළ ව්‍යාපාරිකයෝ තමයි ආවේ. පකිස්තාන් ව්‍යාපාරිකයෝ, ඉන්දිය ව්‍යාපාරිකයෝ, මුම්බයි ව්‍යාපාරිකයෝ ගොඩක් එතන හිටියා. ඒ වෙඩින් එකෙන් පස්සේ ඒගොල්ලන්ගේ පවුල්වල අය නැවත වෙඩින් කරන්න මෙහෙ පණිවිඩය අරන් ගියා. ඒ නිසා මේ ඉන්දියන් අය ක්වොලිටියෙන් අඩුයි කියලා එකක් එහෙම එකක් නැහැ.
1: ඉන්දියන් කියලා අහක දාන්න බෑ.
0: එහෙම එකක් නැහැ ඇත්තටම. ඒක වැරදි.
1: තමේ සංචාර කර්මාන්තයේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාව අතරට ගෙනියන්න මොනතරම් තියෙන පීවර විශේෂ දුකී බව නැති කරන්න විශේෂ අවස්ථාවක් මේ අපේ ගම්වල ඉන්න ජනතාවගේ මොනතරම් තියෙන පීවර.
0: තමයි සංචාර කර්මාන්තය කියන්නේ විවිධ ශේෂ්ඨනර විහිදිච්ච එකක්. සංචාරකයේ ගමට වාහනයකින් හරි නිකන් හරි යනවනම් තැමිලි ගෙඩිය බොනවා, ඊළඟට ඒ තියෙන සමහර රෙස්ටෝරන්ට් එකකින් කඩේකින් කෑම කනවා, තේකප් බොනවා හරි ඒ ඔක්කොම ඉතින් ගාමීය ජනතාවට තමයි යන්නේ. ඊළඟට ටුක් ටුක් එකේ ගියාම ඒ ආදායම එන්නේ ගමේ කෙනාට. එහෙම නැත්නම් යම් සේවාවක් ලබා ගත්තොත් ඒ ප්‍රදේශයේ
1: සංචාර ගම්මාන ගැන අවධානයක්
0: තියෙනවා. දැන් අපි උදාහරණ ගත්තොත් සීගිරිය වගේ තැනක අර කියන අපේ රටේ සාම්ප්‍රදායික ගැමි චාරිත්‍ර වාරිත ගොම් කරත්තෙන් යන එක, ඊළඟට අර කුස්සි වලට ගිහිල්ලා වංගෙඩියෙන් මිරිස් කොටලා මිරිස් සම්බරලා අර මිරිස් ගලේ ඒ විදිහට කියෝ. දැන් ඔබ දකින්න ඇති එහෙම දේවල් කරනවා. ඒතුර ඒගොල්ලෝ හරියට කැමති. දැන් එවැනි තැන් ගොඩක් මේ ග්‍රාමීයව බිහි වෙලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට අත්තනගල්ලේ මෑතකදී අපි එහෙම එකක් පටන් ගත්තා. එතකොට ඒ සංචාරක කලාපයක් විදිහට ග්‍රාමීය පරිසරයක්. එතකොට සංචාරකයන් දැන් එතෙන්ට අපි ආකර්ෂණය කරගන්න විවිධ ක්‍රියාමාර්ග ඉදිරියට ගත යුතුයි. අදත් අපි කතා කරේ ගාල්ල මාතර රත්නපුර සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව සීත හරිත කලාපයක් පොටපත් කරගන්න. මොකද ඒක වෙනම ඉකෝ ටූරිසම් සඳහා වෙච්ච හොඳ කේන්ද්‍රස්ථානයක්. එතකොට දෙනියාය කෙළවර ආශ්‍රිතව එවැනි අයව ගෙන්න ගන්න අපි විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. ඉතින් ඒව ගමට තමයි යන්නේ. දෙනියායට උඩු ගමට ඒක ප්‍රතිලාභ යනවා. උතුර ගමේ ඉන්න අයට තමයි මේක ලැබෙන්නේ. සංචාර කර්මාන්තයේ දියුණු වීමෙන් පොදුවේ ගත්තොත් සමාජයේ ඉහළම මට්ටමේ හෝටල්වල හිමිකාරයන්ට ආදායම එනවා වගේම ග්‍රාමීය ප්‍රජාවට බිම් මට්ටමේ ඉන්න අයටත් මේකේ ආදායම ලැබෙනවා. ඍජුව සහ වක්‍රව රැකිය අවස්ථාත් වෙනවා හෝටල් වල, ඊළඟට සේවා සපයන ආයතන වල විවිධ රැකියා අවස්ථා තෙනෝ. ඉතින් සංචාර කර්මාන්තේ අර ඒගොල්ලෝ ඇවිල්ලා වියදම් කරන ගාන වගේම විවිධ වක්‍ර රැකියා අවස්ථා ලැබීම හරහත් අපේ රටට විශාල ආදායමක් එනවා.
1: සංචාර කර්මාන්තයත් එක්ක බැදී තිබෙන තමයි ගුවන් සේවය, ශ්‍රී ලංකා ගුවන් සේවය. මේක පෞද්ගලීකරණය කරන්න මේක රජයට දරන්න බෑ. මේ වියදම වගේ විවිධ චෝදනවල ඇයි මේක පෞද්ගලීකරණය නොකරන්නේ?
0: විකුණන්න තිබිච්ච ගොඩක් ඒවා අපි නැවැත්තුවා. මිල්කෝ එක විකුණන්න දාලා
1: ජනතාව මත පැටවෙන බරක් නෙමෙයිද මේක පවත්වාගෙන යන්නේ?
0: අපි අමාරුවෙන් අරයි යනවා. ඇත්තටම ගත්තොත් සංචාර කර්මාන්තේ දියුණු කරන්නත් අපිට ශ්‍රී ලංකන් ගුවන් සේවය වගේ එකක් තියෙන එක හොඳයි. අපිටම අයිති වෙච්ච ගුවන් සමාගමක් තියෙන එකෙන් ඒන සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම අපිට ගන්න පුළුවන්. නැත්තම් අපි මේ ඇවිල්ලා ගුවන් වාර අවස්ථා කීපයක් ඇති කරගත්ත වෙනත් සමාන. මෙල්බන් වල ඉඳලා ඕස්ට්‍රේලියාවේ ලංකාවට එන ෆිට්සයා එක අලුතෙන් පටන් ගන්නවා. ඉන්දියාවේ ගුජරාත් වල ඉඳලා ප්‍රාන්තයේ ඉඳලා මෙහෙට අලුතෙන් යන්නේ. තව අගෝස්තු මාසයේ අග වෙනකොට වියට්නාමේ ඉඳලා අලුත් ගුවන් යාන එන්න පටන් ගන්නවා. ඊළඟට බෙලරූස් වල ඉඳලා මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට අලුත් ගුවන් ගමන් වාර අවස්ථා පටන් ගන්නවා. ගිය අවුරුද්දේ අපි ස්විට්සර්ලන්තයේ සූරිච් ඉඳලා පටන් ගත්තා. එවැනි අලුත් ගුවන් ගමන් කීපයක් ඇති වුණා.
1: හැබැයි
0: ගුවන් ගමන් ඒ ගුවන් වාර පවත්වගෙන යන්නේ අපේ ගුවන් යානා නෙමෙයි. අපේ ගුවන් යානා නැහැ. බංකොලොත් අපි මිලියන 20,000ක් අවුරුද්දට වෙන් කරනවා බජට් එකකින්. පරණ ණය ගෙවන්නයි, ණය වලට ගත්ත පොලිය ගෙවන්නයි. ණය 10,000යි, පොලිය 10,000යි. අමාරුයි යන්නේ. එයා ලංකায়ක අපි පවත්වගෙන යන්නේ ඉතාම අමාරුයි. ඉතින් විකුණන්න පුළුවන් හරි ලේසි. හැබැයි විකුණන හැකියාව අපේ ජාතික සම්පත. ඒ නිසා අපි උපරිම උත්සාහ කරනවා මේකේ කළමනාකාරීත්වය මැනේජ්මන්ට් එක ප්‍රතිවේගත කරන එකල්ල අයිති අපේ අතේ තියාගෙන මේකේ වියදම් අඩු කරලා යම්කිසි පවත්වාගෙන යන ක්‍රමවේදී, පාලන ක්‍රමවේදී මැනේජ්මන්ට් එක වෙනසක් කරලා ලාභ ලබන තත්ත්වයට ගේන්න. ඒක ඉලක්ක කරගත්ත වැඩසටහනක් යනවා මිසක් විකුණනවා කියන තැනකට තැනක නැහැ.
1: හොඳයි කෙමි කෙමින් අවසානෙන් ලඟා වෙන්නේ ඔබ විදේශ මාත්‍රවරයාලේ සස පසුගියදා සංචාරකේ පැකිරිට වුණා ඕස්ට්‍රේලියාව නවසීලන්තේ වගේ බෙලරුස් ඉතින් මේ සංචාරවලින් මොනවද අත්විච්ච වාසි කියලා මම ඔබෙන් අහුවා
0: අත්‍තරම මම අර

0: ඇකිය බෙලරුස්වලඉඳලා සංචාරකයෝ අපි ගෙන්න්න ප්‍රමාණය දැන් වැඩි කරන් තියනවා. ගිය අවුරුද්ධ 10,500ක් විතර අපි වැඩි වෙලා තියෙනවා. ඉස්සරහමාවේ නෑ. ඕස්ට්‍රේලියාවේ 30,000යි කලින් ඇවිල්ලා තිබුණේ. ගිය අවුරුද්ද අපි 1,10,000කට වැඩි කරන් තියෙනවා. ඕස්ට්‍රේලියන් සංචාරකයන් අපි අර ටොප් 10 එකේ ඉන්නවා. මේ ගමන්වලදී අපිට හැකියාව ලැබුණා ඕස්ට්‍රේලියාවේ දේශපාලන අධිකාරිය, විදේශ ඇමතිවරිය, ඊළඟට නවසීලන්තයේ විදේශ ඇමතිතුමා, රාජ්‍ය නායකත්වයේ විවිධ අය මුණ ගැහිලා අපේ අතර තියෙන ආර්ථික වෙළඳ ඒ සම්බන්ධතා වැඩි කරගන්න අපි ගිවිසුම් වලට යන්න, නවසීලන්තෙත් එක්ක අපේ අධ්‍යාපනය පිළිබඳ ගිවිසුමකට යන්න ඉස්සරහ කටයුතු කරනවා. ඊළඟට අපේ වෙළඳාම් පිළිබඳ, මොකද දැනට ගත්තොත් නවසීලන්තයට අපි යවන්නේ මිලියන 30ක් වගේ. නවසීලන්තෙන් අපි ගේනවා කිරි නිෂ්පාදන මිලියන 330ක්, අපේ වෙළඳ පරතර මිලියන 300ක්. ඒත් අපි බලනවා දැන් මේ ගමනේදීත් අපි කතා බහ කරා යම් එකඟතාවයන්ට ආවා. අපි කොහොමද අපේ පළතුරු ටික යවන්නේ, අපේ අන්නාස ටික යවන්නේ කොහොමද, අඹ ටික කොහොමද යවන්නේ? අපිට හොඳට තියෙනවා ඒවා, එහෙට ඉල්ලුමක් තියෙනවා. හැබැයි අපිට ඒකට තව සම්පූර්ණ කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපේ ලැබොරටරිස් අපි හදලා ඒවයි තත්ත්ව සහතික දීලා අපි යවන්න ඕනේ, නිකම් යවන්න බෑ. ඉතින් ඒවට අවශ්‍ය ක්‍රමවේද ඉදිරියේදී අපි හදනවා. ඒ වගේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ ගමන්වලදී අපිට විශාල වාසි ගොඩක් ලැබුණා. එකක් අපිට අධ්‍යාපන අවස්ථාවලදී අපිට ශිෂ්‍යත්ව ලබා දෙන විශ්වවිද්‍යාලවලින් එවැනි අවස්ථා වැඩි කරගන්න පුළුවන් වුණා. ඒ වගේම බෙලරුස්වල අපි ආමේදී සංචාරකයන් වගේම ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් බෙලරුස්වල දන්ට අධ්‍යාපනය ලබනවා. ඒතර මේ ගුවන් ගමන් වාරය ආරම්භ කිරීම අපේ දෙරට අතර සම්බන්ධතාවයක් කිට්ටු වෙනවා. මෙහෙන් එහෙට යන්නත් ලේසි වෙනවා, එහෙන් මෙහෙට එන්නත් ලේසි වෙනවා. එතකොට මේ සම්බන්ධතාවය තවත් වැඩි වෙනවා. සාර්ථික අපි පොහොර පිළිබඳව අපි බෙලරුස් එක්කත් එක්ක සාකච්ඡා කළ දැන් කුෂිකර්ම මාත්‍යංශයේ වැඩ යනවා. විශාල ජයග්‍රහණ ගොඩක් මේ සංචාරයෙන් ලබා ගත්තා.
1: හොඳයි, අපි අවසන් කරන්න කලින් ගම්පහ ජනතාව බලාගෙන ඇති මේ වැඩසටහන ඔබ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවකින් ඔබ පාර්ලිමේන්තුවට වූ ජනතාව ගම්පහ වෙනුවෙන් මොනවද ක්‍රියාත්මක වුණ විශේෂ ව්‍යාපෘති, මොනවද මේ විශේෂ ගම් වතුර තත්ත්වය සම්බන්ධයෙන් එහෙම මොනතරම් තියෙන ක්‍රියාමාර්ග?
0: ගම්පහ ප්‍රධාන එකක් තමයි කඩවත මීරිගම අධිවේගී පාර හදන්න පටන් ගත්ත එක. ඒක ලොකු පිම්මක්. මොකද ඒකෙන් ඒ ගමනාගමනය පහසු වෙනවා, වගේම රැකියා අවස්ථා ගොඩකුත් දැන් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අතරම ගත්තොත් ග්‍රාමීය මාර්ග ඉදිකිරීම පහුගිය කාලේ නතර කරලා තිබුණේ. සාමාන්‍යයෙන් පහුගිය අවුරුද්ද විතරක් එක ආසනයක, ගම්පාපේ ආසන 13ක් තියෙනවා, එක ආසනයකට කෝටි 100ක් විතර, සමහර ආසනවල කෝටි 150ක් 200ක් විතර වියදම් කරලා තියෙනවා. පාරවල් හදන, අධ්‍යාපන ගොඩනැගිලි වලට, රෝහල් වල පහසුකම් සඳහා, විවිධ ව්‍යාපෘති සඳහා අපි වෙන් කරලා වැඩ කරලා තියෙනවා, ඉවර කරලා තියෙනවා. ඒතර ගම් අතුර ප්‍රශ්න ඔබ ඇහුවා. ගම්පහ නගරය පෞගිය කාලේ පොඩි වැස්සටත් යට වෙනවා. ඉතින් අපි ආපු ගමන්ම ඒ ගම් අතුර පාලනය සඳහා වෙච්ච ව්‍යාපෘතිය පටන් ගත්තා. අත්තනගලුවේ හරහා හැමදාම සිද්ධ වෙන එක අපි අත්තරම් පාලනය කරා. දිප්පා සුළුකුණාටුවේ ලොකු මේකක් වුණේ නැහැ. මෑතකදී ආපු වර්ෂාවේදී යම් පීඩාවකට ලක් වෙන්න සිද්ධ වුණා. ගම්පහ නගරයේ ආශ්‍රිත යට වෙන එක අපි පාලනය කරගන්න ඒ අලවේලි සුද්ධ කරලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා. ඒ වගේ ව්‍යාපෘති ගණනාවක් අපි ආරම්භ කරලා තියෙනවා, දැන් ක්‍රියාත්මක කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් මේ කෙටි කාලයක් තුළ සල්ලි නැතුව මුකුත් කරගන්න බැරුව හිටපු තත්ත්වය ඇතුලේ අපි සාමාන්‍යයෙන් ආසනයක කෝටි 100ක් 150ක් වෙන ව්‍යාපෘති ගණනාවක් ආසන 13ේම ක්‍රියාත්මක කළා. ජනතාවට ඒ ප්‍රතිලාභ අත්පත් කරමින්
1: තියෙනවා. හොඳයි, යලිත් අවසානයේ ලගාවේ දියල් වෙන චෝදනාවක් නැහැවොත් ඔබේ පක්ෂය, පක්ෂයේ ප්‍රධාන ක්‍රියාදරයක් පක්ෂයේ දෙකට වීමත් වෙනවද, පක්ෂින් පියසක් ඉවත් වෙන සුදන්මත් වෙනද, මේ ඉතිහාසයේ මිලිපි බාර දෙල් තියනවා කියලා විවිධ අදහස් පළ වෙනවා?
0: හැමදාම ඉතින් ඕකී කී ඉන්නවා. හැමදාම පක්ෂ කැඩේ, පක්ෂ බෙදෙයි, දෙකට බෙදිලා තුන්ට බෙදිලා ගා ඉන්නවා. අපි නම් හොඳට අපේ වැඩේ කරයි යනවා. අපි ඊටාම ශක්තිමත්ව එදාටත් වඩා හොඳට අපේ සංවිධාන ශක්තිය වැඩි කළා, අපේ සාමූහිකත්වය වැඩි කළා. අපි හැම තීන්දුවක් තීරණයක්ම ගන්නෙ සාමූහිකව. ජනාධිපතිතුමා අපි ඒකාබද්ධ එකතු වෙලා මේ තීන්දුව අරගෙන යන්නේ. ඒ නිසා විපක්ෂය අයට ඕක කිකිය අර අපි කියන්නේ මේ తాවකාලික වින්දනයක් ලැබමින් ඉන්න පුළුවන්. ඒක ඒ නිදහස ඒගොල්ලන්ට අපි දීලා තියෙනවා. දෙවැනි ප්‍රවෘත්ති හදනවා, Facebook වල දානවා. හැබැයි කවදාකවත් වෙන්නේ නැහැ. අපි තා ශක්තිමත්ව ඉදිරියට යනවා. පක්ෂය අපේ පක්ෂ සාමාජිකයෝ සාමාජිකාවන් සක්‍රියව බිමට්ටමේ මැදිහත් වෙනවා. විවිධ සංවිධාන සමිති සමාගම්වල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී, ඒ වගේම ගමේ නීති හා සාමය ආරක්ෂා කිරීමේදී, ඒ සියලුම ආයතනවල ප්‍රජාශක්ති සංවිධාන හරහා අපේ ග්‍රාමීය මට්ටමේ එක ගමකට එක වැඩක් ඉලක්ක කරගත්ත විශාල වැඩ කොටසක් කරමින් තියෙනවා. නිසා අපේ සමාජිකත්වය ශක්තිමත්ව යනවා. අපේ සහෝදරත්වය සාමූහිකත්වය එදාටත් වඩා හොඳට තියෙනවා. විපක්ෂයේ හීන දැක දැක ඉන්න.
1: හොඳයි, අපි වැඩසටහනේ අවසානයේ ළඟා වෙන ඔබ කලක් මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කළා. මොකද හිතන්නේ මාධ්‍ය නිදහස ගැන ඔබේ ආණ්ඩුව යටතේ, ඒ වගේම ජනතාවට අවසාන වශයෙන් දෙන තියෙන පණිවිඩය කුමක්ද?
0: අපි යහපත් රාජ්‍ය පාලනය, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ආගම් මැදීමේ නිදහස, තමන්ගේ සංස්කෘතික ලක්ෂණයන් දියුණු කරගීමේ නිදහස, ඒ ඔක්කොම ආරක්ෂා කරලා තියෙනවා. කිසි කෙනෙකුට අපි ඒවා බාධා කරන්නේ නැහැ. ඉතින් පහුගිය කාලය තුල කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති වුණේ නැහැ, ආගම්වාදී ගැටුමක් ඇති වුණේ නැහැ, ජාතික සමගිය ගොඩ නැගෙනවා. එතකොට උතුරේ, නැගෙනහිර, දකුණේ හැම ජනතාවක්ම ශ්‍රී ලාංකිකය විදිහට සමගියෙන් ජීවත් වෙන තත්ත්වයක් අපි ඇති කරලා තියෙනවා. තවත් ඒක ශක්තිමත් කරන්න ඉදිරියට කටයුතු කරනවා. නිසා මාධ්‍ය සම්බන්ධයෙන් ගත්තත්, ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් ගත්තත් අපි නිදහසක් දීලා තියෙනවා. අපිට බයිනෝ Facebook වල, අපිට බයිනෝ විවේචනය කරනවා. සමහර මාධ්‍ය ආයතන වලින් අපිට බොරු කිකිය විවේචනය කරනවා. අපි මාධ්‍ය ආයතන තහනම් කළා නේ. සමහරව අහනවා ඇයි තහනම් කරන්නේ නැත්ති කියලා. නෑ, අපි එහෙම කරන්නේ නෑ. අපි මේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ඒ වගේම ඕනෑම මතයක් දැරීමේ අදහස් අයිතිය අපි දීලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 12 13 වගන්ති. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් අපි ආරක්ෂා කරලා තියෙනවා. නිසා අපි කිසිදු ආකාරයක මාධ්‍ය දඩයමක් කරන්නේ නැහැ. යහපත් රාජ්‍ය පාලනය තුලේ අපි ඕනෑම කෙනෙකුට ඒ නිදහසක් දීලා තියෙනවා. හැබැයි ඒක වල්බුරු නිදහසක් විදිහට පාවිච්චි කරන්න බෑ. ඒක අයුතු විදිහට පාවිච්චි කරන්න බෑ. ඒක සමාජයට අවඩදායකයි. ඉතින් ඒකට නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව විවේචනය කිරීමේ අයිතිය අපි යටපත් කළා නෑ.
1: හොඳයි, ජනතාව ඔබ සමග කියලා විශ්වාස කරනවා.
0: තා පැහැදිලිව මෑතකදී මම දැක්කා විරිටේ රිසර්ච් සංවිධානය කරපු සමීක්ෂණේ 65% මේ රටේ ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා. අපි නෙමෙයි, ඒගොල්ලෝ කරපු සමීක්ෂණයෙම තියුණා. ඉතින් අපි ඓතිහාසික මැයිදින පෙළපාලි මැයිදින රැලි පැවැත්තුවා. ඉතින් ලංකාවේ කවුවත් දේශපාලන ව්‍යාපාරයක් එහෙම කරලා නැහැ. අනිත් පක්ෂවලට මැයිදින තියාගන්න බැරුණා, සිල් ගත්තා, බෝධි පූජා තිබ්බා, එච්චරයි. අපි ඉතා ශක්තිමත්ව ලංකාවේ දිස්ත්‍රික්ක 21 සාර්ථක ජන සහභාගිත්වයත් එක්ක මැයිදින රැලි රැස්වීම තිබ්බා. ඉතින් ජනතාව අපිත් එක්ක ඉන්නවා. අදත් ඔය Facebook එකේ එක්කෙනෙක් දෙන්නෙක් ඔය විවේචනය කරනවා, YouTube එකේ දෙන්නෙක් තුන්දෙනෙක් ඔය කේක කරනවා. ඒ පොඩි කණ්ඩායමක් හැමදාම කරන කට්ටියක් ඒවා එහෙම කරගෙන හිටියට ජනතාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ජනතාවට මේසා විශාල ජයග්‍රහණ ප්‍රතිලාව ලබා දීපු ආණ්ඩුවක් එක්ක ජනතාව බැඳිලා ඉන්නවා.
1: හොඳයි, බොහොම ස්තුතියි අමාත්‍යතුමනි. ඉතින් අද දවසේදී ඔන්න පොලිටික්ස් වැඩසටහන හා සම්බන්ධ වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන්ට. සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා, අපගේ ආරාධනාව පිළිගන්නා
0: ස්තුතියි. සුභ රාත්‍රිය.
1: හොඳයි, ඉතින් අපි සමගන්ට සූදානම් වන්නේ අද දවසේදී ඔන්න පොලිටික්ස් වලින් ලබන සතියේත් අඟහරුවාදා රාත්‍රී 10:30ට මෙවන් වැඩසටහනකින් එක්වන්ට ඔබට ආරාධනා කරමින් සමගන්නවා. ITL ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ ඔබ සියදරාට සුබ රාත්‍රිය.

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ආර්ය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමැනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

තෘෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තරනිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජාගක සූත්‍ර දේශනාව දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩවඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

පෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

අනුකම්පාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේව.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සංසුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා.
දැන් ඔබ

ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

පැමිණෙන අනතුරු වලක්වාලනෙහිද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කර ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: FM 93.5 93.7 ලක්කඳ හගෙන ඉන්න වෙලාව උදේ 5යි.
0: FM 93.5 FM 93.7 ලක්කඳ රේඩියෝ ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රටවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ අහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ